ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: 7 Lakhana Radio ITN
1: ලකනාගෙනින වෙලාව දෙපහයි විනාඩි 52යි.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් තරුණයෙක් තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තුණු කිසිම දෙයක් හරියට සිද්ධ වුණේ නැහැ කියන වේදනාවෙන් සහ කනස්සල්ලෙන් තමන්ගේ ගුරුතුමව මුණගැහෙන්න එනවා. ඔහුට හොඳ රැකියාවක් ලැබෙන්න නියමිත වෙලා තිබුණත් අන්තිම මොහොතේදී එය නැති වෙලා ගෙහින් තිබුණා. ඔහු දුකින් ගුරුතුමගෙන් අහනවා, මම හැමතිස්සෙම හැමදේම හොඳින් කරන්න උත්සාහ කළා. නමුත් ජීවිතේ මම බලාපොරොත්තුණු විදිහට නෙමෙයි හැමදාම ගියේ. මට ඕන විදිහට ජීවිතේ හැඩගැහෙන්නේ නැත්තේ ඇයි? මම මේ අසර්ථකත්වයන් දරාගන්න කොහොමද කියලා. එතකොට ගුරුතුමා මදක් සිනාවෙලා ඔහුට මෙහෙම උදාහරණයක් කිව්වා. ඔයා හිතනවද මුළු විශ්වයම ඔයාගේ කැමැත්තට ඔයාගේ ප්ලෑන් වලට වැඩ කරන්න ඕනේ කියලා? මේ විශ්වය කියන්නේ බිලියන සංඛ්‍යාත ග්‍රහලෝක මන්දාකිණී සහ සංකීර්ණ ක්‍රියාවලින්ගින් පිරුණු අති විශාල එකක්. මේකේ එක කොඩා කොටසක් විතරක් වෙන ඔයා කියන විදිහට හැමදේම සිද්ධ වෙන්න ඕනේ කියලා හිතන එක කොච්චර මෝඩකමක්ද? ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට සිද්ධ වෙන්නේ නැතිව වෙනත් ආකාරයට සිදු වෙනකොට ඔබ කෝපයට හෝ කලකිරීමට පත් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජීවිතේ නෙවෙයි, ඔබ තියාගත්ත අපේක්ෂාවන් වල. ජීවිතේ යන මාර්ගය ඔබේ පටු කැමැත්තට සීමා කරන්න යන්න එපා. ජීවිතේ ගලාගෙන යන ආකාරය තේරුම් අරගෙන ඒ සමග එකඟතාවයෙන් ජීවත් වෙන්න පුරුදු වුණොතින් ඔබට කිසිම දවසක දුකක් හෝ බලාපොරොත්තු කඩවීමක් දැනෙන්නේ නැහැ. එදා ඒ තරුණයා තේරුම් ගත්තා, ජීවිතේ තමන්ගේ අභිමතයේ පරිදිම යා යුතු දෙයක් නොවන බවත්, ජීවිතයේ ගෙන යන රිද්මයට අනුවර්තනය වීම සැබෑ ප්‍රඥාව වන බවත්. ඔබත් මතක තියාගන්න, අපි හැමෝම ජීවිතයේ යම් යම් බලාපොරොත්තු තියාගන්නවා. මම හිතපු විදිහට මේ රැකියාව ලැබෙන්න ඕනේ, මගේ ව්‍යාපාරය මෙන්න මේ තැනට එන්න ඕනේ කියලා හිතනවා. නමුත් හැමෝටම හැමදාම හැමදේම ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු සමහර අවස්ථාවන් වලදී කඩ වෙනවා. එවැනි අවස්ථාවන් වලදී අපි අසරණ වෙනවා වගේ හැඟීමක් දැනෙන්නත් පටන් ගන්නවා. හැබැයි අමතක කරන්න එපා, විශ්වය ඔබේ කැමැත්තටම වැඩ කරන්නේ නැහැ. මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ ඔබේ පටු මනසේ සැලසුම් වලට අනුව නෙවෙයි. ඒටම ආවෙනික වෙච්ච මහා ක්‍රමයක් තියෙනවා. ඔබේ අපේක්ෂාවන් අතහරින්න. ජීවිතයේ හරියටම මම කියන විදිහටම යා යුතුයි කියන උන්මාදයෙන් මිදෙන්න. ජීවිතය ෆ්ලෙක්සිබල් විදිහට, එහෙම නැත්නම් නම්‍යශීලී විදිහට බාරගන්න. ජීවිතයේ ප්‍රවාහයත් එක්ක යන්න. ගඟක් ගලාගෙන යනකොට ගලක් හරස් වුණොත් ගඟ ඒකත් එක්ක සටන් කරන්නේ නැහැනේ. ඒක වටෙන් ගලාගෙන යනවා. ඔබේ ජීවිතයත් ඒ වගේමයි. බාධක ආවහම ඇයි මෙහෙම දෙයක් උනේ කියලා අඬනවා වෙනුවට අලුත් මාර්ගයක් හොයාගන්න. ජීවිතේ ඔබ බලාපොරොත්තු වුණු විදිහට ගියේ නැත්නම් කලබල වෙන්න එපා. විශ්වාස කරන්න, ජීවිතේ ඔබව වඩාත් හොඳ තැනකට රැගෙන යමින් තියනවා වෙන්න පුළුවන්. ඒක නිසා විශ්වාසෙන් ජීවත් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: Lakhanda Radio ITN.
3: Vela udehayai.
4: Meepai molma mata kirima surekimu magutunda.
5: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: වෙලාව 2:00 විනාඩි 5යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 හසුන් සමීර අධ්‍යක්ෂණයක්
4: තාත්තල කවදාව තනි වෙන්න හොඳ නැහැ.
5: ඒට අපි ඉන්නවනේ පුතේ. ඔය තුන්දෙනා හොඳ කොල්ලෝ තුන්දෙනෙකුට බන්ධනලා දුන්නාට පස්සේ මට ඉතින් ඊට වඩා මොකද?
4: මම බන්ධනේ මං තාත්තත් එක්කම ඉන්නවා තාත්තා බලාගෙන.
2: මල් මල් ගොන් ගොන්.
6: ඒ බොඩෝ. ඊ මාගේ කෑ. පූරි වෙනවා. මාගේ ආස නිසා ලේ පරාඩ ගෙනවා.
7: මාගේ හිටියනේ දැන්. ගියද? මට කිව්වෙවත් නෑ.
2: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
3: මල් දිනුන
5: අම්මයි

0: අයිබෝන් සුබ දැසනක් ජයග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අද අගෝස්තු මාසයේ 14 වෙනිදා සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට ගෙවිලා ගිහින් ඉවරයි. ඉතින් හෙට සති අන්තය අපි ලක්කන මෝනින් නිවුස් වලට දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. අයිබෝන් සුබ දැසනක් මේකලා.
1: අයිබෝන් ගිහන් සුබ දැසන.
0: අදත් ජාතික ධාරාවේ පුවත්පත් වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනිකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරනවා. ඒ වගේම ලක්කන ප්‍රවෘත්ති අංශයෙන් අද දවසේදී වාර්තා කළ තියෙන තොරතුරු වලට අපි අවධානය කරන සූදානම්. ආරාධනා කරන ඔබට FM 93.5 ලකඬ මෝනින් නිවුස් ඇලට් එක එකතු වෙන්න. අපි යනවා අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අවදානමක් නැතිව වෙනසක් කරන්න බෑ. ඒකෙදී තනතුරු නැති වෙනවා නම් යන්න ලෑස්ති. විධායක බලය ව්‍යවස්ථාවට ඔබෙන් භාවිත කරන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් ඕනෑම අවධානමක් දරන්න සූදානම්. නීතිඥ සංගමය හමුවේ ජනපති කියයි අදුපාලි කරුණාරත්නයි වාර්තාව ගෙනෙන්නේ දිනමින පුවත්පත වෙනුවෙන්.
1: ලංකාදීප පුවත්පතත් ගිහන අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. වෙනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගෙදර යන්න හරි වෙනස්කම් කරනවා. අද ලංකාදීප පුවත්පත මේ විදිහට සඳහන් කරනකොට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. චෝදනා 23,000ක්, සාක්ෂිකරුවන් 3,000ක්, පාස්කු නඩුව කඩා වැටෙන්න බෑ, ජනතාවට යුක්තිය ඉටු විය යුතුයි. ජනපති ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමතමින් කියයි, වෙනසක් කිරීම සඳහා අවදානම ගන්න මම සූදානම්. විමර්ශන ශක්තිමත් කරන්න පොලිසියට 10,000ක් ගන්නවා. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සිරස්තලය මෙහිමයි සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: උපාලි කරුණාරත්න කියන වාර්තාව අද දිනමින පුවත්පත වෙනුවෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළ තිබුණා. මේකලා තමන් කිසිසේත්ම විධායක බලය හෝ තමන් සතුව තිබෙන බලයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝගී කර නොගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. රටේ ජනතාව වෙනුවෙන් තමන් අවධානමක් ගන්න සූදානම් බවත්, ඒ අවධානම හමුවේ තමන්ගේ තනතුරු අහිමි වනවා නම් ඒවා ඉතා හොඳින් බහරගෙන පිටත් වෙලා යන සූදානම් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමග පෙරේදා පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළ තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වී තිබෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදුදැසන නිවේදනයක් නිකුත් කර තිබුණා කියලා එහෝ සඳහන් කළ තිබුණේ. ඒ අද දවසේ අපි සාකච්ඡාවක් යොදාගෙන තිබියදී ඒ නිවේදනයේදී ඔබගේ ස්ථාවරය ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා ඔබ මෙතෙන්ට පැමිණෙන්නේ යම් ස්ථාවරයක සිටයි. හැබැයි මම මෙහි පැමිණෙන්නේ උත්සාහ කළේ විවෘත මනසකින් පැමිණීමයි මගේ අභිප්‍රාය බවට පත් උනේ. මම හිතනවා කෙසේ වෙතත් අපේ රටේ සාකච්ඡාවකින් පසු ඕනෑම දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාව ඒකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයක් සාකච්ඡාවේ අඩංගු වෙලා තිබුණා. හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමන්ලට ඒ අයිතිය පූර්ණ අයිතිය තියෙන ගමන්ම තමයි මම මේ ඉදිරියේදී ඉදිරිපත් කිරීම සිදු කරන්නේ කියලායි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරලා තිබුණේ.
1: අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තවත් පුවත් ගණනාවක් සඳහන් කරලා තියෙනවා. වෙනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ කනස්සල්ල ජනපතිට ලිපියකින් දැනුම් දෙයි කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. සුජීවිත අත්සරයි වාර්තාව අරගෙන. එතෙක්ම ශ්‍රේෂ්ඨාධිකරණ වෙනිසුරුවන්ට දෙනවා නම් සියලු රාජ්‍ය සේවක විශ්‍රාම වයස 67 කරන්න. වෘත්තීය සමිතිය සහ වෘත්තීයකයන්ගේ ජාතික සම්මේලනයේ ඉල්ලයි කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන. අපි අවධානය යොමු කරමු මේ විනිසුරු වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජාතික සංවිධානයේ කනස්සල්ල කියන පුවත සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පළ කර තිබෙනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. අපි ඇතුල් පිටුවලට අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිනවා ඇතුල් පිටුවේ. අද මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙන්නේ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව ඇතුළත් යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටන් වයිට් මහත්මිය මෙරට ජනාධිපතිවරයා වෙත නිවේදනයක් නිකුත් කරමින් සිය කනස්සල්ල සඳහන් කර තිබෙනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් මෙරට අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණයේ කෙරෙහි පවතින මහජන විශ්වාසය අඩපණ විය හැකි බවයි ඇය පෙන්වා දී තිබෙන්නේ. එසේම දැනට සේවයේ නිරත විනිසුරුවන්ගේ දූරකාලයේ වෙනස් කිරීම වගේ විධායක සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයට අනිසි බලපෑම් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව ගැටලු මතුවිය හැකි බවත් මෙම ලිපියෙන් ඒ මහත්මිය අවධාරණය කළා තියෙනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙන විශ්‍රාම වයස 67 දක්වා දීර්ඝ කරන්නයි රජයෙන් ඉල්ලා සිටීමට වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ තීරණය කළා තියෙනවා. උලපනේ සුමංගල හිමි, සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ, ආනන්ද පාලිත, උදේනි දිසානායක, චිතක බණ්ඩාර, බන්දුල සමන් කුමාර, සුපුන් කලුකෝට්ටගේ, ශ්‍යාමල් සුමනරත්න, සුමේද සෝමරත්න, සුභාෂ් කරුණාරත්න මිල්ලීම ඇතුළත් යෝජනාවට අත්සන් තබා තිබෙනවා. 115,000 පමණ රාජසේවකයින්ගෙන් එක් සේවාවකට පමණක් විශ්‍රාම වයස ඉහළ දැමීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකයි ඔවුන් පෙන්වා දෙනවා කියලයි සඳහන් වෙන්නේ.
0: මේවසරේ ජල බිල වැඩි කරන්නේ නැහැ. ජල සම්පාදන මාත්‍යවරයා කියන කතාව කද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා. සෙල කුරුළු වංශ, ඒ වගේම අදවසේ දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන වාර්තාවේ සටහන් කළ තිබුණා. අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට. මේකල
1: Yes, Gyan. No water tariff hike this year. For the more detail, Housing, Constructions and Water Supply Minister Dr. Susil Ranasinghe said that water tariffs will not increase this year. Let's see more details about it in Sinhala.
0: ජලගස්තු වැඩිවීමක් මේ වසරේදී කිසිසේත්ම සිදු නොවන බව නිවාසෙදි කිරීම හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කර තිබෙනවා කියලා එද වාර්තා කළ තියෙන්නේ. ජල ගාස්තු සම්බන්ධ සමාලෝචනය කිරීමට නියමිතව තිබෙන්නේ ලබන වසරේ ජනවාරි මාසයේදී බවත්, ජලගස්තු වැඩි කිරීම, පහත දැමීම හෝ දැනට අයකරන මිල ගණන් වෙනස් නොකර පවත්වාගෙන යෑම සම්බන්ධව තීරණය කරන්නේ එම අවස්ථාවේදී බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළ තිබුණා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. එක් ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් වලට එකතු වෙන්න. ලක්කන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 16යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ලක්කන රේඩියෝ ITN

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්හඬ මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
2: විනාඩි 22යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩි තහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්ෂණ මෝනිං නිවුස් වලට හැංගන වෙලාව දක්වන වෙලා උදෑසන 6යි විනාඩි 24යි. අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ කලද ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් අද තොරතුරු කිහිපයක් වාර්තා කර තිබුණා. අපි බලමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කළා.
1: ගල් අඟුරු හිඟවීමක් මත කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළා.
2: මේ දවස්වල ලොකු කතාවක් යනවා, සැප්තැම්බර් ඔක්තෝබර් මාසෙ අනිවාර්යයෙන්ම විදුලි කැපීමක් තියෙනවා කියලා. ගල්ලංගුරු මෙට්‍රික් ටන් 2.28 ලබා දීම සඳහා සැපයුම්කරුවන් වෙනුවෙන් කැබිනට් අනුමැතිය අපිට ලැබුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ මුල් සති දෙක ඇතුළත පළවෙනි නැවගත කිරීම ලබා දීලා ඉවරලා ලක්විජය බලාගාරයේ බාධාවකින් තොරව විදුලි සැපයීම සඳහා කටයුතු කරනවා කියන එක ඒ සහතිකයේ මේ වෙලාව ලබා දෙන්න පුළුවන්. අපිට මතකයි අර හදිසි මිලදී ගැනීම නැවගත කිරීම පහෙන් පස්වෙනි නැව ගල්ලංගුරු වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තිබෙච්ච නිසා අපි ප්‍රතික්ෂේප කරා. හැබැයි මේ සමාගම දැනට අපි පොරොන්දු වෙලා තියෙනවා ඒ ප්‍රතික්ෂේප කළ නැව වෙනුවට වෙනත් විකල්ප නැවක් අගෝස්තු මාසයේ අවසානයේදී නැත්නම් සැප්තැම්බර් මාසයේ මුල වෙනකොට අපිට ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඒ නිසා මේ රටේ ජනතාවට මේ වෙලාවේ සහතිකයක් දෙන්න කැමති කිසිම විදියකින් ගල්ලංගුරු හිඟවීම කියන කාරණේ මත විදුලිය විසන්දීමක් විදුලිය කපා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අඛණ්ඩ විදුලි සේවාවක් සැපීම සඳහා වන සහතිකය අපිට ලබා දෙන්න පුළුවන් කියලා.
1: රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති දිවයිනපුර ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා.
3: රටේ ඕනම වැඩක් කරද්දී අපි රජයේ ජනතාවාදී රජයක් විදිහට ජනතාව සම්බන්ධ කරන එක තමයි අපේ සැලැස්ම. අමාත්‍යාංශ ලෙස ව්‍යාපෘති ගණනාවක් රටේ ක්‍රියාත්මක වෙන අතරවාරේ මේ 14 වෙනිදා අපි පළාත් පාලනයතුන ආදායම් උත්පාදන ව්‍යාපෘති ජාතික වැඩසටහන ආරම්භ කරනවා. මිලියන 2500ක් අපිට වෙන් වෙලා තියෙනවා අමාත්‍යාංශයට අඩු ආදායම් ලාභ පළාත් පාලනයතුනට තමන්ගේ ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා ව්‍යාපෘති ආරම්භ කරන්න අපි 14 සමාරම්භක වැඩසටහන තිබෙනවා. ගරු අමාත්‍යතුමත් අපි කවුරුත් සම්බන්ධ වෙනවා රට පුරාම. ඒ වගේම තමයි ජාතික වැඩසටහනදී අපි ග්‍රාමීය පාලන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලා පාලන 880ක් මිලියන 2050ක් මේ වසරේ වෙන් වෙලා තිබුණා. 100ක වැඩ ආරම්භ කරා මීට සති දෙකකට කලින්.
1: මාර්ග පද්ධතියට වැඩි වශයෙන් යතුරු පැදියෙක් වීම අනතුරු ඉහළ යාමට හේතුවක් බව රථවාහන පාලන සහ මහා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා සඳහන් කළා.
4: ගිවාසර සාපේක්ෂව මෙවසර ගත්තොත් එහෙම මාර්ගරිය අනතුරු 79ක් සහ මියගිය සංඛ්‍යාව 88ක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රමාණය දැන් පහුගිය කාලේ සාපේක්ෂව බලනකොට අඩු වීගෙන යනවා. මොකද විශේෂයෙන් පොලිස්පත්තුමා ක්‍රියාත්මක කරපු උපාය මාර්ග සැලැස්ම යටතේ 120ක් බරපතල සහ මාර්ග අනතුරු අඩු කිරීමේ පළාත් මට්ටමින් කොට්ටාස මට්ටමින් දිසා මට්ටමින් කරපු සැලැස්ම යටතේ දැන් ගැඹුරු අඩු වීමක් අපිට නිරීක්ෂණය කරනවා. මේ මරණ සංඛ්‍යාව 1693 අපි ගත්තොත් එහෙම පදිකයින් 555ක් මරණයට පත් වෙනවා. යතුරුපැදි කරෝණි 603යි. දැන් ගිය වසරේ වැඩි ප්‍රමාණයක් මිය යන්නේ පදිකයෝ. මේ වසරේ වැඩි ප්‍රමාණයක් යතුරුපැදි කරෝණි මිය යෑමක් අපි දකිනවා. පසුපැදි කරෝණි 119ක්. ඒක තවත් බරපතල කාරණාවක්. පාපැදි කරෝණි 115ක්, රියදුරන 136ක්, මගීන 162ක් ආදී වශයෙන් තමයි මෙම අනතුරු සිද්ධ වෙන්නේ. වාහන ලංකාවේ තියෙනවා 192ක්. මේකෙන් මිලියන් 5.2 තියෙන්නේ යතුරුපැදි. අපි දකින දෙයක් තමයි මාර්ග පද්ධතියට එකතු වෙන යතුරුපැදි ශීඝ්‍ර වැඩි වීමක් අපි දක්නවා. 18ට අඩු ළමයි, 18ට වැඩි තරුණයෝ මේව පාවිච්චි කරන්නේ මේ යතුරුපැදි අධික වේගයෙන් යන්න. ඊට පස්සේ කියලා විසික් වෙලා ගිහලා ඉස්සරහින් එන වාහනට යට වෙලා මැරෙන්නේ. එහෙම නැත්නම් පිටිපස්සෙන් එන වාහනට යට වෙලා මැරෙන්නේ. ඒ කියන්නේ මේක තමයි ප්‍රධාන වශයෙන් මේක හේතු වෙලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම අපි මේ තරුණයන්ට කියන්නේ යතුරුපැදි පදිනවා නම් අධික වේගයෙන් යන්න එපා කියන කාරණාව. මේවා මේ රේස් පදින්නවත් අනිරෝධයේ යන්නවත් මේව ගෙනත් දීලා තියෙනවා. ඉදිරියේදී අපි මේ මාරක බරපතල අනතුරු ඇතුළු සියලු අනතුරු අඩු කර ගැනීම තමයි රතවාන පොලිසිය හැටියට බලාපොරොත්තු.
1: ප්‍රධාන යොමු කරමු අද ලංකාදීප පුවත්පතට. අද සඳහන් වෙනවා අධ්‍යාපනයෙන් බෙදන්න දුන් 108ක පෙළපොත් අතුරුදන්, පිටපත් 20000ක් ගිවිසුමකට රැගෙන ගියේ ලොරි රියදුරෙක් කියලා තමයි අද සඳහන් වෙලා තියෙන්නේ. අද බණාරගම බිමල් ශ්‍යාමන් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තාව අරගෙන ඉන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ඇති දමිළ භාෂා එක ශ්‍රේණියේ සිට තුන එක ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගයක් නැගෙනහිර පළාතේ බෙදා හැරීමේ මධ්‍යස්ථාන 12ක් වෙත නියමිත පරිදි බාර නොදී සාපරාදී විශ්වාසයේ කඩකිරීමක් සම්බන්ධයෙන් ඉසුරුපාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි තලංගම පොලිසිය සඳහන් කරනවා කියලා අද වාර්තා කරලා තියෙනවා ලංකාදීප පුවත්පත. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුලත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා.
0: එතකම දිනමන පුවත්පතේ නිරංචලා වික්‍රමසිංහ ගෙනන වාර්තාවකටයි මේ අවධානය. පුනරුදයේ පුරවර ව්‍යාපෘති 100ක් අද ආරම්භයේ කියලා සඳහන් කළ දුනා දිනමන පුවත්පත. අපි බලමු මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලට අවධානය යොමු කළ රටේ සමස්ත සංවර්ධනයේ මූලික තැනුම් ඒකකය වන ග්‍රාමීය ප්‍රදේශ සවිබල ගැන්වීම සහ පළාත් පාලන ආයතන ස්වාධීන ආර්ථික ඒකක බවට පත් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන පුනරුදයේ පුරවර ජාතික වැඩසටහන යටතේ රටපුරා ආදායම උත්පාදනය වන ව්‍යාපෘති 100කට අධික ප්‍රමාණයක් සමාරම්භක උත්සවය අද පැවැත්වීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ කටයුතු යොදා තිබෙනවා. පසුගිය කාලේ පුරාවටම මුදල් අවභාවිතය, විනය රහිත පාලනය සහ මහජන නියෝජිතයන් නොමැති වීම නිසා අකාර්යක්ෂමතාවයට ලක්ව තිබූ පළාත් පාලන ආයතන 341 යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම මේවන විට ආරම්භ කර තිබෙනවා. නව පාලන යටතේ කසල කළමනාකරණය, සෞඛ්‍ය ආරක්ෂණය සහ ස්වාභාවික විපත් පාලනය වැනි ක්ෂේත්‍රයන්හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර කෙටි කාලීන හා දීර්ඝ කාලීන ජාතික සැලැස්මකට අනුව කසල කළමනාකරණය දත්ත පද්ධතියක්ද ස්ථාපිත කිරීමට පියවරගෙන තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
1: දෙවෙනි පුවත්පත අද සඳහන් කරන ප්‍රවෘත්තියක් විතයි මේ අවධානය. මුහුණු පොතෙන් නිවාස සිහින මවා කෝටි ගානකට විදලා ලෝක හොරෙක් මිරිහානේදී මාට්ටු. මහා පරිමාණ මූල්‍ය වංචා පැමිණිලි 16ක් වරෙන්තු 15ක් කියලාද හේමන්ත රන්දුණු දෙවෙන්ට ගිනෙන තොරතුරු වල සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කරනවා. සමාගම කරහා පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසමින් මුහුණු පොතේ දැන්වීම පළ කරමින් විවිධ පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ මහා පරිමාණ වංචාකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශනයකගේ මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුට එරෙහිව මහා පරිමාණ මූල්‍ය වංචා පැමිණිලි 16ක් මේ වන විට ලැබී ඇති අතර තවත් පැමිණිලි විශාල ප්‍රමාණයක් ඉදිරියේදී ලැබීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කියලායි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ සටහන.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝර්නින් නිවුස් වලට. එක ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 31යි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: මහජන සම්පත ජයග්‍රාහි 5278 වන දින වාරයේ විදිහට ක්‍රියාත්මක වුණේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ එස් ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රාහි අංක සටහන් වන අංක 2, අංක 4, අංක 1, අංක 6, අංක 7 සහ අවසානයේට අංක 5 දවසේදී මහජන සම්පත ජයග්‍රාහි 5278 වන දින වාරයේ ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහි අංක බවට පත් උනේ.
1: ගොවිසිත 4520 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් කරනවා. අංක 24, අංක 29, අංක 38 සහ අවසානයේට අංක 66 විදිහට.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් මේ දවස්වල ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් අදින් ලද මෙගා පව ලොතරැයියට ජයග්‍රහී 2626 වන දින වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ F ඉංග්‍රීසි අක්ෂරය. එතකම ජයග්‍රහී අංක බවට පත් වුණ සුපිරි අංක බවට පත් වුණේ අංක 23. ජයග්‍රහී අංක සටහන් වන අංක 18, අංක 39, අංක 43 සහ අවසානයේට අංක 57.
1: දන නිධානය 2308 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහ අංක අංක 5, අංක 24, අංක 48 සහ අවසානයේට අංක 66 විදිහට සටහන් වෙනවා. දන නිධානය 2308 වන ජයග්‍රහ දිනම් වාරයේ.
0: හඳහන ජයග්‍රහ 1587 වන දිනුම් වාරිය දවසේදී ක්‍රියාත්මක වුණා. බලන්න ඔබේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන මකර ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 30, අංක 31, අංක 37 සහ අවසානයේ අංක 62 ඒ දවසේදී ජයග්‍රහී 1587 වන හඳහන ලොතරැයි දිනුම් වාරියේ ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: අද සම්පත 546 වන ජයග්‍රහයේ දිනුම් වාරය, අද සම්පත 853 වන ජයග්‍රහයේ දිනුම් වාරය දවසේදී ක්‍රියාත්මක වුණා. S ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 1, අංක 6, අංක 7 සහ අවසානයේට අංක 5. අද සම්පත 853 වන ජයග්‍රහයේ දිනුම් වාරයේ ජයග්‍රහී අංක සහ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් උනේ ඒ ඉංග්‍රීසි අක්ෂරය සහ ඒ අංකයි. මෙලඟට NLB ජය ලොතරැයි පත
0: අපි බලමු. NLB ජය ලොතරැයි පත දවසේදී ජයග්‍රහී 546 වන දින වාරේ ක්‍රියාත්මක කොට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ඕ ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක අංක 3, නැවතත් අංක 3, අංක 8 සහ අවසානයේ අංක 8 ඒ දවසේදී ජයග්‍රහී 546 වන NLB ජය ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: NLB ජය හිම වෙනකොට සුබ දවසක්. 394 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහය අංක සටහන අංක 27, අංක 30 සහ අවසානයේට අංක 53. එතෙකම සුබ දවසක්. 394 වන දිනුම් වාරයේ ජයග්‍රහ ප්‍රවර්ධන අංකය 2018 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් හංගන වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 35යි.

0: ලකඩ මෝනින් නිවස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 46යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට

0: හිතන්න ඕනෙමන සතිය දෙනකල දවල් එක ඉද හතර වෙනකන්
1: Overtime Beats with Jam.

මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්ව.

0: වෙලව දසන හයයි විනාඩි 43 අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සරස්තලයට.
1: රටපැන්න පාතාලීන් 93ක් ගෙන්වයි. දැනටම ඉන්ටපෝල් හරහා රතු නිවේදන නිකුත් කරලා. වසර දෙකක් තුල සැකකරුවන් 38ක්, නමගිය අපරාධකරුවන් 35ක් කුදලන් ආවා. නීති විරෝධීව උපයාගත් රුපියල් මිලියන 3878ක් වටිනා දේපල අක්‍රිය කළා පොලිසිය කියයි. කංජිපාණි අල්ලන මැලේසියානු මෙහෙයුම අසාර්ථක නෑ. ASP ඕලුගල සඳහන් කරනවා කියලා තද දිවෙන පුවත්පතේ වාර්තා කළ දෙන හේමන්ත රන්දුණු නොවන් පලිහ වඩන සහ ප්‍රදීප්‍රසන්න සමරකෝන් වාර්තාව අරගෙන එන්නේ. විවිධ අපරාධ සිදුකර රටින් පලාගොස් විදෙස් රටවල සැඟවී සිටින 93 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිසිය ඊයේ අනාවරණය කළා. ඒ අනුව ඔවුන් මෙහි ගෙන්වා නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ. වුට්ල මහතා කොළඹදී පැවති රටම එකට මාධ්‍ය හමුවේදී සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තොරතුරු විදිහට.
0: රත්මලානේ සයිමා දුම්බරින් බූස්සට අසල කුරුළු වංශය හදගෙනන වාර්තාව මැලේසියාවේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ පාතාල ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන ධනුෂ්ක කෞශල්‍ය හෙවත් රත්මලානේ සයිමා පල්ලේ කැලේ දුම්බර බන්ධනාගාරය සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කරයවා තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කළ තිබෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරු පෙරේදා පසරු පහට පමණ පල්ලේ කැලේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණා. එතකම අනතුරු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයේ කින දින රාත්‍රී 7ට පමණ බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා. මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැඳවුම් නියෝග මත පේරාදෙණිය පොලිසිය රඳවාගෙන මහනුවර කොට්ටාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගත්තා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා.
1: Let's move to the Daily News newspaper. GCE A-level Education Ministry probes question paper mix-up. For the more detail, the Education Ministry has launched an inquiry after discovering 6 packets of the GCE Advanced Level Physics first exam paper scheduled for today mixed inside question paper containers at Coordination Center number 323 at Ambalantota Mahavidyalaya during day of exam inspections. Let's see more details about it in Sinhala Gihan.
0: Usas pela bautika vidya prashnapatre Ambalantota pasalakata kalin gihin kiyalada Lankadeepa puwatpata gena vittibuna torotoru Ranjan Kasturi warthawa gena vittibune Ambalantota usas pela vibhaga madhyasthanayaka prashnapatra bahaluma katibi ada

0: පැකට්ටු නිරාවරණය වීමක් සිදු වී නොමැති බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළ තිබුණා. ප්‍රශ්න පත්‍ර පිටවුණු කතාව බොරු, බය නැතුව විභාගෙ ලියන්න කියලා සඳහන් කළ තිබුණා කියලා අද අංචල මහික වීරරත්න ගෙන වාර්තාවේ සටහන් කළ තිබුණා. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවකින් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැති හේයින් ව්‍යාජ තොරතුරු වලින් කලබලයටපත් නොවේ අද දිනේ නියමිත කාලසටහනට අනුව විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයන්ට කාරුණිකව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් AKS ඉන්දිකා කුමාරුලියනගේ මහත්මිය සඳහන් කළා තිබෙනවා කියලයි ලංකාදීප පුවත්පත සඳහන් කර තිබුණා. මේ කලද මේ දිනමින පුවත්පතත් මම දැක්ක ඔය සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණා. දිනමින පුවත්පත සඳහන් කළා තිබුණේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවි නැහැ, ප්‍රචාරය අසත්‍ය විභාග කොමසාරිස් කියයි කියලා සංදේහ කරුණාරත්න කියන වාර්තාවේ සටහන් කරලා තිබුණා.
1: ලංකාදීප පුවත්පතේ මද ඡායාරූප සමගින් සටහන් කරලා තිනු ගහන්නේ හෙළ ගැඹුරුයි පුත නොබලන් උසස් පෙළට අවදානම් ගමනක කියලා මේ ඡායාරූප සමගින් අද වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා. දෙත්වා සුලිකුණාටුවෙන් විශාල ලෙස හානියට පත්ව තිබූ කොත්මලේ මාවෙල මාර්ගයේ පන්නන් ගම්මන ප්‍රදේශයේ මාර්ග කොටස පසුගියදා අදහැල්ලු ධාරා නිපාත වර්ෂාවත් එක්ක සම්පූර්ණයෙන්ම නාය යෑමට ලක් වී ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් මඩාල වී තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ප්‍රදේශවාසීකගේ පිහිටෙන් කොත්මලේ පන්නන් ගම් ප්‍රදේශයේ නායගිය ස්ථානයකින් අනාරක්ෂිත ලෙස පසුකර යෑමට උත්සාහ කරන අයුරු අද ඡායාරූප සමගින් සටහන් කරලා තියෙනවා. මේ ආකාරයෙන් ලංකාදීප පුවත්පතේ
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා පාස්කු මහනඩුවේ විත්තියේ ස්ථවරය අද කියලා චන්දන ජයවිරගෙනන වාර්තාව. පාස්කු ඉර්දාත් ප්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නෞෆ මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවර ඇති නඩුවේ විත්තියේ ස්ථවරය අද දැනුම් දෙන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග නිකුත් කරලා තිබෙනවා. මහාධිකරණ විනිසුරු වරුන් වන නවරත්න මාරසිංහගේ සභාපතිත්වයෙන් යුත් සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පැමිණිල්ල සාක්ෂි විභාගයේ අවසන් වීමෙන් පසු ඒ මෙම නියෝගය නිකුත් කරලා තිබෙනවා. පැමිණිලේ නඩුව අවසන්ව විත්තියේ නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල මෙම දැනුම් දීම සිදු කළ තිබුණා. මේ අනුව විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන්නේද නැතහොත් සාක්ෂි කූඩුවට නැග සාක්ෂි ලබා දෙන්නේද යන්න සහ විත්තිය වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවන්නේද යන පිළිබඳව ස්ථාවරය විත්තිකරුවන් විසින් අද අධිකරණයට ප්‍රකාශ කළ යුතුව තිබෙනවා කියලයි වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: පහරදී පුලුස්සලා සිව් හැවිරිදි දැරියක් වත්තේගම පාරකට ගෙනත් දාලා පොලිසියෙන් සොයාගනිද්දී හාමතේ ත්‍රිරෝද රථයකින් හෝඩුවාවක් කියලා අද ෂේන් සෙනවිරත්න සායේ JAL ජයසිංහයි ලංකාදීපයට මේ වාර්තාව අරගෙන එන්නේ. බරපතල ලෙස වද හිංසාවට ලක්කර පහරදී පිලිස්සීම් තුවාල සහිතව වත්තේගම පොලිස් වසමේ යටිරාවන ග්‍රාම සේවා වසමේ පහළගම් මැද්ද පෙදෙසේ අතුරු මාර්ගයක අතරමං කර දමා ගොස් සිටි සිව් හැවිරිදි දැරියක් වත්තේගම පොලිසියේ නිලධාරීන් විසින් අලුයම සොයාගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත දැරිය සොයා ගන්නා විට ඇය දැඩි කුසගින්නේ සිටි බවත් පසු පොලිස් නිලධාරීන් කිරි ආහාර පාන ලබා දීමට පියවර ගත් බවත් වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම දිනමින පුවත්පත සටහන් කළ තිබුණා වත්කම් පරීක්ෂණයකට මන්ත්‍රී හිස්බුල්ලා අල්ලස් කොමිසමට කියලා අද සටහන් කළ තිබෙනවා. සුභාෂිනී සේනානායක ගැන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රී MLA හිස්බුල්ලා මහතායේ පෙරවරු අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණා. අල්ලස් කොමිසම විසින් ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ දැනුම් දීමකට අනුව ඔහු කොමිසමට පැමිණ තිබුණා. පැය කිහිපයක් ප්‍රකාශ ලබා දී හිස්බුල්ලා මහතා ඉන් පිටව ගොස් තිබුණා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තියෙනවා.
1: මෙය තමයි දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තර විදියට සටහන් වෙලා තිබෙනවා. ගැන අපේ පොඩි විරාමයක් අරගෙනමු. විරාමයෙන් අනතුරු අපේ විදේශ තොරතුරු, ක්‍රීඩා තොරතුරු වගේම කාටුන් සබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා.
0: ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදැසන 6යි
1: විනාඩි 52යි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්.

0: ITN රටට වග කියන රේඩියෝ Around the World. වෙලව දැස්න 6 විනාඩි 55යි අපි සූදානම් දවසේදී විදේශ පිටුවේ වාර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
1: දිනමින පුවත්පතටයි මේ අවධානය. ඉරානයේ අවතක්සේරු කළ වැරදි බුද්ධි තොරතුරු වලින් ට්‍රම්ප් නොමග ගිහින් ඉරාන විදේශ ඇමති කියයි කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබූ බුද්ධි තොරතුරු අසාර්ථක වීමෙන් ඇමරිකාව අවතක්සේරුවකින් යුතුව කටයුතු කළ බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සඳහන් කළා කියලායි අද දිනමින පුවත්පතේ තොරතුරු විදියට සටහන් වෙලා තියෙන්නේ. ඉරානය සම්බන්ධව අවතක්සේරුවට ලක් කිරීම හේතුවෙන් ඇමරිකාවට මෙතෙක් සිය යුද මෙහෙයුම් සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා කියලාද වාර්තා කළ තියෙනවා. ඒත් එක්කම මේ භූකම්පණයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් කොලොම්බියාවේ දින 3ක ශෝක කාලයක් කියලාද ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා. කොලොම්බියාවට බලපෑ ප්‍රබලතම භූකම්පණය හේතුවෙන් අහිමි වූවන් සහ අතුරුදන් වූවන් වෙනුවෙන් එරට දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය සඳුදා බටහිර කොලොම්බියාව කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ රිච්ට මාපකයේ 7.4 ප්‍රබල භූකම්පණයෙන් පෙරේදා වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 265 දක්වා හෙළ ගොස් තිබෙනවා. මියගිය අය වෙනුවෙන් ගෞරව දැක්වීමට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි එරට රජය ලෝපුරා පිහිටි කොලොම්බියානු තානාපති කාර්යාලවලින් ඉල්ලීමක් කර තිබෙන්නේ කියලා තද සඳහන් කළ තිනවා විදේශ තොරතුරු විදිහට.
2: ක්‍රීඩාපීඨයේ අවධානය යොමු කරනද දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා. ක්‍රීඩාපීඨයේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ගැටුම හෙටයි. ගාලු තරගයේ අපිට වාසී දනංචයගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක් අද ප්‍රින්ස් ගුණසේකර දිනමින පුවත්පත වෙනුවෙන් ගෙන වාර්තාව. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය හෙට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ ගාලු ටෙස්ට් තරගයේ දඟපන්දු යැවීම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දඟපන්දු යැවීම මත පමණක් රඳා නොසිටින බවයි. ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා මේ අධ්‍යක්ෂ ඉන්දියාවේ වත්මන් ක්‍රීඩකයන් බොහොමයකට නොමැති බවත් ඉන්දියානු ක්‍රීඩකයන් ඉතා ස්වල්ප දෙනෙකු පමණක් මෙහි ක්‍රීඩා කර තිබීමත් ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම වාසි තත්වයක් බව ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා කියලත් අද තොරතුරු සටහන් කළ තිබුණා. ඒත් එක්කම මේකල අද දිනමින පුවත්පත සටහන් කළ තිබුණා. චරිත් ඉහළට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම එක් දින පිටිකරු ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාවේ චරිත් අසලංක 9 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. අසලංක ශ්‍රේණිගත කිරීම ලකුණු 659ක් ලබා 10 ස්ථානයේ සිට 9 ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබුණා. මේ අතර සසු ශ්‍රී ලාංකික පිටිකරුවන් වන කුසල් මෙන්ඩිස් එක් ස්ථානයකින් පහළට වැටි 12 ස්ථානය දක්වා, ප්‍රතුම් නිශාංක එක් ස්ථානයකින් පහළට වැටි 15 ස්ථානයටත් පත්ව තිබෙනවා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: එතකම අපේ අවධානය යොමු කරන මේ ආසියානු කුසලානයට කාන්තාපිල නම් කර තිබෙනවා කියන ප්‍රවෘත්තියට එක්සත් අරාබියේ රාජයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා 20x20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා කියලායි අද සඳහන් වෙන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේටයි මේ අවධානය. රුපියල් 3700ක් මත්පැන් බෝතලෙන් 2200ක්ම බදු කියලා හර්ෂ කියනවා. එහෙනම් අපි බොන්නේ මත්පැන් නෙමේ බදුනේ කියලා තමයි සඳහන් වෙන්නේ.
2: අද දෙවන පුවත්පතේ සටහන් කළ තිබුණා ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම වෙනසුරුවරුන්ගේ විශ්‍රාම වයස දික් කිරීමේ එක් අරමුණක් තමයි කියලා ජනාධිපතිතුමා කියනවා බං. එහෙනම් ඕකට පිටපත් රචකයෙකුත් ඉන්නව ඇති කියලායි අද Facebook කාටුනෙන් සඳහන් කළා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් වෙනස් කරලා තනතුරු අහිමි වුණොත් යන්න ලෑස්ති කියලා ජනාධිපති කියන්නේ. ටෙම්පරි කට්ටි ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ.
2: අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ පොදු දේපල පනත යටතේ අල්ලන අය නඩු අවසන් වනතුරු රිමාන්ඩ්ලු. 88 89 කාලේ ඔය නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් කියලායි අද සටහන් කළ තියෙන්නේ. ඒත් එක්කම අපි අනුරාධගේ ඕකයි තත්වයේ කාටුනෙන් ලකන මෝනින් නිවුස් සරත් නිමා කරනවා. 2200ක් ගල් බෝතලින් බදු මුදල් කමිටුවේදී පැවසුණු ගණන් යෙදු පෝසත් රටක ලස්සන ජීවිත තැදු ඩෝපර්ලත් ආර්ථිකයේ රියල් කොඳු කියලයි අද අනුරාධගේ ඕකයි තත්ත්වේ කාටුනෙන් සටහන් කළ දෙන විලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ සතියන්තයක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
8: Good morning සුබෝදයසන
9: Good morning
8: අද සිකුරාදා
9: අපිට ජය වේවා
8: ඔව් සතියන්තය ඉතින් අගෝස්තු 14 වෙනිදා අද දවස විශේෂ වෙන කාරණා කීපයක් තියෙනවා ඒටි කියලා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු අද ලෝක කටුස්සන්ගේ දිනය
9: පාට මාරු කරන්නන්ගේ දවස
8: කටුස්සෝ වගේ පාට මාරු කරන අයගේ
9: දවස
8: ඉතින් අද ඒගොල්ලන්ටත් සමරන්න පුළුවන් කටුස්සෝ වගේම ඒ වගේම අද පාකිස්තානයේට නිදහස ලැබිච්ච දිනේද
9: ඔව්
8: හරිද
9: හරි
8: හයිප ඉන්ඩිපෙන්ඩන්ස් කියලා මනෝවිද්‍යාව අඳුන්වන මානසික මට්ටමක් හයිප ඉන්ඩිපෙන්ඩන්ස් ඒ කියන්නේ මේක හයිප ඉන්ඩිපෙන්ඩන්ස් කියලා කියන්නේ තමන් කාගෙන්වත් උදව් ගන්න කැමති නැහැ. කාගෙන්වත් උදව් ගන්න කැමති නැහැ.
9: හරි.
8: ඕනම දෙයක් තමන් තනියම කරන්න හුරු වෙච්ච ගතිය. ආ. 1000ක් 2000ක් හිටියත් ඔයාට උදව් කරන්න. හා. ඔයා හිතනවා නෑ මට කාගෙවත් උදව් ඕනි නෑ කියලා.
9: මට මේක තනියෙන් කරගන්න පුළුවන් කියලා.
8: ඔව්. මේකට තමයි කියන්නේ හයිප ඉන්ඩිපෙන්ඩන්ස් කියලා මනෝවිද්‍යාවෙන්. ඉතින් මේකට හේතු වෙන කාරණා කීපයක් තියෙනවා. අතීතයේ කවදා හරි දවසක ඔයාව කිසියම් ප්‍රශ්නකදී කිසියම් කාරණාවකදී ඔයාට උදව් ඕන තැන්වලදී ඒ අය කිසිවෙක් ඔයාට උදව් කරන්න ඉදිරිපත් වෙලා නැහැ. එතනින් පස්සේ ඔයාගේ මානසිකත්වය හදාගන්නවා ජීවිතේ කිසිම දවසක මං කාගෙවත් උදව් ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොන තත්ත්වෙට බිඳුවට වැටුණත්
9: මොන දේ වුණත්
8: මරණාසන්න වුණත් කාගෙන්වත් උදව්
9: ගන්නේ නැහැ. මේක හොඳයි නේද?
8: ඔව් ඒක තමයි අර ඒ අර හයිපර් ඉන්ඩිපෙන්ඩන්ස් කියන ඇතුළෙම තියෙනනේ පොඩි මේ ස්වාධීන ගතිය. හරි. කාගේවත් පොඩිවත් උදව්වක් නැතුව ජීවිතේ ඉස්සරහට අරගෙන යන ඕන තරම් අය අපිට හම්බෙනවා. ඉතිවා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්.
9: ඔව්.
8: හැබැයි ඔයා විශ්වාසවන්ත කෙනෙක්ගෙන් උදව්වක් අරගෙන බලන්න. ඔය එහෙම මානසිකත්වයක් තියෙන කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් අපි වහගෙන
9: පොඩ්ඩක් ඒක වෙනස් කරගන්න. ඔව්
8: ඒ ෆ්‍රේම් එකෙන් එලියට එන්න. මොකද මේ ලෝකේ සමහරු ඉන්නවා උදව් කරනවා වගේ පෙන්නනවා උදව් කරන්නේ.
9: ඔව්.
8: සමහරු ඉන්නව එහෙම සේයාවක්වත් නැහැ.
9: උදව් කරන්නේ නැහැ වගේ ඉන්නවා.
8: හැබැයි අවශ්‍ය වෙලාවේ
9: උදව් කරනවා.
8: උදව් කරනවා. එහෙමයි ඉන්නවා. එනිසා ඔයාට තනියෙන්ම යන්න බෑ මේ ජීවන ගමන.
9: කාගේ හරි උදව්වක් අනිවාර්යෙන්ම ඕනේ.
8: කාගේ හරි සහායක් ඕනේ. එනිසා සහකාරියක් හරි සහකාරයෙක් හරි හොයාගන්න.
9: මම දැන් ටක්කල කියලා හොයාගන්න සහකාරිය.
8: අවාඩ බුලුවා. ඔය උතන පාරේ ඉස්සරහ ඔය යන පොඩ පාරේ ගේට්ටුව ඉඳලා කාටද අතනමාරි ඒක නම් මම දන්නවා ඒක මාර ටැලන්ට් එක හරි 7 විනාඩි 9යි සුබ දවසක් අපි අද දවසේ නම් පටන් ගන්නවා අපිත් එක්ක ඉන්නවා පැල්වත්ත නිෂ්පාදන කිරි වීදුරුවකින් අපි දවස පටන් ගන්නනේ ඒක රසම රස කිරි වීදුරුවක්
9: රස විස නැති කිරි වීදුරුවක් වෙන්න ඕනේ දේශීය කිරි වීදුරුවක් වෙන්නත් ඕනේ
8: හරි එහෙමනම් මේ 10 වෙනකන් අපිත් එක්ක ඉන්න මෙන්න මේ සින්දුවෙන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නම්.
9: හා? හරි.
8: මේකෙන් පටන් ගමු. හරි. මෙන්න සින්දුව.

0: රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
3: දෙක්ඛා සුරකේ මගතොට.
4: වඳින්න ගිය දේවාලේ මොකද්ද? ඊයේ කඩන් වැටුණා වගේ.
5: ඔව්.
4: කියලා කියනවනේ.
5: ඔව්.
4: ඒකේ සැබෑ අර්ථය දන්නවනේ.
5: නේ. ඔව් කරන්න ගිහිල්ලා. මෙතනට හොඳ කරන්න ගිහිල්ලා.
4: ඔව්. යහපතක් වෙනුවෙන් ඉදිරිපත් වුනහම ඒකෙන් ලොකු මෙව්ව එකක් වුණා වගේ ගන්නවයි කිය.
5: තමන්ට. ඔව්.
4: ඔය වහල කඩාගෙන වැටෙනවා කියන ඒවා වුණොත් ඉතින් ආයේ නැගිටීමක් නෑ. ඔය ඒ කතාවෙන් අපි පටන් ගත්තට
5: ඔව්.
4: ගෙදර වහලයක්. ගෙදරක නෙමෙයි කඩේක වුණත් ගව මඩුවක වුණත්.
5: වහලේ.
4: වහලේ කියන එක සම්බන්ධව අපි තියන ලොකු මෙව්ව එකක්. නේ.
5: ඒක හරියට නැත්තම් මොනා තිබ්බත් වැඩක් නෑ.
4: ඔව්. දැන් බලන්න වැස්සට අවුවට අපි ආරක්ෂා කරන්නේ ගෙදර වහලෙ.
5: ඔව්.
4: එහෙම නැත්නම් කොහේ හරි කඩපිලක එකපාරට අපි දැන් මේ බස් හෝල් එකේ ඉන්නවා පොඩි පොදයක් යනවා. දුවල ගිහිල්ලා කොහේ හරි කඩපිලයක තියෙන වහලෙකට මුවා වෙලා වැස්ස පායනකන් ඉන්නවා. වැස්ස පෑවුවට පස්සේ ඔතනින් අපි නික්මිලා යනවා. සමහර මිනිස්සු අර ජීවිතවලට එන්නේ වැස්ස පායනකන් විතරයි
5: ඉන්නේ.
4: හෙවණක් ඕනලාට ඉක්මනට ඇවිල්ලා හෙවණ ලබලා ඊට පස්සේ යනවා.
5: යනවා.
4: එහෙමවත් තියෙනවා.
5: ඔව්.
4: ওই වහලෙක් අපිට ඕන තරම් එක එක තැන් වලින් කතා කරන්න පුළුවන්. හැබැයි වහල කියලා කියපු ගමන් ඔය දන්නවා මේකට හරි විදිහේ විසඳුමක් හොයාගන්න ඕනි. ගෙදර වහලේ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න බාර කරන්න Rhino Roofing Premier Sheet එකට.
5: ඔව්.
4: ඇයි මේ ෂීට් එක විශේෂත්වයක් දක්වන්නේ?
5: ඒකේ තියෙනවා ඇතුල් පැත්තේ මැටලියර් එකක්. මේ මැටලියර් එක හින්දා දැන් එළියේ තියෙනවා නම් තද රස්නයක්, අවුව පායනවා වැඩි දවස්වල නම් එළිය රස්න වැඩි නම් ඇතුළට ඔයාට ඒ රස්නේ වැඩිපුර දැනෙන්නේ නැහැ, පොඩක් කූල් වෙලා තමයි දැනෙන්නේ. එතකොට ඒත් එක්කම ගේ ඇතුළට අලුත් පෙනුමක්, ලස්සන පෙනුමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි එළිය පැත්තෙන් තියෙනවා ජල විකර්ෂක ආලේපයක්. ඒ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැතුව වතුර පහසුවෙන් ඉවත් වෙලා යනවා. මේ හින්දා වතුර රැඳිලා කළු වෙලා දියසවල බැඳිලා පර්ණ පෙනුමක් තියෙන ගතිය නැති වෙලා හැමදාම අලුත් විදියට පෙනුම තියාගන්න පුළුවන්. ඉතින් මේ අවුවට වැස්සට මොන විදිහට වුණත් දීර්ඝකාලීන ශක්තියක්, උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස වගේම ඔයාගේ ඔළුවේ සැනසීම ආරක්ෂා කරන්න නම් ඔයා අදම දාන්න ඕනේ Rhino Premier Roofing Sheets.
4: කවුද මාව මතක් කරන?
5: අර ඊයේ කිව්වා නේද ගෑන ළමයිට කියලා දැම්මනේ සින්දුවක්. හිතන්නේ ලිස්ට් එකේ කවුරු හරිද දාන්නේ.
4: එහෙමද මම ඔය පොඩි කාලේ මේ ඕලෙවල් කරලා ගෙදර ඉන්නකොට අත් උදව්වට ගියා වහල ගහන්න අපේ බාසුන් නැහැ කෙනෙක් එක්ක.
5: හා ඔයා එවත් කරාද?
4: මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හොඳ. අන්න අර වහලගෙන කියන ඌගා වහලේ කඩන්න.
5: අපි නෙදන්නේ.
4: මේවා දන්නවද දැන්? ඕලෙවල් කරලා ගෙදර ඉඳලා ඊට පස්සේ ඒලෙවල් පටන් ගන්න මාස ගාණක් මහන්සියලා ඊට පස්සේ විභාගේ කියලා කියනකොට ඊය හවස. ඒ වගේ දවසක තියෙන මානසිකත්වේ අද උදේ තියෙන දැන් තියෙන මානසිකත්වේ නේ ඒ ලෙවල් ලියන නංගිලා මල්ලිලා නේද?
5: ඔව්.
4: ඒතකොට ඒගොල්ලන්ගේ ජීවිතේ වැදගත්ම මේ දවස් කිහිපයක් ගත
5: වෙන්නේ.
4: ඊයර පොඩි කතාවක් කියවම නේද මේ මොනවද ප්‍රශ්න පත්‍ර පිටේලා මොනාරි?
5: ඔව් ඒකයි බොරුවක් කියලා කියනවා නේද?
4: ඒව නිකන් මේ ඒවට ඔලුව අවුල් කරගන්න ඕනේ නැහැ. තමන් ගිහලා විභාගෙ ලිව්වනේ ඉවරයි.
5: ඉවරයි නේ.
4: ඔය එක එක තියනවා වෙන්න පුළුවන්. ඉතින් කඩා කප්පල්කාරී ක්‍රියා.
5: ඒවට ඔලුව අවුල් කරගන්න එපා.
4: ඔව්.
5: ලියන්න.
4: හරි උසස් පෙළ විභාගය ජීවිතේ හැඩේ විභාගය ජීවිතේ වැදගත් විභාගය.
5: ඔව්
4: එහෙමනේ අපි කිය. ඒක බර අඩු කරගන්න බෑ. මොකද ජීවිතේ ඔතනින් පස්සේ තමයි කවුද වෙන්නේ
5: තීරණය කරන්නේ.
4: අපිට උනෙත් ඒක තමයි. අපි නම් පළවෙනි දවසේම තීරණය කරා
5: කොහෙද නතර වෙන්නේ කියලා.
4: හරි මේ 7:23 වෙලාව ක්‍රිමිරාජ නිෂ්පාදනය මතක් කරනවා වසර 77ක විශ්වාසයත් එක්ක. ඉතින් ක්‍රිමිරාජ නිවසින් එන නිෂ්පාදන ගොඩක් තියෙනවා. මොනවද ගන්නෙ?
5: ඒ තමයි සඳුන් පැණිය, ක්‍රිමිරාජ පේයාව, එතකොට වැල්මී පැණිය, ක්‍රිමිරාජ කරල් ගුලි, කුරුලේසෝය, එතකොට මොනවාද මුඛසෝදන, මෙන්න මේ වගේ නිෂ්පාදන රාශියක් තියෙනවා. හැම ලෙඩකටම වගේ මේගොල්ලෝ ළඟ බෙහෙත් තියෙනවා, නිෂ්පාදන තියෙනවා. ඉතින් වස විසින් තොරව දේශීය අමුද්‍රව්‍ය නිෂ්පාදනය යොදාගෙන නිෂ්පාදනය කරන මේ බෙහෙත් ඔයාගේ වෙළඳ සැලට හරි ගෙදරට හරි ගෙන්න ගන්න 0112 752 889 කෝල් එකක් දෙන්න.

0: හතයි විනාඩි 28යි වෙලාව. සුබ දවසක් ශ්‍රී ලංකා. අපේ මෝර්නින් ෂෝ එක අහගෙන ඉන්නේ. ඔයාගේ මං ඇහුවොත් ඔයා දන්න හාවගේ ඉබ්බගේ කතාවි කතුවරයා කවුද? මේ හාවගේ ඉබ්බගේ කතාව අපි පට්ට ගහලා තියෙනවා.
1: ඔව්, පොඩි කාලේ ඉඳන් අහනවා.
0: ඒක ඊළඟ වර්ෂන් එක අහලා තියෙනවා. කතුවරයා කවුද?
1: දන්නේ.
0: කතුවරයා කියන්නේ එහෙම කෙනෙක් නෑනේ.
1: ඔව්.
0: නිර්නාමිකයිනේ.
1: ඔව්.
0: කවදාම තාවගේ ඉබ්බගේ කතාව මෙන්න මෙයාගේ කතාවක්
1: කියලා කොහෙවත් නෑ.
0: හ්ම්. එහෙම කන්නේ.
1: ඔව්.
0: එහෙනම් මේ කතාව ලියන්න ඇත්තේ කාගේ පැත්තෙන්ද? හාවගේ පැත්තෙන්ද?
1: ඉබ්බගේ පැත්තෙන්ද?
0: මේක ඉබ්බෝ ලියපු කතාවක්.
1: ඉබ්බා?
0: ඉබ්බෝ හා පරම්පරාව විනාශ කිරීමේ අරමුණින් ගොතපු බොරු කතාවක්.
1: අනේ. අයියෝ, ඉබ්බන්ට එහෙම චෝදනා කරන්න. අතරම කිය.
0: හොඳට ඉන්න. හරිද? කාව හරි විනාශ කරන්න. ඔය ඔයගේ බොරුවකින් කරන්න බැයිද?
1: පුළන්නේ.
0: කවුරු හරි එක්තරා කාලෙක ඉබ්බන්ට පක්ෂ කවුරු හරි කෙනෙක් මෙහෙම කතාවක් ගොඩනැගුවා වෙන්න බැයිද?
1: පුළා පුළා පුළා.
0: මේකට කතුවරයෙක් නැහැනේ.
1: ඔව්.
0: ඔන්න දැන් කාට හරි දෙන්න පුළුවන් මූ මේ මෝඩ කතාවක් කියන්නේ කියලා. හරි. කමන්නේ අපි එකත් පැත්තකින් තියමු. ඉබ්බෝ තමයි ලියලා
1: තියෙන්නේ.
0: මේ කතාවේ ඇත්තටම ඉබ්බා දිනන්නේ ඇයි කියලා හිතලා තියෙනවද? ඉබ්බා දිනන්නේ ඇයි? ඕන කෙනෙක්ගෙන් ඇහුවම දෙන උත්තරේ
1: නේද? ආව නිදාගත්ත හින්දා.
0: ආව නිදාගත්ත හින්දා. නැහැ.
1: එහෙනම්
0: ඉබ්බා දිනන්නේ ඉබ්බා මේ රේස් එකට කැමති වෙච්ච මොහොතේ.
1: ආ?
0: ඉබ්බෝ කියන જાතිය හාවෝ එක්ක දුවන්න කැමති වීමම ජයග්‍රහණයක්.
1: ජයග්‍රහණයක්.
0: මානසික වශයෙන් හාව බලන ඇහු. අරු හුදුවන්න මාත් එක්ක. අන්න එතන ඉඳන්ම හා පරම්පරාව ඇතුලේ තිබුණා කසුකුසුවක්. මොම් මේ විහිළුවක් වෙන්නනේ හදන්. හැබැයි ඔතන හිටපු සමහර හාව හිතුවා කොහොමද අපේ කව පැරද්දුව? පරම්පරාවම ඉවරයි. ඒක
1: උනානේ.
0: ඒ නිසා ඉබ්බා මේක දුවනවා කියලා තීරණය කරපු පළවෙනි දවසේම මේ රේස් එකේ භාගයක් දිනු. ඕනම කෙනෙකුට තියෙන්න ඕනේ ජයග්‍රහණය ගැන පළවෙනි ස්ටෙප් එක තියෙන මානසික වටපිටාව.
1: ඉදිරිපත් වීමනේ වැදගත්.
0: ඔව්, ඊට පස්සේ දිනන්නේ කොහොමද කියලා ප්ලෑන් කරන්න. හාවට නිදි පෙති ටිකක් දාලා දීලා හරි ගේම් එක ගහන්න ඕන. අන්න එහෙමයි දැන් කාලේ ඉබ්බු.
1: ඔව්.
0: ඒ කාලේ ඉබ්බු එහෙම නැහැ. ඒ කාලේ ඉබ්බගේ වාසනාවට හාවට නිින්ද ගියා.
1: ඔව්.
0: ඒක වෙන කතාවක්. හැබැයි මේ කතාවේ මනෝවිද්‍යානුකූලව මම දැකලා තියෙනවා සමහරු කියනවා හාවට ඒ ඇතිවෙන මානසික වටපිට සමාවෙන්නේ ඉබ්බට ඇතිවෙන මේ මානසිකත්වයම මේ රේස් එකේ ආභාගයක් දිනුම් කියලා. අපිට තියෙන්න ඕනේ අන්න එහෙම එකක්.
1: අතත
0: කරන්න බෑ කියලා හිතන ඒවා කරන්න පුළුවන් කියන තැනට එන දවස එන මොහොත තමයි ඔයා ඒ ඉලක්කෙන් භාගයට භාගයක් ඉවර කරන දවස.
1: අනිවාර්යයෙන්ම.
0: ඔයාට තියෙනවා 150,000 300,000 වාහනයක් ගන්න. ඔයා හැමදාම හිතනවා නම් මට බෑ. පිස්සුද.
1: ඔයා නම් හීනානේ.
0: නෑ මම මේක කොහොම හරි ගන්නවා. අද ඉඳන් මං වැඩ කරන්නේ වාහනේ ගන්න. අද මං ලොතරැයියක් ගන්නවා.
1: ඒ වෙනුවෙන්.
0: ඔව්, 5,000,000 මට ඇදී කියලා හිතලා. 40 වියදම් කරන්න මනස හදාගන්න. හා?
1: අන්න දිනලා. දිනන්න පළවෙනි පියවර තියලා.
0: පළවෙනි පියවර තියන්න බෑ. ටිකට් එක ගන්න බෑද?
1: ගන්න බෑ.
0: ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ දවසෙත් වාසනාවන්ත දිනුම් ඇදීම. මේවා ටිකට් ටිකේ වාසනාවන්ත අංක ටික බලන්න ඕනේ.
1: හරි.
0: මම මේ ප්‍රතිඵලය ගන්න ගමන් ඉන්නේ. ඉතින් අදත් ඔයාලට මතක් කරනවා ₹40,000 ටිකට් එකක් ගන්න ජීවිතේ වෙනස් කරගන්න ඔයාලට පුළුවන්. හරි?
1: ඔව්.
0: එහෙනම් උගුර එහෙම
1: පාදල
0: හොඳ
1: පටන් ගන්න. හොඳ උස්මක් අරගෙන.
0: සුබ දවසක් ලොතරැයියේ මෙන්න ජයග්‍රහය ප්‍රතිඵලය. වෘෂික ලග්නය ජයග්‍රහය අංක 27 අංක 30 අංක 53. ජය ලොතරැයිය ගත්තනම් අංක 0 අංක 3 අංක 3 අංක 8 සහ අංක 8. අද සම්පත ගත්තනම් අංක 7 අංක 5 අංක 6 අංක 7 අංක 5 අංක 1 අංක 6 අංක 7 අංක 5 S අක්ෂරයත් එක්ක. හඳහන ලොතරැයිය ගත්තනම් මකර ලග්නය සහිතව ජයග්‍රහය අංක ටික අංක 30 අංක 31 අංක 37 සහ අංක 62. ධන නිදානය ගත්තනම් V අක්ෂරයත් එක්ක අංක 5 අංක 24 අංක 48 සහ අංක 66. මෙගාපව ලොතරයිය F අක්ෂරයත් එක්ක ප්‍රසාදාංකී අංක 23 ජයග්‍රහයි අංක අංක 18 අංක 39 අංක 43 සහ අංක 57 ගොවිසෙත ටිකට් එකේ අංක ටික E අක්ෂරයත් එක්ක අංක 24 අංක 29 අංක 38 සහ අංක 66 ඊට පස්සේ අපි බලන්නේ අවසාන ටිකට් එක මහජන සම්පත S අක්ෂරයත් එක්ක අංක 2 අංක 4 අංක 1 අංක 6 අංක 7 සහ අංක 5 මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මෙදිරිකට වල වාසනාවන්ත අංක ටික. ඉතින් අදත් ඔයාලට මතක් කරනවා ලොතරැයියක් ගන්න රුපියල් 40යි ජීවිතේ වෙනස් කරගන්න. මොකද මේ දවස්වල ඔබ දන්නවා ඉතින් රටේ සංවර්ධන දායකත්වය රටේ සංවර්ධනයේ වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවීරු ඊට පස්සේ සමාජ සේවා ක්‍රීඩා ශ්‍රම වාසනා ජාතික වග්ගඩු අරමුදල මේ ඔක්කොටම සල්ලි දෙන ගමන් දායකත්වය දෙන ගමන් ජනාධිපති අරමුදල මගින් මේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඉතින් එතෙන්දී ලොතරැයි අලෙවිචාලී ඉන්න අඩුවාදෑම්ලාභී පවුල්වල පාසල් දුවදරුවන්ටත් මේ අරමුදල මගින් යම් ආධාර ප්‍රමාණයක් ලබා දීමේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමන් ඉහළ කළමනාකාරීත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්තුමන් මුණ ගැහිලා ඒ මුදල් පරිත්‍යාග පවා පහුගිය දවස්වල සිද්ධ කරා. ඉතින් ඒ වගේ සෑහෙන දෙයක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඔයා ඔය රුපියල් 40ක් වියදම් කරලා ගන්න ටිකට් එකෙන්
1: බලන්න කොච්චර දේවල් කරලාද කියලා. ඔයාට දිනුමක් තිබ්බ හෝ නැත රටේ සංවර්ධනයට දායක වෙන්න හරිය අනිවාර්යෙන්ම රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්නම ඕනේ.
0: අදත් ඔය ලොතරැයි කූඩුවක් ළඟ යනකොට අඬ ගහලා වට නේද ටිකට් එකක් දෙන්න උත්සාහ කරයි. ඉතින් ඒ ටිකට් එක ගන්න. මොකද ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. මොකද අර කිව්වාගේ දිනුමක් ගැන බලාපොරොත්තුව තියාගන්න නම් පළවෙනි පියවරව තියන්න ඕනේ.

0: උදේ 7:42
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හතයි විනාඩි හතලිස් කියද කිව්ව?
1: 43යි දැන්.
0: කතා වෙලා එකක් කියන්න බෑකයි.
1: 43යි දැන්.
0: යම් එකගතාවයක් තියෙනවා.
1: ප්‍රෝග්‍රෑම් පාර්ට්නර්ස්ලා විදියට.
0: කටකතා බොරු ඉම්රාන් යහතින් පාකිස්තාන හමුදාවෙන් නිවේදනයක්. පහුගිය දවස්වල දකින්න තිබා මේ ඉම්රාන් ඛාන්ගේ ෆොටෝ එකක්, මේ වීඩියෝ එකක්. යාට ගගහා එක්කගෙන යනවා වගේ වීඩියෝ එකක් ආරක්ෂකංශ. ඒ නිසා එහෙම එකක් නැහැ. හැබැයි යාගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම පිරිහෙමින් පවතිනවා කියලා කියනවා. ඉතින් මේ ඔය ඉම්රාන් ඛාන් සම්බන්ධව ගිය පහුගිය දවස්වල තිබ්බ ප්‍රවෘත්ති බොරු කියලා තමයි කියන්නේ. ඉතින් මාධ්‍යවේදියෙක් තමයි මේ ගැන යම් කිසි ප්‍රකාශයක් කරලා තිබුණේ. ඔය බන්ධනාගාරේ නිරන්තරයෙන්ම කෙනෙහිලිකම් සිද්ධ වෙනවා කියලා. ඉතින් සමහරු කියලා තිබ මෙයා මේ බන්ධනාගාරේ මැරෙන්න ඇති කියලා. හැබැයි කිව්වා නෑ, එහෙම එකක් නැහැ. අවුරුදු 73යි ඉම්රාන් ඛාන්ට. 2023 අගෝස්තු 5 වෙනිදා ඉඳලා අද වෙනකොට අවුරුදු 3ක්. වසර 14ක සිරදඬුවමින් 3ක් ගෙවලා ඉවරයි. තව 11ක් තියෙනවා.
1: හැමමයි වගේ
0: 1992 පාකිස්තානයට ලෝක කුසලාන ගේනකොට නායකත්වය දීපු එවකට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සහ පාකිස්තාන් රටේ අදවා කිව නිදහස ලැබිච්ච දවසක. ඉතින් ඉම්රාන් ඛාන්ලා වගේ ආයෙ එන්නෙත් නෑ, බිහිවෙන්නෙත් නෑ. නමුත් අවාසනාවට ඉතින් ඉම්රාන් ඛාන්ලා හිරේ. වීරයෝ හිරේ, මොන මොන හරි හේතු හින්දා. මේ 7:44 අපි එන්නේ ලෙන්ස් ටෙක් ගැන කතා කරන්න. ඇයි අපි ලෙන්ස් ටෙක් ගැන කතා කරන්නේ? ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් ගැන ලොකු කතාබහක් තියෙනවා. ගොඩාක් අය මේ සම්බන්ධ දැන් විමසිලිමත්. මොකද ඇහැක් සනීප කරගන්න ඉතාම පහසු මුදලකට ලංකාවේ රජයේ අනුමත ප්‍රමිතියෙන් යුතු හොස්පිටල් එකක් තියෙනවා නම් ඒ
1: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක විතරයි. දියවැඩියාසායන තියෙනවා, ග්ලූකෝමාසායන තියෙනවා, ලමාක්ෂසායන තියෙනවා, ඇස්කන්නාඩි සේවා තියෙනවා, බාහිර රෝගී අංශත් තියෙනවා. ඉතින් මේ හැමදේම අතිනවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වාසනීය සේවයක් තමයි ඔයාලට ලබා ගන්න පුළුවන් එකම තැනකින්. නම්බර්ස් මතක් කරන්නම්, ඔයාලට කතා කරන්න පුළුවන් ඕන වෙලාවක මෙන්න මේ නම්බරකට 0706 478 478. එහෙමත් නැත්නම් 0112 785 858.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ඉතින් සුහදශීලී සේවාවක්, ඒ වගේම ප්‍රමිතියෙන් යුතු උපකරණ නේද? ඔක්කොම ගැන උසස්ම තත්ත්වයෙන් තමයි ඔයාලට මේ සේවාව සපයන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ලෙන්ස්ටෙක් අයිකියා ගැන කවුරු හරි හවුවත් කියන්න අනිවාර්යෙන්ම මේ ඔයගොල්ලන්ගේ ෆේස්බුක් වල නේද? කියන්නේ අන්තර්ජාලය ඔස්සේ පවා ඒ ගැන තව ටිකක් අයිඩියා එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ෆෙඩ්නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ රුපියල් 1920කින් ඔයාගේ ඇගේපතේ තියෙන නේද සන්ධි වේදනා
1: නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.
0: කීයක් නම් තියෙනවද? නිින්දෙන් නැගිටලා එද උඩ වාඩි වෙනකොට කොන්දරි දෙනවා, බෙල්ලරි දෙනවා, උරහිසරි දෙනවා, ටිකක් කළා හිටගෙන වැඩ කරලා ඉවරනකොට සමහර විට වලලු කරරි දෙනවා. ඊට පස්සේ තව සමහර විට මේ කම්පියුටර් එකේම ওই මවුස් එකත් එක්ක වැඩ කරලා එහෙම මැණික් කටුවරි දෙනවා. රිදෙන්නේ නැති තැනක් නැහැ. ඊට පස්සේ මිනිස්සු අපේ හිතත් රිද්දනවා.
1: ඒකට මේ බෙහෙත ගන්න එපා.
0: හරි. ඒකට හරියන්නේ. ඒ ඇරෙන්න

0: ළඟම වෙළඳ සැලෙන් ෆාමසියකෙන් සුපර් මාකට් එකෙන් මේ හැම තැනකින්ම ගන්න ඕන පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හින්දා අදම බලබල ඉන්නපා. ඔයාට මේ ලෙඩ රෝග නැතත් කමක් නෑ. ඔයාට හන්දි වේදනාව නැතත් කමක් නෑ. ගෙදර ගිහින් තියාගන්න. මොකද ඔය හන්දි වේදනාව කියන එක අපිට කිය කියන්නේ නෑ. කොයි මොහොතේ ඉඳන් ඒ හින්දා ළඟම තියාගන්න. ෆැට් නෝ ඔෆ් ද ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
1: සරක්කේ මේක මේ ටෙස්ට් කරලා බලලා තියෙන්නේ පර්යේෂණ ගණනාවකින් තහවුරු කළා මේක හරි කියලා.
0: එහෙනම් බය වෙන්නපා පාවිච්චි කරලා.
1: ඔව් ෆැඩ්නා රිසර්ච් සෙන්ටර්. ඉතින් ෆැඩ්නා ආයතනයේ සහ විශ්වවිද්‍යාලවල ඉන්න මේ සම්බන්ධ විශේෂඥයෝ මේ කටයුත්තට සම්බන්ධ වුණා. ඒත් ආයතින් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඕනම කෙනෙකුට මේක ඔයාට උනත් පුළුවන් කියන්න. ඔව් මේක තමයි හරියන්නේ කියලා. නම මතකයිනේ ෆැඩ්නා
0: ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්.
1: සුපර් මාකට්ස් වල ඒ වගේ ෆාමසි වල ඕනම තැනක තියෙනවා. රුපියල් 1920යි.

0: රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලක්ෂණ මොනින් දෙසල්
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මග තුට
7: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
5: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: රටට

0: 什么爸阿鲁都来的什么好的拉姑阿姑拉姑阿姑拉姑阿姑哈哈哈哈的 Radio ITN
1: 哈哈哈大巴拉斯派
2: 哈哈哈哈哈哈哈哈哈哈哈哈哈
1: 哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈哈අපේ ගෙදරින් ඕකට අපේ අම්මා මට හොඳ නමක් කියනවා ඔබට. ඔබට ඔල්මාති.
2: හොඳ වෙලාවට ඒ වගේ හොඳ වචනයක් කියුවා.
1: යාළුව කියන්නේ ට්‍රැක පයින්ෝ. කෙල්ල කියන්නේ ඔයාට මොංගල්නේ. එහෙම නැත්තම් මඤ්ඤං. ඉතින් මේ කාලේ ඉඳලා මගෙන් සමහර යාළුවෝ අහනවා මේ සමාවෙන්න මේ මැහුවට මොකද බං? ගංජා ගහලා දින්නේ. ඒ කියන්නේ ওই ගංජා වගේ දේවල් පාවිච්චි කරනකොට සිය විකල් වෙනවා ඇති.
2: ඔව්. අර ට්‍රැක් ගතියක් වගේ එනවා ඇතිනේ.
1: ඒකනේ. එහෙම අහන්නේ. ඉතින් මේවා පාවිච්චි කරන අය හරියටම දන්නවා. ඉතින් සමාවෙන් මේ වචනේ හරි වැරදි මේ
2: පාවිච්චි කරන්නේ.
1: ඔය සාමාන්‍ය විවාහාරයේ තියෙන වචනයක් මම මේකයි කිව්වේ. ඉතින් කොහොම හරි ඔය මද්ද්‍රව්‍ය කියලා කියන්නේම අපේ ඔළුව අවුල් කරන එකක්. දැන් කාගේ හරි ඔළුවට යන්න පුළුවන් ආ කියන්නේ මෑන්ස් දැන් මේ දවස්වල ඒවත් එක තමයි නෑ නෑ මම කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට නේද සාමාන්‍ය ඉදිරියදා ප්‍රශ්න මානසික පීඩනයේ නිසා යම් අර කිව්වා වගේ පොඩි ට්‍රැක් අවුට් ගතියක් එන්න
2: පුළුවන්
1: අර විද්‍යාඥයෙක් කවුරු හරි දාර්ශනිකයෙක් කියලා තියෙන සෑම විශිෂ්ට මනසක් ඇති කෙනෙකුටම එයා ඇතුලේ තව මොංගල් චරිතයකුත් ඉන්නවා කියලා ඒ හින්දා මම හිතන්නේ ඉන්නේ මං ගැන එහෙම හරි ඒ කොහොම වුණත් මද්ද්‍රව්‍ය ඔයා දන්නවා විෂ මද්ද්‍රව්‍ය වලින් රට ගලවා ගැනීමේ වැඩසටහන
2: රටම එකට
1: ජාතික වැඩසටහන ගැන මේ කියන්නේ ඉතින් ඔයා කවුරු හරි දන්න කෙනෙක් ඔය මද්ද්‍රව්‍ය වලට පෙළඹිලා නම් ඇබ්බැහි වෙලා නම්
2: මෙදා හරින කෙනෙක් හරි දන්නවනම්
1: ජාවාරම් කාර්යෝ දන්නවනම් ඔත්තුව දෙන්න ඔයාගේ පරිස්සම 100%යි හරි
2: රහසිගතභාවය ආරක්ෂා කරනවා 19:27 තමයි ඔයා කෝල් එකක් දෙන්න ඕනේ මේක නිකන් හැමෝම නිකන් අර ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටිය හිතන්න පුළුවන් ආනේ මේ අපිට මේව කරන්න නේද මේ කෝල් එක දීලා තියෙන්නේ කියලා නෑ ඇත්තටම ඔයා කරන්නේ ඒ ජීවිත යහමඟට ගන්න එක මොකද ඔයායේ දෙන කෝල් එකෙන් ජීවිත ගණනාවක් බේරගන්න ඔයාලට පුළුවන්කම ලැබෙනවා ඉතින් ඒකම ලොකු පිනක්නේ ඉතින් ඒ හින්දා හිත හිත ඉන්නපන් එහෙම කෙනෙක් දන්නවා නම් ජාවාරම් කරන හරි අබ්බැහි වෙලා හරි ඉන්න කෙනෙක් දන්නවා නම් නැත්නම් ඔයා එහෙම කෙනෙක් නම් ටග්ගල කෝල් එකක් දෙන්න 19:27
1: රටම එකට ජාතික වැඩසටහනට අපි පුරවැසි වගකීමක් තියෙනවා අපිට. ඉතින් අපි හැමෝම මේකේ ඉවත් වෙන්න ඕනේ ඊළඟ පරම්පරාව නේද?
2: ඔව්.
1: ඉතින් මානසික සහ ශාරීරික වශයෙන් විකෘති වෙන්න බෑ. ඉතින් වයසට වැඩිය වඩා වයස පෙනුමක් තියෙන නේද?
2: ලෙඩ වෙන්න
1: අක්මාව ඊට පස්සේ පෙනහලු ඊට පස්සේ සියලු දේවල් හා ඊට පස්සේ මොළේ අවුල් වෙලා ඔය වගේ ගොඩාක් දේවල් ශාරීරික කායිකව ගත්තම පෙනුම ඉඳලා හැමදේම වෙනස් වෙනවා.
2: ඒත් ඇත්තටම ඔයා ඇවිදින මලකඳක් බවට පත් වෙනවා.
1: ඔව් එතකොට මානසික වශයෙන් ගත්තම ඉතින් ඔයාට කල්පනාව නැහැ. ඔයා මොනවද කරන්න කියලා දන්නේ නැහැ. ඔයාගේ තිබුණ අර නේද?
2: අර ලස්සන ගුණමුකුත්ම නැහැ.
1: හොඳට හිතන්න ලස්සනට නිර්මාණශීලීව හිතන්න පුළුවන් ඒ හැකියාවන් සියල්ල නැති වෙලා.
2: ඔව්.
1: මේ ඔක්කොම නැති කරගන්නේ මොකටද? මේ පුංචි දෙයක් නිසා.
2: අනිවාර්යෙන්ම.

0: ගුඩ් මෝනින් උදේ 8යි විනාඩි 8යි අපි කබි කුෂි කබිගම් ෆිල්ම් එකේ සින්දුවකින් මේ පැය පටන් ගත්තේ.
1: ඔව්. ඉතින් ඔය දන්නවද ඒ ශාරුක් ඛාන්ගේ ආසම සින්දුවක් කියලා?
0: ඔව් වෙන්න පුළුවන්. මේක ලස්සන
1: ෆිල්ම්. ඒක නහරි රොමැන්ටික් සින්දුවක් ලේක.
0: ඔව් අනිවාර්යෙන්ම මම ඔය ෆිල්මේ බලලා තිනවා. බැඳීම් ගැන මේ කියන්නේ නේද? කබි කුෂි කබිගම්. ඕක ඔය
1: විතක සතට විතක
0: අන්න රයිට් අපි ෂාරුක්ගෙන් එනවා ලයනල් මෙසි ළඟට.
1: ඕකේ.
0: ලයනල් මෙසි එයාගේ තාත්තට ලියපු ලියුම මට හම්බුණා. ඔව් දිගු කාලයක් අසනීපෙන් හිටපු ජෝර්ජ් මෙසි.
1: හරි.
0: පහුගිය සතියේ ආජන්ටිනාවේ රොසාරියෝ නුවර රෝහලකදී අවසන් හුස්ම හෙළනෝ. එතකොට අවුරුදු 68යි. ඉතින් ලයනල් මෙසි පොඩි කාලේ ඉඳලා හැමදේම මෙසීගේ පස්සෙන් ඉඳලා හැමදේම කරලා දුන්න තාත්තා තමයි මැනේජර් විදියට හිටියේ. ඉතින් මෙසීට මෙච්චර දුර ගමනක් එන්න ඒ තාත්තා මාර හයියක් වුණා. ඉතින් කොහොම නමුත් මේ තාත්තා අසනීපෙලා හිටියේ මේ ලෝක කුසලාන්ට මෙසී එනකොටත්. මෙසී හැමතිස්සෙම විශ්වාස කරපු එකක් තමයි තමන්ගේ තාත්තා ෆයිනල් එක බලන්නේයි කියලා. තාත්තට පොරොන්දු වෙලා ආවේ මෙයා මම අනිවාර්යෙන්ම අපේ ටීම් එක ෆයිනල් අරගෙන යනවා. ෆයිනල් වෙනකොට ඔයා සනීප වෙලා ඉඳි ඔයාට එන්න පුළුවන් කමක් ලැබෙන්න කියලා. හරි. කොහොම නමුත් මේ ලයනල් මෙසි තමන්ගේ පියා වෙනුවෙන් තියපු ඉන්ස්ටග්‍රෑම් සටහනක් හම්බෙනවා. මේක ලිපියක් විදියට පළ වෙලා තියෙන්නේ. එයා කියනවා තවත් එකම එක ලෝක කුසලාන තරගාවලියක් සෙල්ලම් කරන්නම ඕන කියලා. ඔයා මට දිගින් දිගටම කිය කිය හිටියා.
1: හරි.
0: ඒත් ඒ තරගාවලිය පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඔයාගේ ශරීර සෞඛ්‍ය තාම නරක අතට හැරුණා. තාත්තේ වාට ලෝක කුසලාන තරගාවලියක් බලන්න බැරි වුණ පළවෙනි වතාව මේක. ඒත් අම්මා මට කිව්වේ වාට සනීප වෙයි කියලා. ලෝක කුසලාන තරග බලන්න එන්නත් පුළුවන් වෙයි කියලා. මං ඔයාට කිව්වේ අපි කොහොම හරි අර කියනවා වගේ අවසන් මහා තරගයට යනවා. එදා ඔයාට ඇවිල්ලා ඒක බලන්න පුළුවන් කියලා. මම ලෝක කුසලාන තරගාවලියේදී තරගයක් නිමා වූ හැම වෙලාවෙම ඔයාගෙන් පණිවිඩයක් එනකම් බලාගෙන හිටියා. ඒත් ඒ පණිවිඩය ආවේ නැහැ. එතකොට තමයි මම තේරුම් ගත්තේ ඔයාගේ තත්ත්වය හරියටම බරපතලම තත්ත්වයක තියෙන්නේ කියලා. හා ලෝක කුසලාන තරගාවලිය යන්න පුළුවන් උපරිම දුර ගිය එක ගැන මට පොඩි සතුටක් තියෙනවා. ඒත් මම දන්නවා තාත්තේ ඔයාගේ සතුට තියෙන්නේ එතන නෙවෙයි කියලා. ඔයා අපිට හැමතිස්සෙම කිව්වේ ඕගල්ලන්ට මේ පාර දිනන්න පුළුවන් කියලා. අපි අවසන් මහා තරගයට ආවා. ඒත් ඔයාට ඉන්න බැරි වුණා. අපි අනුශූරතාවය ගත්තා. ඒත් ඔයාගේ හිතේ කිසිම සතුටක් ඒ ගැන තිබුණේ නැහැ. මට කුසලානේ දිනා ගන්න ඕන වුණා. මොකද මං හිතුවා එතකොට අලුත් කුසලානේ අරගෙන ඇවිල්ලා ඔයාට පෙන්වන්න පුළුවන් කියලා. මට ඒක කරගන්න බැරි වුණා. ඊට වඩා දුරක් මාව ගෙනියන්න මගේ කකුල් දෙකට බැරි වුණා. හරිම සංවේදී සටහනක් මේක. මම ආව ඔයාව බලන්න. ඔයා කිව්වේ අපි දඬුවම් පාරවලින් අවසන් තරගේ පෙරදුනා කියලයි. ඒත් ඒ වෙනකොට තිබුණ වාගේ තත්ත්වෙක මං ඒ ගැන කතා කරන්න ආවේ නැහැ. මම දැනගෙන හිටියා ඔයා හිටියේ සතුටින් නෙවෙයි කියලා. ඊට පස්සේ මේ ලියුම ඉවර කරන විදිය හරිම සංවේදී. ඔයා නැතුව මොනවා කරන්නද කියලා මට හිතාගන්න බෑ තාත්තේ. මට හිතාගන්න බෑ මේ ගමන ඉදිරියට යන්නේ කොහොමද කියලා. මම කලේ පාපන්දු සෙල්ලම් කරන එක විතරයි. ඒත් මේ පාපන්දු ක්‍රීඩාවේ තව කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන්ද කියන එක මට දැන් පොඩි සැකේකුත් තියෙනවා. මේ හැම දෙයක්ම ආරම්භ වුණ තැන ඉඳලා අවසානයේ වෙනකම් ඔයා මාත් එක්ක හිටියා. හැබැයි මං ක්‍රීඩාව අවසන් කරනකොට ඒක දකින්න ඔයා මාත් එක්ක නැහැ. එහෙම කියලා මං පුංචි කාලේ ඉඳලම මේ රැකියාව කරලා ආපු දවසේ ඉඳන් ඔයා මාව පාපන්දු පුහුණු කරන්න එක්කන් ගියේවා. මට ඕන කරන දේවල් අරගෙන දුන්නේවා. සෙල්ලම් කරලා ආයේ එනකොට මගේ කකුල් රිදෙයි කියලා මාව කරේ තියන් ආපු ඒවා. ඒ හැමදේම මට මතක් වෙනවා. ඉතින් මට ඔයාගේ අහිමිවීම තදින්ම දැනනවා තාත්තේ. ඒත් ඔයා හැමදාමත් අපි එක්ක ඉඳීවි. ඒ කොහොමද දන්නවද? මම මගේ දරුවන් හදන විදිහෙන් ඔයා තවදුරටත් අපිත් අතර මිඳීවි. මම යාළව හදන්නෙත් ඔයා අපේ අම්මා මාව හදපු විදිහටමයි. සමාදානයේ සතපෙන්න තාත්තේ. මහා පොළවේ ඉඳද්දී අපිව බලාගත්තා වගේම ස්වර්ගයේ ඉඳලත් අපි දිහා බලන්න. හැම දෙයක් වෙනුවෙන්ම ඔයාට ගොඩක් ස්තුතියි මිසි.
1: හරිම සංවේදී. කොච්චර ලොකු හයියක් වෙන්න ඇති දනේද?
0: ලයනල් මෙසි ලෝකයක් දිනලා හිටියත් ලයනල් මෙසිට බැරි වුණා තාත්තා අවසන් හුස්ම හෙළන වෙලාවේ තාතලඟ ඉන්න
1: පසුතැවීම.
0: ඔව්, තාත්තට අන්තිම මොහොතේ ලෝක කුසලානයක සතුට දෙන්න. ඒ ගැන පසුතැවීමක් එක්ක මෙසි ඉන්ස්ටග්‍රෑම් සටහන එහෙම තියලා තිබ්බේ.

0: උදේ 8යි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනිය නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 එන්එල්බී ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: මේ දවස්වල අපේ ස්ටුඩියෝ එකේ වැඩ කර කර ඉන්නකොට එක එක මෙහෙම මේ වගේ සද්ද ඇහෙන්න පුළුවන්. මේ වගේ සද්ද ඇහෙන්න පුළුවන්.
6: ගණන් ගන්න එපා.
5: මොකද මේ අලුත් සෝලා එක හයි කරනවා. වෝටර් පම්ප් එක
6: ඔව්
5: මේ වගාවන්න ඔළුව අතුරුද
6: අපි තියෙන විශාල වගාවක් නේ
5: හොඳයි අපි මේ එල්ලිනෝ එකට ලෑස්ති වෙනවනේ අපි දැන් ෂෝ එකකින් පස්සේ ගිහිල්ලා වවනෝ වවන්නෝ දිනන්නෝ කියනවනේ
6: අනිවාර්යෙන්
5: කොණ්ඩෙත් වවලා වවලා රැවුලත් වවලා ඉන්නේ දැන් අපි ගෙවතු වගාවට
6: යමු වෙන්න හදන්නේ
5: දැන් ඕගලගේ ඔෆිස් වල පුළුවන් නම් ස්ටාෆ් එකට පැයක් දෙන්න ඉතිරි ඔය එල්නිනෝ තත්ත්වයන් වල දැන් ඔය ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකොට මේක එනවා කියනවා නෙක්ස් ලෙවල් ඈ මම දැකේ ඊයේ වොයිස් කට් වගේක් එහෙම යනවා නිවුස් වල
6: ඔව්
5: මේක එන විදිය හිතාගන්න බෑ කියලා
6: කියන්නේ
5: මේ බය කරනවා නෙවෙයි
6: සූදානම් කරනවා ඉස්සරහට
5: ආවේ නැත්තම් ප්‍රශ්නයක් නෑ
6: ඔව් හැබැයි ආවත් එහෙම කියන්න බෑනේ
5: අන්න ඒ නිසා මේ පුළුවන් නම් නේද ඔෆිස් වල ඔය ඉඩ තියෙන පැතිවල පොඩ්ඩක් ඔන්න බණ්ඩක් කඩිකා හා ලන්ච් ටයිම් එකේ කාලෙම ඉවරලා නේද පිරිමි පාර්ශවය දාන්න කුඹුරු කුඹුරු කොටන් පොලොව හදන්න අනිත් අයට
6: පුළුවන්
5: අනිත් අයට පුළුවන් ඔවා තවන් දාන පොඩි පොඩි වැඩ මල් පෝච්චි වල පොඩ්ඩක් ගම්මිරිස් ගම්මිරිස් නමේ සමා වෙන්න මේ මාළු මිරිස් බණ්ඩක්කා කැරට් ගෝවා වවන්න යන්න එපා ඒක කරන්න බැරි වැඩ
6: ඔව් මෙහෙ බෑනේ
5: ඊට පස්සේ තව පොඩි පොඩි එළවලු තියෙන්නේ නිවිති පාත්තියා මෙහෙම න්යායට ටිකක් විසි කරත් නිවිති ටික හැදෙනවා
6: හා කොච්චි
5: මේ ඉල්ලිනෝ වලට ලෑස්ති වෙන විදිය
6: අනේ ඉතින් නේ
5: හරිම ප්‍රාථමිකයි නේ
6: අපි මෙතන නෙවෙයි ඉන්න ඕනේ කියලා වට තේරෙන්නේ නැද්ද
5: අපි වගේ අය තමයි අර සමහර තැන්වල රජයේ නිලධාරීන් වෙලා තීන්දු තීරණ ගන්නේ
6: පූගන් නිලවන්නේ
5: ඒ කට්ටිය හරි මේ අපි හැමදාම මේ ගොල්ලන්ට hina වෙනා එහෙම නේ සමහර ප්‍රශ්නදී රයිට් අපි ඉක්මනට මතක් කරන්න ඕනේ එල්ලිනෝ එකට අපිට ලෑස්ති වෙන ක්‍රම කීපයක් තියෙනවා විශේෂයෙන්ම ඔය චල විදුලි අවශ්‍යතාවේ මේකට විසඳුමක් විදියට අපි කිව්වා සෝලා පද්ධතියකට යමු කියලා.
6: ඔව්.
5: දැන් එතකොට හොඳට හිරු එළිය වැටෙනවා නේද? නේද? ගංගා ඇලදොල සිදී බිදී ගිහිල්ලා නා.
6: හා?
5: එහෙනම් ඉතින් තේරුමක් නැහැ නේ අපි චල විදුලිය ගැන හිතමින් ඉන්නේ.
6: ඔව්.
5: ඔයාගේ වගාවට ඕන කරන වතුර ටික ගන්න ඩීප් වෙල් වෝටර් පම්ප් එක. මේක මේ ඩෝ මේ අපේ මේ ඩීප් ටෙක් එකේ. කෝල් කළා කොහොමද මේකත් එක්ක මේ තියෙන ගනුදෙනුව කියලා කතා කරගන්න පුළුවන්.
6: 0.77 777 734 තමයි ඔයා කතා කරන්න ඕනේ. 0.77 777 734 ඕනම මේ සඳහා වෙන ඕනම ප්‍රශ්නයකට විසඳුම් ලබා ගන්න පුළුවන් ඔයාට.
5: ඔව් එහෙමනම් මේ ඔය ඩීප් ටෙක් එකට දැන් ගෙදරට අවශ්‍ය කරන සෝලා පද්ධතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කියන වගේ වෝටර් පම්ප් එක වෙන්න පුළුවන්. ඔය හැම පැත්තෙම ගත්තම මේගොල්ලන්ට පුළුවන් විසඳුමක් දෙන්න. ඉතින් ඔයාගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන් නේ. පෞද්ගලික නිවසට වෙන්න පුළුවන් ඕනම තැනකට ඒ අවශ්‍ය කරන විදියට මේ පද්ධති සවි කරලා දෙන්න ඒ ඕන කරන දැනුම දෙන්න අවබෝධය දෙන්න අලවීන් පසු සේවාව දෙන්න ඔක්කොම ඩීප් ටෙක් ටීම් එක ලෑස්ති ලංකාවේ ප්‍රමුඛතම සෝලා සම්බන්ධව වැඩ කරන ආයතනය තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ 8:26 ඩෝමා මාක්ස්මන් ගෲප් එකට මේ දවස්වල මේ සේවකීන් මදව ගන්නවා ඉතින් සුදුසුකම් තියන අයට පුළුවන්කමක් තියෙනවා ඔන්න මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න අපි වුණත් ගිහිල්ල මේ රස්සාව නැත්තම් පුළුවන් කාලෙක බලමු
6: සම්බන්ධ වෙන්න.
5: වොයිස් එක ගිය දවසට බලමු මේ පැත්තට ගිහිල්ලා නේද අතේ පය හයියෙන් වැඩක් කරන්න
6: පුළුවන් වැඩ කරගන්න.
5: මේ මෙන්න මේ නම්බර් එකට වාගේ CV එකක් යවන්න.
6: 0767 760 909 කියන නම්බරයකට CV එකක් එවන්න. සුදුසුකාන්තික මතක් කරනවා නම් අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. O levels කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයාට ටීම් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ ටීම් එකක් එක්ක. ඒ වගේම තමයි ඔයාට හිතනවා නම් මේ විදිහට කිව්වොත් අපිට නිකන් පඩිය ගැන ෂුව නැහැ නේ කියලා නෑ. හොඳ පඩියක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ රැකියා කරන ස්ථානයේ කිසිම ප්‍රශ්නයක් නැති ස්ටාෆ් එකක් ඉන්නේ. ඉතින් ඒගොල්ලන් එක්ක සුහදව වැඩ කරන්න පුළුවන්. ඉතින් රැකියා බැර්තු ගැන මතක් කරනවා නම් ඇසුරම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියා රුවන්ටයි තමයි රැකියා අබැර්තු තියෙන්නේ.
5: ඒ මාක්ස්මන් ගෲප් එක ගැන මතක් කරේ ඩෝම ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් ලංකාවට ගෙන්නන ඔයාගේ ෆැක්ටරි එකට ඕන කරන මැෂින්ස් මොනවා හරි තියෙනවා නම් ලෝකේ නේද තාක්ෂණික වශයෙන් ඉහළම රටවල් වලින් ප්‍රමිතිගත මැෂින්ස් ඔක්කොම ගෙන්නනවා මාක්ස්මන් ගෲප් එක. ඉතින් ඔයාලා පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බර් එක නිකන් තියාගන්නකෝ. 0111767 579 0111767 579

0: Lakhanda Radio ITN පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176479579
3: 8 විනාඩි 37යි වෙලාව අපි යමුද මැච් එක පැත්තට
4: යා
3: ඔව් ශ්‍රී ලංකා ඉන්දියා මැච් එක මේ ගාල්ලේ පටන් ගන්න ලෑස්සි ඔක්කොම
4: හරි
3: දැන් මේකේ හොඳම කතාව මොකක්ද දන්නවද
4: මොකද
3: ලංකාවේ මැච් ගැන දැන් 15 වෙනිදා හෙට මැච් එක පටන් ගන්න.
4: හ්ම්.
3: එතකොට ඉන්දියාවේ සුනිල් ගවස්කාර් කියලා ඉන්නවනේ හිටපු ටෙස් නායකයෙක්.
4: හා සුනිල් අයියා.
3: සුනිල් අයියා. එයා කියලා තියෙනවා ලංකාවේදී ක්‍රිකට් ගහනකොට ලංකාවේ ටීම් එක ගැන අවතක්සේරු කරන්න එපා කියලා ඉන්දියා කණ්ඩායමට. හ්ම්. කොච්චර ප්‍රබල කණ්ඩායමක් වුණත් ඉන්දියාවට කියලා දිනන ලේසි නෑ.
4: හ්ම්.
3: හා
4: සුලෙන් හිතන්න එපා හොඳේ.
3: ඔව්. ඒ නිසා මේ වැඩි ලේසියට ගන්න එපා කියලා.
4: හරි.
3: අපේ අය අපේ රටේදී මාර දක්ෂයිනේ.
4: ම්ම්.
3: ඒ කියන්නේ තමන්ගේ කැලේදී තමන්ගේ නේද?
4: ඔව්.
3: සියලු ශිල්ප දාලා තමයි දඩයන්
4: කරන්නේ.
3: ම්ම්. අය රෙහෙම ඉන්නේ සමහර නේ.
4: ඔව් ඔව්.
3: කොටියා මාරුණාට පුල්ලි නෑ. පුල්ලි මාරුණාට කොටි නෑ.
4: කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියලා තමයි
3: තියෙන්නේ. අන්න අන්න අර මොංගල් ගතිය ආවා. හරි. කැලේ මාරුණාට කොටියගේ
4: පුල්ලි මාරු වෙන්නේ නැහැ.
3: ඉන්දියාව
4: කියන්නේ
3: ඔව් ඉන්දියාව කියලා කියන්නේ අන්න එහෙම රටක්. ඒගොල්ලන්ට රට වැඩක් නැහැ.
4: ඔව්.
3: ඕන රටක ගිහිල්ලා ඒගොල්ලන්ගේ වැඩේ
4: කරලා නැහැ ගැහුවා.
3: අපේ ටීම් එකේ තියෙන විශේෂත්වය තමයි ලංකාවේදී විශේෂයෙන්ම ගාල්ලේදී මැච් එකක් ගැහුවොත් ලෝකේ හොඳම ටීම් එක ආවා.
4: ගහනවා.
3: අපි ගහනවා. ඒක තමයි සුනිල් ගවස්කාර්
4: කිව්වේ.
3: කලින් තියලා දුර තියා දැකලා තියෙන. ඉතින් හෙට මැච් එක පටන් ගන්නවා. ධනංජය සිල්ලාගේ නායකත්වයෙන් නුතු. ඉතින් මැච් එක බලන්න යන්න නොමිලේ. දැන් ගාල්ලේ මේ පාර මේ මැච් එක නොමිලේ.
4: ඔව්.
3: දවස් පහම නොමිලේ. මේ මෙහෙම කරන්නේ
4: සෙනගෙන්නෙත් නැති නේද?
3: සෙනගෙන්නේ නැහැ අතරම.
4: ඔව්. එහෙම හරි ගෙන්න ගන්න.
3: පුළුවන් නම් මමත් යනවා හෙට හවස විතර මේ පැත්තෙන් බස් එක නැග්ගොත් හයිවේ එකේ.
4: හා.
3: පැය එකමාරයිනේ.
4: හා. ඔව්.
3: මේ හෙට හවස තරු මැච් එක බලලා හැම රෑ කොහෙ හරි ඉඳලා. ග්‍රවුන්ඩ් එකේ හරි නිදාගෙන. පොවලත් මැච් එක බලලා එනවා. මොකද මේ අවස්ථාව මොනවද?
4: FB එකෙන් බලගෙන පුටුවක් උඩ නිදාගෙන ඉන්නා කියලා අසරණෙක්.
3: නෑ TV එකේ වෙන්නේ
4: නැහැ. හැබැයි මැරෙලා කියලා ගෑතන්නේ නැහැ.
3: කන්නේ.
4: වැඩි හැම අවධානමක් තියනවා එහෙනම් පරිස්සමෙන් ඈ.
3: මම දැක්ක මේ ළඟදී ඊයේ දැක්ක Facebook එකේ post එක. බස් එකේ කෙරවලේ සීට් එකේ අයෙක් නිදි. ඔහු පෙල්ලේ එල්ලගෙන ඉන්නවා. මම මැරිලා නැන්නේ.
4: දැන් ඇත්තටම එහෙම තමයි කරන්න වෙන්නේ මහන්සියකටවත් නිදා ගන්න වෙන්නේ නැස් දෙක වහගන්න නම් වෙන්නේ නැහැ.
3: තාපාන ටේප් එක අදිනවා.
4: නියන්තුව පතන FB එකේ.
3: මේ ඔය බස් එකේ පිටිපස සීට් එක කියන්නේ හරි සුවපහසු එකක්. බස් වල අමාරුම සීට් එක තමයි ගොඩාක් වෙලාවට ඔය දොර ඉස්සරහම කෙලින් තියෙන එක.
4: ඔව්.
3: දොරවල් ගාව ඉස්සරහා පිටි විශේෂම ඉස්සරහා දොර නෙමෙයි පිටිපස්සේ දොර ළඟ තියෙන.
4: කෙලින්ම තියෙන සීට් එක.
3: මොකද දන්නවද නගින ඔක්කොම ඔතන රැඳෙනකොට ගොඩාක් අය අපේ කරේ ටික වෙලාවකින් ඔය දොර බස් වල ඊට පස්සේ ඉතින් ගන්න දෙයක් නැහැ එක පැත්තක උරහිස මොකද කිලෝ 40-50 අය කර උඩ නැගලා
4: අපි බස් එකෙන් බහින එක පැත්තක් බර වෙනවා
3: එක දිගට වාඩිලා යනවා කියන්නේ මාර අමාරු වැඩක් ඔය එක දිගට වාඩිලා බස් එක ගැන එක නේ සාමාන්‍යයෙන් ගෙදර වුණත් නේද ඔෆිස් එක වුණත් වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ එහෙම ඉඳගෙන ඉඳලා නැගිටිනකොට ඉතින් අමාරුයි කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා
4: පාරට වැඩ කරන්න නැතුව යනවනේ හද දෙක කකුල් දෙක අමාරුවෙන් බලෙන් තමයි ඊළඟ අඩිය තියලා වැඩ කරව ගන්න.
3: හරි එහෙනම් මේ ඔයාගේ ඇඟේපතේ තියෙන විශේෂම සංදිවේදනාවට අපි කෝ ෆැඩ්නා ඔත ශීල් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න කියලා. ඉතින් මාකට් එකේ තියෙනවා 1920යි ස්වභාවිකව අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හැදුවේ ප්‍රසන්න සුවඳයි මේක තෙල් එකක් නෙවෙයි ෆැරක් එක ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ මේක පර්යේෂණ වලට භාජනය කළ සනාථ කළා මේක හරියටම හරි කියලා ක්‍රීඩකයෙක් නම් ගෘහණියක් නම් වෘත්තිකයෙක් නම් එහෙම නැත්නම් ශල්‍ය කර්මයකින් සුවය ලබන කෙනෙක් නම් වැඩිහිටියෙක් නම් 40ට වැඩි නම් 18ට වැඩි නම් 18 ඉඳන් ගත්තම ඔක්කොටම පුළුවන් මේක පාවිච්චි කරන්න.
4: ඔය මොකුත් නැතත් කමක් නැහැ ගෙදර ගිහලා
3: තියාගන්න. උරහිස වැලමිට වලලු කර කොන්ද දනහිස සාමැණික් කටුව. ඔය කියන ඕනම තැනක වේදනාවට මේක හරියටම හරියනවා. බෙල්ල වුණත් ප්‍රශ්නයක් නැහැ. බෙල්ල වුණත් එහෙට මෙහෙට හරවන්න කොට තියෙන ඔය සාමාන්‍ය ඔය අමුතු විදියට නිදාගත්තම කොට්ටේ මාරු කරලා හැම හරියන්නේ නැහැ කියනනේ හිසයම්මට.
4: හිසයම්මර
3: නෙමෙයි ඔය කියන්නේ. බෙල්ලම. ඔක බෙල්ලම අමාරුවට නම් කොට්ටේ මාරු කරලා හරියන්නේ නැහැ. සමහරව අර කොලර් එක දාගෙන ඉන්නවා. ට්‍රයි කරලා බලන්නකෝ ෆැන්නා ඔත ශීල් ඇක්ටිව් ප්ලස් එක.
4: ඔව් ඉච්චර දේවල් කරන්න දෙයක් නැහැ. 1926 හරි සරලයි.
3: කොලර් එකක් දාන ඉන්නවා කියන්නේ ලොඩ ඔයා මේ වෙලාවේ වේදනාවකින් ඉන්නවා කියලා මුළු මුළු
4: ඔක්කොම දන්නවා.
3: ඊට වඩා ලේසි මේක
4: ගාවි. ඇස් දෙක ඉතරනේ වැඩ කරන්න කරන්නේ.
3: රයිට්. හරි ඒ ෆැන්නා ඔත ශීල් ඇක්ටිව් ප්ලස් ගැන කිව්වේ. ඒ වගේම අපි ඩීප් ටෙක් ඉන්ජිනියරින් ගැන මතක් කරන්න ඕනේ. ඩීප් ටෙක් කියලා කියනවා දන්නවා. ලංකාවේ දැන් ගොඩක් ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට ඩීප් ටෙක් එකට කෝල් කරන්න පුළුවන්. හරි. ඉතින් විශේෂම වාගේ වගාවට ඕන කරන වතුර ටික දාගන්න වෝටර් පම්ප් එක ඕනේ නම් සෝලා වෝටර් පම්ප් එක. එහෙම නැත්නම් ওই වතුර තියෙන තැන ස්වභාවය, වතුරේ ස්වභාවය, ගැඹුර, කොච්චර දුර ප්‍රමාණයක් ගෙනියන්න ඕනේද? ඔය වගේ ගොඩාක් කියව තියෙන ප්‍රශ්න. අනේ ඔය ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් දෙනවා ඩීප් ටෙක් එක.
4: වෙන මේ නම්බරයකට කතා කරන්න 0777777374 ඉතින් වියලි කාලයාවට පස්සේ වතුර ගැන කරදර වෙන්න එපා. අත ගන්න ඔයා නිවැරදි තීරණය. හෙට ඔයාගේ ගෙදරට, වගාවට, ව්‍යාපාරයට ලොකු ශක්තියක් වෙයි. ඉතින් ඒ හින්දා අදම කතා කරලා මේ ගැන විසඳුම් හොයලා බලන්න පුළුවන්.
3: 8:43
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

Radio ITN Motorcycle ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: මම නම් දැන් මාරම රිලැක්ස්.
1: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
5: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
4: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අටයි පනස් දෙකයි වෙලාව අපි අටයි පනස් දෙකයි කියලා කියන්නේ දැන් ඊළඟ පැයට යන්නපේ.
1: ඔව්.
0: යන්න කලින් මතක් කරනවා අපි මේ පැය යන්න කලින් වට රයින රූෆින් ෂීට් එක ගැන. මේ දවස්වල පොඩි වැස්සක් එහෙම යනවනේ. චූටි එකක් යනවා.
1: අද උදේත් එහෙම එකක් වුණා.
0: ඔව් හොඳ වැස්සක් වහින්න ඕනේ හැබැයි ඔය ෂීට් වල මේ වහල උළු නේ උළු වහල වල තියෙන හිල්ල නම් මනන්
1: තෙමෙන තැන් බලා ගන්න.
0: උළු කැට බිඳිච්චා. ඉස්සරහට වැහි කාල වලට ලෑස්ති වෙන්න ඒවා හොඳ නේ මෙව්වා. හරි මේ
1: හරි
0: ගොඩක් ඒවා ඉතින් උළු නෙමෙයි දැන් ෂීට් නේ තියෙන්නේ. ෂීට් කියන්නේ රයිනෝ රූෆින් ෂීට් එක ගැන මතක් කරන්න ඕනේ. රයිනෝ රූෆින් කියලා කියනවා දන්නවා ලංකාවේ වැඩිම ඉල්ලුමක් සහිත ෂීට් එක තමයි මාකට් එකේ හොඳ වෙළඳපොළ වටපිටාවක් තියෙනවා රයිනෝ රූෆින් ෂීට් එකට. ඒකට හේතුව ඒගොල්ලෝ කාලෙන් කාලෙට ගැළපෙන විදිහට ඒගොල්ලන්ගේ තාක්ෂණය වෙනස් කරලා තියෙනවා. පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම් අවශ්‍යතාවය තේරුම් ගන්න. එනිසා තමයි මේ පාර මැටි ලේයර් එක දාලා තියෙන ඉස්සරහට එන මේ එල්නිනෝ තත්ත්වෙට මුණ දෙන්න.
1: මුණ දෙන්න පහසු වෙන්න. ඉතින් එහෙනම් එළිය රස්නේ වැඩි වගේ නම් ඇතුලේ එච්චර රස්නේ දැනෙන්නවට ඇතුළට ලකූල් එකක් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මැටි ලේයර් එකෙන් ඇතුලේ පෙනුමටත් ලොකු වෙනසක් ලැබෙනවා. ඒ වගේම තමයි එළියේ තියෙන ජල විකර්ෂකාලයේ පේහින්ද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. ඉක්මනට පරණ පෙනුමක් එන්නේ නැහැ. දියසෙවර බැඳෙන්නේ නැහැ. කළු වෙන්නේ නැහැ. හැමදාම අලුත් පෙනුමක් තියාගන්න පුළුවන්. ඉතින් මේ මොන විදිහට තිබුණත් ශක්තිය උසස් තත්ත්වයක් එක්ක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ඔයාලගට එන්නේ. ඉතින් ඔයා වහල හදන්න ඉන්න කෙනෙක් නම් ඔයා වහලට තෝරගන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස්.
0: රයිට් අවුරුදු 60ක විශ්වාසයත් එක්ක. ඒ වගේ මතක් කරනවා අපි රටම එකට ජාතික වැඩසටහන ගැන උදෑසන ඉඳලා කිව්වා. ඉතින් හැමතිස්සෙම මේක මතක් කරනවා ටීවී කේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා.
1: ඔව්.
0: සිගරට් පෙට්ටියක් ගත්තත් ඒක ගහලා තියෙන දුම්බීම පිළිකා ඇති කරයි. ඒ සිගරට් එකකින් පටන් අරගෙන තමයි අර කියන නේද මහා පරිමාණ දේවල් වලට
1: යන්නේ.
0: ඉතින් මේක ජාවාරමක් විදිහට රට පුරාම ක්‍රියාත්මක වෙනවා. දැන් හැමතැනින්ම ඔය කුඩු අල්ලනවා. කුඩු කියලා කොහම වර්ග තියෙනවා. ජීවිතේට අහලා නැති නම් තියෙනවා.
1: ඔව්. හරි ලස්සනයි නම්. හැබැයි ඒකේ ප්‍රතිඵල නම් ලස්සන නැහැ.
0: ඇෂ් කුෂ් අයිස්
1: හෙරොයින් I lasted again for like heroin.
0: How are you? Man darne. තියෙන ඕනම එකක් ඔයාගේ ජීවිතේ ලං කරගන්න එපා. මොකද විෂ මද්‍රව්‍ය කියලා කියන්නේ ඔයාගේ ජීවිතය වෙනස් කරන වෙනස් කරනවා කියන්නේ විනාශ කරන ඔයාගේ ආකල්ප ඔයා ඇතුළේ ඉන්න නිර්මාණශීලී මනුස්සයා ඔයාගේ ලස්සන පෙනුම ඉතින් කායික සහ මානසික වශයෙන් ඔයා විනාශම කරලා දානවා. ඒ නිසා එහෙමයි ඔයා දැකලා ඇති ඕන තරම් සමාජේ. ඉතින් එහෙම කවුරු හරි කියනවනත් ඔන්න තොරතුරක් තියෙනවා නම් මෙන්න මේ නම්බර එකට දෙන්න.
1: 19:24 තමයි ඔයා කතා කරන්න ඕනේ. ඔයාගේ දරුවෙක් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්, දෙමව්පියෝ කවුරු හරි වෙන්න පුළුවන්, නෑදෑ වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ගේ ජීවිතය ඔයාට වෙනස් කරන්න පුළුවන් එකම තැන තමයි මේ 19:27 කියන අංකයට කතා කරලා මේ රටම එකට ජාතික මෙහෙයුමට දායකත්වය ලබා දෙන එක.
0: අතුරුපස කියලා කියපු ගාන අපිට එක පාට මතක් වෙන
1: අයිස්ක්‍රීම්
0: කියපු ගාන එක පාට වැනිලා චොක්ලට් නම් මතක් වෙන්නේ. ඒ ඔයා තාම අප්ඩේට් නැහැ.
1: අප්ඩේට් වෙන්න. රස තියෙනවා, රස වර්ග ගොඩක්.
0: ස්ට්‍රෝබෙරි තියෙනවා, බටර් ස්කොච් තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, බනානා තියෙනවා, මැංගෝ තියෙනවා. තව මොනවද නැත්තේ? ෆෘට් ඇන් නට් තියෙනවා.
1: නට් තියෙනවා.
0: ඔව්, නට් ටික අයින් කරලා ෆෘට් ටික ගන්න. පැලත් අයිස්ක්‍රීම් ගැන කිව්වේ ඉතින් ලංකාවේ මාකට් එකේ වැඩි ඉල්ලුමක් තියෙන අයිස්ක්‍රීම් එකක් මේ පැලත් අයිස්ක්‍රීම් මේ මේගොල්ලන්ගේ රේන්ජ් එක. ෆ්ලේවර්ස් ගණනාවක් තියෙන නිසා කැමති විදිහට තෝරගන්න පැලවත්ත කියන නමේ.

0: වෙලාව පෙරවරු 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පුනරුදයේ පුරවර ව්‍යාපෘති සියයක් අද ආරම්භ කරනවා. රටේ සමස්ත සංවර්ධන අපේක්ෂාවෙන් ග්‍රාමීය ප්‍රදේශ සවිබල ගැන්වීම සහ පළාත් පාලන ආයතන ස්වාධීන ආර්ථික ඒකක බවට පත්කිරීමේ අරමුණින් පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ රට පුරා ආදායම් උත්පාදන 100%කට අධික ප්‍රමාණයක් ආරම්භ කිරීම අද සිදුවනවා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මුදල් අවභාවිතයේ විනයකින් තොරව පාලනය අකාර්යක්ෂමතාවය ඇතුළු පසුගිය කාලයේ පළාත් පාලන ආයතනවල පැවති තත්ත්වය මගහරවා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත පමණක් කැපෙන පාලන ක්‍රමයෙන් මිදී පළාත් පාලන ආයතන ස්වයන් නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2500ක දැවැන්ත ප්‍රාග්ධනයක් යොදවා තිබෙනවා. 2026 වසර සඳහා අදාළ ව්‍යාපෘති යෝජනා කැඳවීමෙන් අනතුරුව විශේෂ කමිටුවක් මගින් ශක්්‍යතා සමාලෝචනයක් සිදු කර තිබෙනවා. එහිදී පළාත් පාලන ආයතනයේ පසුගිය වසරේ කාර්යසාධනය මෙන්ම ව්‍යාපෘති සඳහා වැයවන මුදල වසර 5ක් ඇතුළත සොයාගැනීමේ හැකියාව ආදී කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය අනුමත කර තිබෙනවා. ඉරානයට රේ මෙයුම් සඳහා දිගුකාලීන වෙදව ඇති ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ කාර්යමණ්ඩලය දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව විදේශ මාධ්‍ය පවසනවා. නෞකාවේ නාවිකින් සහ සෙබළුන් 5000ක් පමණ සිය රාජකාරිවල නිරත වනවා. ඔවුන් ගොඩබිමට පැමිණීමකින් තොරව අඛණ්ඩව දින 250ක් පමණ එහි ගත කර ඇති බවයි වාර්තා වන්නේ. නෞකාව තුළ සනීප ආරක්ෂක සේවාවන්ද දුර්වල බවත් මූලික සනීප ආරක්ෂක ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවත් වාර්තා වනවා. නෞකාව මැද පෙරදිග මෙහෙයුම් වලින් ආපසු ගෙන්වා ගැනීම දිගින් දිගටම කල්දමා ඇත්තේ මැද පෙරදිග ගැටුම්වල නිමාවක් දක්නට නොමැතිවීමෙන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට

0: මං ඉස්සර දහම් පාසල් කොන්සර්ට් එකේ දහම් පාසලේ ළමා සමිතියේ ඔය සින්දුව කියලා දවසක් මාව ගහලා එළිවුවා. එකක් දහම් පාසල් වගේ තැනක මේ වගේ
1: ගැලපෙන්නේ නැහැ.
0: හරි
1: හරි
0: මේ උන්මාද කියලා පටන් ගන්නකොට හාමුදුරුවෝ බැලුවා පොඩි නම කවුද මේ මිනිස්සයා? පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා
1: අද එළියට දානියෝ
0: අද එළියට දැම්මා. පිටිපස්සේ දොරෙන් එළියට දැම්මා. නොගැලපෙන තැනක නොගැලපෙන ගායනය. අනිත් එක පටන් ගන්නකොටම තේරුණා මට සින්දු කියන්න බෑ. හරි. ඉතින්
1: ඩාරි උඩු බුරන වගේ සින්න දරලා.
0: ඔව් එන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මගේ ගමනට අකුල් හෙළුවා.
1: නෑ.
0: මගේ හැඟීමක් තමයි මට ඒ කාලේ ආවේ. පස්සේ මට තේරුණා නැහැ.
1: තේරෙනව නේද?
0: මාව ඒ වෙලාවේ මරණයෙන් ගලව ගත්තා කියලා.
1: කියන්නේ ඉදිරියේදී ගල් ගහන්න දීව චරිතයක්.
0: ඔව්. يعني මිනිසුන්ගෙන් ගුටි කාලා මැරෙන්න තිබ්බ මම මේ මොහොතේ මාව ගලව ගත්තා.
1: ගලව ගත්තා.
0: අපේ පන්සලේ ලොකු හඳුරු.
1: ඔයා ගියේ නැද්ද?
0: ආයි
1: කරලා එන්න.
0: ආයි පන්සල පැත්තවත් ගියේ. හැබැයි මෙහෙමයි පස්සේ මම මාධ්‍යට ඇවිල්ලා මේ රස්සාව කරනකොට උන්වහන්සේ එක්ක මම ධර්මදේශන වැඩසටහන වල සම්බන්ධ වුණා. ඉතින් මං එදා උන්වහන්සේ ලොකු මතක් කරා මේ මේ අහවල් පොඩි එකා තමයි මම කියලා.
1: උන්වහන්සේ පොඩි එකා
0: කියලා. ඔව්. ආ තමුසේද? තමුසේ එදා තව පොඩ්ඩේ මැරෙන්න හිටියේ. මම හින්දා තමයි
1: නෝ. මං හින්දා වේරුනේ.
0: ආම් බණ පිටින් ඉන්නේ. ඉතින් මේ එහෙම ගායන හැකියාවක් තිබෙන්නේ
1: නැහැ.
0: ඉතින් අපිට එහෙම ඒ කාලේ වේදිකාවක් එහෙම ලොකුවට තිබුණෙත් නෑ. තිබුණ තැන් වල අපි හරියට පාවිච්චි කරෙත් නෑ.
1: නෑනේ.
0: දැන් අද කාලේ වගේ නම් රියැලිටි තරඟ ඕන තරම් තියෙනවා.
1: ඔව්.
0: නේ? දැන් බලන්න අපි වටන් ගත්ත Golden Voice.
1: සේමසේ එකක් නෙවෙයි Golden Voice එකක් පටන් ගත්තා.
0: ඊයාව සෑහෙන පිරිසක්. ලංකාවේ විවිධ ප්‍රදේශවලින්.
1: ඔව්.
0: බණ්ඩාරවෙල පැත්තෙන් ඇවිල්ලා හිටියා.
1: දකුණෙන් ඇවිල්ලා හිටියා.
0: දැන් බණ්ඩාරවෙල දකුණ?
1: නෑ නෑ මං කියන්නේ දකුණිනුත් ඇවිල්ලා හිටියා.
0: දකුණු පළාත්.
1: ඔව්.
0: ඊට පස්සේ නැගෙනහිරෙන් ඇවිල්ලා හිටියා. මොහමඩ්ලා හිටියා. ෆාතිමාලා හිටියා. ඊට පස්සේ ජෆ්නා වලින් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ අපේ වසන්තම්මගේ යනවන ඇඩ්වර්ටයිස්මන්ට් ඒවා එහෙම අහලා ඇවිල්ලා හිටියා.
1: හරි.
0: ඉතින් ඔය ලෝකේ ලංකාවේ කොහේ හිටියත් ඔයාලට එහෙම ගායන තරුවක් වීමේ හීනයක් තියෙනවා නම් අන්නේ හීනෙට හොඳ වේදිකාවක් තමයි මේ අපි අවස්ථාව දීලා
1: තියෙන්නේ.
0: රේඩියෝ ඉතිහාසයේ මෙවැන්නක් කරන පළවෙනි
1: අවස්ථාව.
0: ඔය පිබිදෙන ගායක පරපුර වගේ අවස්ථා වලින් පස්සේ. ඒ කාලේ ඔය පිබිදෙන ගායක පරපුර හරහා ලංකාවේ කලාවට බිහි වෙච්ච චරිත ගොඩක් ඉන්නවා. අපි කියන්නේ ඊට පස්සේ. ඊට පස්සේ කොහොම ඇවිල්ලා ලංකාවේ මෑත කාලේ මේ වගේ රියැලිටි කියන කන්සෙප්ට් එකේ ඇවිල්ලා ලොකු තෑග්ගක් දෙන. මේ තෑග්ගේ වටිනාකම මට ලියලා දුන්න කොලේ එක
1: කියන්න බෑ.
0: මට 1.0 කීයද කියලා ගණන් කරගන්න ඇරෙන්න එහෙම ගාන කියවන්න
1: බෑ.
0: ලොකු තෑග්ගක්. පළවෙනි ස්ථානයේ දෙවෙනි ස්ථානයේ තුන්වෙනි ස්ථානයේ. සමහරවල් හොඳම කෙනා සහ ජනප්‍රියම කෙනා. ඔය කියන ඕනම තැනකින් ඔයාට ඉස්මතු වෙන්න අවස්ථා
1: තියෙනවා.
0: ඉතින් ලස්සන්ට ගායනා කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මේ තරගයට සම්බන්ධ වෙන්න.
1: අපි ඒක කතා කරානේ. කීප දෙනෙක් එක කතා කරා.
0: ඇත්තටම
1: මටම හිතෙනවා නිකන් මේ එක්කෙනාට එක්කෙනා මේ දෙවෙනි නෑ. මාරම ටැලන්ට් එකක් තියෙන්නේ. ඉතින් මට හිතා ගන්න බෑ කවුරු දිනයිද කවුරු ඒ පළවෙනියා වෙයිද දෙවෙනියා වෙයිද කියලා. මට හිතා ගන්න පුළුවන් ජජ් බෝඩ් එක කොච්චර අසරණ වෙන්නේ නැද්ද කියලා ඉතල.
0: ඔව් ඉතින් මේ මුල් තරගයේ මේ වට තිබ්බේ. තව දැන් සමහරු දැන් මේ තාම දාලා තාම කැඳවීමක් නෑ කියලා මේ හිතන් ඉන්නවනේ.
1: කැඳවනවා.
0: හරිම වෙලාවේ කැඳවනවා. බය වෙන්න එපා. පළවෙනි වටේ ගන්න පිරිස අපි මේ වෙනකොට ගණන් කරලා තියෙන අපේ නිෂ්පාදක කණ්ඩායම. ඉතින් එතකොට ඊළඟ දෙවෙනි වටේට යන්නේ කොහොමද? දෙවෙනි වටේදී සුපිරි තරු මුණ ගැහෙනවා. සුපිරි ගීතරු. ඒගොල්ලන්ගේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන්.
1: ඉතින් ඒ විතරද දැන් මෙතනට ආවම අපිවත් හම්බ වෙනානේ. අපිත් තරු තමයි ඉතින්. එවිට. සර වැඩිද ඒක?
0: නංගි මොන හරි කිව්වද?
1: කුචි නයි.
0: අච්චලා සරේ ටෝකේ ගත්තා. හැවක්.

0: හොඳ වෙලාවට මේක විෂුවල් රේඩියෝ එකක් නොවුනේ.
1: අයියේ.
0: ඒ මුණාන අරාර කියපු මෝඩ කතාවට මගේ රියැක්ෂන් එක මුළු රටම දකිලා. අතට අහුවෙන එකෙන් ගහන්න හිතුවා. අතට අහුනේ ටැබ් එක.
1: ඕකේ පා එපා ඔච්චරයි තියෙන්නේ.
0: ඔව් රුපියල් 7500ක් විතර වටිනවා.
1: ඔච්චරයි.
0: 7500ක ටැබ් එක. ඔය කියන්නේ මේ බාලේ ගත්තින්.
1: එහෙම හරි නෑනේ.
0: මේ මගේ ටැබ් එක කියලා කිව්වේ. අපේ ආච්චි ඒ කාලේ ඉන්නකොට
1: හරි.
0: එයාට පෙන්ෂන් එකක් තිබ්බා. යා පෙන්ෂන් එක අරගෙන හවසට මාව එක්කගෙන යනවා ඔය කොහේ හරි ළඟ කඩේකට.
1: ඔය මායන් ටික දාලා තෙල්ල යනවනේ.
0: එහෙම තේරෙන්නේ නැහැ මට. මට එහෙම ලොකු දැනුමක් නැහැ පොඩිම කාලේ අවුරුදු 4-5 කාලේ. චූටි පුතා කියලා එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා අරන් දෙන ඔයා ඉතින් එක එක සවුබරු. රුලං විස්කෝතු. විස්කිරිඤ්ඤා. කියන්නේ ආච්චිට ඒ කාලේ හැටියට රුපියල් 25000ක් විතර පෙන්ෂන්. ආච්චි 25000ක් අරගෙනත් මට අරන් දීලා තියෙන රුපියල් 5-10 පැකට්. පොඩි පොඩි.
1: හරි.
0: මට දැන් තමයි තේරෙන්නේ.
1: ඔය බජට් එකක.
0: හැබැයි මට දැන් හිතෙනවා දැන් කාලේ වගේ ආච්චි හිටියානම් ආච්චිට දැන් සාමාන්‍ය රුපියල් 75000ක්වත් පෙන්ෂන් එක
1: හම්බෙනවනේ.
0: එහෙනම් මට හිතෙනවා මට ඒකෙන් 25000ක්වත් කඩා ගන්න තියෙනවා.
1: මේ පව්වලේ.
0: ආච්චිලා මුණුපුරාලට හරි ආදරේ.
1: ආදරේනේ.
0: ඉතින් මේ ආච්චි නැති වුණා. ඉතින් මට හැම තිස්සෙම යාගේ නැති අඩුව දැනෙනවා. يعني මගේ අතේ සතේ නැති වෙනකොට මට මතක් වෙනවා. අනේ ආච්චි කියන.
1: කියා කරේ ලගන්න තිබ්බනේ.
0: ඔය ආච්චිලා සීයලා කියන්නේ එහෙම එහෙම අය.
1: අර හංගගෙන ඉඳලා අම්මලා තාත්තලාට හොරෙන් දෙනවා.
0: සීයලා වුණත් එහෙමයි. අතේ සමහරලාට පිච්චියේ නෑ. කොහේ හරි කුලි වැඩක් හරි කළා හවසට එනකොට තමන්ගේ දරුවන්ගේ දරුවන්ට මොනවා හරි දෙයක් අරන් එනවනේ. නේ?
1: ඔව්.
0: ඒගොල්ලෝ ඒගොල්ලන්ට දෙයක් කරගෙනත් නැහැ.
1: නැහැ.
0: දැන් ඔයාගේ ගෙදර ඉන්න ඇති එහෙම වැඩි හිටියෙක්. එයා දිහා බලන්න. එයා සෑහෙන්න දැන් වයෝවෘත වෙලා.
1: ඔව්.
0: එයාව අතහැරලා දාන්න බෑ අපිට එහෙම.
1: ඔව්.
0: ඒගොල්ලෝ තාසයි සමහර විට තව අවුරුද්දක් දෙකක් හරිනේ. දැන් ඔය ශරීර සෞඛ්‍ය කියලා කිව්වම ගොඩාක් අයට අවුරුදු 50-55 වෙනකොට පෙනීම. ඔය ඇසේ සුද වගේ දේවල්. ඊට පස්සේ ඇස් නරක් වෙනවා කියනවා. ඇස් බද්ධ කරන්න වෙනවා. කාච දාන්න වෙනවා. ඔන්න ඔය කියන කාරණා ගණනාවක් තියෙනවා. මේක මේලාවේ ආච්චි සීයනේ මේ වාගේ අම්මට තාත්තට සමහර විට ඔයා ළඟම ඉන්න ආදරණීයට වෙලා ඇති.
1: දරුවෙක්ට උනත් වෙන්න පුළුවන්.
0: ඔව් පුංචි දරුවෙක්ට උනත් වෙන්න පුළුවන්. ඇහැ සම්බන්ධව ඕනෑම වගකීමක් අපි බාර කරන්න අපිට විශ්වාසවන්තම තැනකට. අපි ආවට ගියාට ඇහැට බෙහෙත් ගන්න යන්නේ
1: නැහැ. ඔව්.
0: නේ?
1: ඔව්.
0: ඒකට විශේෂ අපි යන්නේ අයි හොස්පිටල් යන්නේ. රජයකට යනවා නම් එහෙමයි.
1: ඔව්.
0: ඒ වේයි ඉඳලා මේවා කරන්න ගියොත් එහෙම ඔය දැන් අපි හිතමුකෝ මේ ඔපරේෂන් එක.
1: ඔව්.
0: මං හිතන්නේ ඇහැ නැත්තරම නැති වෙලා ඇයි ඒක ඩේට් එක එනකොට.
1: ඔව්.
0: ඒ හින්දා ප්‍රයිවට් කරනව ගොඩක් අය.
1: ලිස්ට් එකේ ඉන්න වෙනවනේ නේද? ඔව්.
0: අර ලිස්ට් එකේ ඉන්න බැරි හින්දා පෞද්ගලිකව කරනකොට ලොකු ගාණක් යනවා. ඒ ලොකු ගාණ යන්නේ නැති තැනක් ගැන තමයි අපි කියන්නේ අයිකියා හොස්පිටල් කියලා.
1: ලෙන්ස්ටෙක්
0: අයිකියා හොස්පිටල් කියලා. මේක කොස්වත්තේ තියෙන්නේ රොබර්ට් ගුණවර්ධන මහවතේ. ඉතින් හොයාගන්න ලේසි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් කියලා Google කරලා බලන්න. එහෙම නැත්නම් කෝල් කරන්න මෙන්න මේ නම්බර් එකට.
1: 0706-478-478 මේ නම්බරයකට කතා කරලා ඔයාට ඇහැ සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් කතා කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ නම්බරයකටත් කතා කරන්න පුළුවන්. 0112-785-858.
0: මේ ඕකේ දැන් රජයේ අනුමත ආයතනය.
1: ඒ වගේම විශේෂ මේ සුදුසුකම්ලත් වෛද්‍යවරු තමයි මෙතන ඉන්නේ. එහෙනම් බය වෙන දෙයක් නැහැ.
0: බය වෙන්න එපා. කිසිම වෙලාවක ඔයාට නරකක් වෙන්න දෙන්නේ නැහැ.
1: ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරනවා.
0: වගකීමක් තියෙන තැනක් ඔයා ගන්න පළවෙනි ඇමතුමේ ඉඳලා ඔයාට දැනේ ඔයාගේ ගෙදර වගේ කියලා. ඉතින් ඔයාට මේ නියවාසිකව ඉඳලා වුණත් නේද? ප්‍රතිකාර ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිකාර වලින් පස්සේ කොහොමද එයා පරිස්සම්
1: කරන්නේ?
0: ඒ ඔක්කොම දේවල් මේගොල්ලෝ කියලා දෙනවා.
1: නාන විදිහ වුණත් කියලා දෙනවානේ.
0: හැම දෙයක්ම කියලා
1: දෙනවා.
0: ඉතින් ලංකාවේ ප්‍රමුඛතම නමක් තමයි ලෙන්ස් ටෙක් කියලා කියන්නේ. දැන් හොයලා බලන්න ඒගොල්ලෝ මොනවද කරන්න කියලා. ඒගොල්ලන්ට හොඳ පසුබිමක් තියෙනවා.
1: ඔව්.
0: මේ පසුබිම ඔස්සේ ඇවිල්ලා තමයි අද එනකොට මේ කියන අවස්ථාව ඔයගොල්ලන්ට දීලා තියෙන මිල අඩුයි සෑහෙන්න.
1: මොකද ඒගොල්ලන්ගේ ලොකුම වගකීම ඒගොල්ලන්ගේ ඇස් දෙක පරිස්සම් කරලා දෙන එක.
0: ඔව්. බිස්නස් එකකට එහා ගිය මනුෂ්‍යත්වයක්. ඒගොල්ලන්ගේ අරමුණේ තියෙනවා.
1: ඔව්.
0: ආයතනික අරමුණු කියන්නේ. ඒවැය තියෙන්නේ මිනිස්සුන්ට සේවය කිරීම.
1: ඔව්.
0: ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට ව්‍යාපාරික මෙව්ව එක තියෙන්නේ.
1: ඔව්.
0: කතාගන්නවට තේරෙන
1: තේරනවා තේරන අනිවාර්යයෙන්ම
0: එන්නකෝ අපි කරමු ගාන ප්‍රශ්නයක් නැහැ
1: ඔව් දැන් අපිට කතා කරද්දි තර කෝල්ස් වල ඩාන්ස් කරන විදිහනොත් අපි ඇත්තම පහදුනා ඒගොල්ලෝ ගැන
0: ඔව් ඒ නිසා ලෙන්ස්ට කයිකියා හොස්පිටල් එකේ යන කිව්වේ හරි ක්‍රිමරාජ නිෂ්පාදකගෙන මතක් කරන්න ඕනේ ඒ කාලේ ඉඳලම අපේ ගෙවල් වල තිබුණ අපිට අපේ පරිස්සමට තිබුණ විශේෂම බඩේ අමාරුවක් හැදුනම බඩනේ කපාට අමුතු විදිහ සද්ද එහෙම දානවනේ
1: බඩගින්නට නෙවෙයි කැක්කුමට වගේ
0: ගෑස්ට්‍රයිටිස් නෙවෙයි ගෑස්ට්‍රයිටිසුත් නෙවෙයි හරි සාමාන්‍ය අපහසුයක් කියලා
1: කියන්නේ
0: ඒකෙදි ක්‍රිමරාජ කරල් ගුලි තමයි මේකට හරියටම හරියන්නේ කියලා ඒ කාලේ ඉඳන්ම අපි දන්නවා
1: ඔව්
0: එහෙනම් ගෙදරක මේක තියෙනවා ඉතින් ක්‍රිමරාජ කරල් ගුලි විතරක් නෙවෙයි ක්‍රිමරාජ නිවසින් තව නිෂ්පාදන ගොඩක් එනවා
1: එතකොට ආට උග්‍ර ප්‍රශ්න තියෙනවා නම් ආට පුළුවන් වැල්මේ පැණිය ගන්න. එතකොට ආට හෙම්ලිසාව උණ මෙන්න මේ වගේ ලෙඩ රෝග තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව ගන්න පුළුවන්. එතකොට කටේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදුරු මාසවල ප්‍රශ්න දත්වල ප්‍රශ්න තියෙනවා නම් මුඛ සෝදනය ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලෙඩ රෝග ගණනාවකට ප්‍රත්‍යක්ෂ විසඳුම තමයි මේ ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ. ඔයගේ වෙළඳසැලට, ගෙදරට, ෆාමසියකට මේ ඕනම තැනකට ගෙන්ව ගන්න පුළුවන්. ආට යන්න ඕනෙත් නැහැ. ගෙන්න ගන්න පුළුවන්. 0112 752 849 89යට කතා කරලා

0: ජනතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර්. යාද සුන්නද
1: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
3: sama anugrahaya
0: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
3: රීතා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: දෝර ගගේ තලනහි නොහදම විපෙනල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
3: උදේ 9:31
1: වෙලාව ඔබ වෙත ගෙනාවේ

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: 9:32 වෙලාව. අපි ඉක්මනට මතක් කරන්න ඕනේ ඔයාට ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊගත ටිකට් වල වාසනාවන්ත අංක ටික. දැන් මේ අංක ටික මතක් කරනකොට විශේෂයෙන් කියන්න ඕනේ ඊයේ ටිකට් එකක් ගත්තා නම් විතරයි දිනුමක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කමක් තියෙන. බලමු ටිකට් වල තියෙන අංක ටික මොනවද කියලා. මෙන්න අපි පටන් ගන්නවා සුබ දවසක් ලොතරැයියෙන් පටන් ගන්න. සුබ දවසක් ලොතරැයියේ ඊ දවසේ දිනුම් මැද්ද ප්‍රතිඵලය. වෘශ්චික ලග්නයේ ජයංක අංක 27, අංක 30, අංක 53. ඒ වගේම ජය ලොතරැයිය ගත්තා නම් අංක වලට කලින් නව අක්ෂරය, ඊට පස්සේ අංක 3, අංක 3, අංක 8 සහ අංක 8. අද සම්පත ගත්තා නම් අංක 7, අංක 5, අංක 6, අංක 7, අංක 5, අංක 1, අංක 6, අංක 7 සහ අංක 5 S අක්ෂරය තියෙන්න ඕනේ. හදාන ලොතරැයිය මකර ලග්නයේක ජයග්‍රහයි අංක ටික අංක 30, 31, 37 සහ 62. ධන නිදානය V අක්ෂරයත් එක්ක අංක 5, අංක 24, අංක 48 සහ අංක 66. මෙගාපප ලොතරැයි ගත්තා නම් F අක්ෂරයත් එක්ක අංක 23 ප්‍රසාද අංකය, ජයංක අංක 18, අංක 39, අංක 43 සහ අංක 57. ඒ වගේම ගොවිසෙත ලොතරැයිය E අක්ෂරයත් එක්ක අංක 24, අංක 29, අංක 38 සහ අංක 66. මහජන සම්පත ගත්තා නම් S අක්ෂරයත් එක්ක අංක 2, අංක 4, අංක 1, අංක 6, අංක 7 සහ අංක 5. ජාතික ලොතරැයි මණ්ඩලයේ ගෙනීම මතක් කරේ. ඉතින් ඔයාලට රුපියල් 40ක් වියදම් කළ තව ටිකට් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔයා රටේ සංවර්ධන කාර්යයටත් දායකත්වයේ දීලා විශේෂයෙන් මතක් කරනවා රටේ මේ අපි කියන්නේ මොනවාද අරමුදල? මොන අරමුදල දෙකට කියන්නේ?
6: රටේ සංවර්ධන අරමුදලනේ.
5: ඔව්. ඒකේ තව විශේෂ වචන කීපයක්
6: තියෙනවා.
5: සමවාසනායතුළු.
6: හා.
5: ඊට පස්සේ වකුගඩු අරමුදල. ඊට පස්සේ තම සෞඛ්‍ය අධ්‍යාපන.
6: කෘෂිකර්ම මත්‍යංශයට, සෞඛ්‍ය මත්‍යංශයට, ඒ වගේම රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට වගේම ශ්‍රම වාසන අරමුදල වගේ ජාතික වකුගඩු අරමුදලට ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න ඔයා කෙලින්ම දායකත්වය ලබා දෙනවා ඔයා මේ වියදම් කරන පුංචි රුපියල් 40න්. ඒ හින්දා දිනුමක් තිබ්බ හෝ නැතා ඔයා රටේ සංවර්ධනයට දායක වෙලා තිනු. ඉතින් ඒකම ඔයාට දිනුමක්නේ. ඒ වගේම තමයි දිනුම අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙනවා කියන විශ්වාසෙනුත් ඔයා මේ පුංචි රුපියල් 40 වේදම් කරලා ටිකට් එකක් ගන්න තමයි.
5: 9:35 වෙලාව 10 මාරණ ඉදර ඔෆිස් එකේ තේ හදන ඇන්ටි ඔයාලට ඒකක් ගියන්න දෙයි.
6: අපිට දෙන්න.
5: අපිට නම් අපි උදේට කලින් නැන්නේ තාම. ඔය උදේට කණ එකත් පරක්කු කරගත්තට පොඩ්ඩක් එන්නේ. පරක්කු වුණාට කමක් නැහැ කියලා හිතෙන්නේ උදේට බොන ටී එකෙන්.
6: නේ. හැබැයි ඒක වසවිසෙන් තොර රටේ දේශීය කිරි එකක් වෙන්න ඕනේ.
5: පැලොත් කිරි ගැනීම මතක් කිරීම. සුපර් මාකට් අවුට්ලට් ඕනම තැනක දැන් පැලොත් කිරි හොයාගන්න පුළුවන් කමක් තියෙනවා.

0: දැන් හෙට මැච් එක පටන් ගන්නවා කියලා කිව්වනේ.
1: ඔව්.
0: ගාල්ලේ නදීන්.
1: ඔව්.
0: හරි ලස්සනයි නේ ගාල්ලේ හවසට ඉර බැහැගෙන යනකොට.
1: කොටුව.
0: ගාලු කොටුවේ වැව් බැම්මේ. වැව් බැම්මේ නෙවෙයි. ගල් බැම්මේ.
1: ගල් බැම්මේ. ආත පැනින සිටිජේ මේ.
0: වාඩි වෙලා. පාට සරුංගලයක හැඩ බලන්න ඉන්නත් පුළුවන්. ඕනනම් මැච් එක බලන්නත් පුළුවන්. මොකද මේ සරුංගල් කාලේ.
1: කාලේනේ. හරි. එකම බලන්න පුළුවන්.
0: හෙට එහෙනම් හවස මොකද කියන්නේ? ගාලු කොටුවේ හම්බෙමුද අපි?
1: හම්බෙමු.
0: කාගෙන්ද ඇහුවේ?
1: මාදේ බලාගිරිය කාගෙන් දැහුවේ කියලා.
0: කාට හරි පණිවිඩයක් දුන්නද? ඉස්සරතන කාවේ ඉන්නකොට නම් පටස් ගාලා කියලා. හා මේ කාට හරි
1: පණි.
0: නෑ නෑ මට හිතුණා ඇත්තටම හෙට හවස මැච් එක බලන්න ගියා නම් මරු කියලා. හෙට ගිහිල්ලා අර ඊයේ කිව්වා වගේ පොඩ්ඩයි මැච් එකත් බලලා හවසට පොඩ්ඩක් බීච් එකේ ඇවිදලා ඔය උණු වට පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් නාලා හවසට බත් ටිකක් කාලා
1: වතුර බීලා
0: නින්දට දාලා පහුවදා මැච් එකත් බලලා එහම ආයි කොළඹ එන්න පුළුවන් සඳ උදේට වැඩට එන්න පුළුවන්. මොකද අපිට මේ විවේකී කියන එක හරිය වැදගත්. මානසික වශයෙන් අපිට එහෙම එකක් නෑ ඇත්තටම. වැඩ වැඩ වැඩ වැඩ වැඩ වැඩ.
1: කාටද මෙච්චර හම්බ කරන්නේ?
0: ඔව්. අපේ පොඩි නිවාඩුවක් හම්බෙච්ච ගමන් ගෙදර ආයහන්නේ සූ එක බලන්න යන්න.
1: සූ එක? ඔව්. ඒකම නතර කරන්නද?
0: මේ ඒකටත් මොකක් හරි යටි අරමුණක් කියන්නේ. ඉතින් අපිට නිවාඩුවක් හම්බෙච්ච ගමන් අපි යන තැන ටිකේ සූ එක. එහෙම නැත්නම් ගෝල් ෆේස්. එහෙම නැත්නම් තව කොහෙද? ඔයගේ පොඩි වෙල ළඟපාත කොහේ හරි යනවා මිසක් අපිට එහෙම නේද?
1: නෑනේ නේ වෙලාවක් කනේ. ඔය මතක් වෙන්නවත් නැති තරමට අපි හැරි බිසිය ලයිෆ් එකක් කනේ ගවන්නේ.
0: හරි. මේ වසර 20ක් තමන්න බලාගත්ත කාන්තාවට හාදුවක් දීපු සිංහයෙක් ගැන පොඩි කතාවක්.
1: ඈ?
0: ඔව්. ඔව්. කොලොම්බියාවේ වාර්තා වූ මේ ඔය ජුපිටර්.
1: ජුපිටර්?
0: සිංහයාගේ කතාව දී කියන්නේ. ආ
1: ජුපිටර්.
0: මිනිස්සු සහ සත්තු අතර තියෙන ආදරය හරි මෙව්වයි. ඒක හරිම අව්‍යාජයි.
1: ඔව් ඔව් අනිවාර්යයි.
0: මේ කියන්නේ මිනිස්සු මිනිස්සුන්ට ආදරය කරනවට වැඩිය සත්තු සහ මිනිස්සුගේ ආදරය වෙන එකක්.
1: ඒ වාසි බලාපොරොත්තුෙන් නෙවෙයිනේ ආදරය කරන්නේ ඒකයි.
0: නීති රීති නෑ. ආ කොන්දේසි නෑ. ඉතින් කොලොම්බියාවේ කාලි කියන නගරයේ තියෙන විලා ලෝරන් කියන අය අබේ භූමියෙන් වාර්තා වෙන මේ සිද්ධිය.
1: හරි.
0: ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ සම්බන්ධව සංවේදී වුණා. සර්කස් කර කර හිටපු සිංහෙක්ව බේරගෙන ওই ජුපිටර් කියන සිංහයා
1: හරි
0: ඇනා ජූලියා ටොරස් කියන ඒ කෙනා
1: හරි
0: එයා කරන්නේ අසරණ වෙච්ච සතුන්ව ගෑනලා බේරගෙන එයාට අවශ්‍ය කරන සැප පහසුව දීලා
1: හරි හරි
0: ඇති දැඩි කරනවා. ඉතින් මේ වසර 20කට කලින් තමයි සර්කස් කණ්ඩායමකින් දරුණු ලෙස වද හිංසාවට ලක් වෙච්ච මේ ජුපිටර් කියන සිංහ පැටියව මෙයාට හම්බෙන්නේ. ඇය මේ එයා වරගෙන එනවා දරුවෙක් වගේ කියනලා අවුරුදු 20ක් 30ක බලා ගන්නවා.
1: හරි.
0: ඉතින් මේ ෆොටෝ එකක් තියෙනවා ජුපිටර් ඔය මෙයාට කිස් එකක් දෙන.
1: අනේ.
0: හරි. ජුපිටර් පස්සේ රජයේ සත්ත්ව උද්‍යානයට මාරු කිරීමෙන් පස්සේ අසනීප වෙනවා.
1: හරි.
0: ඉතින් ඒ අවස්ථාවේ ජූලියා ගිහිල්ලා එයාව බලන්න පොඩි වෙලාවක් ගන්නවා. අරගෙන මෙයා එන්න හදනකොට මේ පොඩි කාලේ ඉඳන් තමන් බලාගත්ත මේ ජූලියාට. ජූලියා නේද නම කිව්වේ?
1: ඔව්.
0: ඔව් ජූලියා.
1: ඇනා ජූලියා.
0: ඇනා ජූලියාට අර ජුපිටර් කියන සිංහයා හුම්ම එකක් දෙන.
1: අනේ. හරි sweet.
0: මෙහෙනෝ කියලා.
1: මෙහෙනෝ කියලා කිව්වද?
0: ආ එහෙම මාක් කරේ ඇති සංඥාව. හරි. හරිම හරිම ආදරණීයයි මේ ෆොටෝ එක. අර යකඩ කූඩුව අස්සෙන් හොම්බ දාලා
1: අත් දෙකෙන් බදාගෙන
0: අත් දෙකෙන් උත් අල්ලලා බෙල්ලෙන් අල්ලලා
1: අනේ
0: හග් කරලා කිස් කරනවා. ඉතින් ලෝකය මේක ගැන හරිම සංවේදී වුණා.
1: සමහරින් සිංහෙක්.
0: ඔව්. ඉතින් ජුපිටර් අසනීප වෙලා ඉන්න වෙලාවෙ ගියේ. ඉතින් ජූලියා ඔය ඇනා ජූලියා ගිහිල්ලා ඔය උම්මයක එහෙම දීලා ආවට පස්සේ දවස් කීපයකට පස්සේ මේ සිංහයා ඔය අක්මාවේ තිබ්බ රෝග තත්ත්වේ නිසා මේ පිළිකාවක් තිබ්බේ.
1: හරි.
0: ජීවිතෙන් සමු ගන්න.
1: අනේ.
0: ඉතින් ආ ලස්සන මතකයක් එක්ක යාගේ ජීවිතේට සමු දෙන්න ඇති. නේද? තමන් ළඟ හිටපු අවුරුදු 20ක් බලාගත්ත ඇය ඇවිල්ලා ගියානේ අනේ මාව බලන්න කියලා.
1: ඉතින් මේ ඒගොල්ලන්ගේ මේ කොච්චර මේ දරුණු සතෙක්ටුණත් එහෙම අපි අර ආදරය කරා ඒගොල්ලන්ගේ දරුණු ගතිය නැති වෙලා යනවන්නේ.
0: ඒකම තමයි පුදුමයට කාරණාව. සමහර මිනිස්සුන්ට කොච්චර උදව් කරත් කොච්චර ළඟින් හිටියත් ඔව් මිනිස්සුන්ට මිනිස්සු ගැන හිම සංවේදී බවක් නැහැ. තිබුණත් මොකක් හරි වාසියෙන්නේ තියෙන්නේ.
1: ඔව් ඔව්
0: මේ සිංහේකට මේ තිරිසන් සතෙකුට එහෙම කිසිම වාසියක් නැහැ. හැබැයි ඒ අය මිනිස්සුන්ට වැඩිය සමහර තැන්වල ඉස්සරහින් ඉන්නවා.

0: උදේ 9:47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට.

0: ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-6767-579.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706-478-478.
4: ලකන්ද රේඩියෝ ITN.
5: 9:50.
6: හරි.
5: 9:50 කියලා ට්‍රේන් එකක් තියෙනවා. ඒක මාතරින් කොළඹට එන්නේ. රුහුණු කුමාර් එක්ස්ප්‍රෙස් එක 9:50 ඉස්සර තිබ්බේ දැන් නම් තියෙනවද දන්නේ නැහැ. දැන් ඉතින් ට්‍රේන් වෙලාවට යනවනේ.
6: වෙලාවට යනවා.
5: ලංකාවේ ට්‍රේන් වෙලාවට යන මනං එක බරු. ඔය මේ ප්‍රවාහනය ගැන ලංකාවේ දැන් මේ දවස්වල පිබිදීමින් කතා කරන මෙට්‍රෝ බස්.
6: ඔව්.
5: ඉතින් මෙට්‍රෝ බස් වගේ තව ඉස්සරහට දුම්රිය ඊට පස්සේ පාර මොනෝරේල් මොනෝරේල් ප්‍රොජෙක්ට් එහෙම ගැන මාතෘකා විදිහට පහුගිය කාලවල කතා වුණා. ව්‍යාපෘති ආරම්භ කරන්න හැදුවා. තාම ඉතින් බෑ. ලෝකේ පළවෙනි මොනෝරේල් ව්‍යාපෘතිය කොහෙද? අපි දවසක් කතා කරමු. අදහෙට බෑනේ. දැන් අද වෙලාව ඉවරයි. සඳුදාට
6: කතා කරමු.
5: අපිට මෝර්නින් ෂෝ එකේ ඉතින් ලෝකේ ඕනම දේක් කතා කරන්න පුළුවන්. ඒ නිසා මෝර්නින් ෂෝ එක අහන අයට පුංචි හරි දෙයක් පොඩි හරි දෙයක් දැනගන්න ලැබෙන එක වටිනවා. ඒ නිසා ඉතින් ඔහේ නිකන් රේඩියක දාලා
6: තියෙනවා. අපි අහගෙන ඉන්නේ ඉතින්.
5: ඔව්. අහගෙන ඉන්න ඕනේ ඔහේ දාලා තියෙනවා.
6: හා? කෙනෙ මාර පිනක් මේ උදේ පාන්දර මෙහෙම අපි දෙන්නව අහගෙන ඉන්නවා කියන දවසම කිරියෙන් පැනින් ඉදිරලා යනවා.
5: හරි මේ අපි යන් හෙට යන දනිමාඩුනේ. ඉතින් නිදාසෙ ඉන්න පුළුවන් ඕගොල්ලෝ.
6: කණක් ඇවිල්ලා.
5: හරි. අපිත් එක්ක හිටියා රයිනෝ රූෆින්. අපි වහලේ ගැහුවේ රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකේ.
6: ඔව්.
5: ඉතින් මැටි ලේයර් එක තියෙන නිසා ෂීට් එක රත් වෙනකොට ඒ උණුසුම ගේ ඇතුළට දැනෙන්නේ නැහැ. අවුරුදු 60ක විශ්වාසයක රයිනෝ රූෆින්. ඒ වගේම රටම එකට ජාතික වැඩසටහන ගැන අපි කිව්වා. මත්ද්‍රව්‍ය විෂ මත්ද්‍රව්‍ය වලින් ඔයාගේ දරුවව ඔයාගේ මහත්තයව
6: එහෙම නැත්නම්
5: සහෝදර සහෝදරයන් මේ හැමෝම බේර ගන්න ඔයාට පුළුවන් සපෝට් එක දෙන්න. විෂ මත්ද්‍රව්‍ය කියලා කොම හෙරොයින් හෑෂ් කුෂ් අයිස් තව එක එක වර්ග වලින් ඇති. ඒ හැම දෙයකින්ම ආයිවත් වෙන්න ඕනේ. දන්න කියන කෙනෙක් ඒවට බැහැ වෙලා ඉන්නවා නම් එයාව ගලව ගමු.
6: 19:27 කතා කරන්න. එච්චරයි ආඩ කරන්න තියෙන්නේ.
5: ඔව්. ඉතින් ශාරීරික සහ මානසික වශයෙන් එයා පිරිහෙන්න නොදී නේ ඉක්මනට එයාව අපි එතනින් ගලව ගමු. මොකද සමාජයට ලෝකයට රටට නේ ඔයා වටිනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් එයාට වචනයක් හරි කියලා එයාව මේ පැත්තට ගන්න ඔයා පොඩි උත්සාහයක් දෙන්න.
6: ඔව්.
5: මාක්ස්පෙන් ගෲප් එක අපි ඔයාලා මතක් කරා ජොබ් එකක් එහෙම හොයනවා නම් මාක්ස්පෙන් කණ්ඩායමත් එක්ක එකතු වෙන්න කියලා. හොඳ සැලරි එකක් තියෙනවා. සුවපහසු හොඳ මානසික වශයෙන් හොඳ වටපිටාවක වැඩ කරන්න පුළුවන්.
6: ඔව්.
5: ඉතින් දිර්දීමනා උසස් ශ්‍රීමය ඔක්කොම තියෙනවා. මෙන්න මේ නම්බර් එකට CV එකක් දාන්න.
6: 0767-767-909 තමයි ඔයා CV එකක් දාන්න ඕනේ. රැකියා බැර්තුට්ටක් ගල මතක් කරන්න. ඇසරම කරුවන්ට තියෙනවා. පොහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තියෙනවා. ආදාහයට වැඩි කෙනෙක් නම් ඔලෝසල්ට පෙනී ඉඳලා තියෙනවා නම් ටක් ගාලා ඇප්ලයි කරන්න පුළුවන්. 0767-767-909.
5: පැල්ලත් නිෂ්පාදන ගැන කිව්වා. ඉතින් අයිස්ක්‍රීම් ගැන කිව්වා. බටර් ගැන කිව්වා. පැල්ලත් කියලා කියන්නේ ලංකාවේ ඔය ප්‍රොඩක්ට් මොනවා වුණත් ජනප්‍රිය ප්‍රොඩක්ට් එක තමයි පැල්ලත් කිරිපිටි පැකට් එක. ඉතින් ඒක ගන්න වඩ රස ටී එකක් හදාගන්න. සාමාන්‍ය වෙන කිරිපිටි පැකට් එකකින් හැන්දකින් දෙකකින් කරගන්න එක නේද? හැන්දි දෙකක් විතර දානවා නම් වෙන කිරිපිටි වලින්
6: තුනක් දානවානේ.
5: තුනක් දානවා.
6: තුනක් දානවා.
5: මේක දෙකකින් විතර කරගන්න පුළුවන්.
6: ඔව්.
5: එකක් දෙකක් දානකොට කිරි රස එනවා. නැවුම් කිරි රසය. මේක තියෙන නිසා. එනයියා.
6: යන්නේ. එනයිති වීකෙන්ඩ් එකම ජය වෙන්න ඕනේ. සතුටින් ඉන්න.
5: මේ গোল্ডන් වොයිස් එකකටත් වොයිස් එකක් දාලා තිකනම් අපි අහගෙන ඉන්න. ඇවිල්ලා අයියේ සින්දු කියලා ගියා අහගෙන ඉන්න ඕගලගේ වොයිස් එක දැක්ක තව ටික වෙලාවකින් රේඩී කියයි. SMS කරන්න තියෙයි නේද? කට් අවුට්ස් හදන්න වෙයි. Facebook එකේ post හදන්න වෙයි.
6: වැඩ ගොඩයි ආ.
5: දින්නට පස්සේ ගමේ පිළිගැනීමේ උත්සව සංවිධානය කරන්න වෙයි. එදාට musical එකක් කරන්න වෙයි. ඒ musical එක කරනකොට නවුසකෙනෙක් ඕනොත් මට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ත්‍ර වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117979

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
6: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මූල දුරකථන 0706 478 478

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Velava Peravaru 10යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: නීති විරෝධීව උපයාගත් මුදලින් මිලදීගත් දේපළ සහ වත්කම් සහිත සැකකාරිය කත්තරංගොඩ ගෙන තිබෙනවා. ඇය කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි කාරිණිය බවයි පොලිසිය පවසන්නේ. කාන්තාව අත්හරංගොඩ ගෙන ඇත්තේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින්. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මෙලෙස දේපළ සහ වත්කම් මිලදීගෙන ඇති බවට පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදු කළේ. ඒ අනුව තොරතුරු රැසක් අනාවරණය කරගත්තා. ඇය ජායල ප්‍රදේශයේ රුපියල් 114ක් වටිනා ඉඩමක්, කොළඹ 14 ප්‍රදේශයෙන් රුපියල් 125ක් වටිනා කඩකාමර තුනක් මෙලෙස මිලදීගෙන තිබෙනවා. එමෙන්ම කොළඹ 14 ප්‍රදේශයේ රුපියල් 175ක් වටිනා තවත් කඩකාමරයක් සායම ප්‍රදේශයේම රුපියල් 200ක් වටිනා තෙමහල් නිවසක් සහිත ඉඩමක්ද මිලදීගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. සැකකාරියගේ බැංකු ගිණුම් 6ක රුපියල් 159ක මුදලක් තිබුණු බවද විමර්ශනවලදී අනාවරණ වුණා. ජපානයට බලපෑ ඇති වර්ෂාධික කාලගුණ හේතුවෙන් පුද්ගලින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ජපානයේ ටෝකියෝ අගනුවරට ආබද විභා කලාපයටයි දැඩි බලපෑම් එල්ල වුණේ. අධික වර්ෂාපතනය සමග හදිසි ගංවතුර තත්ත්වයක්ද හටගත්තා. ඒ සමග මෝටරත ජලයට අටවී ඇති ආකාරය ජපාන මාධ්‍ය වාර්තා කළා. අනතුරුවරින් පුද්ගලින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් අයෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් පවසන්නේ. නායම් සහ විදුලි ඇන හිටීම්ද වාර්තා වනවා. නිවාස ලක්ෂයකට අධික සංඛ්‍යාවක ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන් ලෙස දැනුම් දී ඇති බව විදිස් මාධ්‍ය වාර්තා කළා. විභා කලාපයට ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීමද නිකුත් කර තිබෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
3: සුබෝදෑසනක් උදේ 10:04යි.

සුබම සුබෝ දෑසනක්. අද අගෝස්තු මාසේ 14 වෙනි දිනේද? අගෝස්තු 14 කියන්නේ අද සිකුරාදානි. අද උදේම නැගිටිනකොට පොඩක් දවස මතක් වුණාට පස්සේ පොඩක් විතර හිතට චිර සතුටක් ආවනේ මේ වීකෙන්ඩ් එක පටන් ගන්න යන්න කියලා. මං ඉතින් දන්නවනේ වාගෙන. ඒක නිසා ඇඳෙන් මට නැගිටලා වැඩ ටික කරගෙන ඉක්බඩ් ඉක්මන් ඔෆිස් එකට ආවනේ අද දවසේ විතරයි තියෙන්නේ කියලා. ඉතින් එහම තමයි සතියක් විතර වැඩ කරාම ටිකක් ලොකු මහන්සියක් දැනෙනවානේ. ඉතින් අද සිකුරාද කියලා කියන්නේ වීකෙන්ඩ් එකේ ලංකා ළඟම දවස. ඔයාලට බලුවන් අද ලස්සන සින්දු ගොඩාක් අහන්න. අද අපි කතාව අඩුවෙන් වැඩිපුර සින්දු ටිකක් අහමුද? මොකද කියන්නේ ඔයා? ඔයා කියන දෙයක් තමයි යන්නේ. ඊයේ දවසේ අපේ ලක්කන පරිශ්‍රයේ වැඩ ගොඩාක් සිද්ධ වුණානි. අපි ඊයේ තුයාට මතක් කර ලක්කන ගෝල්ඩන් නොයිස් තරඟාවලියේ පළමු අදියරේ දෙවන දිනේ වැඩ ටික ඊයේ පටන් ගත්තා. ඉතින් තරඟකරුවන් ගොඩක් ආවා. ඉතින් හැමෝම හරිම ලස්සන කටහඬවල් තියෙන අය. ඉතින් අපි හැමෝටම ජය ප්‍රාර්ථනා කරමු නේද? ඉතින් ඉස්සරහට ඒගොල්ලන් කියපු සින්දු මොනවාද සහ ඒ වගේ හැමෝටම මොන වගේ ප්‍රතිචාරද හම්බුනේ කියලා අපි ඉතින් ඉස්සරහට කියන්න. ඉතින් රැඳිලා ඉන්න ලක්කනත් එක්ක FM 93.5 ඉතින් අලුත් අලුත් වැඩ ගොඩාක් එක්ක ආට ලක්කනත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අපි වහන ආදරණීය වෙනුවෙන්ම විශේෂ වැඩසටහන තමයි අපි මේ ක්‍රියාත්මක කරේ. ඉතින් ආටත් පුළුවන් අපිට මේ තරම් ආදරය කරන නිසානේ අපි මෙහෙම ඉන්නේ. ඉතින් අපි අපිත් ඔයාට පෙරලා අපි අනුග්‍රහය උපකාරයක් කරනවා. ඉතින් පෙරලා අපි ඔයාට අපි ආවාගේ කරනවා. ඉතින් මේ දෙන උපකාරවලට ඉතින් මේ දෙන අපේ ශක්තියට ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක ඉන්නවට මේ විදිහට. ඉතින් ආන පුළුවන් FM 93.5 93.7 ලස්සන සින්දු ගොඩක් අහන්න. දවල් එක වෙනකම් මං ඉන්න ඕමේ පැත්තෙන්. ඉතින් ඔයාට පුළුවන් 0703 935 937 0703 935 937 මේ කී ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයා කැමති කෙනෙක් එකතු කරගෙන ඔයා මේ වෙලාව ඔෆිස් එකේ හිටියත්, එහෙම නැත්නම් ඔයා කොහේ හරි වැඩ කරන තැනක හිටියත්, එහෙමත් නැත්නම් ඔයා මේ වෙලාවේ බස් එකක කොහේ හරි ගමනක් යන ගමන් ඉන්නවනම්, එහෙම නැත්නම් ඔයාගේ ගෙදර යන ගමන් ඉන්නවනම්, මේ කොහේ හරි යන ගමන් මම අහගෙන ඉන්නවනම් ඉක්මනට මැසේජ් එකක් මේ පැත්තට එවන්න. ඉතින් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඉතින් ඒ සින්දුව අහලා ඇවිල්ලා අපිට කතා කරන්න පුළුවන්. බාටිය සන්තෝෂ්ගේ ලස්සන සින්දුවක් තියෙනවා. අපි අහලා ඉමුනේ. උදේ 10 වෙනිදා 17.

0: Transplantation Private Limited. I'm going to live a new green life.
1: Mama nande maanam relax.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
4: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් සයිට් ලයින්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

හඩ්විට්හගෙන ඉන්න වෙලා ඔව උදේ 10 විනාඩි 28යි. ඔයා ඉන්නවනේ ඔය පැත්තට වෙලා. ඔය පැත්තට වෙලා ගොඩාක් දේවල් කියනවා මට. මං දන්නවා ඉතින් මම ගොඩාක් දේවල් කියනවා කියලා. මට පේනවනේ මේ මැසේජස් ගොඩාක් මට එවලා තියෙන මොවිස්තව තේරි. එයාගේ වටින වෙලාව අරගෙන මං වෙනුවෙන් චූටි මැසේජ් එකක් එවනවට හඩ්විට් එක වෙනුවෙන්. එකෙනෙක් ඉන්නවා දර්ශනී, ඔයාගෙන තමයි මම මේ කියන්න හදන්නේ. උදේ නැගිට්ටට පස්සේ උදේ රේඩියෝ එක ඔන් කරලා උදේ 5ට කිව්වා. 5ේ ඉඳලා රෑ වෙනකන් අපිව අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඒ තරමටම ලක්කනට ආදරේ කියලා තමයි කිව්වේ. ඉතින් අපිට ගොඩාක් ස්තෝතියි අපිව අහගෙන ඉන්නකොට මේ තරම් ආදරෙන් කතා කරාට. හරිම ආදරණීය කඩහණක් තිබේ. ඉතින් ගොඩාක් ආදරේ ඔය විදිහටම අපිත් එක දිගටම ඉන්න. ඉතින් එයාගේ සතුටට කියන්නේ වචන ටික එන්නේ නැහැ හරියට කතා කරගන්න. ඒ තරම්ම ආසාවෙන් කතා කරේ. ඉතින් ගොඩාක් ආදරේ අපිත් එක්ක මේ විදිහට ඉන්නවට. ඉතින් දර්ශනී ආව හරිම ආදරෙන් එකතු කරගන්නා ඊළඟ ලස්සන සින්දුවට. සමහරක් වෙලාවට අපි මම රේඩියෝකට එන්නත් කලින් මට ඉස්සර ආසාවක් තිබුණා රේඩියෝ එකක් ඇතුලේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා දැනගන්න. ඒ තිබ ආසාව හින්දාම මට එන්න පුළුවන් වුණා ලක්කන රේඩියෝ එකට, ලක්කන මාධ්‍ය ජාලයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ ආසාවත් එක්කම ඒ වගේ ආසාවක් තියෙන අය කෙනෙක් ඉන්න පුළුවන් ගෙදරනේ. ඒ ගෙදරට වෙලා මේ ආසාවෙන් බලන් ඇති අත්තර මටත් යන්න තිබුණා නම් කියලා. එහෙම නැතුව සමහරක් විට මේ රේඩියෝ එකට කන තියාගෙන ඉන්න අය ඉන්නවා ඒ විදිහට ආසාවෙන්. ඉතින් එහෙම කෙනෙකුත් ඉන්නවා මාත් එක්ක මේ වෙලාවේ. අනුරාධා, ඔයාව එහෙම කෙනෙක් නේ හරිය ආසාවෙන් ඉන්න රේඩියෝ එකක් ඇතුලේ වැඩ ටික බලන්න රේඩියෝ එකකට සම්බන්ධ වෙන්න. ඉතින් එහෙම තමයි මට ආව කියෝ. අපි බලමු ඉතින් නේද. ජීවිතේ හැමදේම එක අපරින් අපිට හම්බෙන්නේ නැහැ. චුට්ට චුට්ට ඉවසගෙන ඉන්න වෙනවා සමහර දේවල් අපිට හම්බ කර ලබා ගන්න. ඉතින් ඉවසලා පොඩ්ඩක් ඉන්නකො නේද. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න අනුරාධා. ඊළඟ ලස්සන සින්දුවට FM 103.5 103.7 මාව අහගෙන ඉන්නවා මේ විදිහට. ඒ මම යන්න හදන්නේ හඩ්විච් චැට් එක පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. බලන්න ඒ අතරතුරේ අද ඔයා ඉස්සලා මැසේජ් එකක් එවලද කියලා. මුලින්ම ඉන්නවා අයබෝවන් කියලා. අයබෝවන් සුබ උදෑසනක් කියලා තිනවා. අර සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. රණාලින් තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. රණාල වලවුවත්තේ සිසිර කරුණාරත්න ඔයාව එකතු කරගන්න. ඊළඟ ලස්සන සින්දුවට සින්දුවක් ඉල්ලලා තියෙන. අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. ඔය විදිහට හඩ්බීට් අහගෙන ඉන්න දවල් එක වෙනකන්. Good morning Yashmanika. Good morning Oyata. කොහොමද වැටියෝ කියලා තින මං ගොඩාක් හොරෙන් ඉන්නවා. දවස් දෙකක් ඔයා නැතුව මට 15 කියලා තියෙනවා. ඒ වුණාට මං එනවනේ ඉරිදා හවස 4ට. ඔයා ඉරිදා හවස 4ට එන්නකෝ ලක්කන සතියන්තය ආන්න. ඉතින් දෙලිනියව හරිම ආතරෙන් එකතු කරගන්නා ඊළඟ සින්දුවට දොක් වෙන පාපේ අනිත් කට්ටිය ඉන්නවා. ඉතින් ප්‍රසන්ටර්ස්ලා ටිකින් ලස්සන ප්‍රෝග්‍රෑම්ස් ටිකක් තියෙන. ඉතින් ලස්සන සින්දුව අහන්න පුළුවන් ඔයාට වීකෙන්ඩ් එකක් ආවට. යෂ්මැනික කොහොමද ආඩ් කියලා අහලා තින මං ගොඩාක් හොනෙන් ඉන්නවා. මාත් අහනවා. මාත් අහන් ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ඒක අපි කියන්න තියෙනවා. යාගේ හොඳම යාළුවෙක් ඉන්නවා. හොඳම යාළුවා රෂිනි. හරිද? එතකොට මේ රෂිනිට කියන්නේ පෙට් නේම් එකක් තියෙනවා. දැන් ඒක කිව්වොත් එයා අනිවාර්යෙන් තරහවි. මම ඒක නිසා කියන්නේ යාළුවා අතර මොන දේ වුණත් ප්‍රශ්නයක් ඇති කරන්න ඕද නෑනේ නේද? ඒක නිසා මම ඉතින් මැදිහත් වෙන්නේ තුන්වෙනි පාර්ශවයක් විදිහට. ඒක නිසා මම ඒක කියන්නේ නැතුව ඉන්න. ඉතින් හරි ලස්සන නමක් රෂිනි ඔයාලා යාගේ යාළුවා දාලා තියෙන. ඒක යාළුවගෙන් චුට්ටක් අහලා බලන්න. අක්කේ ඔයා එකතු කරගන්න කියලා තියෙන මාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. දැරණියගෙන් තරුව තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. තරුව ඔයා හරි වැඩ තමයි කරන්නේ නේද යාළුවන්ට? Hello කියලා තියෙනවා. Hello කොහමද? Very good morning. What a very good morning වෙනවනේ. අපිත් එකතු කරගන්න වාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට බොහොම ස්තුතියි. අපිට දෙන්න ශෂිකා නිසංසලගේ ලස්සන සින්දුවක් කියලා ඉල්ලලා තිනු. නිසංසලයි සඳයි පැතුම් මල් ගොඩයි. පැතුම් මල් ගොඩාක් තියෙනවද ඔයාට? අපි බලමු මේ සින්දුව දෙන්නව විදුහතුම හැගෙන ඉන්න. මේකේ වල තියෙන මැසේජ් එක මට සුරංග සෝසින් ආදරේ කියලා දෙන. ඉතින් ගොඩාක් ආදරේ. අපි වහගෙන ඉන්නවට මෙතරම් ආදරෙන් මැසේජස් ගොඩාක් එවනවට. 0.7 0.3 0.3 5 0.3 7 මේකේ ෆෝන් නම්බර් එකට ඔයාලට පුළුවන් මැසේජ් එකක් එවන්න. මත්තේක මේ ශාම ඔයාට මොකද වුනේ මේ? එයා වැටිලා එයා සනීප වෙලා මේ වෙලාව ඉන්නේ.
ඉතින් කකුල හොඳටම අසනීප වෙලානේ දෙන්නේ. මට ෆොටෝ එකකුත් එවලා තිනා. ඉතින් මං ඉක්මනින් ඔයාට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකම ලක්කඳහගෙන ඉන්නවා නේද? මට හොඳ කරගන්න නාටම ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. ඉතින් වැඩ ටික ඔක්කොම චුට්ටක් පස්සට ගියානේ. ඉතින් රෙදි මහන ගමන් වැඩ කරන ගමන් මාවහගෙන ඉන්නේ. ඉතින් මේ මොන දේ වුණත් සමහරක් වෙලාවට අපිට සමහර වෙලාවට අපේ ජීවිතය අර විවේකයක් හම්බෙන්නේ නැති වෙනකොට සබාධාමින් දෙනවන විවේකය. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඉතින් වෙලා තියෙන්නේනේ. පොඩ්ඩක් විවේකයක් අරගෙන ආපහු අර ආපස්සට ගිහිලා වැඩ ටික පටන් ගන්නකොට අපි හිතුවට වඩා අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නේද? ඉතින් ශාමෝ ඔයාට ඉක්මනින් හොද කරගන්න හරිද? මේ ලස්සන සින්දුව මාව අහගෙන ඉන්න ඔයාට උදේ 10:37

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711 ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0.71676479 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාර මහරගම
4: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: උදේ 10යි විනාඩි 40යි
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

උදේ 10:45 මේ අපේ පළවෙනි පැය තමයි පටන් අරගත්තේ හાર્ට් බීට් එකේ. ඉතින් පළවෙනි පැය ඉවර වෙන තව චූටි වෙලාවක් තියෙන විනාඩි 15ක් වගේ. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් මේ පැයේදී තව කැමතිම සින්දුවක් අහන්න. අපි අහලා මේ රිද්ම වීරවද්දනගේ ලස්සන සින්දුවක් සොබනා. ඉතින් කාලෙකින් අහපු සින්දුව කොහෙම මේ ඇහුවා නේද? ඉතින් මේ වගේ ඔයා කැමති සින්දු අහන්න බලුවන් ඔයා කැමති කෙනෙක් එක්ක. ඔයා මේ වෙලාවේ වැඩ කරන ගමන් නම් ඉන්නේ ඔෆිස් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර ඉඳගෙන මාව අහන්න බලුවන්. ඒ සින්දුවක් අහනකොට කැමති කෙනෙක් එකතු කරගන්න. මේ වෙලාවේ රස කෑමක් හදන ගමන් එහෙම ඉන්නවනේ. කෑම හදන ගමන් පොඩක් මහන්සියක් එහෙම දැනුණත් පුංචි කම්මැලිකමක් එහෙම දැනුණත් සද්දේ වැඩි කරගෙන අහන්න හැට්. ගෙදර ඉන්නකොට එහෙම නැත්නම් ඔෆිස් එකේ ඉන්නකොට මේ වෙලාවේ පොඩක් විතර බඩගිනියද? පොඩක් විතර තිබහයිද ආර? පඩි තිබහක් බඩගින්නක් තියෙනවා නම් මතක් කරලා පැල්වත්ත වැළඳ නාමයත් එක්ක එන පැල්වත්ත නිෂ්පාදනම මෙලදී ගන්න. පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් දිනා යෝගට් පානීය දිනා ඔයා කැමති රසයකින් චොක්ලට් එහෙම නැත්නම් වැනිලා ස්ට්‍රෝබෙරි මේකින රසකින් ඔයාට මෙලදී ගන්න පුළුවන් ඔයාගේ රස අනුව ඔයාගේ කැමැත්ත අනුව. ඉතින් රසට ඔකුවට ගොනට මොන හරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මෙලදී ගන්න බලන් හිටියම මතක් කරලා මො පැල්වත්ත කියන වැළඳ නාමයත් එක්ක මෙලදී ගන්න මතක කරන්න එපා. එවගේම තමයි ජීවිතේ හීන තියෙනෝනේ. හීන වලට යනකොට අපිට ගොඩක් දේවල් හැබෑ කරගෙන තමයි අපේ ඉස්සරහට යන්න ඕනේ. පොඩක් අඩියෙන් අඩියනේ අපි ඉස්සරහට යන්නේ. ඒ අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිතේ සමහර දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. සමහරක් විතර බලාපොරොත්තු නොවන දෙයක් වෙන පුළුවන් ඔයාගේ ජීවිතේ පොඩක් විතර ආපස්සට අදින. ඒ වගේ සල්ලි ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන් ඔයාගේ බලාපොරොත්තු සමහරක් විතර ටික ටික කඩන් වැටෙන්න පුළුවන්. ටික ටික කඩන් වැටෙන්න දෙන්න එපා. ටික ටික හදාගන්න. ඉස්සරහටම යන්න. ඒ ඉස්සරහට යනකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයාගේ ජීවිතේට පුංචි උදව්වක් වෙන පුංචි හයියක් වෙන ඔයාගේ පිටිපස්සෙන් හිටගෙන. ජීවිතයේ සිහිනයට වසනවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයාට ධන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන එනවා. ඉතින් පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ සිහිනයට පුංචි තල්ලුවක් කරන්න පුංචි උදව්වක් කරන්න ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඇයි හෝ පරක්කු වෙන්නේ? ඔය ළඟම දින ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයි පත්‍රය මෙලදී අරගෙන බලන්න. ඉතින් ඔයාට කෝටිපතියෙක් ඒ වගේම 20 ලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනේදී දිනුම් මදින සන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන්. මේ හැමදේම ඔයා ගාවට අරගෙන එන්නේ පුංචි රුපියල් 40කට. ඉතින් ඔයා ළඟම දින ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයා ධන නිධාන ලොතරැයි පත්‍රය මෙලදී අරගෙන බලන්න. අපි අම්මද බලන්න මාව කවුද බලන්න ඇවිල්ලා ඉන්නේ කියලා. හાર્ට් බීට් එක පැත්තට ඔයත් එන්න ඉක්මනට 0703 93.5 93.7 මේ කෙන ෆෝන් නම්බර් එකට.

තින ගුඩ් මෝනිං ඔයාට. අද දුකින් ඉන්නේ මොකදේ? අය ඔයා ඉන්නේ සඳුදා නිසා මං ගොඩක් දුකින් ඉන්නේ. කොරුණෑගල අසංක මොකදේ? ඔයා දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න. ලක්ෂණ සති අන්තෙත් එක එකතු වෙත ඒ සින්දු අහන ගමන් වැඩ කරන්න. ඒ වගේම ට්‍රිප් එකක් යනවනම් නිමාඩු කාලේ නෙමෙයි, තවස් දෙකක පුංචි නිමාඩුවක් නේ තියෙන්නේ. ඒ නිමාඩුවට වඩා පොඩ්ඩක් ඉතින් ගොඩක් රිලැක්ස් වෙන්න පුළුවන්. කොයි හරි ගමනක් යනවනම් ඔයා යන ඕන තැනක ලක්ෂණ දාගෙන යන්න යනකොට වාහන්. එතකොට වඩ පාළුවක් තනිකම දැනෙන්නේ නැහැ. මං කියන වැඩ කරලා බලන්නකෝ. වාසනාවන්ත සුබ දවසක් කියලා කියනවා. ඔයාවත් ඔයාලා සුබම දවසක් වෙන්න ඕනේ. කොට්ටාවෙන් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. කවුද මේ? ජයේ මම ඔයා නේද? ලොකු බොස් ඉන්නවා, උපුල් පොඩි බොස් වරුණ ඉන්නවා, දෙස්නෝ මිස් ඉන්නවා, චොම්පා මිස්, ඒ වගේම මදුසංක, ජගත් ඉන්නවා. ජයේ මම තමයි වෙනදා වගේම ආදරින් මැසේජ් එකක් දාලා දිනේ. ජයේ මම ඔයාව එකතු කරගන්නම්. විදියට මහගෙන ඉන්න මම දන්නවා. ඉතින් ඔයාගේ අර පොඩි රාක්කයක් වගේ එකක් තියෙන, ඒක උඩ ලස්සන චූටි රේඩියෝ එකක් තියෙනවානේ, ඒකෙන් තමයි හැමෝටම ඇහෙන්න. ඔය සද්දේ දාගෙන ඉන්නේ 95.5 93.7. ඉතින් මේ චූටි රේඩියෝ එකෙන් හරි ලස්සනට අහගෙන ඉඳලා ඉතින් ලස්සන මැසේජස් එවනු. ඉතින් අපිත් එක්ක මේ තරමටම ආදරෙන් ඉන්නවට බොහොම ස්තුතියි. Good morning, how the way? අපිට සින්දුවක් දෙන්න කියලා තිනු ඒ ජී අනුර පුස්සල්ලා. ඔයාව එකතු කරගන්න වෙනදා වගේම ආදරි. ලා good morning ලක්හඬ heart beat ටින් අපි වහනවා කියලා දිනු. ලස්සන සින්දුවක් දෙන්න ට්‍රින්ක් ඔබහේ කරුවෙන් පුංචි බන්න තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. නෝරින් සංජීව ඔයා ඉන්නවනේ. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා ගැන කිව්වේ නැත්නම් මට කෝල් එකක් දීලම කිව්වා. උදේ මැසේජ් එක දැම්මට පස්සේ ඒක පරක්කු කරලා කියන්න එපා. දවල් 12ට විතර කියන්න එපා. දාපු ගමන්ම මැසේජ් එක කියන්න කියලා. ඉතින් ඔන්න ඔයාගේ මැසේජ් එක මම කිව්වා. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන පුළුවන්. සුන්දර දවසක් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් යෂ් කියලා. ගුඩ් මෝර්නින් ඔයාට. මගේ මැනික ඔයා එයා උදේ දෙකට රැඟිටලා උදේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා තිනා. පෙරිත් අහනවා, පේලොට්‍රෝ එක අහනවා, අසංක අයගේ මොනින් ෂෝ එක අහනවා කියලා තියෙනවා. ඉතින් මේ වගේම ඉතින් අපිත් එක දිග්ගටම ඉන්න අපි ආදරණීය කෙනෙක්. මම හිතන්නේ මේ තමරා කුමාරි වෙන්නුනේ. අන්න හරිනේ, තමරා කුමාරි තමයි මේ. සින්දුව කියලා තියෙනවා මිහිරති වසන්ත කාලේ සින්දුව. අපි බලමු. ඉතින් මේ හැමදේම සින්දු ඇහෙනකොට මේක මිහිරම ලස්සන කාලයක් තමයි. මිහිර ඇති වසන්ත කාලයක්ම තමයි. ලස්සන සින්දු ඇහෙනකොට ඉඳ සතුටින් ඉන්නකොට එහෙම තමයි නේද? සුන්දර දවසක් කියලා තියෙන ඉතින් ඔයාට සුබ දවසක් වෙන්න ඕනේ. වසන්ත කුමාරිය ඔබ එකතු කරගන්න හાર્ට් බීට් අහගෙන නේදී මේ සද්දට ගම්පලට වෙලා ඉඳගෙන. මොකද කරන්නේ? ඔයා ගෙදර ඉන්න ගමන් මාව අහගෙන ඉන්නවද? එම නැත්තම් ඔයා වැඩට යන කෙනෙක්ද කියලාද බලන්න ඉතින්. ඔයාලට එමටයි කතා කරන්න ගොඩක් දේවල් තියෙන. ඉතින් මේ වගේ අපිට කතා කරන්න ගොඩක් වෙලාවක් තියෙන. දවල් එක වෙනකම් පුළුවන්. ඉතින් එක දවල් එක වෙන්න කලින් මේ පැත්තට ඉක්මනට ආදරේ පුරෝගෙන එන්න. මං ඉන්නවා මේ පැත්තෙන්. ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු නේද? උදේ 10:52.

0: FM 93.7 ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: ලකන රේඩියෝ ITN
2: වෙලාව පෙරවරු 11යි වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබලී කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: අඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අදත් ප්‍රදේශ රැසකට තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නායර සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර නුවරඑළිය ගාල්ලසා මාතර දිස්ත්‍රික්කවල වෙටෙන් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේ සාම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරුමැද වයඹ මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ වෙටින් විට හමන පැයට කිලෝමීටර 30ත් 40ත් අතර අගයක තද සුළඳ ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා
5: දෙන්නේ.
0: මාලි රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායමක් රඳවාගෙන සිටි හමුදා සොල්දාදුවන් 82 දෙනෙකු නිදහස් කර තිබෙනවා. උතුරු මාලි රාජ්‍යයේ සන්නද්ධ කණ්ඩායම පැහැරගනු ලැබූ හමුදා සොල්දාදුවන් මෙලෙස නිදහස් කර ඇති බවයි රට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේ. පසුගිය අප්‍රේල් මාසයේ රට පුරා එල්ල වූ ප්‍රහාරත් සමග අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සටන්කරුවන් සහ බෙදුම්වාදී කැරලි කණ්ඩායම් මෙලෙස හමුදා සෙබළුන් පැහැරගෙන රඳවාගෙන සිටි බවටයි අනාවරණ වුණේ. ඔවුන් ප්‍රාණ අපකරුවන් ලෙස තබාගෙන සිටි බවද මාලි හමුදා උපුටා දක්වන රට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: එකලහයි විනාඩි 3යි.

0: ඔයාට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රේෂර් පම්ප්ස් අමතන්න 0.77 777 7374
1: දහයට වෙනසක් 18ක පෙරලියක්
0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන මොමලින් ඒසල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්.

සුබෝ දැස්සනක්. එකහය විනාඩි 14යි. ඔන්න මුලින්ම මාව දැන් අහන කෙනෙක්ට මං සුබෝ දැස්සනක් කියලා ඔබ පිළිගත්තා. මේක උදේ රැස්වීම වුණාද? නෑ නෑ නෑ. ඔන්න මුලින්ම මේ පැයදී සමහර කෙනෙක් වෙන්න පුළුවන් මේ වෙලාවේ මාව අහන්. දැන් රේඩියෝ එක ඔන් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට තමයි මං කියව සුබෝ දැස්සනක් කියලා. මාව හගෙන ඉන්නකොට දැන් අපිට කතා කරන්න ගොඩක් දේවල් දිනවනේ. ඉතින් අද සිකුරාදා දවස පොඩක් කතාව අඩුවෙන් සින්දු වැඩියෙන් අහන්න ඕන දවසක්. වීකෙන්ඩ් එකක් පටන් ගන්න වැඩ ගොඩක් ප්ලෑන් කරලා තිනේ. හෙට දවස වෙනුවෙන් සමහරක් විට කොළඹ ඉන්න කෙනෙක් නම් සමහරක් විට අනිමාඩු දාලා අනිමාඩුවක් එක්ක ගමේ යන්න පුළුවන් අගදරින් අම්මා තාත්තා බලලා එන්න. හැබැයි අපිට නම් එහෙම යන්න වෙන්නේ කවක් නෑ. ඔයා ගිහින් එන්න ගෙදරින් අම්මා තාත්තාව බලලා. ඉතින් ඒ වගේ සමහරක් විට ට්‍රිප් එකක් යන්න පුළුවන්. කොහොම කොහෙ ගියත් ඔයා ගියපු තැනක පරිස්සමට ආපහු එන්න. වාහනේ යනවනම් පොඩ පරිස්සමට යන්න. ඉතින් පරිස්සමට ගිහිලා සතුටින් වැඩ ටික කරගෙන ට්‍රිප් එකක් යනවනම් පොඩක් මූඩ් එක ෆික්ස් කරගෙන එන්න පුළුවන් ආපහු දේනු. ආපහු සඳුර ඉඳලා වැඩ ටික පටන් ගන්න කලින් පොඩක් රිලැක්ස් වෙලා මූඩ් එක ෆික්ස් කරගෙන එමු. මට හිතුනම වහගෙන ඉන්නාට කියන්න ඕන දෙයක් කියලා. ඒ මොකද? සමහරක් විට අපි වයසට යන්න කලින් සමහර විට මටත් තේරෙනවා. අර ඉඳගෙන ඉඳලා නැගිටිනකොට පොඩ්ඩක් විතර කොන්දරි දෙන සමහරක් විට ධනෙසරි දෙන්න පුළුවන්, බෙල්ලරි දෙන්න පුළුවන්. මේ වගේ ලෙඩ රෝගයක සන්ධි වේදනාව කියනది සාමාන්‍යයෙන් දැන් වයසට ගියාට පස්සේ නෙමෙයි, ඊට කලින් වයස් වල ඉඳලා ඇති වෙන්න පුළුවන් දැන්. එතකොට මොකක්ද කරන්නේ? ගෙදර තියෙන මොනාහරි තෙල් එකක් එහෙම නැත්නම් මොනාහරි බාම් එකක් අරගෙන తాවකාලිකව අපි ගා ගන්න ඕනේ බලන්නනේ. එහෙම ගා ගත්තට පස්සේ ඔයාට తాවකාලිකව විසඳුමක් හම්බ වෙන්න පුළුවන්. හැබැයි ඔයාට මේකට දීර්ඝකාලීන විසඳුමක් හම්බ වුණාද? එතරම් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඇත්තටම ඔයාගේ ලෙඩේ හරියටම හොඳ වුණාද කියලා. ඉතින් මේ සන්ධි වේදනාව කියලා දේ ඔයාට අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට තමයි මම මේ කියන්නේ. මම අහගෙන ඉන්නවා නම් පොඩක් සද්ද වැඩි කරගෙන අහගම ඔයා පාඩම් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ගුරුවරියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ක්‍රීඩා කරන කෙනෙක්, එහෙම නැත්නම් ශල්‍ය කර්මයක් කරලා සුවය ලබමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෘහණියක්ට මේ වගේ දෙයක් වැඩිපුර තියෙන පුළුවන්. ගෙදර දොරේ වැඩ ටික වැඩිපුර ගොඩක් තියෙනවනේ. ඒ හැමදේම කරන්න යනකොට සමහරක් විට හිතන්නේ නැති විදිහට සන්ධි වේදනාවට මොහොන දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාම තමයි ෆැඩ්නා පරේෂර මධ්‍යස්ථානයේ ලංකාවේ ප්‍රමුඛ බලේ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා හොඳම සන්ධි වේදනාවට විසඳුමක් අරගෙන අවිල්ල තියෙන සන්ධි වේදනා නාශකය. ඉතින් සියට සියක්ම ස්වභාවික අම්ද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරන ඔතෝෂීල් ඇක්ටිව් ප්ලාස්ටික් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ආදන්නවා ඉතින් ඔයාට හොඳම දේවල් විතරයි අපි කියන්නේ කියලා. ඒ තරම්ම විශ්වාසයෙන් අපි කියන්නේ එකයි. ඔයාගේ සන්ධි වේදනාව තියෙන කෙනෙක් නම් ඔයා ළඟම තියෙන ෆාමසි එකකින් ළඟම තියෙන සුපිරි වෙළඳසැලින් ෆැට්නා ඔතෝෂීල් ඇක්ටිව් ප්ලාස්ටික් අරගෙන බලන්න. ආගේ බෙල්ලේ වේදනාව, ධනහිස, උරහිස, වලලු කර, මැණික් කටුව මේ සන්ධි වේදනාව දින ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම දේ තමයි දැන් ඔය ෆැඩ්නෝ ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක ඔය පාවිච්චි කරන්න ගන්නකොට දැන් ඇඟදුමේ ගෑවේ කියලා බය වෙනවනේ. කොයි හරි යන්න යනකොට සාරියක් අඳගෙන, එහෙම නැත්නම් ඔෆිස් කිට් එක අඳගෙන යනකොට දැන් මේක ගාගත්තට පස්සේ ඇඳුමේ ගෑවේද කියලා සමහරකට හිතෙන්න පුළුවන්. වෙන මොන හරි තෙල් එකක් ගෑවට පස්සේ ඔන්න සමහරකට පොඩි රේනි ස්මෙල් එකත් එක්ක කොයි හරි එළියට යන්න පොඩක් අමාරුයි නේ. එතන වාගියට පස්සෙ දනා මෙයා තමයි මෙතන ඉඳලා ගියේ කියලා සමහරක් අය කියනවනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් බය නැතුව අපි කියනවා. ඉතින් ඔයාට කිසිම ගඳක් සෝදක් එන්නේ නැතුව සමහර පුංචි සෝදක් දැනෙන්න පුළුවන් ඔයාට. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන. ඉතින් සෝදක් දැනුනට අවුලක් නැහැ. සෝදක් තමයි අපිට එන්න ඕනේ අපි ගාව ඉන්නකොට. ඉතින් මේ බාම් එක ගෑවට පස්සේ ඔයාට සෝදක් එන. ඉතින් 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළ හදනවා. ඒවා විතරක්ම නෙවෙයි. දැන් ඔක මේක ගෑවට පස්සේ ඉක්මනින් හැමදේ ඇබ්සෝබ් වෙනවා. එතකොට ඔයාට කොයි හරි අඳ කලින් ගාගෙන ගියත් කිසිම ප්‍රශ්නයක් නැතුව බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ෆැඩ්නා ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස් එක. මිල රුපියල් 1920ක් විතරයි වෙන්නේ. ඉතින් ළඟම තියෙන ෆාමසි එක සුපිරි වෙනස. මේකින ඕනම තැනකින් මිලදී අරගෙන බලන්න. ඒ වගේම තමයි මතක් කරන දෙයක් තියෙනවා. ඔයා අපේ ලංකාවේ දෙයකට කැමති කෙනෙක්ට, ලංකාවේ දේශීය දේවල් වලට කැමති කෙනෙක් නෙනේ ඔයා කියන්නේ. ලංකාවේ ඉන්නකොට එහෙම තමයි. ලංකාවෙන් රට ගියාට පස්සේ වුණ සමහරක් විට ලංකාවේ තිබ්බ දේවල් ගැන ආට ලොකු අගයක් දැනෙන්න පුළුවන්. ඒතර ලංකාවේ අර බඩු බාහිර තියෙන පොඩි කඩ තියෙනවනේ. දැන් ජපානේ හැම ගත්තාම ජපානේ තියෙන ලංකාවේ එළවලු ටිකක් කියන ලංකාවේ මිරිස් කුඩු 3-5 වෙන කඩයක් තියෙන පුළා. ලංකාවේ කිරිපිටි ටිකක් කියන කඩයක් තියෙන පුළා. මේ වගේ තැනක් හොයාගෙන යනවා ලංකාවේ රසය.
ඔන්න රටහින්න කෙනෙක්ට වුණත් ඉදි ලංකාවන්න කෙනෙක්ට වුණත් දේශයදයකට කැමති කෙනෙක් නංවාට පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට ඔයා පැල්වත්ත කියන නමින්ම මිලදීකරන අමතක කරන්න එපා. පැල්වත්ත කිරිපිටි, පැල්වත්ත යෝගට්, පැල්වත්ත අයිස්ක්‍රීම්, එවිතරක් මේ පැල්වත්ත යෝගට් පානේ, පැල්වත්ත දියර කිරි, මේකින ඕන දෙයක් වුණාට පැල්වත්ත කියන මිලද නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්නකොට මතක් කරන නම බලලම ගන්න පැල්වත්ත නිෂ්පාදනම විතරක්. අපි අමුතු බලන්න මම කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. හાર્ට් බීට් එක පැත්තට, හાર્ට් බීට් චැට් එක පැත්තට වත්වනවද යන්නම්? ලංකාවේ හිටියා ඇතිද? ලංකාවේ හිටියා ඇතිනම් යමු අපි දෙනම ඩුබායි පැත්තට. ඩුබායි වලින් ඉන්නවා සචින්, ඔබ එකතු කරගන්නම් හරි මාදරෙන්. ඔයාම අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. ඔයාගේ ආදරණීය ගර්ල්ෆ්‍රෙන්ඩ් එකතු කරගන්න කියලා දින මල්කි, මල්කුවත් එකතු කරගෙන අපි හමු ලස්සන සින්දු. අයිබෝවන් සුබ දවසක් කියලා තියෙන මාදලුගම හම්බෙකම හන්දීන් තමයි මේ වෙලාවේ මැසේජ් එක දාලා තියෙන්නේ. හන්දියේ සද්දට මලක්කන දාලා තියෙනවා කියලා දින එතන තියෙන ලොතරැයි කෝඩුව. සෝමරත්න ඩයිස් වෙන්න ඕන එතන ඉන්නේ. ඔව් එයා තමයි. එතන මිසරා දින හොටෙල් එකක්. ඒ හොටෙල් එකේ හැමෝම එකතු කරගන්න කියලා දින සෝමරත්න ඩයිස් තමයි ලොතරැයි කෝඩුවේ ඉන්නවව හරිම ආදරෙන් එකතු කරගන්න. ඊළඟ සින්දුවට ගුඩ් මෝර්නින් කියලා දිනවා පෝස්ට් ඔෆිස් එකේ. මේ වෙලාවේ ගිනිගත් හෙනි සද්දට ලක්කන අහන ගමන් වැඩ කරන ගමන් ඉන්නවා කියලා දිනවා. මේ වෙලාවේ ඉන්න උඩ දෙනිය මහත්මයා, චාන්දනී මිස්, රිෆ්කා මිස්, එවැගේම සංගීතා මේ හැමෝම එකතු කරගන්න කියලා දිනවා. එවැගේම අද උපන්දිනේ සම්මරනවා තියාග රාජා. එයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලක්කන එක වගේම ඔයාගේ ඔෆිස් එකේ ඉන්න හැමෝම අද ඔෆිස් එකේ පාටි නේද? කේක් එක කපන්නත්, කේක් හැම කපනකොට මේ පැත්තරේ වන්න පුළුවන්. ත්‍යාගරාජ ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ. ඉතින් උපන්දිනේට අපි දෙමු නේද ලස්සන සින්දු. ඉතින් වැඩ කරනකම කපලිකම මහන්සිය නැතිවෙත් අහමු නේද මේ සින්දුව. 11 වෙනිදා 21යි.

0: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: FM 93.5
2: FM 93.7 Lakhanda Radio ITN. Hama kalima trending sindu ehena Lankawe ekama channel eka Lakhanda.

එකොළහයි විනාඩිති සකය වෙලාව ඔයාමාව හගෙන ඉන්න. වෙලාව හරි ඉක්මනට යනවන් වෙලාව ගියාට ඔයා වැඩටික කරගත්තද කියලා තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන්නේ. මේ වෙලාව වැඩ ගොඩාක් එක්කව ඇති. හැබැයි කොහොම වුණත් ඔයාට පුළුවන් මාව හගෙන ඉන්න. FM 93.5 93.7 මාව හගෙන ඉන්නකොට ලස්සන සින්දු ගොඩාක් අහන්න පුළුවන්. ඉතින් ඔයා කැමති කෙනෙක්ව සින්දු කඩකට කරගන්න පුළුවන්. මේ හැමදේම දවල් එක වෙනකන් පුළුවන්. ඉතින් පරක් වෙන්නේ නැතුව මේ පැත්තට එන්න ඔයා කැමති කෙනෙක් එකතු කරගෙන අපි ඔක්කොම අහමු ලස්සන සින්දු. සින්දු අහන්න කලින් මට හිතුණා ඔයාට පුංචි දෙයක් මතක් කරන්න ඕනි කියලා. ඒ තමයි මොකද්ද? ඔයාට මොනා හරි ඔයාගේ ආක්ෂි ප්‍රශ්නයක් තියෙනවා නම්, S ගැන ප්‍රශ්නයක් තියෙනවා නම්, මේ ගැන සමහරක් විට ඔයා හොය හොය ඉන්න ඇති. මම මොන වගේ තැනකට ගියොත්ද මගේ S දෙක හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ, හරියට හොඳ කණ්ණාඩි දෙකක් ගන්න පුළුවන් වෙන්නේ. සමහරක් විට කණ්ණාඩි දෙකක් ගන්න ගියාට පස්සේ ඒ ඩොක්ටර්ව චැනල් කරාට පස්සේ ඩොක්ටර්ව බෙහෙත් විස්තර කතා කරාට පස්සේ ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ මුදල් අය කරන්න පුළුවන්. එතකොට ඔයාට කණ්ණාඩි දෙක ගන්න යන ගානට වඩා වැඩි ගානක් ඩොක්ටර්ව චැනල් කර කර ඉතින් මේ S දෙක පෙන්ද ගන්න වෙනවා. ඉතින් මේ හැමදේම එක සමහරක් විටවට මුදලින් අපහසුතාවයක් තියෙන කෙනෙක් වෙන පුළුවන්. මෙතින් මේවා ගැනම හිතන නිසා තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක තියෙන නම්බර 77 රොබර්ට් ගුණවර්ධන මහවත කොස්වත්ත බතර මුල්ල. ඉතින් මේ කියන තැනට ගිහිල්ලා ඔයාට නොමලේ S දෙක පරීක්ෂා කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන කණ්ණාඩි ටික ලබා ගන්න පුළුවන්. ඉතින් ඩොක්ටර්ව චැනල් කරන එකට නොමලේ වෛද්‍ය පාසලකම ලබාගෙන කණ්ණාඩි දෙක ගන්න වට මුදල් දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, ඇසේ සුදුපත් කරගන්න සත්කමක් කරගන්න දෙවැඩියා සායනය, ග්ලූකෝමා සායනය, ලමාක්ෂි සායනය, ඒ විතරක්ම නෙමේ බාහිර රෝගී අංශයක් තියෙනවා. ඉතින් මොනා හරි ඔයාට බය නැතුව විශ්වාසයෙන් ඔයාගේ ඇස් දෙක පෙන්න ගන්න. ඔයාට බාහිර රෝගී අංශය තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාට එකම තැනකින් කරගන්න පුළුවන්. හොඳම තැනක් තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. ඔයාට කෝල් එකක් දෙන්න, මම ෆෝන් නම්බර් එක මතක් කරන්න. 0708 74 78 478 0708 74 78 478 මේකේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. එවගේ මෝ 0112 78 54 58 0112 78 54 58 මේකෙන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන ලෑන් ලයින් එකක් තියෙනවා, මොබයිල් නම්බර් එකක් තියෙනවා. ඉතින් ඔයාට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් කෝල් එකක් දෙලා, එහෙම නැත්නම් වතරමුල්ල ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකටම ගිහිල්ලා බලන්න. විශ්වාසයෙන් යන්න පුළුවන් එකම තැනක් තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියන්නේ. චුටක් විතර බඩිගිනිනේ මේ දින රස්සෙත් එක මොන හරි කෝල් දෙයක් තිබ්බත් කොහොමද? ඔයා තනියම වන්නිබ මටත් ගෙනත් දෙන්න. පැල්වත්ත නිෂ්පාදන අයත් එක්ක තියෙන පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එක, පැල්වත්ත යෝගට් පානේ, එහෙම නැත්නම් යෝගට් එක මේ වෙලාවේ තිබ්බත් රස්සට උකුවට ගුණට කොහොමද? මට හිතනවා තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඔයාලා පුංචි බඩගින්නක් කවොත් පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එක, පැල්වත්ත යෝගට් පානේ අරගෙන බලද්ද ඔයා කැමති රසයකින් චොක්ලට් රසයට, එහෙම නැත්නම් වැනිලා රසයට, එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි රසයට, මේකේ ඕනම රසයකින් ඔයාට මෙලදී අරගෙන බලන්න පුළුවන්. මේ වෙලාවේ අපි යමු බලන්න මාව අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. නැත්නම් මාත් එක්ක තරහ වෙනු, ලොකු ප්‍රශ්නයක් වෙනු. ගුඩ් මෝර්නින් කියලා දිනවා. ගුඩ් මෝර්නින්. ඔන්න ආවේකුතු කරගන්නම් ෂවෝන් වෙනද වගේ මාරි මාදරි. අපිත් ලක්ෂණ අහගෙන ඉන්නේ. බරන්දරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. වස්නායක ඉඳුවා මල්ලිය වගේම නංගි වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. රිදීකමින් චාමින්ද ශ්‍රී චන්ද්‍රසේකර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ලස්සන මලක් එක සුබ දවසක් කියලා තියෙනවා. ඉතින් ඔයාලට සුබම සුබ දවසක් වෙන්න ඕනේ. සමුදාසන කක්ක කියලා තියෙනවා. අපිත් හાર્ට් බීට් අහගෙන ඉන්නේ. ඔයා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. බොහොම ස්තෝතියි. අපිත් ලස්සන අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. කිරියල්ලෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන. එතන ෂොප් එකක් තියෙන. ඒ ෂොප් එක කියා වැඩ කරන ගමන් ඉන්න උඩුගම්මිනි උඩුගමින් සවිස්ක තමයි මැසේජ් එක දාලා තියෙන. සවිස්කව එකතු කරගන්න වැඩ කරන හැමෝමත් එකතු කරගෙන ඊළඟ ලස්සන සින්දුවට. ලංකාවින්දලා හරියන්නේ අපි අන්න ඕනේ ලෝක පුරා ලංකාවේ පුරා. මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා බහාරයෙන් වලින් චන්දනකී හන්නඩිය. ඕව එකතු කරගන්න
ජබන්වලින් දේසිත්කේ හන්නඩීන්නව තන්ගල්ලින් චාන්සිකේ හන්නඩීන්දවා ජෝන් පුදායින්නවා අදරනිය බිරිඳ ශාමායින්නවා ආදරේ ලක්හන කියලා දේනවා. ඉතින් අපි වාඩකොඩක් ආදරේ අපි වහගෙන ඉන්නවට ඉතින් මොන වැඩේ තිබුණත් ලංකාවේ හඳ ලක්හන හගෙන ඉන්නවට ඉනවාර තමයි මේ සින්දුව මාව අහගෙන ඉන්න හැමෝටම මේ සින්දුව එකතු කරගන්නම් 11:36.

0: රටට වග කියන රේඩියෝ
1: 11:40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

හඩවිට හගෙන ඉන්නකොට මේ දෙමට වැහෙමයි ගොඩක් දෙවල් කතා කරානින් මට ගොඩක් අය කෝල් කර මැසේජ් කර ඉතින් මං ගොඩක් හිත සතුටෙන් ඉන්නේ ඒ තමයි ආ මාත්‍යක ඉන්න කියලා මම දන්නවා එතකොට ඉතින් මේ විදිහට ගොඩක් අය මට කතා කර හැමෝම අපි එකතු කරගමු ඊළඟ ලස්සන සින්දුවට ඊට කලින් මට හිතුණා මම හගෙන ඉන්න ගමන් ඔයාට පොංචි දෙයක් මතක් කරන්න ඕනි කියලා එතුමයි ජාතිය මහා ධන නිධාන සම්පත. එතුමයි ධන නිධානේ ඔයාගේ ජීවිතයේ සිහින සැබෑ කරනවා කියන එක ඔයා දන්නවනේ දැන්. ඉතින් ධන නිධානේ නතරයියත් එක්ක මේ අවුරුදු සුප්‍රීතියාගලාබින් කන්දක් හොයාගන්න අපිට පුළුවන් වෙලා තියෙන රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුප්‍රීතියාග මුදලක් ලබා දෙන්න පුළුවන් වුණා කුරුණෑගල මදුරාගඩ පදිංචි වෙලා ඉන්න ජයග්‍රහකයෙක්ට. ඒ විතරක් නෙමෙයි. ඉතින් ඊළඟ ජයග්‍රහකයා වෙන්න පුළුවන් නේද? මේ ගෙවි ගියපු මාස 7 කාලය තුළ ධන නිධාන ලොතරැයි සුප්‍රීතියාගලාබින් දෙදෙනෙක් ඒ විතරක් නෙමෙයි 120 තියාගලාබින් 35ක් 200 තියාගලාබින් 457ක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්තු සන්ඩේ බෝනස් වාසනාවට හිමිකම් කියන්නේ ඔයාට පුළුවන්. ඉතින් අයියෝ පරක්කු වෙන්නේ කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාට පුළුවන්. ඉතින් පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාගේ වාසනාව බලන්නේ ඉලක්කම් අතර ඔයාගේ ජීවිතයේ වාසනාව ඇති ජීවිතයේ වෙනස් කරන ඉලක්කමක් ධන නිධානයේ ලොතරේ පත්‍රය අතරතුර තියන්න පුළුවන්. ඉතින් ඔය ළඟම දින ලොතරේ කූඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරේ පත්‍රය අරගෙන ආගේ ජීවිතයේ සිහිනය හැබෑ කරගෙන පුංචි තල්ලුවක් ලබා ගන්න පුළුවන්. ඒ හැම දෙයකටම පිටිපස්සෙන් ජාතික ලොතරේ මණ්ඩලය ඉන්නවා. ඒක නිසා මම ජීවිතයේ සිහිනයට වසන වේ ආශිර්වාදයේ ජාතික ලොතරේ මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම අරගෙන. එගමන් අපි අවම මාව අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න අපිට දවල් නිවුස් එක අහන්න තියෙනවා. ඊට කලින් අපි එකතු කරගමු මේ වෙලාවේ හලවත පැට්‍රික් ඔයාව එකතු කරගන්නම් ලස්සන සින්දුවක් අහන්න. ඈන් සහන් රශ්මී ඉන්නවා, ඒ වගේම ෂැනල් ඉන්නවා, රශ්මී දුව එකතු කරගන්න ඕනේ, ලිලි මොනිස්ටර් දුව ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අපිත් එකතු වෙනවා සින්දුවකට කෑගල්ලෙන්. කෑගල්ලේ මොකද වෙන්නේ මේ දවස්වල? දමින්ද ලක්මාල්ලේ දුව, චතුරිකාම හිරාණි දුව, සනලි නුමායා, පුතා හිරුජ සස්විඳු, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ සින්දුවට. හයි මැනිකස පුදෑසනක් කියලා තියෙනවා මාත් ඉන්නවා. ඉතින් අපි වවහන් ඉන්නේ ජීවිතේ සමහර අය අපව වටන්න හැදුවත් ඒවට බිය නොවි ඉදිරියටම යන්න අපිට ශක්තිය දෙන්න ඕනේ නේද? කොකාට වාරයක් එනවා නම් තිත්තියට වාරයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එකට සීට් 100ක් මං එකඟ. අනිවාර්යයෙන්ම තමන්ගේ අවස්ථාව වෙනකන් ඉවසගෙන ඉන්න ඕනේ. රණ්ඩු කර කර පස්සෙන් යන්න අවශ්‍ය වෙන්නේ. ජීවිතේ කාට හරි වෙන අවස්ථාවක් ආවොත් ඔයාට ඊට වඩා ජීවිතේ හොඳ අවස්ථාවක් ලැබෙනවා. කලබල වෙන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න. ඔයාට ජීවිතේ හිතන්නේ නැති විදිහට වටිනා අවස්ථාවන් ජීවිතේට හම්බ වෙන්න. මම හිතන්නේ මේ එකතු කරලා තියෙන තවලෙමින් දමින් දම් වලින් දමි මලින් මං හිතන්නේ දමි මලින් අනු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනු ආව හරිම ආදරෙන් එකතු කරගන්න. හැපි ෆ්‍රයිඩේ කියලා තියෙන ඉතින් ඔයාට ලස්සන දවසක් වෙන්න ඕනේ. මෝඩ් එක ෆික්ස් කරගෙන ලස්සන සින්දු අහන්න බලුවා. කොරණෑගල මාස්පත පැත්තට යන්න තමයි හදන්නේ. මාස්පත පන්සල ගාව දාගේ ෂොප් එක තියෙනම් මට හිතෙනවා එහෙම වෙන්න ඕනි කියලා. ෂොප් එකේ මේ වෙලාවේ ඉන්නවා චමත් මල්ලි. කොලෝ සෙට් එක මේකතු කරගන්න කියලා තියෙනවා. කනිෂ්ක තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. ආව එකතු කරගන්න හරිම ආදරෙයි. සුන්දර වූ ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න. දොම මෙත්තදී ඉන්නවා මහත්තයා හේමන්ත සිල්වා, අම්මා එවගේ මහියා නිබාල් තිලකසිරි සදුවක්කා ඉන්නවා, එවගේම මනෝහාරි වෙන්න ඕනි අනුමාක්කා ඉන්නවා, ප්‍රභානංගී ගාමිණී මැණිකේ දොළම්ගස්ලන්දෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ආව හරිම ආදරෙන් එකතු කරගන්නම්. අපි මෝඩ් එක ෆික්ස් කරගන්නකොට සිකුරාදට අහමුද හින්දි සින්දුවක්. මොකද කියන්නේ අහලවල ලහ මෝඩ් එක ෆික්ස් කරගන්න. 11:48

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: ලුකයා මාරේ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
6: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර් යාද සුන්නද
5: මම කිරිති බුණ්‍ය සීනි වෙඩනේ මුකු තටපය වෙඩ කරන්නේ අයියා මට
6: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
7: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
2: mama nan dan marama relax
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
10: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හඬ ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගීතා අනුග්‍රහය

0: රස්තල.
1: රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති 100ක් ඇරඹෙයි. 2027 අයවැයෙන් විදේශ ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්. මගුලක් අවමගුලක් කළ වේයන්ගොඩ රියානතුර. දිස්ත්‍රික්ක 7ක් අදත් තදින්ම රත් වෙයි. අධික වැස්සෙන් නිවාස ලක්ෂයකට අනතුරු ඇඟවීම. ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ හෙට ඇරඹෙයි.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ග්‍රාමීය ආර්ථික ඉහළනැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක ආදායම උත්පාදන ව්‍යාපෘති 100කට වැඩි සංඛ්‍යාවක් දෙවයින පුරා අද ආරම්භ කර තිබෙනවා. පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. සමාරම්භ උත්සවයේ අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, මදුරන් කුලියේදී සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන්සෙන්රත් මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණුකොළ පැලැස්සේදී පැවැතුණා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මගිනුවේ පුනරුදේ පුරවර ජාතික වැඩසටහන ආරම්භ කළේ. ඒ අර්ථයේ ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අර්ථයේ රුපියල් මිලියන 2500ක ප්‍රාග්ධන ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් දෙවයින පුරා අද සිට ක්‍රියාත්මකයි. පළාත් පාලන ආයතන මධ්‍යම රජය මත යැපීම අවම කරමින් ස්වයං ලෙස නැගී සිටීමට නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම සහ ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමද මෙහි අරමුණක්. වෙළඳ සංකීර්ණ සූර්ය බලශක්ති පද්ධති, කෘෂිකාර්මික හා සංචාරක පහසුකම් මෙන්ම විදුලි වාහන චාර්ජින් මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපෘති ඊට ඇතුළත්. අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ජනතාවට ගැටලුවක් නැති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා.
2: අපි කියන එක දැන් පැහැදිලිනේ, නඩු ගොඩ ගැහිලා තියෙනවා. අනිත් එක මේ අයගෙන් අපි කාර්යක්ෂම සේවයක් ලබා ගන්න ඕන. ඒ අයව අපි අත්තරණගත් අපරාධයක්. ඇත්තටම අපේ සමස්ත රාජ්‍ය සේවයම සහ මානව සම්පත්වල බරපතල හිගයක් තියෙන යුගයක අපි මේ ජීවත් වෙන්නේ. ඊළඟ පරම්පරාව ඉන්නේ සෑහෙන පරතරයක් ඇතුළේ. ඒ පරතරය පියව ගන්නකම් අපිට මේ වගේ පියවරවල් අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. ඒක රටේ කාර්යක්ෂමතාවයට, අපි ජනතාවට දීපු පොරොන්දුවට අදාළයි. අපිට අදාළ වෙන විරුද්ධතාවයන් දක්වන අය පිළිබඳවත් අපි සැලකිල්ලෙන් බලන්න ඕන. නමුත් අපේ ජනවරමට තමයි වග කියන්න ඕන. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනවරමට වග කියන ක්‍රමවේදයකට අපි වැඩ කරගෙන යනවා. ආණ්ඩුවටත් ප්‍රතිපත්තියක් තියෙනවා. ආණ්ඩුවේ කාර්යයන් අවුරුදු 5 ඉවර වෙන්න කලින් අපි අවසන් කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් මේ සියල්ල කාර්යක්ෂම කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒක ජනවරමට අදාළ දෙයක්. ජනවරම තමයි ප්‍රධානම දේ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම යුගයේ අවශ්‍යතාවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ.
3: මේ අධිකරණ පද්ධතිය නීති ක්ෂේත්‍රය මේකේ පොළුල් වැඩපිළිවෙලකට අතගහලා තියෙනවා. රජයේ විදියට අලුත් අධිකරණ කීපයක්ම විවෘත කරලා තියෙනවා. දැන් නඩු වේගින් වේගින් අහනවා, නඩු ගොඩ ගැහිලා තියෙනවා, වේගින් වේගින් ඉවත් වෙමින් තියෙනවා. මේක ලොකු ක්‍රියාවලියක්. අන්නේ ක්‍රියාවලිය ඇතුලේ එක පුරුකක් පමණයි විනිසුරුවරුන්ගේ කාලය මේ කෙටි කාලයකට දික් කරනවා කියන එක. මේක අර සමස්ත ක්‍රියාවලියේ එකක් පමණයි. එහෙම නැතුව මේක වෙන් කරලා වෙනම කරන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා පොදු මහජනතාවගේ ඉල්ලීම මොකද්ද? මේ ගොඩ ගැහිලා තියෙන නඩු ඉක්මන් කරන්න, නීතිය සාධාරණත්වයේ ඉෂ්ට කරන්න, හොරුන්ට මංකොල්ලකරුවන්ට දඬුවම් දෙන්න, කුඩු මර්ධනය කරන්න, මේ සියලු දේවල් කරලා සාමකාමී රටක්, හොරකමින් වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න කියන එක තමයි ජනතා අභිලාෂේ. අන්න ඒකට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ අභිලාෂේ ක්‍රියාත්මක කරගන්න නම් මෙවැනි සංශෝධන කටයුතු වලට යන්න වෙනවා.
1: අමාත්‍ය සුසිල් රණසිංහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
4: නඩු වහන එක විතරක් නෙවෙයි, යම් අකටයුතුකම් වෙනවනම්, නීති විරෝධී කටයුතු වෙනවනම් ඒවා සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, ඒ වගේම රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය, මේ මුළු පද්ධතියෙම තත්වයන් වෙනස් කරන්න, නව මානයකට ගේන්න ක්‍රියාමාර්ග ගොඩක් අපි අඳුරගෙන තියෙනවා. කාර්යාල කාර්ය සහායකගේ සිට විනිසුරුතුමා දක්වා සංඛ්‍යාව වැඩි කරන්න, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න, අධිකරණ පද්ධතියේ තිබෙන අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්න, අල්ලස් කොමිසමේ කාර්යාල සංඛ්‍යාව වැඩි කරන්න, පොලිසියට නිලධාරීන් බඳව ගන්න, ඒ වගේම ඔවුන්ට දීමන ලබා දෙන්න, ඔවුන්ට වාහන ලබා දෙන්න, ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දෙන්න, මේ වගේ ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් අපි යෝජනා කරලා තිනවා. ඒ ක්‍රියාමාර්ග වලින් එකක් පමණයි මේ විනිශ්චකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීමේ ක්‍රියාමාර්ගය. ඒ නිසා ඒකේ විතරක් ඉල්ල මේකේ තේරුමක් නැහැ. අපි මේ මුළු පද්ධතියම වෙනස් කිරීම සඳහා තමයි අපි ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ.
1: අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාද අදහස් පළ කළා.
5: ශ්‍රේෂ්ඨාධිකරණයත් අභ්‍යාචනාධිකරණයත් ඉන්න විනිසුරුවන්ගේ අත්දැකීම් අපිට අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ සහ අනිත් අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය කියන ඒවා මේ හැම අධිකරණයකම අවුරුදු දෙක දෙක ඒගොල්ලන්ගේ දුර කාලය වැඩි කරන්නේ. දැන් මේ දෙකක් වැඩි වෙන්නේ එකක් අත්දැකීම් බහුල අපේ විනිශ්චයකාරවරුන් අපි තියාගන්න. ඊට පස්සේ මේ 50 ඇතුළෙම අපි අධිකරණ පද්ධතියට අලුතෙන් විනිසුරුවරුන් එකතු කරනවා. එතකොට අත්දැකීම් සහිත වැඩි සංඛ්‍යාවක් වෙච්ච විනිසුරුවරුන් මේ නඩු විශාල සංඛ්‍යාවක් වේගෙන් අහනකොට මේ වැඩේ ඉක්මනින් ඒ විතරක් නෙමෙයි අපි නඩු අහන්න ශාලාත් ඕනේනේ නේ අධිකරණත් ඕනේ අර ඇමතිලගේ බංගලා කට්ටිය දස්වල සැපට හිටපුවා දැන් අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ මාදන මුදලින් තමයි ඒවා නඩත්තු කරන්නේ ඒගොල්ලෝ සැපට හිටියේ ඒවා අපි අධිකරණ වලට දීලා තියෙනවා දැන් නඩු අහන තැනුත් වැඩි නඩු අහන අධිකර විනිසුරුවලුත් වැඩි ඉන්න විනිසුරුවන්ගේ අත්දැකීමුත් වැඩි දැන් මොකද වෙන්නේ නඩු ඉක්මනට ඇහෙනවා දැන් වැඩියෙන් කෑ ගහන්නේ කවුද වැඩියෙන් කෑ ගහන්නේ වේගෙන් නඩු අහනකට බය වෙච්ච කට්ටිය
1: මෙවර අයවැයෙන් විදේශ ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. වසරකට ශ්‍රී ලංකාවෙන් ලක්ෂ 3ක පිරිසක් රැකියා සඳහා විදෙස් ගතවනවා. මෙවනිට ජපානයේ සහ ඊශ්‍රායලයේ ශ්‍රම වෙළඳපොළ තුල ශ්‍රී ලාංකිකයන්ට රැකියා ලැබීමේ වර්ධනයක් දක්නට ඇති බවයි කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
6: පසුගිය මාසයේ මුලදී අපි ජපාන් සංචාරයක් සඳහා පිටත්ව ගියා. ඒකෙදී අපි බලාපොරොත්තු වුණා ජපාන් වෙළඳපොළ තුල ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ගේ වර්ධනයක් ඇති කර ගැනීමට. 2023 වර්ෂයේ සිට ක්‍රමිකව ජපාන් මාකට් එකේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් අපි දකිනවා. ඒකෙදී තොත් පසුගිය වසරේදී 15,000කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකෙන් පිටව ගොස් තියෙනවා. මේ වෙනකොට 80,000ක වගේ ශ්‍රී ලංකික ප්‍රමාණයක් ජපාන් රාජ්‍ය රැකියා කරනවා. ඉංජිනේරුවෝමය රැකියාව සඳහා ජපානයේ පිටවෙන මොළදී යම්කිසි අඩුපාඩු ස්වභාවයක් අපි දැක්කා. ඒකදී විවිධ කම්ප්ලේන් අපට ලැබෙමින් තිබුණා. සයි රජයෙන් අපි දැනුවත් කරා මේකදී වඩා හොඳ නියාමනයක් ලබා දෙන්න කියලා. ඒකදී අපි නිතිරි දින කීපයේදී රැකියා ශේෂය නියාමනය කරන්නත් භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය කරන්නත් ඒ වගේම ඉංජිනේරු ශේෂය රැකියාව සඳහා යනකොට සුදුසුකම් ලාභී නොවන කණ්ඩායම් ජපානයට ඇතුළත් වීම හරහා ශ්‍රී ලංකිකයන්ට ඇතුළත් වන අපකීර්තිමත් තත්ත්වය සමනය කරගන්නත් එය වඩා හොඳ තැනකට වර්ධනය කරගන්නත් ඒ වගේම අපි විසිටින් වීසා යන කණ්ඩායම් හරහා ඇති වෙලා තියෙන අර්බුදයක් වෙන විසඳ ගන්නත් අපි ඒකෙන් උත්සාහ කරනවා. ඒ වගේම ස්ටුඩන්ට් වීසා යන කණ්ඩායම් සමහර අවස්ථාවලදී අපි නිරීක්ෂණය කරා. අපේ ගමනේදී ස්ටුඩන්ට් වීසා ක්‍රියාවලිය තුළ ඉන්නේ නැතුව වුණ රැකියා සඳහා ස්ටුඩන්ට් වීසාක පාවිච්චි කරමින් ක්‍රියාත්මක වන ආකාරයක් ඒ සඳහාත් යම් තීරණ ගන්න අපි යම් නිර්ණායකවට ලැබෙන්න තුවන ඉදිරියේදී තීරණය කරලා තියෙනවා.
7: නව අයවැය කියන නියමිතයි. එතකොට මොන වගේ පහසුකම් සලසන්න බලාපොරොත්තු වෙනවද?
6: විගමනික ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය විශ්‍රාම වැටුප යෝජනා ක්‍රම 27 වසරේදී ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා. ඒකට විශේෂයෙන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතුමාගේ මැදිහත්වීමකින් අපට ෆයිනෑන්ස් මිනිස්ත්‍රිය හරහා යම් කිසි මුල්‍යම ප්‍රතිපාදනයක් ලබා දෙන්නත් දිසවන නියුක්ති කාර්යාංශයේ මුල්‍යම ප්‍රතිපාදනයක් යොදමින් සාර්ථක වඩා හොඳ විශ්‍රාම වැටුපක් ලබා දෙන්න අපි ක්‍රියාත්මක කරනවා. ඒ පුළුවන් ඒ වගේ අපි විශ්වාස කරනවා විගමනික ප්‍රජාවට ඡන්දයති ලබා දීමත් අපට පුළුවන් වෙයි ඉතිරි වසරේදී ක්‍රියාත්මක කරන්න.
1: මෙරට ජනාධිපතිවරයාට ඇමරිකා ජනාධිපතිවරයා සමග ඍජුව සම්බන්ධ වී සම්බන්ධතා ඇති කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ වැඩ බලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණු වෙවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මහින්ද සමරසිංහ මහතා තානාපතිවරයා ලෙස කළ සේවයේ උන්වහන්සේ මෙහිදී අගය කළා. අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද සමරසිංහ මහතා මාධ්‍යයට අදහස් පළ කර තිබෙනවා.
8: මේ පුරණ කාලයේදී මේ ජාතික ජන බලවේගය බලයට පත් වුණොත් එimhe උන්ට මේ ජාත්‍යන්තර සම්බන්දතා නැහැ කියලා තමයි මේ විශාල වශයෙන් චෝදනා එල්ල වුණේ.
9: මම නම් ඇත්ත වශයෙන්ම දකින්නේ බොහොම හොඳ විදියකට. පල්දායිත්වයක් තියෙන අන්දමින් ජාත්‍යන්තර සම්බන්දතා පවත්වාගෙන යනවා කියලා. ඇමරිකාව ගත්තාම ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා දැන් ඍජුව සම්බන්ධ වෙනවා ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ විශේෂ නියුජිතයත් එක්ක. ට්‍රම්ප් ජනාධිපතිතුමාට පණිවිඩයක් එවන්න ඕන නම් අපේ ජනාධිපතිතුමාට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා ඒ පණිවිඩය වන්නේ විජිත හේරත් ඇමතුමා ඇත්ත වශයෙන්ම මහන්සි වෙලා වැඩ කරන විදේශ ඇමතිවරයෙක් හැටියට ලොකු සේවයක් කරනවා තියෙනවා කියන එක මම දැක්කා. ඒ විදේශ ප්‍රතිපත්තිය බොහොම හොඳ අවබෝධයකින් කිසිම රටක් තරහ කරගන්න නැතුව පේ රටට ගන්න පුළුවන් උපරිම සහයෝගයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා කියන එක මම දැක්කා. ඒක ඇත්ත වශයෙන්ම රටේ ජනතාවටත් ලොකු ශක්තියක් හැටියටයි මම දකින්නේ.
8: ගත්තාම මොනවාගේ අදහසද තියෙන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාව
9: අපේ රටයි ඇමරිකාවයි අතර ජාත්‍යන්තර සම්බන්ධතාවය, රාජතාන්ත්‍රික සම්බන්ධතාවය බොහොම ඉහළ මට්ටමකට අද අපිට වර්ධනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියලා.
1: අත්කම් සහ කලා නිර්මාණ සංචාරක ක්ෂේත්‍රය හා බද්ධ කොට ජාත්‍යන්තරයට ගෙන යාමට වැඩිමත් වැඩපිළිවෙලක් වත්මන් රජු යටතේ සකස් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ශිල්ප අභිමානී ප්‍රදර්ශනයට එක්වෙමින්
10: මම ව්‍යවසායකයන් සහ අපනයන කරුවන්ට ආරාධනා කරනවා මේ විභවයන් අපිට ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන්, සංචාරක ක්ෂේත්‍රයත් එක්ක බද්ධ කරගන්න පුළුවන්. මොකද මේ නිර්මාණ ලෝකෙ කොහෙවත් ආයේ දකින්න හම්බෙන්නේ නැහැ. ඒතොර මේ නිර්මාණකරුවන්ගේ කුසලතාවයේ තේරුම් අරන් ඔබට පුළුවන් නම් ව්‍යාපාර අවස්ථාවක් ගොඩනගා ගන්න ලංකාවේ ක්‍රාෆ්ට් ඉන්ඩස්ට්‍රි එක, එහෙම නැත්නම් ක්‍රාෆ්ට්ස් ඇන්ඩ් ආර්ට්ස් ඉන්ඩස්ට්‍රි එක අපිට වෙනම තලයකට ගෙනියන්න පුළුවන්. අපි රටක් විදියට විශ්වාස කරනවා ඩොලර් බිලියන 1කමාරක විතර ආර්ථිකයක් අපිට මේකෙන් ළඟා කරගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ජාතික ශිල්ප සභාව තව තවත් ශක්තිමත් කරනවා. ඒ වගේම ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ශිල්ප සභාව එකතු කරලා ලක්සල හරහා මේ ක්‍රියාවලිය අපි මැදිහත් වෙලා තියෙනවා. ශිල්පීන්ගේ උපරිම සහාය වර්තමාන රජයට ලැබිලා තියෙනවා. මොකද උන් දන්නවා මේ ශේත්‍රයට දැවැන්ත බරක් වර්තමාන රජයේ තියෙන බව. ඉතින් අපේ නැති වෙලා යන ශිල්පයෙන් ඉවත් වෙන දරුවෝ, ඒ පරම්පරාවෙන් නැති වෙලා යන කුසලතා නැවත ප්‍රතිසංස්කරණය කළා, ඒවා අනාගත අරන් යන තමයි වර්තමාන රජයේ වගකීම. ඒ නිසා තමයි මේ අපි තීරණය කරේ මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ලෝකයට පෙන්වන්න මේ BMICHA එක්සිබිෂන් එක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා 2027 ජාත්‍යන්තර තලයේ එක්සිබිෂන් එකක් ආරම්භ කරන්නත්, ඒ වගේම 2027 එක්ස්පෝ හරහා අපේ ශිල්පීන්ගේ සියලුම කුසලතා අපි ලෝකයට ඉදිරිපත් කරන්න සූදානම්.
1: අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා. ගැටලු සම්බන්ධයෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමග කළ සාකච්ඡා සාර්ථක වූ බැවින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ. ඉංජිනේරු පීඨයේ ගැටලු විසඳීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා හිදී ප්‍රකාශ කර ඇතැයි ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අදීෂ ගමගේ සඳහන් කළා.
11: අග්නිදිග විශ්වවිද්‍යාලයේ අපි දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධති අනිකුත් විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව පහුගිය වසර ගණනාව ඇතුළේම අඩු පහසුකම් තත්ත්වයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පහුගිය වසර 10-15 ඇතුළේ අපි බැලුවට පස්සේ අග්නිදිග විශ්වවිද්‍යාලයට අදාළ කිසිම පහසුකම් සංවර්ධනයක් සහ ශිෂ්‍යයන්ගේ දින අධ්‍යන සුපසාධන ගැටලු විසඳීම සම්බන්ධයෙන් කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් විශ්වවිද්‍යාලයට අනුව සිද්ධ කරන්නේ නැහැ. ඒකත් එක තමයි නියෝජ්‍ය අමාත්‍යරියත් එක්ක මේ කියන සාකච්ඡාවට සම්බන්ධයෙන්. මේ සාකච්ඡාව ඇතුළේ පළවෙනි කාරණා අපි යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අදාළව දෙපාර්තමේන්තුවේ සංකීර්ණයේ අවස්ථාව පෙන්වලා දුන්නා. ඊළඟ ආයවේ ඇතුළේ අනිවාර්යයෙන්ම මේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අදාළව ඒ අදාළ දෙපාර්තමේන්තුවේ සංකීර්ණය නිර්මාණය කරන්න අවශ්‍ය අයවැය ඊළඟ ආයවේ ඇතුළෙන් අපිට ලබා දෙන්නම් කියන කාරණාව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරා. එතනින් එහාට අනිකුත් ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු කරලා විශ්වවිද්‍යාල පරිපාලනය සහ නැවත වැඩේකින් UGC එක සමග සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් අදාළ පියවර සම්බන්ධයෙන් අපිට දැනුවත් කරන්නම් කියන කාරණාව තමයි අමාත්‍යවරයාගේ පැත්තෙන් කතා කරේ.
1: අද දිස්ත්‍රික්ක 7කට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා. දිවා කාලයේදී උණුසුම් දර්ශකය මෙසේ ඉහළ යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල අද දිවා කාලයේ උණුසුම් දර්ශකය ඉහළාගයක පවතින බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. දිවයිනේ ප්‍රදේශ රැසකට වියලි කාලගුණික තත්ත්වයක් පැවතුනද තවත් දිස්ත්‍රික් රැසක ස්ථාන කිහිපයකට වැසි ඇතිවනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ කවිඳු ලක්ෂාන් මහතා සඳහන් කළේ.
12: අද දින දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, අහනුවර, නුවරඑළිය, ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වඩා වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ඌව පළාතේ අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වර දෙකෙන් පසුව වැසි හෝ බිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. දිවයින හරාවන සුළං තත්ත්වය සැලකූ විට උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 30 සිට 40ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඉකුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික කරනවා.
1: මේ අතර එල්නිනෝ සහ ලානිනා සමග රටේ අනාගතය යන මැයින් විද්වත් කතිකාවක් කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැතුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යන අංශයේ භූගෝල විද්‍යා විෂය සංගමයේ සමාජ විද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයේ සහ සංනිවේදන හා මාධ්‍ය ඒකකයේක්වයි එය සංවිධානය කළේ. එල්නිනෝ මෙන්ම ලානිනා සංසිද්ධියට මෙරට කාලගුණය මෙන්ම දේශගුණය කෙරෙහි බලපාන ආකාරය, දේශගුණික වෙනස් වීම වලට මුහුණ දීම සඳහා ආපදා සූදානම සහ කල්මනා කරන ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම මෙහිදී සිදු වුණා. කෘෂිකර්මාන්තය, ජල සම්පත් මෙන්ම ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් හඳුනා ගැනීම, විශ්වවිද්‍යාල සිසුන්ගේ දැනුම වැඩි කිරීමද විද්වත් කතිකාවේ අපේක්ෂාවක්. විද්වත් කතිකාව මෙහෙයුවේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ කතිකාචාර්ය පසිඳු ජයතිලක මහතායි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා එල්නිනෝ සහ ලානිනා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
13: දේශගුණික කාලගුණික මේ රටාවල් ඇති කරන සංසිද්ධිය නැත්නම් අපි කියනවා ක්ලයිමේට් ඩ්‍රයිවර්ස් කියලා. මේ එල්නිනෝ කියන එක ගොඩාක් කාලයක් පවතින එකක්. තව සංසිද්ධි තියෙනවා. අපි මේ එල්නිනෝ විතරක් තියෙනවා නම් තමයි කියන දේවල් වෙන්නේ. නමුත් ලංකාව වගේ රටකට, ඒ වගේම ඉන්දියාවට මේ එල්නිනෝත් එක්ක තවත් කාලගුණික අවස්ථා ඒවත් එක්ක මේක සංකල්පණය වුණාම මේක වෙනස් ආකාරයකට තමයි බලපාන්නේ. තව එකක් තියෙනවා ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියලා. කියන්නේ ඉන්දියානු සාගර දීදවේ කියලා. ඒක කෙටි කාලයක් තියෙනවා. ඊළඟට අපි කතා කරනවා මැඩන් ජුලියන් ඔසිලේෂන් කියලා. ඒකත් ඒ වගේ සංසිද්ධියක්. ඒක දවස් 30ක් 60ක් වගේ කාලයක් ඒක පවතිනවා. ඒක පේස් එකේ. ඒක ඇක්ටිව් වෙනවා නැත්නම් ඒක නියුට්‍රල් වෙලා තියෙනවා. එල්නිනෝ වෙලාවේදී ඕක කොහොමද තියෙන්නේ කියන එක බල අනුව තමයි අපට වැස්ස දෙන්නේ පායනවාද කියන එක තීරණය වෙන්නේ.
1: කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
14: මෑත කාලිනව මානව සමාජය අභියෝගයන්ට මුහුණ දෙනවා. මිනිසා විසින්ම නිර්මාණිත ගැටුම්, යුදමය තත්ත්වයන් වගේම ස්වභාවික සංසිද්ධීන් කේන්ද්‍රක නැති වෙන පරිවර්තනයන් හේතු කොටගෙන මානව සමාජය විවිධ අභියෝගයන්ට මුහුණමින් සිටිනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා තියෙන ස්ථානයත් ඉන්දියන් සාගරයේ මතුවෙන් පවතින මේ සමස්ත ලෝකයේ සිඳත්වයන් පදනම් කරගෙන ගෝලීය උෂ්ණත්වය, මේ පරිසර සියල්ල හේතු කරගෙන අපි කුඩා කාලේ නොදැක්ක අත් නොවින්ද බොහෝ පාරිසරික කාලගුණික දේශගුණික විපර්යාසයන් සිදු වෙමින් පවතින.
1: කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මනෝජ් ජිනදාස මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. වේයන්ගොඩ මගලගොඩ නයිවල මාර්ගයේදී වෑන් රථයක් විදුලි කණුවක ගැටීමෙන් රිය අනතුරක් සිදු වුණා. ඉන්දිය දෙනෙකු මියගොස් අත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි වේයන්ගොඩ පොලිසිය පවසන්නේ. තම සොහොයුරාගේ විවාහ මංගල්‍ය උත්සවයේ අවසන් වී නිවස බලා එමින් සිටියේදී ඔහුගේ මල්ලී පැදව වෑන් රථය මෙලෙස අනතුරට ලැක්ුණා. අනතුරෙන් වෑන් රථය පැදව 21 කැවරිදි තරුණයා සහ ඔහුගේ මිත්තණිය මිය ගොස් තිබෙනවා. මව සහ පියා ඇතුළු 7 දෙනෙකු තුවාල ලැබූ බවයි පොලිසිය පවසන්නේ. රියදුරාට නින්දියාමෙන් අනතුර සිදු ඇති බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වුණා. රිය අනතුරු රැසක් වළක්වා ගත හැකිවා බව ක්ලීන් ශ්‍රී ලංකා ටේක් කෙයාර් සුරේකෙමු මගතොට වැඩසටහනින්ද නිතර අප පෙන්වා දෙනවා. ඒ ත්‍රියදුරන්ගේ නොසලකිල්ල සාවධානම ගිලී යාම අනතුරු රැසකට හේතු වන බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. කොරණෑගල බෝයකනේ ජලව්‍යාපෘතිය කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ රුපියල් මිලියන 303ක වියදමින් බෝයකනේ ජලව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රදේශයේ පවුල් 3000කට පමණ ජල පහසුකම් සැලසෙනවා. බෝයකනේ රත්ගල්ල, මුදුන්පිට, බමුණුවාල සහ කුඹල්පොළ ප්‍රදේශයට ඇතුළත් ව්‍යාපෘති ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර දිත්වා සුලිකුණාටු හේතුවෙන් විනාශ වූ රජවිගම, ගල්කුලම පාලම සහ පැතිබැම්ම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 25ක්. වයඹ පළාත් සභා අරමුදල යටතේ මෙම ඉදිකිරීම ක්‍රියාත්මකයි. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණේ අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
15: ඉස්සෙල්ලා තිබුණු භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 50,000ක් වෙන් කළා දිට්ඨාරයෙන් ආබදාරයෙන් විපතට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා. ඒක ඉස්සෙල්ලා තිබුණු භාණ්ඩාගාරයට මේ සල්ලි ආවේ කොහොමද? 2024 වර්ෂයේදී වැඩි පිරිසක් අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. ඒ විශ්වාසය ආරක්ෂා කරමින් අපි අවුරුද්දක් ඇතුළත භාණ්ඩාගාරයට රුපියල් කෝටි ලක්ෂයක් එකතු කරගත්තා. කොහොමද? අනවශ්‍ය දේවල් වලට මුදල් යෙදුවේ නැහැ. භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අරපිරිමැස්සෙන් පාවිච්චි කරන්නත්, එතෙක් බදු ගෙවන්නේ නැතුව ඉතුරු කණ්ඩායම් බදු ගෙවීම සඳහා පොළඹවා ගැනීමටත් කටයුතු කළා. ඕක තමයි වැදගත්.
1: නීති විරෝධීව උපයාගත් මුදලින් මිලදීගත් දේපළ සහ වත්කම් සහිත සැකකාරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇය කොළඹ 14 ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි කාරිණියක් බවයි පොලිසිය පවසන්නේ. කාන්තාව අත්අඩංගුවටගෙන ඇති නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය විසින් මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මෙලෙස දේපළ සහ වත්කම් මිලදීගෙන ඇති බවට පොලිස් ප්‍රතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන සිදු කළේ. ඒ අනුව තොරතුරු රැසක් අනාවරණය කරගත්තා. ඇය ජයල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 14ක් වටිනා ඉඩමක්, කොළඹ 14 ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 225ක් වටිනා කඩකාමර 3ක් මෙලෙස මිලදීගෙන තිබෙනවා. එමෙන්ම කොළඹ 14 ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 75ක් වටිනා තවත් කඩකාමරයක් සායම ප්‍රදේශයේම රුපියල් ලක්ෂ 200ක් වටිනා තෙමහල් නිවසක් සහිත ඉඩමක්ද මිලදීගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. සැකකාරියගේ බැංකු ගිණුම් 6ක රුපියල් ලක්ෂ 59ක මුදලක් තිබුණු බවටද විමර්ශනවලදී අනාවරණ වුණා. ජපානයට බලපා ඇති වර්ෂාධික කාලගුණ හේතුවෙන් පුද්ගලයන් 4 දිනකු මිය ගොස් තිබෙනවා. ජපානයේ ටෝකියෝ අගනුවරට ආවද විවාහ කලාපයටයි දැඩි බලපෑම් එල්ල වුණේ. අධික වර්ෂාපතනය සමග හදිසි ගම් වතුර තත්ත්වයක්ද හටගත්තා. ඒ සමග මෝටර් රථ ජලයට යටවී ඇති ආකාරය ජපාන මාධ්‍ය වාර්තා කළා. අනතුරු වලින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් අයෙකු අතුරුදන් බවයි සාන කණ්ඩායම් පවසන්නේ. නායම් සා විදුලි ඇනහිටීම්ද වාර්තා වනවා. නිවාස ලක්ෂයකට අධික සංඛ්‍යාවක ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන් ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විවාස් කලාපයේට ඉහළ මට්ටමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දිය කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. පළමු තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. හෙට පෙරවරු 10ටයි තරගය ආරම්භ වන්නේ. ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. ඉන්දිය කණ්ඩායම මෙහෙවන්නේ ශුබ්මන් ගිල් විසින්. මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුරු 6ක් දැවී ලකුණු 316ක් ලබාගෙන සිටිනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායමට පළමුවෙනිම ස්ථාන රැස් කරගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි. රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති 100ක් ඇරඹෙයි. 2027 අයවැයෙන් විදේශ ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්. මගුලක් අවමගුලක් කළ වේයන්ගොඩ රිය අනතුර. දිස්ත්‍රික් 7ක් අදත් තදින්ම රත් වී. අධික වැස්සෙන් නිවාස ලක්ෂයකට අනතුරු ඇඟවීම. ඉන්දු ශ්‍රී ලංකා පාලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ හෙට ඇරඹෙයි. මෙලඟ ලක්ඛඬ ප්‍රවෘත්ති පස්වරු එකට බලාපොරොත්තු වන්න.
0: 24 පෑම සීරුවෙන් ලක්ඛඬ ප්‍රවෘත්ති.
1: දැන් ආටබ් විශේෂාංගය.
0: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන.
16: තේරෙපෙන හිත්වල ධෝංකාරය. ආයිබෝවන් ආටප් එක එකතුලා ඉන්න හැමෝටම කලා ලෝකයේ අලුත් තොරතුරු අරන්ගෙන ආටප් තුළින් අදත් මම සූදානම් අලුත් චිත්‍රපටයක් ගැන කියන්නට. අපි දිනපතාම මුණ ගැහෙන අයට කියන පුංචි වචනයක් තමයි හායි කියන්නේ. හැබැයි ඒ වචනය අකුරු දෙකක පුංචිම පුංචි වචනයක් වුණත් ඒ වචනයෙන් ජීවිතේ කොයිතරම් දුරකට වෙනස් කරන්න පුළුවන්ද? අද ඉඳන් ඉන්දියානු සිනමාහල්වල තිරගත වීමට නියමිත ඒ අලුත්ම චිත්‍රපටය තමයි හායි.

චිත්‍රපටයේ කතාවට පසුබිම වෙලා තියෙන්නේ එකම අපාර්ට්මන්ට් එක ජීවත් වෙන අසල්වැසියන් දෙන්නෙක් අතර ඇතිවන හඳුනා ගැනීමක්. යාරඩී නී මොහිනී එමත් නැත්නම් සන්තෝෂ් සුබ්‍රමණියම් වගේ ප්‍රේක්ෂකීන් ආදරින් වැළඳගත්ත සැහැල්ලු සරල හැඟීම්බර ආදර කතාවල රහස අරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නේ. තමන්ගේ හිතට ගැළපෙන ආදරේ වෙනුවෙන් තරුණයෙක් දරන උත්සාහය වගේම ඔවුන් අතර ඇතිවන ආදර කතාව මේ හායි චිත්‍රපටය තුළින් අපූරුවට නිර්මාණය කළ තියෙනවා.

0: හායි කියන පුංචි ආචාර කිරීමෙන් පටන් ගන්න මේ හඳුනා ගැනීම බලන්න කවුරුත් ලොකුවට හිතන්නේ නැති පුංචි සිදුවීමක් සමහරුන්ගේ ජීවිත කොයිතරම් දුරට වෙනස් කරනවද. ඉතින් ඔබටත් පුළුවන් අද ඉඳන් ඉන්දියාවේ තිරගත වෙන හායි චිත්‍රපටිය නැගදීම නරඹන්නට. මෙවැනිම අලුත් කලාතුරතුරක් එක්ක ලබන සතියේ ඔබව හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂිතී උදේශිකා ඉදිරිවීර.
1: ආතත් කලාවේ අද ගැස්ම සොයා ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට්බීට්.
1: සුබදාව ලක්තවල් 12:34 වෙලාව පැවාගයක්ම ගිය මාගෙන් දිනිව සහල රටේ ලෝකෙ වෙන දේවල් දැනගෙන අපි ආවනේ. දැන් ඉවස් එකෙක් කිව්වා රස්නේ වැඩි වෙන බලවන්නේ හොඳට වතුර බොන්න වතුර බොන්න පුළුවන් තරම් වතුර බොන්නනේ. ඉතින් දියර ආහාර එක්කම නින් පොඩක් එළියට යනකොට කුඩයක් එහෙම අරගෙන යන්න. ඉතින් මේ අවුෙන් කොහොම හරි අපි පරිස්සම් වෙන්න ඕනේ. සබා දහම දෙන දේවල් වලින් අපිට පැනලා යන්න බැන්නේ. ඒ දේවල් එක්කම තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් මතක් කළා යන තැනක වතුර බෝතලයක් කුඩයක් එහෙම අරගෙන යන්න. නිවුස් අහලාවට පස්සේ කවුද මේ වෙලාවේ මා වහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. හාට්බීට් චැට් එක පැත්තට මොකද කරන්නේ මේ වෙලාවේ? රස කෑමක් කන ගමන්ද නැත්නම් තාම ලන්ච් ටයිම් එක ආවේ නැද්ද? ලන්ච් ටයිම් එක ආපු අයත්තර ඉතින් ලන්ච් ටයිම් එක ගන්නකම මම වහගෙන ඉන්නවනේ. ලග ඔෆිස් එකේ හැම නැත්නම් වැඩ කරන ඕනම තැනක සද්දට මව දාලා තියන ලක්කන හරකම ලස්සන සිදු අහන්න ඔයාට පුළුවන් මේ ලන්ච් ටයිම් එකේ. හයි හයි ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා ඔයාට. මත්තේ ගොඩින් තමයි රුවිනි මට මැසේජ් එකක් දාලා තියෙන. රුවිනි ඔව එකතු කරගන්න හරි ආදරෙන්. ඔයා මෙයා ටිකක් සැලොන් එක කරන කෙනෙක්. මේ වෙලාවේ සැලොන් එකේ කොච්චර බිසිය වුණත් මම වහගෙන ඉන්නවා කියලා තියෙන. ඉතින් කොච්චර බිසිය වුණත් මැසේජ් එකක් තියන අමතක කරේ නෑනේ ආදිත්. ඉතින් ගොඩක් ආදරේ ඔහොම වෙන්න මම වහගෙන ලස්සන සින්දුවක් ඔයාට මම දෙන්නම්. ඔයාගේ මහන්සිය යන්නත් එක්කම හෙලෝ හෙලෝ කියලා දේර වාජය වේවා. ඔයාට ජයෙන් ජය වෙන්න ඕනි. සරච්චන්ද්‍ර ඩයස් ඔව එකතු කර ගන්නම් ගලේ කටින් තමයි මට මැසේජ් එක දාලා දෙන්නේ. රයිගම ඉඳලා ඉතින් මාව අහගෙන ඉන්නවන සද්දිටුම නේද? ආයි බොවන් කියලා තියෙනවා මඩපාත ලක්ෂ්මන් ඔව එකතු කරගෙන තමරා නිෂානි ඉන්න මේ වගේම චේතන පුංචිමුතා තේජෝ අවෝර් ඉන්න භාග්‍ය එකතු කරගන්න කියලා තියෙනවා අවිෂ්ක ඉන්නවා. ඒ වගේම සේරුවා විල කේඩියේ සමරසිංහවත් එකතු කරගන්න කියලා දෙනවා ඊළඟ සින්දුවට. ආයි බොවන් ලක්කන අපි අහගෙන ඉන්නවා ලක්කන. අසනීප වෙලා ඉන්න ලීලරත් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් එයාට ඉක්මනින් සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විතුලි එඳුවා නිපුන් ප්‍රමිත ඒ වගේම යශික ප්‍රියන්ත විජේ සිංහ ඉන්නවා මේ වෙලාවේ. අම්බලංගොඩින් ප්‍රියන්ත තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ආව එකතු කරගන්නම් ඊ ලස්සන සින්දුවකට. පැල්පොලින් මැසේජ් එක දාලා දෙනවා පහන් දෙව්සර ආව එකතු කරගන්න ලස්සන සින්දුවකට. සමහර මැසේජස් ඉවර ටිකක් වෙලා කියව ගන්න පුංචි ටයිම් එකක් යන. ඉතින් ගොඩක් සමහර අපිට මැසේජ් එකක් කියවන්න ගොඩක් ස්පේස් තියෙන. ඒක පැහැදිලි වෙවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සුබෝදෑසනක් කියලා තියෙනවා. දැන් සුබෝදෑසනක් නෙවෙයි, දැන් සුබදහවලක්. ඉතින් කලින් මැසේජ් එක කියුවේ නැතුව මම මොකද කරන්නේ නේද? එහෙම හිතන්න එපා. මම කොහොමාරි වගේ මැසේජ් එක කියවනු. යෂ් මට දෙන්න ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ආට අනිවාර්යෙන් ලස්සන සින්දුවක් දෙන මර්වින් පෙරේර මහත්මයාගේ සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. රන් මිගුන් නැසෝ සින්දුව දෙන්න පුළුවන් දහලා තියෙන රූපසේන සුනන්දනි. ඔය දෙන්නව එකතු කරගන්නම් වාදුවෙන්. ඇහැලේ ගොඩින් ආනන්දත් මා වහගෙන ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේ සද්දෙටම. කුමාරිය රබුදු ගල් ආව අමතක නොකර කොහොමදනේ? නයිනි සුභාෂිනී දම්මිකා ගෞමිනී මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන ගීතයකට සුබ දවසක් කියලා තියෙන අනත් සුබම සුබ දවසක් වෙන්න ඕනේ. එජි අනුර බුස්සල්ලා ඔයාව එකතු කරගන්නම් ඔහොම වහගෙන ඉන්න බව. සුසන්ද සම්පත් බරුළු හෙනින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් එකතු කරගෙන අපි යමු බලන්න බලපෙඩිය පැත්තට. බලපෙඩියෙන් මා වහගෙන ඉන්නවා රශ්මින අවෝද. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කෝ කියලා තියෙන. ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කෝ කියලා තියෙන. ඉතින් කෝ හැමෝම එකතු කරගෙන අපි යමු කෝ ලස්සන සින්දුවක් අහන්න. මේ සින්දුව මගෙන් ඔයාට, මට ඔයා මගේ පණ වගේ යන්නේ.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12:42.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවර වෙන 10ට වෙනසක් 18ක පෙරලියක්
5: ලඟදීම
6: Good.

0: ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
2: දලයි විනාඩි 44 වෙලා වමාව හගෙන ඉන්නකොට ඩිංගාට සින්දු අහන්න පුළුවන් ඔය වැඩ කරන චුට්ටක් විතර මහන්සියක් දෙනවා. ඒ මහන්සිය අඩු කරගෙන හිත පොඩ්ඩක් හිත සතුටින් තියාගෙන ලස්සන සින්දු අහන්න පුළුවන්. අලුත් තාලේ සින්දු, පරණ තාලේ සින්දු මේ ඕන සින්දුවක් ඔයාට මාත් එක්ක ඉන්නකොට අහන්න පුළුවන්. ඉතින් මම ලස්සන සින්දුවක් තමයි නැස්ති කරගෙන ඉන්නේ. ඒ සින්දුව ගැන මං ගාට පස්සේ කියන්නම්. ඊට කලින් මං එකතු කරගන්නම් සින්දුව අහන්න. මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා FM 93.5 කවුද? සඳ ලංකාවේ තාරුකී තමයි ඉන්නේ. තාරුකීට තියෙන හරි ලස්සන ලස්සන ගාන නමකින් කොණ්ඩි පොකුඩු පොකුඩු කොණ්ඩි කැරලි කැරලිනේ. එකතු කරගන්න හරිම ආදරෙන් ඊළඟ සින්දුවට. අපි පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙන. ඉතින් ඔය විදිහට මාව අහගෙන ඉන්න. අපි හැමදාම මහන්නේ ලක්කඩ ආයේෂා. ඔයාව ඉතින් එකතු කරගන්න නැතුව කොහොමද හැමදාම ලක්කඩ අහනකොට නේද? මාව දෙකම ප්‍රියන්ත එයා ප්‍රියන්තව එකතු කරගන්න ඕනේ. එතන යා වැඩ කරන ගමන් තමයි මේ වෙලාවේ ඉන්නේ. ගීත මැඩම් ඉන්නවා, නේත්‍රා, රාධා, තරිඳු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන. ඒත් ඉතින් හරි ලස්සන අහිංසක ගැරළ මිත්තමයි මට මේ මැසේජ් එක දාලා තියෙන. චතකින් ආයේෂානේ වගේ නම ආයේෂාව එකතු කරගන්න. අපිට සින්දුවක් දෙන කියලා තියෙනවා පැතුම් පාදොක්කෙන් ආර්යදාස. ඒ වගේම ආර්යදාස සංකල්ප එකතු කරගන්න කියලා තියෙනවා සින්දුව අහන්න. මොකද කරන්න කියලා අහලා තිනු බලපෙටියෙන් කවුද මේ රාශ්මි වෙන්න ඕනේ. මම ඉදින් බීම් එකේ ලස්සන සින්දු ටිකක් දෙන ගමන් තමයි ඉන්නේ. මට අහන්න දින ඔයා මොකද කරන්න කියලා. ඔයා හරි හරි වැඩ තමයි, හරි හරි ප්‍රශ්න තමයි මගෙන් අහන්නේ රාශ්මි. ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. අක්කේ ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් නෙවෙයි දැන් දැන් 10 වෙලා තියෙන කමක් නෑ. අකි සින්දුව කෝණ කියලා තියෙනවා 10 වෙනකම් බලාගෙන හිටියේ. මොකද මම ආසම ප්‍රෝග්‍රෑම් එක හાર્ට් බීට් කියන්නේ. ඉන් බොහොම ස්තෝතියි. අකි මට දේවදූතියක් සින්දුව දෙන්න පුළුවන් කියලා අහලා තියෙනවා. දැන් නම් දෙන්න බෑ නේ සින්දුව. අපි හෙට උදේ හෙට නෙවෙයි. සමාවෙන්න. අපි අය හම්බ වෙන්නේ සඳදා නේද? සඳදා අනිවාර්යෙන්ම ඔයාලට මගේ සින්දුව දෙන්න. තාත්තා ඉන්නවා නංගි එකතු කරගන්න කියලා දිනව වර්ෂා හන්සලි. එවැගේම මගේ යාළුවෝ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දිනව දරණිය ගලින් අනු තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. අනු ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඔබාලේ ඔබත් එකතු කරගන්න වගේ ෂොප් එක හැමෝමත් එකතු කරගෙන තම්බරා කුමාරියව එකතු කරගන්න වාසින්දුව කියලා තියෙනවා. යශ්වැනි ක්‍රමාව සින්දුවකට එකතු කරගන්න නුවරින් සංජීව තුමයි මැසේජ් එක දාලා තින්. ආවත් එකතු කරගන්න. අර මං ඉස්සෙල්ලා කිව්වනේ මම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නවා කියලා. ඔව් ලස්සන සින්දුවක් තමයි ඒක. දැන් සමහර ආදර කතා තියෙන ආදර කතා තියෙනකොට ගෙදර ඉන්න සමහරකට අම්ම වෙන්න පුළුවන්, ආගී ලොකු අම්ම වෙන්න පුළුවන්, පවුල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මුලින්ම ආදර කතාවල විරුද්ධ වෙනවනේ. එතකොට ඉතින් පොඩ්ඩක් විතර පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කොහොමද කොහොම හරි විසඳ ගන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාට. එයා ඔහු ආදරය කරන ආදරණීය විරිද. ඉතින් මේ ආදරය කරනකොට ඉතින් ඒ ගෙදර හිටියා මංගව කියලා නැද්දකෙක්. ඒ නැන්ද ඒ ආදර කතාවට විරුද්ධ වෙනවානේ. එතකොට විරුද්ධ වුණාම ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා හරි අපූර්ව වැඩක් කරනවා. ඒ තමයි යාට ගීතයක් ලියනවා. ගීතයක් කියලා රේඩියෝකින් ඇහෙනකොට ඒ මංගෝ කියන නැන්දගේ පොඩක් ස්වරූපය සහ එයාගේ ගතිගුණ ගැන තමයි මේ තියෙන්නේ. ඉතින් එයාගේ මංගෝ කියන කළු නැන්ද කෙනෙක්. ඉතින් පොඩක් ඇඟේ පැහැය, පොඩක් දුමුරු පැහැය. ඉතින් අර කළු නැන්ද ගැන හරි ලස්සන කගීතයක් තමයි මේ ලියලා තියෙන්නේ. එනස්ලි මානවල මහත්මයා ගායනා කරන මේ ගීතය අපි අහලා ඉමුද? ඉතින් ඔයාටත් හිතියද මේ වගේ ආදරයට විරුද්ධ වෙන කෙනෙක් මංගෝ නැන්ද වගේ කෙනෙක්?

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: රීමික්ස් එකක් අහන්න තියෙන්නේ ඔයාට. මම යන්නකොට ලස්සන සින්දුවක් දීලා යන්න කියලා හිතුවා. ඉතින් අය ඔය මොබේ හම්බ වෙන්නේ ලබන සතියේ සතුදා. ඉතින් දවස් දෙකක් තියෙනවා. ඉතින් මං අදට ගිහලා එන්නම්නේ පරිස්සමට සතුටින් ඉන්න වීකෙන්ඩ් එකක් පටන් ගන්න. වැටින් ට්‍රිප් එකක් යනවා නම් කොහේ හරි ගමනක් යනවා නම් පරිස්සමට ගිහලා එන්න. ඉතින් මේ අවුවේ පොඩක් පරිස්සම් වෙන හොඳ වතුර පොඩක් එහෙම අරගෙන යන්න යන තැනක ගිහලා එන්න. මම යෂ්.

0: රිදම් වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

0: දශමපහා අනුත්තුනයි දශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑශ්‍රී ලංකය හඬ
1: වෙලාව පත්සුර එකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධාන.

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද විබිලේ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පොරණ රන්පොකුණුගම ප්‍රදේශයේ නිවසක මරණයක් සිදු අවස්ථාවේදී එහි නිවස රැගෙන අතරතුර නිවසේ දේපළ සොරාගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරණයේ මූලික කටයුතු වෙනුවෙන් නිවසයන් බැහැරට ගොස් සිටියේදී මෙම පුද්ගලින් දෙදෙනා නිවසට ඇතුළු වී වටිනා භාණ්ඩ සොරකම් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් භාණ්ඩ සොරාගෙන පලායන අතරතුර උන් දෙදෙනාම ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව නිවසයන්ගේ ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉන්පසු ඔවුන් පොලිසියට බාර දීමටයි කටයුතු කළේ. අමෙරිකාව සහ දකුණු කොරියාව හමුදා අභ්‍යාසය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ලබන සතියේ හමුදා අභ්‍යාසය පැවැත්වෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කොරියානු අර්ධද්වීපයේ පැවැත්වෙන මෙම යුදාභ්‍යාසය සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය ප්‍රතිචාර පළ කර ඇත්තේ ප්‍රකෝපකාරී ආකාරයෙන් බවද විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. අමෙරිකා දකුණු කොරියා යුදාභ්‍යාසය උල්වි නිදහස් පලිය ලෙසයි නම් කර තිබෙන්නේ. ඒ ලබන 17 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකවලක් පරිස්සමින් කිහිගෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්න නෙවෙයි. ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: Radio ITN.
1: පස්සරු එකපහුව වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝන් සුබදා වලක්. අද අගෝස්තු මාස 14 වෙනිදා අපි සති අන්තයක සිකුරාදා දවසක මුණ ගැහෙන්නේ. ඉතින් කොහොමද? ඒ දවස් අපි මුණ ගැහුණා නේ. දැන් මේ දවස්වල තියෙන හුඟක් පැතිවල තියෙන දැඩි අවරශ්මිය නිසා හුඟ දෙනෙක්ට හරි ඉක්මනට හේතුවක් නැතුව තරහ යනවා වගේ වට හැඟීමක් තියෙනවාද? අවංකව ඔයා ඔයාගෙන හිතලා බැලුවහම වෙන්නට වඩා ඔයාට ටිකක් වැඩිපුර තරහ යනවා කියලා එහෙම ගතියක් පෙන්නුම් කරනවාද? මටත් චුට්ටක් එහෙම ගතියක් තේරෙනවා. ඒක නිසා මම හිතුවා මේක ගොඩාක් දිනට ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මේක ගැන චුට්ටක් කතා කරලා පටන් ගන්න ඕනේ කියලා. හිතට තරහ කහම අපි මොකද කරන්න ඕනේ ඇත්තටම? ඔයාට තරහ ඇතුණු කෙනා එක කතා කරන එක මම යෝජනා කරනවා විනාඩි 5කට, පුංචි විනාඩි 5කට පොඩ්ඩක් කල් දාන්න කියලා. එයාත් එක්ක කතා නොකර වෙන දෙයකට ඔයාගේ අවධානය දෙන්න පුංචි විනාඩි 5ක්. සාමාන්‍යයෙන් ඔය කේන්තිය කියන්නේ හොලඟක් වගේනේ. එයා ඉක්මනින් ආවා වගේම යන්නත් යනවා. ඒක නිසා චූටි වෙලාවක් අපි ඉවසෝතින් අපි දෙනු. තරහින් ඉන්නකොට අපි කියන දේවල් ගැන අපිවත් දන්නේ නැහැ නේද? ගාක් වෙලාට නේද? අපි තරහ නෙවෙනකොට ඒ තරහ අකමැක යනකොට අපිට කියපු දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්. හැබැයි කහගෙන ඉතුරු කෙනාගේ හිත ගොඩාක් රිදිලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි පුරුදු වෙමු අපිට තරහ ගියාම චූටි විනාඩි 5ක් කතා නොකර නිහඬ වෙලා ඉන්න. නිශ්ශබ්ද වෙලා ඉන්න. සයිලන්ට් ප්ලීස්. ඒ වෙලාවේ මම යෝජනා කරනවාට මොනවා හරි වැඩක් කරනවා, කැමති වැඩක් කරන්න, මුකුත්ම කරන්න බෑ නම් ගිහලා ලස්සන සින්දුවක් අහන්න, කැමති සින්දුවක් ඔහේ නිවි හැනහිල්ල අහගෙන ඉන්න, ඊට පස්සේ ගිහලා hina වෙලා ලස්සනට අයිමත් වගේ වෙන වැඩ ටිකක් කරන්න පටන් ගන්න. මේ පුංචි විනාඩි 5න් අපිට පුළුවන්කමක් තියෙනවා තරහ ගිය වෙලාවට ප්‍රශ්න වැඩි කර නොගෙන ඉන්න, ඒ වගේම ඉක්මනින්ම ආපහු සංසුන් වෙන්න. මේ අවුවත් එක්ක ඕව වෙන්නේ යන්නේ නැත්නම් අපි සාමාන්‍යයෙන් කේන්ති ගන්න මිනිස්සුද නෑනේ. හරි, අද තේනම් හවස 4 වෙනකන් අපි හිත සතුටෙන් තියාගෙන ලස්සන සිදුරක් අහමු.

0907 93 5 93 7 යපේ මැසේජ් නම්බර් එක. හතර වෙන කලින් මැසේජ් එකක් එවන්නත් පුළුවන්.

0: රේඩියෝ ITN
1: දවල් එකයි වෙනට පහළවයි.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලංකදීබා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගේ අපි අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වී කිටීම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකැ හැයි පයිසි හත්තනමයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: ලක්කඩ ෆේස්බුක් පේජ් එක පැත්තට ගියාද ඒකේ තියෙන ඕල් ටයිම් බෙස්ට් සෙට් චාම් අපේ පෝස්ට් එක දැක්කද ඒකට ලයික් එකක් දැම්මද කමෙන්ට් එකක් දැම්මද ඔතරේ හානම් හොඳයි නෑ නම් ගිහින් බලන්න මන් තුනේ පැද හොයනවා කවුද බලලා තියෙන්නේ කියලා පෝස්ට් එක. දවල් 1:18 මේ සින්නේ පස්සපේ මැසේජස් ටිකක් බලමු.

0: FM 93.7 Lakhana Radio ITN
1: පස්සරු එකයි විනාඩි 22යි.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ. දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර්. යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
5: batamisu batamisu maridam maridam
6: evening drive with chamit and charu

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: Suno na sang mal mal diye me mare
0: kai magara ganne pa dawal ekai wenata 25 welawa fm 93.5 hari 93.7 hari ලක්කඩාගනින්න වෙලාව 0.7 0.3 0.3 5 0.3 7 ට ඔමට මැසේජයක් එවුවද බලමු මෙතන මැසේජ් එක තියෙනවද මං දැම්ම කියනවද කියලා. චාමි ලස්සන සිද්ධාක් අහමු කියලා වියන් වී කුමාරි මිස් මල්ලකී නිසංසරාණන්ගේ සුසී අක්කි දීප්තියක්ගේ සුබේ අයියා හර්ෂණන්ගේ වහතරෙන් එකතු කරගන්න කියලා කොමුදුනේ මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ලස්සන සිද්ධාක් කියලා මං ලෑස්ති කරලා තියෙන අපි අහමු. දයාව කියලා කියන්නේ ලෝකේ ලස්සන කරන බලවත්ම ශක්තියයි. කොඩා කාරුණික ක්‍රියාවක් වුවත් ඒකෙන් ඇතිවන වෙනස අප්‍රමාණයි කියලා ලස්සන පෝස්ට් එකක් එක අද මේ මැසේජ් එක වෙලා තියෙන හොරණින් මහින්ද කුමාර මාලා දමයන්ති උදාරා චාමින්දි ගගනි ආශින්සනී ලතාක්කා වඳුරුබ මා බොටුවනින් ඉසුරු මදුෂාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්තයේ කටබුරාවේ නිමාෂ දිනත තීක්ෂණ සදෙව් ඔයාලවත් ඔන්න එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. අපි තින්නෝ සිඳුවකට කවුදනේ බරුදැල්පලින් මේ මැසේජ් එක එස්එල් ප්‍රනාන්දු ලහෙරෝ ෂහනේ නතාලි ෂනාර දුමින්ද සෛරී ෂනාන් මිරොන් ඇන්ටන් වසන්ත මැක්ෂිම සාලා වැගතු කරගන්නෝ. ඊට පස්සේ මං යනවා මාතලේ පැත්තට. තෙරුණේ හගෙන ඉන්නවා නේද? පවුල හැමෝමත් එකතු කරගන්න. ඊට පස්සේ බීඑෆ් ජනපදය පුස්සල්ලාවේ නීජේ අනුර ඔයාගේ මැසේජ් එක මං දකින්නේ. මේ කවුද මේ මොකද කියන්නේ පොල් ගහවලින් මස්සිනා? මොකද වෙලා තියෙන්නේ? නෑනා ඔයා තරහ වෙලාද? කිමද කාරණාව? මොකක් හරි බොරුවක් කියලා තියෙනවා. කමක් නෑ ඉතින්. පස්සේ ආයේ මොනවරි කියන මැසේජ් එකක් යනකම් මම බලන් ඉන්නවා. 1:26

පසරු එකයි වෙනට තිස් පහයි වෙලාව මොකද කරන්නේ මේ වෙලාව නම් ජාමේ වහගෙන්නව කියලා නේද කියන්න හදන්නේ මන් දන්නව මොන වැඩක හිටියත් කන්න තියෙන්නේ මෙතන වටිනවා වටිනවා වටිනවා අත සාධාරණයක් වෙන්නේ නෑ මං එහෙම අසාධාරණ කරන්න දෙන්නේ නෑ මද ඒක නිසා හවස 4 වෙනකන් FM 93.5 මම වහගෙන ඉන්න ඕනේ. ඒ වගේම ලක්කර Facebook page එකේ ගියාම අද අපි post එකක් තියෙනවා කියලා මං කලිනුත් කිව්වා. අහුන් නැති අයට මේ දැන් මා වහන් ඉන්න අයට තමයි මතක් කිරීම කළේ. message එකක් එවනවා නම් 0743935394 message එකක් එවන්නත් පුළුවන්. අපි යන්න හදන්නේ හලාවත පැත්තට පැට්‍රික් ඔයාගේ message එක තමයි මගේ ඉන්නත ගැටෙන්නේ. මොකද කියන්නේ? ඇන් සහන් ශිවන් ෂනෙල් මෙතුෂ රශ්මි ලිලි මොනෙස්ටා මොරින් අපි එකතු කරගන්නම්. සුබදාව ලක්ෂාමි ග්ලෝබල් අපරල් එකෙන් අනෝම ඔයාගේ message එක. කවුද ඉන්නේ? ජාන්ති වසන්ති මදෝ ලතා ප්‍රියන්ත නිලු ශශි මාහිර් සර් සිසරයියා සෙව්මිනි මෙලානි ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සිසරයියා ඇයිදන්න මේගොල්ලෝට ඔච්චර ආදරය නේද? ඔයා කැමති සින්දුව දෙන්න කියනවා. ඔයා තරහ වෙලා කියනවා. ඔට සනීප නැහැ කියනවා. දහසක් ඒවා කියනවානේ. ඔයා විතරද ඔයාට ඉන්නේ එකම මේ පුරුෂ රත්නය? ඒකද මෙච්චර නේද ඔයාට ඉල්ලුම තියෙන්නේ? ඔයා කොහමද අපි ආදරෙන් එකතු කරගන්න? ඔයාට පහුගිය දවස් ටික අසනීපයි කියලා මට දැනුම් දීලා තිබුණා. දැන් කොහොමද හඳින්ද? අනෝම තමයි ඔක්කොම විස්තර ටික මට කියන්නේ. කනේ තියන්නේ. හරි. 817 නම්බර් එක මට කෝල්ස් දෙන්න එපා. මේ මම මේ කතා කරන වෙලාවේ. එතකොට මට මැසේජස් ටික පේන්නේ නැති වෙලා යනවා. හරිද? සුබතාව ලක්ෂාමි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. තවලම දාමි මලින්. හරිද? ඔයා නම කිව්වා. එව්වා. මම කිව්වා නම් හරි. ඔයා එවල දින විදිහට තමයි මං කිව්වේ. අනූපම ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ මට කෝල් කර මගේ නම්බර් එක දිගටම කියනවා. හන්ද එතකොට ඔයාට කෝල්ස් එයි. මෙන්න මේ නම්බර් එකෙන් මට මැසේජස් කියන වෙලාවට කෝල් එකක් එනවා කියලා කියන එක කියන ඔන්න. දවල් එකයි වෙනාඩ දෙස් හතයි. 0.7 0.3 93.5 93.7ට හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්. ආගෙන ඉන්න ලක්කාට ඕල් ටයිම් වෙඩ්සිට් ජාම්.

0: FM 93.7 Lakana Radio ITN
1: පසර එකයි වෙනාඩි 41යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: Lakana Radio ITN

0: FM 93.7 Lakhana Radio ITN
1: දවල් එකයි විනාඩි 48යි. ඩොලරේ ඩොලරේ ඩොලහ අංගල කරකවිල්ල වගේද? සින්දුවේ නැටුම මතක් වුණාම නිකන් කරකවිල්ල වගේ එනවානේ. ලස්සන චිත්‍රපටයක් තමයි දේවදාස්. 0.7, 0.3, 0.93, 0.97 එවන මැසේජස් පේන්නේ නැද්ද කියලා කවුරුහරි හිතන් ඉන්නවද? නෑ නෑ, මට හොඳට පේනවා. කියන්නේ තිම වෙලාව හදාගෙන ටික් ටික් කරලා කියාගෙන කියාගෙන යන්නම්, හරි? හෙලෝ, සුබතහවලක්. අපිවත් එකතු කරගන්න ආගේ ප්‍රෝග්‍රෑම් එකට. හරි හරි, කවුද කියන්නකෝ? මැසේජ් එකේ උවේ අම්බලන්ගොඩ සුරංග කියලා තියෙනවා. අපි ලස්සන සින්දු අහමු. ස්තුතියි. ඊට පස්සේ වන් යනවා ජයමාම ඔයාගේ මැසේජ් එක බලන්න. අද දවස ඔබේ සිත සතුටින් පිරෙන, හිතන හැම දෙයක්ම සාර්ථක වෙන සුන්දර දවසක් වේවා දුවේ කියලා තියෙනවා. සින්දුකට එකතු කරගන්නම්. දලේ කඩේ ලොකු බස් උපුල්, පොඩි බස් වරුණ, දිස්නමිස්, චම්පමිස්, ධනුෂ්ක, මදුෂංග, ජගත් එකතු කරගන්න කියලා තියෙනවා. යශ්ලා ප්‍රෝග්‍රෑම් එක කරපු ගැන කියලා තියෙනවා. තැන්ක්යූ යශ් කියලා මං කිව්වා. මහත් අහගෙන ඉන්නා කියලා සිරිකුමාරයපු මැසේජ් එක ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ හයි චාමි, ගුඩ් ආෆ්ටර්නූන්. අද ප්‍රතිස් දෙකක් තියෙනවා කියලා තියෙනවානේ. ඒ කියන්නේ ලොකු පුංචි, ලොකෝ කියන්නේ යාට, ඊට පස්සේ කාන්ති නැන්දගේ උපන්දිනය කියලා තමයි තියෙන්නේ. අපි හැමෝම යාලට විශ් කරනවා හිනා වෙලා සතුටින් ඉන්න, නිරෝගිමත් සුබ උපන්දිනයක් වේවා කියලා. ලස්සන සින්දුවක් අහන්න දෙන්න කියලා තියෙනවා. අචිනේ කඩුවෙලෙන් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ලොකු පුංචි කාන්ති නැන්දා, ඔයාලා දෙන්නටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා මේ මාත් එකතු වෙලා ඔයාලට දෙන්නටම ආදරෙන් ආශිර්වාද කරනවා. ඊට පස්සේ බොයකොඩ සුමන, අද ගමනක් යනවා කියලා දෙනවා. මේ ටයිම් එකේ අහන්න වෙන්නේ නැහැ උනට, හිතින් මංගාව ඉන්නේ කියලා තියෙනවා. හරි, මම ඔයාව ආදරෙන් එකතු කරගන්නම් හොඳේ හිතින්. හරි, අයබෝවන්, මේ මැසේජ් එක මට පාතිය. ආනන්ද හේමපාල, කරුණාදාස, සෝමදාස, රංජි, තෙලේපෙරුම, නන්දලාල්, සිරි කුමාර, ජයතිස්ස, සමග ලක්ෂ්මන්ව ඒ පැතෙන් ඔන්න එකතු කරගත්තා. චාමි, මාත් අහගෙන ඉන්නේ ධර්ණියකලින් තරෝෂි බස්නායක. මොකද්ද මේ කියන්නේ? හැම දෙයකටම අඬන්න පුරුදු වෙන්න එපා. කෙල්ලෙක් වුණාම ඕනම දෙයක් දරාගන්න, සතුටින් ඉන්නා වගේම දුකක් දරාගන්න. ප්‍රශ්න කියන්නේ ඕනෑම මොහොතක අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක්. හැබැයි ප්‍රශ්නවලට ඔයාව වැටෙන්න දෙන්න එපා. මල් වගේ ගෑනු ළමයින්ට ගල් වගේ හයිය හිතෝනේ ඕනම දෙයක් දරාගන්න.

0: Lakhanda Radio ITN
1: දවල් 1:54
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
4: මම තමයි කෙල්ල මිෂා
5: හිනම් මචං ඌ තමයි
6: සති
7: සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

එකයි වෙනට පනස් සයයි වලාව ලක්කඩ ඔල්ටයි බෙඩ්සිත් චාමි අපි අපේ පළවෙනි පැය නිමා කරලා දෙවැනි පැටයන්නයි හදන්නේ. 0.7

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පස්සරු දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: LPT දේශීය ආහාර නිෂ්පාදන අලවිසලේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ රුපියල් 1,84,35,000ක වියදමකින් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම ආරම්භ කෙරුණේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මෙන්ම LPT ප්‍රාදේශීය සභාව ප්‍රතිපාදන සපයනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ LPT ප්‍රාදේශීය සභාව මගිනුයි. ලබන නොවැම්බර් මස 14 වනදාට පෙර ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. අධික උෂ්ණත්වයේ හේතුවෙන් රුමේනියාවේ එකම න්‍යෂ්ටික බලාගාරය වසා දමා තිබෙනවා. යුරෝපයට බලපා ඇති අධික උෂ්ණත්වයත් සමග ඩැනියුබ් ගංගාවේ ජලමට්ටම විශාල ලෙස පහත වැටුණා. ඒ සමගයි න්‍යෂ්ටික බලාගාරය වසා දැමීමට රුමේනියා බලධාරීන් තීරණය කළේ. සර්නවෝඩා බලාගාරයේ රුමේනියාවට අවශ්‍ය විදුලි බලයෙන් 20% පමණ නිෂ්පාදනය කරනවා. ඉදිරි දින 10 තුළ නැවත මේ බලාගාරය ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව තහවුරු කළ නොහැකි බව බලධාරීන් සඳහන් කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරයෙකු සිටින ස්ථානයකින් පාර මාරුවෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
0: Lakhanda Radio ITN
2: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස දෙකපහු වෙලා විනාඩි 4යි වෙලාව. All time bits it charming. අපි අපේ දෙවනි පය නම් පටන් ගන්නවා. 0.7, 0.3, 0.3, 0.5, 0.3, 0.7 හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට

0: FM 93.5, FM 93.7, ලකන්න රේඩියෝ ITN.
1: හවස දෙකයි විනාඩි 12යි.
2: රිය පැතිවීමේදී ඔබ නිවිරිති වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ. Lakanda Radio ITN
3: හවස 2:00 වෙනාඩි 14:00 වලාව All time bits it chome hagdinne me velaw FM 93.5 hari 93.7 hari ne da hak widiyata attrama danna oya kawuda kiyala maathre roopen sunandani magen ahala tiyenawa. ඇත්තටම මං කවුද කියලා මගෙන් අහනකොට මට මෙහෙම දෙයක් කියන්න හිතෙනවා. මම මේ ලෝකේ ඉන්න හොඳම කෙනා නොවෙන්න පුළුවන්. හැබැයි මම මේ ලෝකේ ඉන්න නරකම කෙනා නෙවෙයි. කොහොමද ඒක? හරිනේ මං කිව්ව එක. බලන්න ටිකට් මහගෙන ඉන්න. ඊට පස්සේ හයක අපිවත් එකතු කරගන්න මගමින් මේ මැසේජ් එක. වැඩ කරන තැන ඔක්කොම එකතු කරගන්න කියලා බෙහන්ස තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. සබදහවලක් අපි තින්නවෝ ගිරි උල්ල නව නගරයෙන්. අපි කියන්නේ ඉරේෂා කියන්න බලන්න කවුද ඉන්නේ කියලා. පුතා මනීෂ ඉන්නවා, දුවශශිනී මහත්තයා රාමනායක. අපි ආතරෙන් එකතු කරගන්නවා. චාමි ගොඩ තවස්සකින් ඉතින් කොහෙද කොහොමද කියලා අහලා තියෙන්නේ. මං හදින් කන්තලේ බාතේක මෙන්න නිමල්, සමන්ති, දෙල්මි, රොවිෂාන්, රොෂිනී එකතු කරගන්නම්. හින්දි සිද්ධා කෝණ කියලා තිබුණාට අපි හින්දි සිද්ධා දැන් ටිකකට කලින් ඇහුවා. මේ පැයදි මම තව හින්දි සිද්ධාක් අහන්න දෙනවා. හොඳ අහගෙන ඉන්න. චාමි අපි තින්නා සිඳුවකට පොතු පිටේ වාද්දුව වෙන් සමන්ත අහගෙන ඉන්න. සිද්ධාක් ඕනේ වැල්ලවාය සුරංග බේකරියකේ නේද? සුරංග අයියා, සංජීව අයියා, හරිස්චන්ද්‍ර අයියා, මිහිරංග මල්ලි එකතු කරගන්න කියලා සුපුන් හිරුෂාන් එවුව මැසේජ් එක. පිළියන්දලට නම් හොඳටම වහිනවා කියලා තියෙනවා. නමුත් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක සද්දට අහන ගමන් වැඩ 1:30 මේ මැසේජ් එක එවලා තියෙන. මේ වෙලාවේ වැස්ස වුණාට මේ වෙලාවේ පායලද දන්නේ නැත්තම් මම බොරු කිව්ව වෙනවනේ. ඒ නිසා වෙලාවත් ඔන්න කිව්වා. සිසිරස කුමාරියක, ගේතාක, රම්‍යක, මදු, උදයා, කීර්ති, රමණී, කුමාරී, නාමලී, රූබන්, ප්‍රසාද, ලක්මාලි, අසරමශ්‍ය පැත්තෙන් ඉන්නව නේද තිලින, ශ්‍රියානි, රුක්ෂානි, රක්ෂා, රෝෂණී තින්නව, මැෂිනාශයෙන් ඉන්න සිසරයියා, අනුෂ්ක ඔයාගේ මැසේජ් එක. ඔයා ඊ ආවෙ නැත්ද? ඇයි සනියප නැති වුණාද චාමි කියලා අහලා තියෙනවා. එහෙම නෑ, ඊයේ තිබුණනේ Golden Voice. ළඟදීම මේ වෙලාවට ඔයගලන්ට අහන්න පුළුවන් ලක්කඩ Golden Voice. ඒකේ පටිගත කිරීම තිබුණේ ඊයේ දවසේ. ලබන සතියේ තවම දවසක් එනවා. හරි, අනුන්ට ගෙදරක් දෙන මිනිස්සු සමහර විට සැප විඳිනවා වගේ පෙනුනට ඇත්තටම ඒ තමයි පින තියනකම් පව් කර කර සතුට වෙන ජීවිත. ඒක අපි අපෝසරක් කියවලා බලමුද? අනුන්ට ගින්දරක් දෙන මිනිස්සු සමහර විට සැප විඳිනා වගේ අපිට පෙනුනට ඇත්තටම වෙන්නේ පින තියනකම් පව් කර කර ඒ අය සතුට වෙන එක. හමෝමු ඇත්ත තමයි. ගුඩ් මෝර්නින් කියලා තාම කවුද මේ ඇහැරලා නැත්තේ? තුෂාර රන්දේව්, ගුඩ් ඊවනින් කියන්න පුළුවන් නේ මේ වෙනකොට. ඔයාව එකතු කරගන්නම්. හයි චාමියකි, මම රමේෂා. රවීන්ගේ සිද්ධා කරන්න ඕනේ කියලා තියෙන්නේ. ඔයා කියනවා විශාල ගමනක් වුවද ආරම්භ වෙන්නේ කුඩා පියවරකින් කියලා. සහතික ඇත්ත. ගමනක් යනවා හීන දැක දැක විදලා විතරක් හරියන්නේ නැහනේ. එතකොට ඒක හීනයක් විදියටම තියාගන්න පුළුවන්. හැබැයි ඒ හීනට පණ දෙන්නවට උමනාවක් තියෙනවා නම් අඩියක් හරි ඉස්සරහට තියන්නම වෙනවා. අන්න එහෙමයි දිනන මිනිස්සු. මං කැමති ඔය දිනන මිනිස්සු ගොඩේ ජීවත් වෙනවා නම්. හවස 2:00 වෙනාඩි 17:00.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාට 21යි.
2: ඇසේ සුද ඇවිල්ලද? ඩයබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාර සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
3: evening drive with chamit and charu
4: sama anugrahaya nlp hadahana lankawae wedima thaki dena thaki avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLP හනහඩ බලාගන්න.
5: Overtime Beats with Chami.
3: හවස 2:00 විනාඩි 23.

0: Lakhanda Radio ITN
1: දැකහ මාරයින වෙලාව මම ටිකක් කළා සද්ද නැතුව ඉන්නකොට මම නෑ කියලා හිතුවද නෑ නෑ මම මේ මැසේජස් ටික බලවල හිටියේ නරමල පැත්තෙන් මේ මැසේජ් එක ධම්මික සරත් හරි නේද නම කිව්වා සුනිල් අයියා එකතු කරගන්න කියලා තියෙනවා ලක්කරහන හැමෝටම සින්දුවක් දෙන්න ලක්කර නම් සුපිරියක් කියලා තියෙනවා thank you ඊට පස්සේ අපල් ෆැෂන් එකේ විමල සෙන් මහත්මයා දිලංකන ආදේශන් රසික තව ඉන්නවා නේ එකතු කරගන්න ගයන් සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර ශාන්ති නිරෝෂා කුමාරී හර්ෂණී සුභා දිනෝෂා කම්මණී චන්ද්‍රානි ඉරේෂ නයනි දල්ප චිත්‍රවත් එකතු කරගත්තා ඊට පස්සේ හෙලෝ ජාමි කොහොමද හොඳින් නේද අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා බහරෙන් වලින් චන්දරකේ හැන්නදී මම බැලුව කවුද කියලා මේ ජපානෙන් පොඩිදුව දෙල්ශිව තංගල්ලේ නාතරණිය බෙන්ද ශාම ජෝන් වත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ හරි අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ ළඟට අකුරගොඩ පැත්තේ හයි සුරණිමල අහගෙන ඉන්න සලොන් එකේ ඉඳන් අද තනියම වැඩ කියලා තියෙනවා අද තනියෙන්ම හදන්නේ නෑ මා කී කියද වැඩ ලස්සන හිදි සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙන්නේ අහන දෙන්නම් කොහොමද චාමි කියලා චමින්ද රෝහණ අහන තියෙනවා මං හොඳින් ස්තුතියි හැවුවට ගම්පහ ඉඳලා නතුන් සින්දුවක් ඕනේ අපේ වැඩපොල සද්දට අහගෙන ඉන්න ඔයාව කියලා තියෙනවා ඇත්තද දැන් ඉතින් ඔයාලා වැඩද මම අහගෙන වැඩ කරනවද නියමයි බෙන්දවයි හතයි බෙන්දවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත කියන්නේ මේ වෙලාවේ මිස් කරගන්න ඕනේ නැති නම්බර එකක්නේ මැසේජ් එකක් එවන්න

0: 7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 35යි හින්දි සෙල්ලු හින්දි සින්දුවක් එල්ලුපය

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: Mamanandam, Manam relax.
2: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
4: හවස 2:00 වෙනාඩි 42යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
6: මාන

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ලොවක් සනසන

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
0: හවස දෙකපහ වෙලා විනාඩි 44යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදාගන්න තියෙන අලුත්ම ක්‍රමය ගැන දැනුවත්ද? දන්නවද? මම මෙච්චර දවස් හැමදාම මතක් කරලා දුන්නා. හැබැයි දන්නද කෙනෙක් ඉන්නවනම් මුලින්ම අපි වහන කෙනෙක් ඉන්නවනම් ඔයා දන්නේ නැහැනේ සාධාරණයි. ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන මම කියන්න හදන්නේ පොල් තෙල් විතරක් නෙමෙයි සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන අබ කොහොඹ එඬරෝ රටකජෝ කජෝ සූර්යකාන්ත වට්ටක්ක මේ දේවල් වලින් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා ඩෝමා හෝම් ඔයිල් මේකකක් වට තියෙනවනම් සිංගල් ෆේස් විදුලෙන් තමයි ඩෝමා හෝම් ඔයිල් මේකක ක්‍රියාත්මක වෙන්නේ ධාරිතාවයේ ගතදී පැයට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් ලබා ගන්නත් පුළුවන් සම්පූර්ණ යන්ත්‍රෙම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන් ඊට පස්සේ ප්‍රශ්නේ මොකද්ද කියක් විතර වෙනවද චාමි මන් දන්නවනේ මග අහගෙන ආව ගාන රුපියල් 88,000 01179579 කෝල් එකක් තියලා ඔයාට ඕනම් තව විස්තර දැන කියා ගන්නත් පුළුවන් අනෝම මට මැසේජ් එකක් එවලා තියෙනවා අය මම අහුවනේ මේ සිසරයිය ගැන ෆොටෝ එකක් එවලා තියෙනවා මං කිව්වා හරියටම හරි ඒ ග්ලෝබල් ඇපරල් එකට ඉන්න එකම කෙනා තමයි සිසරයිය එකම පුරුෂ රත්නය එක්නේ තින්නේ කොහොම කනක් කියලා ඉන්නවද මන් දන්නේ නැහැ සිසරයියා මගේ ආදරේ ගෞරවය ඔයාට ඒ මේ ගොල්ලන් ඉවසගෙන ඉන්නවට හා ඒ මම තින්නවා කියලා තියෙන ඊළඟ මැසේජ් එක ස්කූල් කාලේ ඉඳන් යාළුවෝ ආතරෙන් මතක් කරනවා කියලා තියෙනවා වර්ජිනියා මොරටුවෙන් ප්‍රබෝධිනී සුනම්ජලා තිලිනී රංගිකා ශාලිකා මේ හැමෝටම මම ලස්සන සින්දක් ලැස්සි කරා අපි තින්නවෝ කියන්නේ නිල්දන්තා හින්නේ නුදෙනි කලග්මාලි කොහොමද මහත්තයා සුජිත් පුතාල දෙන්නවත් එකතු කරගත් අය පැත්තෙන් සුබම සුබ දවසක් චාමි අද නම් ආව නේද කියලා අහලා තියෙනවා එක දවසක් නැවිත් බැරි වුණාම බලන්නකෝ මේ ගොල්ලන්ගේ සද්දේ පාලුත් නෑ කම්මැලිත් නෑ චාමි තින්න නිසා කියලා අංජන ජයතිලක වාගේ මැසේජ් එක ස්තුතියි ඊට පස්සේ බරන්දර පැත්තට යනවා බස්නායක මල්ලි නංගි ඇතුළු වැඩ කරන හැමෝම එකතු කරගන්න ඉරෝෂණන්ගේ අවන්ති නංගි තින්නවා කියලා රිදීගමින් චාමින්ත ශ්‍රී චම්ප්‍රසේකර තමයි මැසේජ් එක එවලා තියෙන්නේ හරි ඔයාලා ඔක්කොමලම එකතු කරගන්න

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනට 51යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්න ඕන කෝල් එකක්.

ඔල්ටයි බෙට්සිච්චාම යහන්න එපා කිව්වාම ඔන්න හොම තමයි එන්නේ. පවුඩු වලල්ලම බිඳලා මංගෙනවා මුරකාවල් අතරින් රිංගා කියලෙනනේ. අන්දන්නවන ඉතින් ආලගෙන අක්කේ කොහොමද ඔයාට කියලා අහන්නේ හොරනේ. ඉරේෂා අයිෂා ගෙම්හානේ චන්ද්‍රිකා නන්දා ගෑණිය අක්කා අපි ගොඩාක් ආදරෙයි. ඒ දෙන්නව විශේෂයෙන් එකතු කරගන්න කියලා තියෙනවා ගෙම්හානේ එක ලක්මාලිනේ. හරි, තැන්ක් යූ මැසේජ් එක කියවුවට මං හිතන්නේ අලුත් යාළුවෝ ටිකක් ටිකට මහගෙන ඉන්න ඕනේ. සුදුවක් කෑවද හොඳින්ද කියලා බලන්න ආදරේ පිරුණු මැසේජ් එකක්. කුරුණෑකලින් අසංක වගේ මැසේජ් එක. නෑනේ අනේ මේ ටයිම් එකට කන්න වෙන්නේ නෑ, මට වලව තමයි කන්න ඉන්නේ. හරි, හයි ජාවී, සින්දුවකට මාවත් එකතු කරගන්න. මේ මැසේජ් එක කුමරු හරිදාගේ නම ඇරවලින් එකතු කරගන්න කියලා තියෙන්නේ. හයි, සුබ දහවලක් ඒවා, කොහොමද? ඉතාලියෙන් එකතු කරගන්න කියලා තියෙන්නේ ප්‍රභා නේද? මහත්තයා චින්තක, දුව සවේදයා, පුතා සිතිච, අහගින්න කොමලවත් එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුවක් අහමු. ජයග්‍රහණය සපිරි, ලස්සන දවසක් වේවා. එසේම වේවා. කෑගල්ල ඉමුල් ගස්තනිය නිරු එකේ උදේශිකා නිරූපමාල වගේ මැසේජ් එක. කොහොමද චාමි, මම තෙනුක්. හයි තෙනුක්, කොහොමද? ඔයා කොහෙන්ද කියලා නෑ ඇති මං හයි කියලා කතා කළාට. කොහෙන්ද කියලා මීට පස්සේ මැසේජ් එකේ දාලවන්න. සබදාව ලක් ලක්හඳ අපිත් ඔයාව අහනවා. කොච්චර දෙයක් තමයි. තැන්ක් යූ. ත්‍රිකුරමලේ පහේ කනේ පුංචි බණ්ඩ ඔයාලව එකතු කරගත්තාන්න. චාමි, සින්දුවක් අහමුද කියලා ගයාතමි මාත වෙලෙන් එපු මැසේජ් එක. වටම ලස්සන සින්දුවක් ලෑස්ති කර ඇත්තටම. චමත්කාර සන්ධ්‍යාවක් සුදු කියලා තියෙනවා. ඇහලිගොඩ මියන කර තැන්නේ විනේ තයිරංගනි. වගේ මැසේජ් එක තමයි මං ඒ කිව්වේ. මේ අපි යනවා එහෙනම්. අන්තිම පැයට පැය දෙකක් කොහොමද නිටක් ගල ගෙවුනේ? ඔහොම තමයි ඉතින්. ජීවිතෙත් ඔච්චර තමයි. එනිසා මේ ගෙවෙන තප්පරවල මොකද කරන්න ඕනේ? සතුටින් සනසීමෙන් ඉන්න බලන්න ඕනේ. අන්තිම පැයදී මොන ගැහැම වෙනා? එනවා නේද? මාත් එක්ක ඒ අන්තිම පැයට? මැසේජ් එකක් කියලා තියන්න.

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සරු තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තන නිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දන් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කුලී ගමනක් යන බව පවසා වෑන් රථයක ගමන් කරෙහි රියදුරාට තුවාල සිදු කරමින් වෑන් රථය පැහැරගෙන පලාගිය සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු බකමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ. පොළොන්නරුව ගල් විහාරයේ ආසන්නයේ පදිංචි රියදුරෙකුට ඔහුගේ වෑන් රථයෙන් අම්පාර ප්‍රදේශයට කුලී ගමනක් යන බව පවසා අම්පාර මහවය ප්‍රදේශයේදී වෑන් රථය නතර කර රියදුරාගේ ගෙලට පිහියක් තබා ඒ කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් තිබෙනවා. එදී රියදුරාට පහර දී තුවාල සිදු කර කැලෑවේ දමා ගොස් සැකකරුවන් දෙදෙනා වෑන් රථය රැගෙන පලා ගොස් ඇති බවටයි වාර්තා වුණේ. පහර කෑමෙන් තුවාල ලැබූ රියදුරා ඒ පිළිබඳව තම පුත්‍රයාට දැනුම් දී තිබෙනවා. ඔහු පොලිසියට පැමිණිල්ලක්ද සිදු කළා. ඒ අනුව ගිරිතලේ ප්‍රදේශයේදී වෑන් රථය හඳුනා ගැනීමට හැකි වුණා. පසු ඒ බකමූණ දෙසට ධාවනය කරමින් පවතින බවටයි තහවුරු කරගත්තේ. ඒ අනුව බකමූණ යායට ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා ගනිමින් වෑන් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. කෙසේ වෙතත් සැකකරුවන් පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉන් එක් අයෙකු පමණක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පලාගිය අනෙක් සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. යේමනයේ නැවත යුද්ධයකට එළඹීමේ ඉහළ අවධානමකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනතුරු අඟවා තිබෙනවා. පසුගිය කාලයේ පුරා යේමනයේ ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිවිල්ලා හමුදා මරණ රැසක් වාර්තා වුණා. 2022 වසරේ සටන් විරාමයෙන් පසු කිසිදු අවස්ථාවක නොතිබූ ආකාරයෙන් යේමනයේ අලිත් වරක් සම්පූර්ණ යුද්ධයකට එළඹීමට ආසන්න මට්ටමකට පත්ව සිටින බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනතුරු අඟවන්නේ. ඒ බව ජගත් ආරක්ෂක මණ්ඩලයටද දැනුම් දී තිබෙනවා. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමෙන්
0: ලකන්න රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස එකතු කරගන්න.

0: ඕනමන සතේ දෙනතන දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

හවස තුනයි වෙනඩි හයයි වෙලාව ඔල්ටයිම් බෙට්ස් විත් චාමි. අපි අපේ තුන්වෙනි පැයයි මේ පටන් ගන්න. 0.7.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

හවස තුනයි වෙන ඩෙද හයයි වෙලාව මතක් වුණ දේ ෆිල්ම් එක මොකක්ද කියලා. ට්‍රීඩියට්ස් බැලුවද? ලස්සන ෆිල්ම් එකක් නේ කාල. අදටත් බලන්න පුළුවන් ගිතින්. 0.7, 0.3, 0.3, 0.4 මැසේජ් එකේවලා ගෙවුණු පැය දෙකේදී තාම චාමි කියෙව්ව නෑ. ඒකද ඔච්ච රාහුල්? හරි හරි, දැන් කියනවා මේ පැය අනිවාර්යයෙන්ම කියලා ඉවර කරන්න එපැයි. අපිට නම් වැස්ස කියලා කියනවා රයිකම පැත්තට. මේ කියන්නේ හොඳ සරත් චන්ද්‍ර වගේ මැසේජ් එක දැන් දැක්කේ. හායි ලස්සන ළමයෝ, සුබ සන්ධ්‍යාවක්. ඊ අපිව දාලා කොහෙද ගියේ කියලා අහලා තියෙනවා. කොහෙවත් ගියේ නැහැනේ, මෙහෙම හිටියේ. මම මෙතෙන්ට ඇවිල්ලත් ගියා. සුපුරුදු පරිදි ආතරෙන් ලැඟතුකමින් අතත් මේ පැත්තෙන් ඔයාව අහගෙන ඉන්නේ කියලා තියෙනවා. හැමදාමත් වගේ අතත් සුපිරි වැඩසටහන කිව්වට තැන්ක් යූ නිෂු. හරිද? ඔයා මොකද්ද මේ කියන්නේ? ටික පෝස්ට් එකක් තියෙනවා, බලමු. ටක් ගාලා කියන්න. හිරු රශ්මීන් දැවේ කර්කශ වෙච්ච මහ පොළොවට වැහි බින්දු වැටි මහ පොළොව සිසිල් වෙනවා වගේ මේ ලෝකේ වේදනාවන් හිත හිර කරන් විඳවන හැම හිතක්ම නිවේවා කියලා උදේ පාන්දර මැලේසියා පොළොවට වැටුණු වැස්සෙම මං හිතින් ප්‍රාර්ථනා කරා කියලා නිෂු කියනවා. මොකද බාහිර ලෝකෙට පේන හිනාවෙන මිනිස්සු හිත අභ්‍යන්තරෙන් කොයිතරම් විඳවනවද කියලා දන්න නිසා. ඒ වගේම මතක තියාගන්න, අහස කොයිතරම් සැහැසිකම් කරත් මහ පොළොව නිහඬව දරා ගන්නවා. ඒක නිසා හුරු වෙන්න මොන වේදනාව දැනුණත් දරා ගන්න. වට දවසක් යනවා වේදනාව විඳපු දවස්, අඬපු දවස් හේදිලාම ගෙහෙලා හිනාවක් විතරක්ම දකින එතෙක් දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා නිෂු ඔන්න මතක් කරලා දුන්නා. අපි හැමෝම වෙනුවෙන් නිෂු මං ඔට තැන්ක් යූ කියනවා. හරිද? ආයේ සමුදටත් ලස්සන පෝස්ට් එකක් මට හොයලා එවන්න ඕනේ. හරිද? නමස්සේ චාමි බහන්, කෙසේ හෝ තුම් කවුද කියලා බැලුව වෙලාවේ සුභාෂිය සහ ප්‍රභාෂි. ටේක් කෙ ටේක් කෙ බස් බස් තමයි අපිට දෙන්න 70-80 දශකයේ ලස්සන හින්දි සින්දුවක් කියලා තියෙනවා. ඔය දිගටම අහගෙන හිටියොත් මම ඔයාට අහන්න දෙනවා. හොඳ අසීපෙන් ඉන්න නිසා මේ වෙලාවේ ඔයාව අහන්නේ. ආයේ කවදාවත් මැසේජ් කරන්න වේද දන්නේ නැහැ, අහනවා විතරයි කියලා තියෙනවා. ඒ මොකෝ, එහෙම කියන්නේ. ආයේ මැසේජ් එකක් එවන්න හොඳ උම්මනට බැලසෝපත් වෙන කියලා මං ආතරෙන් වාට ප්‍රාර්ථනා කරනවා. ගම්පහ රත්න සිටි පතිරාජ මාතලේ කුමාරි මුංහේනේ වසන්ත රදාවඩුනේ ගාමිනීනෝ මාතර කින්ස්ලේ LPTN සමන් කාලකේ තත්පරයක් නැහැ රබිත් එක කියලා තියනවා. තැන්ක් යූ ඔයා ආතරෙන් එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනංගේ. වල් පැලයක් රෝපණය කළා කිසිම දවසක රෝස මලක් නම් නෙලා ගන්න බෑ. රෝස මලක් නෙලා ගන්නම් රෝස පැලයක්ම රෝපණය කළ යුතුයි. ඒ වගේම ඔබ යහපත් ක්‍රියාවක් කළොත්ම පමණයි යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ බව හොඳින් මතක තබා ගන්න කියලා තියෙනවා. කුමාරි ඔයා තමයි මේ පෝස්ට් එක එවලා තියෙන්නේ. නයනී සුභාෂිනී ගාමිණී ධම්මිකාව එකතු කරගන්න. හොමතගයෝ, හොඳින් මතක තබා ගත යුතු දෙයක් නමයි මං ඔයාට කිව්වේ. හරිද? හොඳ දෙයක් කළොත් විතරයි ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. වපුර්ණ තරමට නිතින් අස්වැන්න. හරිද? ඔයා නරකකම් කෝකකම් කරලා අනිත් අය ඔයාට හොඳ කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මං දන්න ඔයා හැම කෙනෙක් නෙවෙයි. එහෙමයි ඒ කිව්වේ. 0:13:13

0: හවස තුනයි වෙනාට 18යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් ප්ලස්සක්. SLT Mobitel Fiber.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
6: ලක්ෂණ මොළේ ඉස්සල්.
7: සම අනුග්‍රහය.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: ලුකයා මාර වෙඩනේ ඌනේ. දොක්කිකිවානේ මඩ මෙමරි ලොස් කියලා.
10: මෙමරි ලොස්? කවුද ඩොක්ට? යාද සුන්නද?
9: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තත්පය වෙඩ කරන්නේ අය මට.
10: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
11: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
12: evening drive with chamit and charu
7: sama anugrahaya
12: marksman samuha vyapare vithin genna api taharina dan navanimawakin ena domas entry wiketi miyantrika sadambara himikaru ekumanna adumama tanna 01176779579
7: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැන් දීමයි ඉවත් වෙන
5: FM 93.5 FM 93.7 ලකන Radio ITN
0: හවස 9:21යි වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාමකින් මිලදී ගත හැකි
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176479579
8: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන ගායන

0: Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කාදී.
1: ඔල් ටයිම් බේට්සි චාමි හන අන්තිම දවස්ටිකන මේ ඉතින් නේද? බිදු අය හතයි බිදු අයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට ලෝප නැතුව එක නිසා මැසජ් එකක් එවන්න කියලා මම මතක් කරේ. අතත් දෙන ලස්සන සිද්ධා කන්න දුව මෙත්‍රාදී මහත්තයා හේමන්ත සිල්වා අම්මා අයියා නිමල් තිරක සිරිනේ දහරද සුදුවක්කා මනෝහර ප්‍රනාන්දු මම් බැලුවේ සැලරේකවත් ළඟයිද කියලා. සුදුවක්කා අනවක්කා ප්‍රභාමන්ගේ ගමනි අයියා එකතු කරගන්න කියලා මැනිකේ දඩම් ගස්ලන්දෙන් තමයි මැසේජ් එක මට එවලා තියෙන්නේ. අපි ලස්සන සිදුවක් අහමු. ඊට පස්සේ කවුද මේ? Good afternoon, Charmy Cat Lamia. Supportive විදිහට අදත් අපි වහගෙන ඉන්නවා කියලා දුලීප සමරසිංහ New Zealand වලින් දලා මට ඔබ මැසේජ් එක අද හේ අංශක 14 ලු උෂ්ණත්වය. අදටක් ෂේප් නේ. කවුද චාමිය ඩුබයි වලින්? චලිත රත්නායක, නිසංසලා රත්නායක, දුවල දෙන ගායත්‍රී රත්නායක, සීලි රත්නායක එකතු කර ගන්න හොඳයි. Thank you message එකට. ඊට පස්සේ යනවා අපි මොරටුවට. මොකද මේ කියන්නේ? අනේ මේක උපන්දිනයක් කියන්නනේ. කියන්නම් ඇයිද කලබල? මොරටුව ඉතිපැත්තේ අපි හැමදාම හන් ඉන්නවා කියලා තේනු. වජිර රංග අසෙල බොස්ස එකතු කර ගන්න. අසෙල බොස්ගේ පොඩි දුවගේ අත උපන්දිනේ. පොඩි දූ එන්න. වාගේ නම කියන්න යන්නේ මෙත්මි අමාශා නේද? මෙත්මි අමාශා ඔයාට අපි පුතේ ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම හෙට එයාගේ අක්කගේ උපන්දිනේ. එයාගේ නම මයුමි අමාශා. හානේ නියමයි. අක්කගේ නංගිගේ උපන්දින ළඟ ළඟ තියෙන්නේ මයුමි. හෙට මම නෑනේ මයුමි. ඒක නිසා ඔයාටත් සුබ උපන්දිනයක් වේවා කියලා මං ආදරෙන් ආශිර්වාද කරනවා. ඔයාගේ අම්මා මහේෂි, තාතා සේල, අයියා වජිරත් එක්ක මම චාමි නන්දා. අපි හැමෝම එකතු වෙලා ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ආශිර්වාද කරන දුවලා දෙන්නටම හොඳට ඉගෙන ගන්න ඕනේ, හොඳ දරුවෝ වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ තියෙන මැසේජ් එක බලමු. බොලත් සිංහලෙන් දහරවගේ මැසේජ් එක කියනවා. මට ප්‍රශ්නයක් දීලා තියෙනවා. හරිද? මම බලන්නම්. එයා දැන් මට ප්‍රශ්න දෙන්න පුරුදු වෙලා. හරි වැඩක් නේ මේක. හයි චාමියා, කියෝ කොහොමද? යාට ලස්සන සිද්ධාක් අහන්න දෙන්න විල් පොතින්න සමුදුනි. හයි, සෑහන දවසකින් වගේ මැසේජ් එකක් මන් දකින්න. අම්මා ශිරානි කියලා තියෙන්නේ මට එක්සෑම් අනේ මේ දවස් ටිකේ කියලා තියෙනවා. හරි හරි, හොඳට එක්සෑම් එක කරන්න. හයි චාමි මැනිකේ, නව ගහ ඇල ඕසිස් එකෙන් ඖෂධ රත්වෙට ඇයි ඊ ආවේ නැත්තේ කියලා තියෙනවා. මං ආවානේ, ආවා. අර ගෝල්ඩන් වොයිස් ඒක වැඩක හිටියේ. හරි චාමියකි, මම මිනුවන් කොට කලබර්ට් එකෙන් සෙවුවන්දි. හයි, එකතු කරගන්න කියලා තියෙනවා සාකරිකා, දෙලිනි, ජයවිල, රිස්නව. අපි ඒ අය එකතු කරගෙන සින්දුවක් ගන්න යන්ද? මොකෝ කියන්නේ? හා කියනවා මට නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ. ඒ නිසා මම සින්දුවක් අහන්න දෙන්නම්. මැසේජස් ගොඩක් තියෙනවා. තක්කල සින්දුවක් අරෙන්නම්.

නම චාමිකා වගේ වුණානම් නෑ මිනිස්සුට එම හීන තියෙන්ඩ ඕන යනේ. හවස තුදයි වෙනාඩි විසි අටයි වෙලාව අපි අනවා කොහෙට දන්නවාද? දන්නවනම් ඉතින් මං කියන්න ඕනේ නෑනේ. දන්නවනේ. දන්නේ නෑ අයනම් කියන්න. ජයල පැතට අර යන්න ඈ නිරෝෂණි සහ ගොනේ මිතුරු මිතුරිය කොමල වේගතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ අපි යනවා ලංකාව ඇතුලේ තියෙන සඳ ලංකා වෙතාරුණි. ඔයාව වේගතු කරගන්න පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි තිබුණේ. මිතුම් ඔහට තියෙන හින්දි නමක් මිතුම්. කොහෙන්ද කියලා නෑනේ ඉතින්. ඔයා මෙහෙම කියනවාද? අනුන්ට මල් ලබා දෙන අතෙහි නිරන්තරයෙන්ම සුවඳ රැඳේ පවති. ඔබ අන්නාට යහපතක් කරන විට එහි පළමු සතුට සහ වරිණාකම හිමි වෙන්නේ ඔබටමයි. කරුණාවන්තකම කියලා කියන්නේ පෙරලා තමන්ටම ලැබෙන ආශිර්වාදයක්. ඒක හරි ලස්සනයිනේ. අනුන්ට මල් ලබා දෙන අත නිරන්තරයෙන්ම ඒ මල්වල සුවඳ තියෙනවනේ. ඒ කතාවට මං සෑහෙන්න එකඟ. මලක් දෙන්න මට මං කියන්නේ. එතකොට ඔයාගේ අතත් සුවඳයිනේ. කොහමද? ඊට පස්සේ තියෙන මැසේජ් එක කාකෙන්ද? අනේ ප්‍රෝග්‍රෑම් එක ආයේ නැද්ද එතකොට කියලා අහලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඕල් ටයිම් බීට්ස් විත් චාමි කියන එකක් නැති වෙනවා. හරිද? ඊට පස්සේ ඊට වඩා හොඳ එකක් එනවා. හැමදේම වෙනස් වෙමින් ගලාගෙන යන ලෝකෙ හැටි එහෙමයි. හරිද? අපි වෙනස් වීම වලට අවනත වෙන්න ඕනේ. ඒ වෙනස් වීම සමහර විට හැම දෙයකටම වඩා හොඳ වෙන්නත් පුළුවන් නේ. අපි අත් සින්දකට එකතු කරගන්න කරුණාකර මාස්පතින් මේ මැසේජ් එක. චමත් මල්ලි ඇතුළු කොල්ලු සෙට් එකම එකතු කරගන්න කියලා කනිෂ්ක තමයි මැසේජ් එක වෙලා තියන්නේ. ඊට පස්සේ ප්‍රධාන කපටාවේ මෙහෙම කල්මනාකාර බන්ධාර එකතු කරගන්න. ඔබලගේ හොඳ නිල් මේ හර්ෂා සුනිල් උපේන්ද්‍ර වැලිවත කොෂිලා ජයතිලක සමන් අරුණ සදමිනි දුලංජිත් සමන්තස් ඔයා තහගෙන දින්නේ. හරි හරි. අනේ මට බෑ දහර ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. මං ඒක දන්නේ නෑනේ. ඔයා පළතුරක් ගැන අහලා තියෙන්නේ. මං කන්ද කැමති නෑ පළතුර. ඒක නිසා මං උත්තරේ දන්නේ නෑ. කවද බැරෙන්න හටි. ඔයා කොහෙද මාත් එක දිනන්නේ? හයි ලකඩ. අපි අත්‍යන්තටින් දිලීප ආසිරි අර්ජුන් වසුන්දරා ශාමිනී අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තියෙනවා. ඊට පස්සේ මේ කවුද? අක්කේ අමතක නොකර යටියන්තරටත් එන්න. මං යටියන්තරට සීපොත් ජනපදයේ ධනෝෂී දිදුලංගන අක්කා චතුනි නේත්‍රා. මට යගේ නම කවදාකවත් අමතක වෙන්නේ නැහැ. චතුන කිව්වොත් මට මතක් වෙනා නේත්‍රා නේද කියලා. නේ නේත්‍රා. අස්තක වගේ මං වගේ නම මතක තියන් ඉන්නේ. හරි සින්දුවක් අහලා මුද. මේ සින්දුවෙන් පස්සේ මං යන්න හිතන් ඉන්නේ WhatsApp එක පැත්තෙන් ඉවත් වෙලා text messages

0: Thunder Radio ITN.
1: තුනයි විනාඩි 35 වෙලාව. දැන් දහර මගෙන් ප්‍රශ්නයක් අහුවනේ. ඊට පස්සේ අමතු උත්තරය දුන්නනේ. දැන් මගේ ප්‍රශ්නේ ආලගෙන් අහනවා. දන්නයි උත්තරේ කියන්න මං කියන්නම් දහර. හරි උත්තරේ දන්න අය අහන් ඉන්න අය අතර ඉන්නවද කියලා. හරිද? මෙහෙම තමයි ප්‍රශ්නේ. ඕන් අහගන්න ඕනේ. ගහේ නම ඇටයට නැහැ. ඇටේ නම මතයට නැහැ. මතේ නම තැඹුවම නැහැ. මොකද්ද මේ? හොඳටම දන්න දෙයක් කියලා තමයි කිව්වේ දහලා. දැන් ඉතින් උත්තරේ කිව්වට පස්සේ හොඳටම දන්න දෙයක් තමයි. බලන්න ඔයාලා දන්නවද කියලා මට වඩා ඔයාලා දක්ෂද කියලා බලමුකෝ. හරිද? මං කිව්වා නේද මං යනවා කියලා ටෙක්ස්ට් මැසේජස් පැත්තට බලමු. චෝමි අක්කා කොහොමද හොඳින් නේද? සතුටින් ඉන්න කියලා. දුමින්ද ඔයා මැසේජ් එකක් එවලා තියෙනවද මුලින්ම? සේරුවවිල පැත්තට ගහමු කැඩිය සමරසිංහ සිඳුවක් අහමු. ඕල් ටයිම් බිට්ස් විත් චෝමි මගේ පෝස්ට් එකත් කියන්න. නිලතල ධනය බලය රූපය වෙනුවෙන් ආඩම්බර වීම මෝඩකමක් කියලා තියෙනවා. ඒක ඇත්ත. ගම්පොලින් වසන්තා කුමාරි තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ස්තුතියි. රිකිල්ල ගස්කර පැත්තට යනවා මං. උපේක්ෂා කෞශල්‍යා සහන් ප්‍රමෝද නුවන් මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. සුබ වේවා ඔබට ප්‍රියේ කියලා කවුද මට මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. වෙහන් ගොඩෙන්නේ දීපා දොචතෝ පුතා මදෝ මහත්තයා සුදත්තත් එකතු කරගන්නවා. කවදාවත් මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න එපා. පපු හොරගෙන කඳුළු වැටෙද්දි හොස්ම හිරවලා එක ගහද්දී ඔයාට ඔයාවම මරාගන්න තරම් වේදනාවක් වෙද්දී ඇබ්බැහිය කොච්චර මාරාන්තිකද කියලා ඔයාට තේරෙයි. මම මදු මල්ලි ගහන්නත් සින්දකට එකතු කරගන්න කියලා තියනවා. ඔයා කියව කතාවට මං එකගයි. මං ඒකනේ අර කියන්නේ කවදාවත් මනුස්සයෙක්ට ඇබ්බැහි වෙන්න එපා කියලා. කොහොලහම පැත්තට යන්න හදන්නේ. ජය කලනි ඔයාගේ මැසේජ් එක. උපාලි චිත්‍රානි මාධව කසුම එකතු කරගන්න කියලා තියෙනවා. මේ මැසේජ් එක කාගෙන්ද කියලායි බලන්නේ. රත්නපුරේ රත්නේ තමරා කුමාරි හායි කොහොමද? චාමියකි මමත් එකතු වෙනවා වරකාපොලේ නිෂා අම්මා හස්බන්ඩ් තරේදු සම්බලිද සඳලිව එකතු කරගන්න. හොඳේ මට පේන විදිහේ නම තමයි තිබුණේ. හම්බේ ගමුවෙන් බොදෙක මාවත් එකතු කරගන්න සින්දුවරි කියලා මැසේජ් එකක් තියෙනවා. පන්හිඳෙන් ලිය උනේ ඔබ ගණයි, තැලිතුටේ බොඳ උනේ ඔබ රුවයි, දසවනේ රැඳ උනේ ඔබේ හදයි, හදවතේ හින උනේ සෙනෙහසයි කියලා චන්දි මහවත පස්සාලේ ලස්සන කවියක් කියලා තියෙනවා. තැන්ක්යූ. චාමි අම්මා තාත්තා ඉදිරිල් ප්‍රණීත මදු රංග එකතු කරගන්න කියලා ඔයා මේ ටෙක්ස් මැසේජස් එවලා තියෙන ඇයි දහරා. හයි අකි මම අලවෙන් තරෝෂි ගණේෂ්වත් එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවකට. හරි හරි දැන් ඉඳන් මඩන්න පටන් අරන් මන්නේ නැහැ කියලා මං ඉන්නවානේ. මොනාදනේ චූ හවස 3 වෙනකොට

0: හවස 9:42.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: Beat, it's a mix winner.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්බී දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: 10ට වෙනසක් 18ක පෙරලියක්
4: Lakanda Radio ITN
5: හවස 3:44යි. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා ලව්ව ගලතරෙන් මහත්යා නන්දන පුතා ගානත් දුවමින් දෝදී දුව ශශිදී ගීතිකා. හරි නේද? සිතා කමෝනේ. චාමි මම අන්න උදර්ණිය ගලින්. මටත් දෙන්න ලස්සන සින්දුවක් කියලා තියෙනවා. ඊයේ ඔයා ඒකේ බලන් හිටියා කියලා තියෙනවා. ඉතින් ආවේ නෑනේ. තාම බැනුම් අහනවා මේ යන්න ළඟට බැනුම් අහනවා. නවරින් සංජීව හයි. ඔයාගේ මැසේජ් එක දැන් දැක්කේ. දැක්ක ගමන් කිව්වා ඔයා තරහ නැති තරහ වෙලා ඉන්න. හැබැයි සඳට මට මැසේජ් එකක් ආයවන්න. හරිද? චාමි සුබ සතියන්තයක් වේවා සතුටින් ඉන්න කියලා. තියෙනවා මැසේජ් එකක්. තැන්ක්යූ. ඔයාලත් එහෙම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ. ඊට පස්සේ ආයි මං යනවා WhatsApp එක පැත්තට. සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් වේවා චාමි නංගිවාට. තැන්ක්යූ. ඇරත් එහෙමම වෙන්න ඕනේ. මමත් ඉන්නවා එයාව හැමදාම අහගෙන අදත් වෙනදා වගේම කියලා සීෂෙල්ස් වලින් ප්‍රදීප් ලංකා හයි කොහොමද අට ලස්සන සින්දුවක් දෙන්නම් මං ගුඩ් ඉවනින් චාමි ඇන්ටි කියලා තියනවා ධෝනි හසදර හයි කොහොමද අම්මා සුරේකා අපච්චි සාගරවත් එකතු කරගන්නම් හයි අකි අපි සිපොත් එකේ කියලා තියෙනවා අම්මවයි තාත්තවයි මාවයි එකතු කරගන්න කියලා තියෙනවා හසිත නිශාන්නේ ඔයගේ නමේ වලත් නැ මම්ම ඉතින් හොයලා කිව්ව නිසා හොඳයි චාමි මිසයා මව හොයනවා කියලා මස්සිනාමට කතා කරලා අවදි කරා ඔයා ඉතින් නිදාගන්නේ බහැරලා ඉන්න ඕන වෙලාවරනේ වාඩි තියෙන වාගෙම කියලා උරලෝසුවක් මං හිතන්නේ නේද ඊයේ දවස ගෙවුණ ගොළු බිහිරි වගේ අදනම් අකුණු සමගින් වහිනවා වගේ කොහොමද ඒක ඔබ හද නැතිව ගෙවෙන අතිවියට අපගේ නොකියනු මැනවි සමු ගන්නා බව මෙලෙසේ නැනා මස්සිනා මං සමු ගන්නෑ සදායි ආචුටියක් කවත් එකතු කරගන්න පොල් ගහවල ඉහළගමින් හරි ඔගොල් එකතු වෙන්න ඕනේ මං කිව්වා චාමි මගේ මැසේජ් එකත් කියන්න පිටිකල බොරුලුහනේ සුසන්ත සම්පත් ඔයා එකතු කරගන්නම් ඔයාගේ හිතේ තියෙන දුක අටවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා වාදික පෝස්ට් එකක් එවලා තිනවා මට කලක කියවා හොඳේ ඒක තමයි මම වාට එහෙම උත්තරයක් දුන්නේ හයි චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ මොකද වෙලා තිබුණේ පොගේ දවස් ටිකේ කසුන් කොරියාවෙන් වැකේෂන් ගිහින් ඉති ආවේ කියලා තිනවා මම ප්‍රශ්නේ අහනවා කියලා දන්න නිසා එයා මට උත්තරෙත් එක්කම ප්‍රශ්නේ හදලා තියෙනවා අන්න එහෙම ඉන්න ඕනේ සහන දවසකට පස්සේ මට මැසේජ් එකක් එවනකොට ඇයි ඔයාලා එහෙම මට මැසේජ් එකක් එවන්න නැතුව හිටියේ කියලා පැහැදිලි කරලා එවන්න. මොකද මං අනිවාර්යෙන් අහනවනේ. සහන මතක ඉතින් මට ඉගෙන ගන්න දේවල් අමතක වුණාද? මේ වගේ කේලම් ඕපදුම හොඳට මතකයි. හවස 3:47 කීයද? 3:47යි.

0: හරියටම හරිනේ.
1: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
2: ලකන්ද රේඩියෝ ITN.
3: කවුරු හරි මිනිස්සෙක් තව මිනිස්සෙක්ට පොරොන්දුවක් වුණොත් ඒක ඉෂ්ට කරන්න ඕනේ කියලා දන්නවනේ නේද? දැන් මම පඬිතයා වගේ කියවන්නේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම ඔයගලා කර Facebook page එකට යන්න, ගිහ ලයික් එකක් දාන්න, comment එකක් දාන්න, මම තුනේ පැද කියනවා කියලා. ඒතර මං කොහොමද ඒක නොකිය යන්නේ නේ? අචින් යව යව ඉන්න මේ මට බයිනේ වට. මං ආව එක නිසා ලක්කඳ Facebook page එක පැත්තට තාම අපි follow කරලා නැත්තම් follow කරන්නනේ. මොකක්ද danni ඔච්චර ඔයගලගේ ගෑස්? යරෙන් මදුෂක් අක්කේ කියලා අහලා තියෙනවා. ඔවෝ මොකෝ මොකෝ මොකෝ. ඔකේ comment එකට thank you. කැලුම් එම් සමරසිංහ ස්තුතියි. දිරා නිරෝෂ් අද දවසම සුබ වේවා කියලා තියෙනවා. අදත් සුබ වේවා දවස. ශෂිනි කුමාරි හයි. සිරි කුමාර thank you. ප්‍රේමසිරි බංගමුවගේ චාම වෙන්න ඕනේ. දර්ශනී කුමාරතුංග සුබ දවසක් වේවා. පුෂ්ප කුමාර එස් ලියනගේ thank you. හය මානික කොහොමද ඉතින් කියලා කුසුම් අහලා තියෙනවා. මං හොදින් පේනවනේ කටේ සද්දනේ. මල්ලිකා කුමාරි ඔයවත් එකතු කරගන්න. මහින්ද කුමාර වසින්දුවක් කියලා තියෙනවා නේ. ඕඩනුයි දැක්කේ. දහලා thank you. අචිනි පැතුමිකාද නම් ඔයා කියලා අසල නමක් කාට තියෙනවා. එසල් ෆනාන්ඩ ඔයා එකතු කරගන්න. අසංග ෆනාන්ඩ සුබ දවසක් වේවා. ශාන් බ්‍රන්දන් හයි කොහොමද? අටත් ස්තුතියි කමෙන්ටයක් දැම්මට. නිසංසලා කුමුතුනි සුබ දවසක් වේවා. චූල කුමාර thank you. ශානුක ගිහන් පතන මට සිය සියක් දීලා තියෙනවා thank you. ඊට පස්සේ කාගේ නමද මට අමතකුනේ කියලා බලන්න තක් ගාලම. ජීවන් සුරංගත නායක RJG හරිද නම කිව්වා දන්නේ. සරණිමල් මැක්ස් ඔයාව එකතු කරගන්නවා. චාමරලියනගේ තනූත් එකම මං ඔයාව ආතරෙන් මතක් කරනවා. ඩෙලංක තුෂාර පින්නපොලගේ නිපුණා කලංක අචනි ඊට පස්සේ කැලුමෙම් සමරසිංහ නතිෂානි හැටියාරච්චි අසංක ධර්මරත්න දලීප් සමරසිංහ අංජන චාතිලක සුරේඛා රේණු මහේෂ් රණවීර මහින්ද කුමාර නදීෂා උදයන්ගනී මේනක සඳරුවන් රූපසෙන ගුණතිලක රජන් රූපසිංහ මලකනම මං ආතරෙන් මතක් කරනවා. ඒ අතරේ කවුරු හරි මට මැසේජ් එකක් මිස් වුණාද කියලා ටක් ගාලා බලාගෙන යන්නම්. චාම්යකි මහත් ඉන්නවා යන්න කලින් මාව එකතු කරගන්න කියලා ගාත්මේ මට මැසේජ් එකක් කියලා තියෙනවා. සුබ දවසක් මාවත් එකතු කරගන්න කෑගල මේ දිනයක මේ උපනන්ද ඔයාගේ මැසේජ් එක. එහෙමනම් ඉතින් යන්න වෙලාව ඇවිල්ලා නේද තියෙන්නේ. යන්නද යන්නද? දැන් මේ මැසේජස් ගොඩේ අහලා තිබුණා චාමියෝ ඊට පස්සේ නැද්ද කියලා. මම පොස්ට් එක කිව්වා මට මෙහායි එපා මේ ප්‍රෝග්‍රෑම් එක කියලා. එතකොට බොස් කිව්වා නෑ චාමි. ඔයා තව මේ පැය තුන ඉන්න ඕනේ. එහෙම කියලා. එතකොට ගෝල්ඩන් වොයිස් එකත් එක්ක මමත් එනවා. බය වෙන්න එපා. හිත නරක කර ගන්න එපා. කනකට වෙන්න එපා. මම ටිකටම ඉන්නවනේ. ඔගොල්ලෝ හිතන්නේ ඔගොල්ලෝ ලේසියෙන් බැරෙයි කියලා. ගෙහින් එන්න දැනක්. අපි දවස් දෙකකට පස්සේ මුණ ගැහෙන. පරිස්සමින් සතුටින් ඉන්න. මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

0: රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සරු හතරයි.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අද සිට රජයේ සහතික මිලට වීමෙලතී කන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා. එනෝරෙලිය වාණිජ මණ්ඩලයේ ලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්
5: පහුගිය අවුරුදු 76ක කාලය තුළ හොඳ හෝ නරක අපේ රට ඉතාමත් අවිධිමත් පරිපාලනය තුළ ආර්ථික වශයෙන් අතිමහත් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. වර්තමාන රජය ලොකු උත්සාහයක් කරනවා මේ තුළින් ගොඩ එම සඳහා, ගොඩ ගැනීම සඳහා අපේ රට. අපි සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා. අද රටේ ගොවියන් මුණ පාදලා තියෙන මේ විශාල ගැටලුවට අපි කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියලා. අපේ විසඳුම මෙච්චර කල් නොදක හිටියා නෙවෙයි. රජය විවිධ යෝජනා කරත් අපේ අවස්ථාව ඒ විදිහටම අපි පිළිගත්තෙත් නැහැ. පස්සේ ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්නලා අපිට මේ පිළිබඳව අපෙන් කරුණු විමසපුවාම අපිට තියෙන එහා සම්බන්ධව ගැටලු අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් අපි රජයේ සහතික මිලට වී මිලදී ගන්න තීන්දුව කරා. ජනාධිපතිතුමත් සමග අපි එකඟ වුණා. තෙත වී මිලදී ගන්නත් වියලි වී මිලදී ගන්නත් ඒ ගණනයන් පිළිබඳ අපි එකන්තාවකට ඇවිල්ලා තමයි අද මන් නුවරලියට ආවේ. හැබැයි අපේ ගොවි මහතුනුත් අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක වියලි වී ගේන්නෙම නැහැ. සියලුම අමු වීම තමයි ගේන්නේ. නමුත් රටේ ප්‍රසිද්ධ අඩු ගන්නට වී ගන්නවා කියලා අපි අවසානයේ ජනාධිපතිතුමාට අපිටත් එකතාවයකට එන්න උනා. මීට පස්සේ වී නිෂ්පාදනයේදී වී පිරිසුදුව වේලලා ගේන වී වලට රජයේ සහතික මිල දීලා අපි ලබා ගන්න පුරුදු වුණා. අපිට තිබ්බ ප්‍රශ්න ගැටලුත් විසඳුවා.
0: මේ අතර තඹුත්තේගම නල්ලච්චිය වෙල්යායේ කුඹුරකින් අක්කර 1කට වීබුසල් 180 කස්වන්නක් ලබා ගැනීමට හැකිව තිබෙනවා. යාය වැඩසටහන සමගාමීව මෙම කන්නේ වීවගාවේ පසු අස්වනු සමීක්ෂණයක් සිදු කෙරුණා. නල්ලච්චිය යායේ තෝරාගත් ස්ථානයකින් පසු අස්වනු නෙලීම සිදු කර තිබෙනවා. ඒ අනුව තහවුරුණේ අක්කර 1කට වීබුසල් 80 කස්වන්නක් ලබා ගත හැකි බවයි. කොළොම්බියාවට බලපෑ භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 281 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රිච්ටර් පරිමාණය 1.4ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පණයෙන් කොළොම්බියාවට පසුගියදා බලපෑම් එල්ල වුණා. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් තුල සිරවිසෙන පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒව අවසන් අදියරට පැමිණ ඇති බවයි සාහන කණ්ඩායම් පවසන්නේ. භූකම්පණයෙන් 3500කට අධික පිරිසක් තුවාල ලැබුවා. 500කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බව කොළොම්බියා බලධාරීන් සඳහන් කළා. විනාශ වූ රෝහල් සහ පාසල් නැවත ගොඩනැගීම සඳහා හදිසි අරමුදල පිහිටුවීමට කොළොම්බියා ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය ලකන

0: සුර සන්ධ්‍යාව කවස 4යි විනාඩි 4යි වෙලාව ඊවනිං ඩ්‍රයිව් එක අද සිකුරාදා දවසේ අපි මුණගැහෙන වෙලාව.
1: හරි, සතියන්තයක් එනවා.
0: සතියන්තයක් එනවා එනවා එනවා කියලා අපිට පෙනී පෙනී යනවා.
1: හරි.
0: ඉතින් ඊවනිං ඩ්‍රයිව් එක පුරුදු විදියටම අපි හදත් ඔන්න හැන්දෑවේ මේ විදියට එකතු වෙන්නේ. කැමැතිම ලස්සනම සින්දු ගොඩක් අරගෙන තමයි අපි ඇවිල්ලා ඉන්නේ අපි දෙන්න නේද?
1: ඔව්, අපිට පුළුවන් මැසේජ් එකක් දාන්න අදත් ඔයාට. හවස 6:00 වෙනකන් අපි ඉන්නෝ මේ පැත්තේ. 0703 93 5 93 7 0703 93 5 93 7 ගේ WhatsApp message එක මේ පැත්තට ආර එවන්න පුළුවන් අදත්.
0: සිකුරාදා කිව්වම ඉතින් කොච්චර plan තියනවද නේ? හෙට අර වැඩේට යන්න ඕන, මේ වැඩේට යන්න ඕන. අද හවස මෙහෙම කරන්න ඕන.
1: ජොබ් එකට යනවා. හොඳයි කියලා හිතනවා. ඒ තරමට වැඩ.
0: ඒ තරමට වැඩ. සමහර වෙලාවට අපිට හිතෙනවා දැන් නිවාඩු දවසක gedara හිටියත්
1: හරි
0: කිසි නිදහසක් නැහැ වගේ ඔළුවට.
1: වැඩ වැඩි වගේ.
0: කියන්නේ gedara හිටියත් නිකන් නිදහසේ හිටියත් gedara එකනේ මාදි මාදි වගේ නිකන් එහෙමත් නෙවෙයි
1: මොන හරි කරන්න ඕනේ වගේ.
0: අපිට පොඩ්ඩක් එළියට යන්න, කියන්නේ එළියට කොහරි වෙන ට්‍රිප් එකක් යන්න.
1: හරි, වැඩක් කරන්න.
0: නිදහසේ ඉන්න පුළුවන් වෙන තැනකට යන්න, කතා කරන්න, පොඩ්ඩක් යාළුවෙක් එක්ක සෙට් වෙන්න. ඒ වගේ දෙයක් තියනවා නම් තමයි අපිට මේ
1: නිවාඩුවක් කියලා දැනෙන්නේ.
0: නිවාඩුවක් කියලා දැනෙන්නේ. නැත්තම් මොකද? නැත්තම් gedara නිවාඩු දවසේ gedara හිටියත්
1: හරි
0: 1000ක් දේවල් ඔළුවේ. ළමයි ඉස්කෝලේ පන්ති එක්ක යන්න ඕන.
1: හරි.
0: gedaraට ඕන කරන බට්ටි ගේන්න ඕන.
1: ගෙවල් වල වැඩ කරන්න ඕනේ.
0: ගෙවල් අස් කරන්න ඕන, ගෙවල් වල වැඩ පිටාවෙත් සුද්ධ කරන්න ඕන. ඩෙංගු වෙන්න පුළුවන්. ඒ වයින් පරිස්සම් වෙන්න ඕන.
1: හරි.
0: එතකොට වාහනේ හොද ගන්න ඕන. ඒ වගේ ගොඩක් එක එක දේවල් තියෙනවා. ඒ දේවල් ඔක්කොම අර ඔළුවේ කැරකෙනවනේ.
1: හා.
0: එතකොට gedara හිටියත් කිසි නිදහසක් නෑ.
1: නිදහසක්
0: නෑ. හැබැයි පොඩක් එළියට පහළට ගිහිල්ලා කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා එහෙම නැත්නම් වෙන කොහේ හරි තැනකට ගිහිල්ලා අපිට කැම ටිකක් කාලා දවස ගත කරන්න පුළුවන් නම්
1: නිදහසේ මං හිටියා.
0: අන්න නිදහසේ හිටියා.
1: ඕකේ.
0: කියලා අපිට කියන්න පුළුවන්.
1: හා හා.
0: ඉතින් කොහෙද අනේ ඕක කරන්න වෙලාවක් කියලා
1: අන්තිමට
0: ඔක්කොම දේවල් ටික අපි ගුලි කරලා ඩස්බින් එකට දාන්න.
1: හරි. කරන්න වෙන්නේ
0: නැහැ ඒවා. ඔය කරන්න වෙන්නේ නැහැ.
1: ප්ලෑන්ස් විතරයි අර යාළුවෝ එහෙම ට්‍රිප් ප්ලෑන් කරනවා වගේ.
0: ඔව් අපි දැනුත් ඔය දැන් ඒ කතා කරේ.
1: හහ.
0: අන්තිමට අපි කරන දේ. يعني ඔච්චර දේවල් අපි කිව්වත්
1: හහ.
0: අන්තිමට කියන්නේ අන්තිම වාක්‍ය තමයි. අනේ ඔය කරන්නේ කොහෙදනේ වෙලාවක් තියෙන්නේ?
1: ඒකනේ.
0: අපිට ඔය කරන්න වෙලාවක් නැහැ.
1: අපිට ඊට වඩා වැඩ තියෙනවා.
0: අපිට වැඩ තියෙනවා.
1: ඒකවල වැඩ කොච්චරක් තියෙනවද?
0: මේවායි කවද කරන්නද? ආයි සවුන්ද ඉඳලා වැට යන ගත්තා පස්සේ.
1: ඒකනේ. මේ දවස් දෙක විතරයි ඕවට තීන කරන්නේ.
0: අපිට කවුරුත් කරලා දෙනවද මේවා?
1: නෑනේ අපිම කරගන්න එපා.
0: ඔය කයි වාරු ගැහුවට. එහෙම කියලා අපි හිත හදාගෙන
1: ඕකේ.
0: අර දේවල් ටික ඔක්කොම ඩස්බින් එකට දාලා ආයිමත් පුරුදු රෝඩ් එකේ
1: යනවා.
0: අපි යනවා. ඒක තමයි අපේ ජීවිත කතාව.
1: ජීවන චක්‍රය.
0: 4:13 වෙලාව. ඒ මොන වුණත් පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්න. සින්දුවක් අහන්න. පොඩක් පොඩි chat එකක් දාන්න කවුරු හරි ඉන්නවනම් කතා කරලා.
1: හරි.
0: හැම දෙයක් ගැනම පොඩි සුබවාදී කෝණයකින් බලලා සතුටින් ඉන්න බලන්න. එච්චරයි වෙන්න ඕන.
1: ඔන්න ඔහේ වෙන දෙයක් වෙයිනේ.
0: වෙන්න දෙයක් වෙන්න කියලා ඉන්න තමයි තියෙන්නේ. 4:13 කියලා මං කිව්වා. අපේ ෆෝන් නම්බර් එක ආයෙත් මතක් කරමු කට්ටියට.
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයගේ WhatsApp message එක මේ පැත්තට එවන්න කට්ටියක් එකතු කරගෙන.
0: කරවල හොද්දක් හදාගෙන අද රැට.
1: බට්ටිකක් කමු.
0: Evening drive on the Friday.

0: Thunder Radio IT.
1: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

ලංකදීප.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: මග සලකුණුට
1: ලකන්ඩ රේඩියෝ ITN
2: හවස 4යි විනාඩි 22යි වෙලාව.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: හතරයි විනාඩි 24යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අපි කහගෙන ඉන්න වෙලාව. දැන් අර මේ අපි පහුගිය දවස්වලත් කිව්වා මේ සෝලා වලින් දැන් ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ විතරක් නෙවෙයි ලංකාවෙත් වැඩ ගන්නවා. ලෝකෙ ගත්තට පස්සේ දැන් තියෙනවා සෝලා වලින් හරි හරි අපූරු නිර්මාණයන් කරලා. කියන්නේ මහා මාර්ගවල විශේෂයෙන්ම පදික මාර්ගය එතකොට වාහන යන මාර්ගය වෙන් කරලා සමහර තැන්වල ඒ පදිකයන්ට නිදහසේ හෙවණින් ගමන් කරන්න පුළුවන් විදියට සෝලා පැනල් වලින් තමයි බහලේ හදලා
1: තියෙන්නේ.
0: එහෙම තැන් අපිට හම් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ඊයේ පෙරේදා ආයි කිව්වා මේ පාර දෙපැත්තට දෙපැත්ත බෙදලා තියෙනවා. අර අපේ තියෙන්නේ මල්ගස් හිටවල.
1: හරි.
0: පාර වැද්දේ.
1: ඔව්.
0: අන්නේ වන් තීරුවේ පාපැදි වලට ගමන් කරන්න පුළුවන් තීරුවක් හදලා ඒකේ වහලයක් සකස් කරලා වැස්සෙන් අවුෙන් තෙමින් නැතුව අවුවට කර වෙන්නේ නැතුව යන්න පුළුවන් විදියට හදලා තියෙනවා. උඩින් එනර්ජි එක ගන්නවා. ඉතින් සූර්ය ශක්තියෙන් විදුලි උත්පාදනය කරන මේ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ලෝකයේ විදියට දිනු වෙමින් ඉස්සරහට යනකොට අපේ රටත් මේ වැඩේ අතාරින්නේ නැහැ. දැන් අපි දකිනවා ගොඩක් ස්ථානවල ගොඩක් ලොකු ෆැක්ටරිස් වල එතකොට ලොකු ලොකු ආයතනවල වහලෙ මත දැන් සූර්ය පැනල ගොඩක් තියෙනවා.
1: සෝලා තියෙනවා.
0: සෝලා පැනල තියෙනවා. ඉතින් මේවෙන් වැඩ ගන්නවා. ඉතින් අපි කියන්නේ මේවා මේ හරියට හරි තැනකින් කරගන්න.
1: ඔව්.
0: අවුරුද්දක් දෙකක් පාවිච්චි කරන්න නෙවෙයි.
1: මේක
0: අපි කාලයක් පාවිච්චි කරන විදිහට සකස් කරගන්න ඕන, සවි කරගන්න ඕන. අවුරුද්දෙන් දෙකෙන් මේ වැඩේ අනේ දැන් ඇති කියලා එකක් නැහැනේ. එන්නේ නැ ලෝකෙ දිනුවෙද්දී අපි ඉස්සරහට යනකොට අපි මේක අවුරුදු ගණනාවකට වැඩ ගන්න පුළුවන් විදිහට මේ සෝලා පද්ධතියක් සවි කරගන්න ඕන.
1: හරි තැනකින් ගත්තොත් එහෙම එතකොට අපරාධ වෙන්නේ නැද්ද?
0: අපරාධ වෙන්නේ නැති වෙන වැඩේ කරගන්න ඕන. එහෙමනම් හොඳම තෝරා ගැනීම තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ.
1: ඔව්. ඉතින් අපි කියලා තියෙන ඔෆිස් එකට වෙන්න පුළුවන්, වැඩ කරන තැනට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔය කර්මාන්ත ශාලාවට මේ ඕනම තැනකට ඔන අරවිරිමැස්මෙන් තොරව විදුලිය පාවිච්චි කරන්න වගේ මේ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඕන වාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න. ඊට පස්සේ අපි ගොවි මහතන්ගේ පැත්තට එනකොට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන අපි කියලා තියෙනවා. සම්පූර්ණ සූර්ය ශක්තියෙන් විතරක්ම වැඩ කරන ඔන ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගත්තොත් එහෙම අපේ ගොවි මහතන්ට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න. එතකොට පිරිවැය අඩු කරගන්න මේ දෙකම කරගන්න. දැන් ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න සුවිශේෂ මිලාඩු කිරීම එක්ක මේ හැමදේම ඔයාට මිලදී ගන්න ඔන යන්න තියෙන හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. 0711711 කියන ෆෝන් නම්බරකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අපිට ගෙවල් වලින් එන චෝදනාවක් තමයි
1: මොකද්ද?
0: අම්මලා තාත්තලා කියන එකක් තමයි සමහර වෙලාවට, එහෙම නැත්නම් වයිෆ් කියන එකක් තමයි.
1: ඕකේ.
0: ඔය කියනවා විතරයිනේ, මොකක්වත් මේ ව්‍යාපාරයක් බිස්නස් එකක් පටන් ගන්නෑ. හැමදාම කියනෝ විතරයි.
1: කටින් බතල.
0: ඔව්. හැමදාම කියන විතරයි. කවදද අපි මෙහෙම දෙයක් කරලා කවද දිනු වෙන්නේ?
1: ඔව්. ගොඩ යන්නේ.
0: අර බලන්නකො කාන්තිලයි ගෙදර. ඈ. ඒක.
1: අරයලගේ ගෙදර.
0: අරයලගේ ගෙදර.
1: හා එයා පැත්තේ ගෙදර.
0: අර ලොකු අයියා.
1: ඕකේ.
0: ලොකු අයියා බලන්නකො
1: දිනු වෙලා. කොහොමද හිටියේ?
0: කොහොමද හිටියේ? මේ මනුස්සයට උමනාව දිනන උනන්දුව දිනන. දැන් බලන්න ඉන්න හැටි.
1: අනුන්ගේ එවමනේ හොයන්නේ.
0: ආ එහෙම කියලා කියනවා. මේක කනවා
1: කිසි උමනාවක්
0: නැහැ. අඩුගානේ කන බත්තිකට මේ ණය ගෙවන්න.
1: චමිත් එක හොඳට ආලා තිනවද?
0: කන බත්තිකට ණය ගෙවන්න මොනවත් පටන් ගන්න මොනවත් කරන්න.
1: උදේ ඉඳන් රෑ වෙනකම් ෆෝන් එකේ.
0: ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා.
1: හරි.
0: රෑට නිදාගත්තාම හැරෙන්න පාන්දර 8ට විතර.
1: ඕකේ.
0: පාන්දර උදේ. ඔයගේ චෝදනා ගොඩක් අහන්න වෙනවා සාමාන්‍ය.
1: හරි.
0: නිකන් ඉන්නව නම්.
1: හා හා.
0: කියන්නේ වැඩක් කරන්න පුළුවන් වයසේ කරදඬු මහත් වෙච්ච කෙනෙක් නම්
1: ඔය වචන ටික ආදර්ශ පාට වගේ
0: අහන්න
1: වෙනවා.
0: ඒක නිසා මේ දැන් හරි මොන හරි දේවල් පටන් ගන්න. වඩ ඩෝමා මැෂින්ස් තියෙනවා මේ වැඩ පටන් ගන්න. ඕනගෙන සපෝට් එක ගන්න. අඹරුම් කර්මාන්තයට, පොල් තෙල් ඉදින කර්මාන්තයට සහ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරවලට මේ වගේ නොඑක් ව්‍යාපාර ආරම්භ කරන්න වාට දැන් ඕනගෙන සපෝට් එක මැෂින් වලින් ගන්න. ඕන දැන් ඩෝමා හඳුන්වා දීලා තියෙනවා. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සමාගම හඳුන්වා දෙනවා.
1: හයිසේ 79 579 කෝල් එකක් දීලා මාක්ස් පෙන් හෝල්ඩින් සම්බන්ධ කරගන්නවා. ඇයි වහිනා වෙන්නේ? ඔ කියන්න මං වාට අවසර දෙනව කියන්න.
0: මට මතක්ුණා එකක්.
1: හරි, මට තේරෙනවා මොනා හරි කියන්න බලාගෙන ඉන්නෝ. මෙතනට ලා තනියම ඉනා වෙනවා.
0: අයන්න අඹ බයන්න.
1: ඕකේ.
0: අයන්න අඹ බයන්න අඹ.
1: ඔව්, අඹනේ.
0: ඒ වගේ තව වචන දෙකක් කියන්න බලන්න සාර. අයන්න අඹ බයන්න අඹ.
1: හා. වැ කියන්නේ මම.
0: පඩික්කම කියන එකට කියන්න බලන්න. පයන පයන්න ඩික්ක කයන්න මයන්න.
1: පඩික්කම.
0: පඩික්කම.
1: පයන්න ඩික්ක කයන්න මයන්න.
0: පයන්න ඩික්ක කයන්න මයන්න.
1: කොහෙන් වංගගෙන එනවද මන් දන්නේ. යාම තනියෙන්
0: ඉනවා.
1: තව එකක් කිව්වා.
0: තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා මේ.
1: මොකද්ද?
0: ඇයන්න ඇන්ජි මයන්න මයන්න.
1: කියන්න බලන්න මොකද්ද කියලා.
0: ඇයන්න ඇන්ජි මයන්න. ඇන්ජිම.
1: ඇන්ජිම හොඳට වැඩද?
0: අයන්න අඹ බයන්න අඹ.
1: හරි.
0: ඇයන්න ඇන්ජි මයන්න.
1: ඇන්ජි මයන්න නෑ.
0: එන.
1: ඇයන්න.
0: ඇන්ජි මයන්න. ඇන්ජිම. අවසහතරයි විනාඩි 30 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: Lakhanda Radio ITN. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන. Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන. Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
4: 4:34 වෙලාව.

0: තබන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත්.

0: මම නම් දැන් මාරම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න. අදම අමතන්න. 011767979579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
4: අයදුම් කරුවන් 35000ක් අතුරින් ඌරේ නුර

0: Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි
1: හවස 4 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: හතරයි විනාඩි 44 වෙලාව කවුද ඉන්නේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අය මේ වෙලාවේදී
1: සුසන්ත සම්පත් ඉන්න බොරළු හේලින්දා මැසේජ් එක දාලා තියෙනවා අනුර වගේම ඊට පස්සේ එකතු කරගන්නවා අපි උපුල් ඊට පස්සේ වරුණා දිස්නා ලක්ෂ්මී චම්පා මදුසංක දනුෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා ජයි මම තමයි කොටා පැදිදා මැසේජ් එක දාලා තියෙන ප්‍රදීපාවත් එකතු කරගන්න ඔසීෂල්ස් ඉඳන් වෙනද වගේම සරචන්ද ඩයසිනෝ රයිගමේ ඉඳලා එස්එල් ප්‍රනාන්දු බරදල් පොලේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා
0: අපේ ඉන්දික මේ වෙලාවේ ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මැලේසියා වල ඉඳලා මැසේජ් කරනවා හැමදාම ලක්කට ආදරය කරන එදා ඉඳලම අපිත් එක්ක බොහොම ලෙංගතුව ඉන්න කෙනෙක් තමයි ඉන්දික කියන්නේ තින්න ඉන්දික ගොඩක් ආදරේ මතක් කරනවා මැලේසියා වල ඉඳලා මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තින ඔයගම රන්දිබ මැසේජ් කරනවා සිදුවකට එකතු කරගන්න අපිත් ඔයාව අහගෙන ඉන්නේ වසන්තියාගේ වයිෆ් ඇතුළු කට්ටියම පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේදී ඉන්නේ වාක්‍යයේ වැල්ලවයි ඊට පස්සේ සචින් එවගේම චතුර හිමාල්ය වගේම ප්‍රදීප් ප්‍රභා ඇතුළු යාළුවෝ කට්ටියම එකතු කරගන්න සිදුවක් අහන්න මේ වෙලාවේදී චලනි තමයි මැසේජ් එක කියවන්නේ ගම්පහේ ඉඳලා වගේම නිශාන්ත මැසේජ් කරන සිදුවකට එකතු කරගන්න පිළියන්දල ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා දිනුෂිකාය වගේම රවීන් චමෝද ඇතුළු මගේ යාළුවෝ සෙට් එකම ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන සිදුවක් අහන්න එකතු වෙනවා කියලා
1: ඕකේ
0: රයිට් අපි මතක් කරන්න ඕන ෆැඩ්න ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන අපි කියනවා මේ සන්ධිවේදනා නම් ඕන්නේ
1: හරි මොන වේදනාවනේ තිබ්බත්
0: එහෙම තමයි කියන්නේ මොකක් හරි ලොකු අමාරුවක් අපිට තියෙනකොට කියන්නේ ලොකු වේදනාවක් අපේ ඇඟේ පතේ තියෙනකොට අපි කියන්නේ අපිට තියෙන එකනේ
1: ඔව්
0: අපි කියන්නේ අපිට වෙන ඕන එකක් කිවස ගන්න පුළුවන්
1: මේ හැම හැරි දෙනක
0: මේක නැතුව කියලා ඊට වැඩිය ලොකු එකක් තියෙනවට අපි කියනවා
1: ඒක තිබ්බ නැත්තත් කමන් වෙන එකක් තිබ්බරක්
0: කියලා ඒක තමයි ස්වභාවය හැබැයි සන්ධිවේදනාවන් කියන්නේ හරියට පීඩාව විඳින
1: ඔව් ඇත්ත
0: තත්වයක් උක සාමාන්‍යයෙන් ඉස්සරනම් සන්ධි වේදනාවන් කියන එක හැදෙන්නේ ටිකක් වයසට යනකොට අවුරුදු 40 පැනලා එහෙම යනකොට
1: හරි
0: තමයි හැදෙන්නේ අපිට ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් තව සෑහෙන කාලයක් බලාගෙන ඉන්න පුළුවන් සන්ධි වේදනාවක් කියන එකක් නැහැ කියලා ඒ කාලේ විදියට හැබැයි දැන් බෑ එහෙම
1: බෑ
0: දැන් අපිටත් එනවා කියන්නේ අවුරුදු 20-30 අතරත්
1: 20-30 හරි හරි නේ ඔව් අපිටත් ඉති
0: ඒ කියන්නේ අවුරුදු 18 පටන් ගත්තාම ඕනම කෙනෙක්ට සංවේදනාවක් නැති වෙන්න පුළුවන්
1: එතකොට
0: අපි අයිති
1: ඔව් ඒකනේ
0: 20-30 අතරේ අය කියන්නේ
1: ඔයාව 18ට අඩු වෙන්නේ අයිති ඒත්
0: ඔයා කියන්නේ අපේ මේ මේ මේ ෂෝ එක গোল্ডেন වොයිස් එක
1: හරි
0: ඒකට මට ඇප්ලයි කරන්න බෑ කිව්වනේ
1: ඇයි ඒ වයස මදි
0: මදි කිව්වා
1: පොඩි ළමයින්නේ තාම ඒ අපි මෙයා වෙලෝලද
0: ඒක ගත්තේ අපි අවුරුදු 18ත් අවුරුදු 50ත් අතර
1: සීමාවනේ
0: මං ගිහලා ඇප්ලයි කරන්න ආවම මට බර්ත් සර්ටිෆිකේට් එක ගේන්න කිව්වා
1: පෙනුමෙන්ම පේනවා
0: ඊට පස්සේ අයිඩෙන්ටි එක ගේන්න කියලා කිව්වා
1: හරි
0: අහ මං අයිඩෙන්ටි නෑ තැපැල් හඳුනුම්පත තිබ්බේ
1: තාම ඐඩෙන්ටියවත් නෑ මෙහෙම හිටියට මේ චමිත්ටවල විශ්වාස කරන්න
0: ඊළඟට සැපලඳුනු පත ගැනත් පෙන්වුව හැටිය අපි තුසිතයි කිව්වා බෑ ගන්න බෑ ඔයා ගන්න බෑ කියලා
1: කරුණාකරලා යන්න
0: යන්න කියලා කිව්වා මොකද ඒකේ gift එක ගැන හිතලා තමයි මම වැතනම වැළුවේ ඉතින් කරන් දෙන්න
1: ඒක ලයිසන් එකවත් ගන්න තාම වයස නෑනේ
0: පස්සේ එන්න කියලා කිව්වා ඊළඟ සීසන් එකේ ඔයා ගන්නම් කියලා කිව්වා
1: ඕකේ
0: ඉතින් මට ඒ වගේ බලාපොරොත්තු සුණුනා මම මේක නෙවෙයි කියන්න ගියේ අවුරුදු 18න් පටන් ගත්තාම ඕනම කෙනෙක්ට සංවේදනාවක් නැති වෙන්න පුළුවන් හරිද ඒ නිසා ඇක්ටිව් ප්ලස් ඔතෂේ ඇක්ටිව් ප්ලස් එක අරගෙන තියාගත් උදින් ඕනම කෙනෙක්ට මේක හරි වැදගත් අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ අපිට සංවේදනාවක් එනවද කියන එක සංවේදනාවක් තිබුණත් නැතත් මේක තියෙන එක හරි වටිනවා මොකද ඕනම වෙලාවක මේක පාවිච්චි කරන්න පුළුවන් නිසා ඔෆිස් එකකද ඕන යන එන තැනක මේක පාවිච්චි කරා කියලා කවුරුවත් ආපෝ බාම්ගාගෙන තෙල් ගාගෙන ඇවිල්ලා ඊයා කියන්නේ නැහැ
1: ඔය දිහා අමුතු විදිහට බලන්නේ නැහැ
0: නෑ අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේක අරගෙන පාවිච්චි කරන්න කියලා.
1: ඉතින් දීර්ඝකාලීන සංවේදනා වලින් පෙළෙන කෙනෙක් නම් ඔයා මේ අපි වහගෙන හොනාට පොලංකම තියනවා. දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න ෆර්න ඔතචිල් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න ෆර්න ඔතචිල් ඇක්ටිව් ප්ලස් කියලා කිව්වහම සීරසියස් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කළා තියෙන්නේ. වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කළා තියෙන නිසා ඔයාට පොලංකමක් තියෙනවා. බයක් නැතුව සැකයක් නැතුව පාවිච්චි කරන්න වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ළඟම තියෙන ෆාමසි එකෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, ආටමිලදී ගන්න පුළුවන්. කමතිනෝ රුපියල් 1920කට ෆැඩ්නා ඔතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක
0: රෑ 10 වෙනකොට පුදුම වෙන්න කැමතිද?
1: එහෙම
0: නැත්නම් හෙට පාන්දර වෙනකොට පුදුම වෙන්න කැමතිද?
1: කැමති.
0: ඔයා අනේ මේ මමද කියලා අයියෝ මටද මේ වාසනාව කියලා.
1: ඕකේ.
0: ගෙදර කට්ටියට කෑ ගහලා කියනවා කැමතිද?
1: කැමති නේන.
0: අන්න එහෙම කැමති නම් ඔයා අද හවස ගෙදර යනකොට
1: හඳ
0: හන ලොතරැයියක් අරගෙන යන්න.
1: හා.
0: ඔයා අද රෑම සර්ප්‍රයිස්.
1: හරි.
0: හෙට උදේ පුදුම වෙලා කෑගහලා ගෙදර කට්ටියත් ඇහැරවලා අනේ මම වෙන ලක්ෂමතියෙක් වෙලා කියලා කෑගහලා කියන්න පුළුවන්.
1: ඕකේ.
0: හඳහන ලොතරැයියක් ඔය අද ගෙදර යනකොට අරන් ගියෝති.
1: රණවීර සමාජ සේවා ඒතිකම ක්‍රීඩා ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් ඔන්න ඔයත් ජයග්‍රහකෙකු වෙලා රටේ සංවර්ධනයට උර දෙන්නෙක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වටිනා අවස්ථාව උදා කරගන්න ඔයාට කරන්න තියෙන්නේ ඔය අනේන ගමන් ඔයාට පුළුවන් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ඔන්න ගිහිල්ලා මට හඳහන ලොතරැයියක් දෙන්නයි කියලා ඉල්ලලම ඔයාට හඳහන ලොතරැයිය මිලදී ගන්න.
0: අවස 4:49 වෙලාව හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: Radio ITN.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
0: ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය
3: තිමිර උඩල මත නිර්මාණයක්
4: තා වතුර එක
5: මොකද මේ රවන්නේ හොඳ ලස්සන ගෑල්ලා මේ
4: මොකක් ගෑල්ලමි මම
5: ඔය ලස්සන අයවට කවුරුත් කියලා නෑ
4: ඒ කාලේ යාඩ් එකේ ටැප් එකක් තියෙනවා ඒකෙනුත් අතර බොන්න පුළුවන්
3: සිහිනක තනි වෙලා
6: මම දන්නවා මගේ ඉස්සරහ ඉන්නේ කියලා කියන් ඒ තට්ටු කරේ
7: දොර හැරෙනවද බල
6: මොන දොරද
7: ඔයාගේ හනුවද ඒ දොර
3: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න

0: තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්න අපිත් එක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ චාරු අපිට මේ ඊයේ පළමු වටේ තරඟ පැවැත්වෙද්දී කෙනෙක් මුණ ගැහෙනවා. මේ කාන්තාව, මේ තරඟකාරිණිය තමන්ගේ නම වෙනස් කරගන්නවා තරඟාවලියට එන්න.
1: ආයතනින් පස්සේ යගේ කැරිය එක ගෙනියන්න.
0: ඔව්, තමන් මෙන්න මේ නමින් මම ඉස්සරහට යනවා, මේ තරඟාවලියෙන් මම ජයග්‍රහණය කරනවා, අනාගතේ මම ලංකාවේ ජනප්‍රිය ගාන ශිල්පිනියක් වෙනකොට මගේ නම මේක කියන ඒ විදිහට ලොකු බලාපොරොත්තු එක්ක තමන්ගේ සූදානම මරු වැඩ. ඒ කියන්නේ තමන්ගේ නම පවා වෙනස් කරගෙන මේ තරඟාවලියත් එක්ක එකතු වෙන තරඟකාරිනියන් අපිට මේනකොට මුණ ගැහිලා ඉන්නවා.
1: ඒ තරම් දක්ෂ තරඟකරුවන් තරඟකාරියන් ගොඩක් පිරිසක් අපිත් එක්ක මේ ගෝල්ඩන් වොයිස් එක එකතු වෙලා ඉන්නවා.
0: ඉතින් අපි මේ රත්තරන් ස්වරය, මේ ගෝල්ඩන් වොයිස් එක අපි හොයාගෙන යනවා. ඉතින් මේ දැවැන්ත ගමන් මග අවසානයේ අපිට ඇත්තටම සැබෑවටම රටක් හඳුනන, රටක් පිළිගන්න, රටක් ආදරය කරන, ලෝකයක් ආදරය කරන හඬක් බිහි කරගන්න පුළුවන්කම ලැබෙවි අඛණ්ඩ ගෝල්ඩන් වොයිස් හරහා.
1: දිගටම ඉතින් බලාගෙන හිටියොත් කවුද ගෝල්ඩන් වොයිස් එකෙන් දිනන්න තරඟකාරියෙක්ද තරඟකරුවෙක්ද කියන එකත් බලාගන්න පුළුවන්.
0: අපි සිංදුවක් අහලා ආයිමත් කතා කරමු.

0: මනන්නේ මානම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිමි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීබා

0: චරු දැන් මේ දවස්වල අපිට මේ ටිකක් වැසි සහිත කාලගුණයක් තිබුණාට සමහර ප්‍රදේශවලට දැඩි ලෙස නියඟය ඇවිල්ලා තියෙන්නේ. ලොකු පෑවිල්ලක් එක්ක වියලි කාලගුණයක් තියෙන්නේ. ඉතින් ලෝකේ ගත්තහම දැඩි වියලි කාලගුණයක් තියෙන බොහෝ රටවල් මේ වෙනකොට හඳුනාගෙන තියෙන විශේෂම මේ ඉලිනෝ තත්ත්වයක් එක්ක ජර්මනිය සහ යුරෝපා කරේ බොහෝ රටවල් වලට දැඩි ලෙස නියඟය හරහා බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ කියන යන ප්‍රවෘත්ති ඇහුවට පස්සේ තව ටිකක් පොඩ්ඩක් ඇඟ සලිත වෙලා යනවා. මොකද මේ මෑත කාලයේ යුරෝපයේ මේ චෙක් ජනරජය හරහා ජර්මනියට ගලා යන එල්බේ කියන ගඟේ පතුලෙන් මුණ ගැහෙනවා ගලක්.
1: ගලක්?
0: ඔව්. මේ ගලේ පොඩ්ඩක් අර මං කිව්ව ඇඟ සලිත වෙන කතාවක් තමයි සටහන් වෙලා තියෙන්නේ. මේකේ ඉංග්‍රීසි වාක්‍යයක් තියෙනවා. ඒක සිංහලට පරිවර්තනය කරාට පස්සේ මේ වාක්‍යයේ තේරුම තමයි
1: හරි
0: ඔබ මා දුටුවොත් හඬන්න කියන වාක්‍යය. ඔබ මා දුටුවොත්
1: හඬන්න
0: කියලා තමයි මේ ගල්පූරුවේ සඳහන් කරලා තියෙන්නේ. ගඟ පතුලෙන්
1: හම්බ වෙන්නේ.
0: නියන් කාලගුණයත් එක්ක මේ එල්බේ ගඟ සිදී ගිහිලා තියෙනවා. මේ සිදී යන කොට තමයි මේ ගල්පූරුව මතු වෙන්නේ. මේ ගල්පූරුවේ ගහලා තියෙන්නේ ඔබ මා දුටුවොත් හඬන්න කියලා. මේ සටහන එකතු කරන්නේ 1600 කියන වගේ ඈත අතීතයේ. 1600 කියන වගේ ඈත අතීතයේ වර්ෂයක තමයි මේ සටහන මේ ගලේ කොටන්නේ.
1: හරි.
0: ඉතින් ඉතිහාසයට සොයාගෙන ගියාට පස්සේ මේ 1600 ගණන් වල එල්බේ ගඟේ මේ පූර්ව කොටද්දී මේ ගල් පූර්ව කොටද්දී ඒ ප්‍රදේශයට දැඩි නියන් කාලගුණයක් එක්ක ඒ කාලේ තිබ්බ ඒ වගා බිම් විනාශ වෙලා මිනිස්සු අසරණ වෙලා මිනිස්සු මිය ගිහිල්ලා
1: දරාගන්න
0: බැරි තරම් රස්නයක් එක්ක මේ ගඟ සිඳී ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේ තමයි මේ ගල් පූර්ව මේ වාක්‍ය කොටන්නේ. ඔබ මා දුටුවොත් හඬන්න කියලා ඒ පූර්වයේ මේ වාක්‍ය කොටන්නේ නැත්තම් මේක සටහන තබන්නේ විශේෂයෙන්ම යලි මේ පූර්ව දකින දවසක් වෙනවනම් ඒ දවසත් මේ කාලය හා සමානයි කියලා. එනේ අතීතේ නියන් කාලගුණයත් එක්ක වියලෙල ගිහිල්ලා දැඩි ජීවිත හානි වෙලා සිද්ධ වෙච්ච ඒ කාලය හා සමාන කාලයක් යලි උදා වෙන දවසක තමයි
1: ඒ ගල්පූර අපිට බලන්න පුළුවන් වෙන්නේ.
0: ගල්පූර යලි බලන්න පුළුවන් එකතු කරපු අනතුරු ඇඟවීමක් විදියට තමයි මේ මිනිස්සු ඒ දවසල එක ඒ ගලේ කොටලා තියෙන්නේ. දැන් හැබැයි
1: එක වෙලා
0: ගල්පූර මතු වෙලා
1: තියෙන්නේ.
0: එතකොට හිතා ගන්න පුළුවන් යුරෝපා කරේට මේ වෙනකොට ඇති වෙලා තියෙන නියන් තත්ත්වය කෙබඳු එකක්ද කියන එක.
1: කොච්චරක් දුරට ඒක බලපාලා තියෙනවද කියලා.
0: 1600 ගණන් වල ඇති වුණු දැඩි නියඟයක්, දැඩි ඉඩෝරයක්, දැඩි වියලි කාලගුණයේ එක ඇති වුණු ඒ සාගතයක් සමාන තත්ත්වය දැන් යලි ඇති වෙනවා කියන එකට අනාවැකියක් තමයි මේල්බේ ගඟේ ගල්පූරුව මත වෙනවා කියන එක. ඔබ මා දුටුවොත්
1: හඬන්න
0: කියලා මේකේ සටහන තබලා තියෙන්නේ ඒ අනතුරු ඇගවීමත් එක්ක.
1: ඒක ඇහුවාම නිකන් නේද බය හිතෙනවානේ.
0: ඔව් මේක තමයි මං කියන්නේ සලිත වෙලා යන මේ ප්‍රකාශයක් මේක. ඉතින් කොහොම වුණත් මේ තත්ත්වය යුරෝපා කරේට විතරක් නෙමෙයි සමස්ත ලෝකයේම විවිධ මේ තත්ත්වයන්ගෙන් අඩු වැඩි වශයෙන් බලපාලා තියෙන තත්ත්වයක්. ලංකාවෙත් මේ වෙනකොට එක පැත්තකට වැසි තත්ත්වයක් තිබුණාට තවත් බොහෝ ප්‍රදේශවලට
1: වැව්
0: සිදී ගිහිල්ලා පොළොව ඉදි තලලා වගා බිම් විනාශ වෙලා තියෙන තත්ත්වයක් ඉස්සරලා තියෙනවා. ඉතින් මේවා 1600 ගණන් වල මෙහෙම ඇති වුණා කියන්නේ සමහර වෙලාවට
1: උන
0: පුරෝගතනය කරන විදියට කාලගුණයත් එක්ක ඒ කාලවකවානුව එක්ක සිදුවෙච්ච සිදුවීම් එක්ක සිදු වුණා කියලා. හැබැයි දැන් මේ ඇති වෙන තත්ත්වයන්ම රට අපිට කාලගුණයට නැත්නම් ස්වභාවික පරිසරයට කෙලින්ම මේක ස්වභාවික තත්ත්වයක් ලෙස විග්‍රහ කරන්න බැහැ කියනවා.
1: මේක
0: මිනිස් ක්‍රියාකාරකම් වල
1: ප්‍රතිපලයක්
0: විදියට මේ වගේ තත්ත්වයන් නිර්මාණය වෙමින් තියෙනවා, නිර්මාණය වෙලා තියෙනවා කියන එක තමයි විශ්ලේෂකයන් වැඩිදුරටත් මේ ගැන නිර්වචනය කරමින් කියන්නේ.
1: ඉතින්
0: අපි පරිසරයට දක්වන කෘතගුණ සැලකීම හා සමානව අයනි පැත්තට පරිසරය අපිට
1: සලකනවා
0: ප්‍රතිඋත්තර ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපි පරිසරයත් එක්ක බොහොම
1: සිටුවෙන් ඉන්න ඕනේ, සීරුවෙන් ඉන්න ඕනේ, හරි පරිස්සමට ඉන්න ඕනේ.
0: සීරුවෙන් පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන කියන එක මේ ගල්පූරුවේ තියෙන මේ අනතුරු ඇඟවීමෙන් තවදුරටත් අපිට මතක් කරලා දෙනවා.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 5 විනාඩි 27යි.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 අඩ කුඹුරේ රළු මාවති නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: ලකන්ඩ රේඩියෝ ITN
1: හවස 5:28යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් එකේ නතරමගදී ආට බලංකව තියෙනවා හටියක් එකතු කරගන්න WhatsApp එකට මැසේජ් එකක් දාන්න අපිට 07.03.93.5.7 07.03.93.5.7 ඔතාමත් අපිට මැසේජ් එකක් එව්වේ නැත්නම් ඔන්න ආට තමයි මේ කියන්නේ. ආට බලංකව තියෙන හවස 6:00 වෙන්න කලින් මේ පැත්තට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න.

හවස 5 විනාඩි 39.

0: කරන්න ඕන හඳහන ලොතරයිය පිළිබඳව වාසනාව රගා බලන්න බලාගෙන ඉන්න අයට, ඔන්න වාසනාවත් එක්ක ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න බලාගෙන ඉන්න අයට දැන් පුළුවන්කම තියෙනවා හඳහන ලොතරය ගන්න. ජාතික ලොතරැය මණ්ඩලය හඳුන්වා දෙන හඳහන ලොතරයෙන් ඔබ වාසනාවන්තයෙක් කරනවා කියන එක නියතයි.
1: කවදත් වාසනාවේ මහගෙදරින් නිරන්තරයෙන් ඔබ හමුවට එන වාසනාව කැඳා එමින් එනල්වී හඳහන ලොතරැයෙන් ජූලි මාසයේ පමණක් වන මේ වෙනකොට සුපිරි ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි කරන්න සමත් වෙලා තියෙනවා. රණවීර සමාජ සේවා, ඒත් එක්කම අපි කිව්වොත් එහෙම ක්‍රීඩා ක්ෂේත්‍රයටත් දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයෙන් ඔන්න ඔයත් ජයග්‍රහකෙකු වෙලා රටටත් උර දෙන්නෙක්, රටේ සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙනවාට අවස්ථාව තියෙනවා. එනිසා තමයි අපි ඔයාලට කියන්නේ හඳහන ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න, ඔන්න ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් වෙනවාට පුළුවන්කම තියෙනවා.
0: ඩෝම මැෂින් එකක් ඔයා ගන්නවා කියන්නේ ඔයා සෑහෙන්න දුරට ඔයාගේ බිස්නස් එක ගොඩදාගත්තා කියන එක තමයි. මොකද ඩෝම මැෂින් එකේ තියෙන තාක්ෂණික ගුණය, නැත්නම් ඒකේ තියෙන කාර්යක්ෂමතාවය, ඒකේ තියෙන මේ ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය භාවිතා කරලා නිෂ්පාදනය කර තිබීම, මේ කියන කාරණා එක්ක ඔයාගේ වැඩ ඉතාම පහසුවෙන් කරගන්න දැන් ඩෝම මැෂින් තියෙනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා. හැබරු කර්මාන්තයට සහ නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාරවලට ඕනම දෙයකට දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස්ලා එක්ක එකතු වෙලා ඩෝම මැෂින් එක ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගෲප් එක ගැන ඉතින් අපි හැමදාම ආට මතක් කරන, ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න හීන දකින්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයකම ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික, අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සහල් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඩෝමා කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, එතනින් එහාට ගියාට පස්සේ ඇඹරුම් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් යන්ත්‍ර වගේම ඔන්න පිරිසිදු පොල් තෙල් ටිකක් නිෂ්පාදනය කරගන්න පොල්තල් හිඳින යන්ත්‍රත් ඔයාට මිලදී ගන්න පුළුවන්. එකම තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නොම්බර 30 ගල් හේන පාර මහරගම ඇඩ්‍රස් එකේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට යන්නත් පුළුවන් ඔයාට. නැත්නම් කතා කරලා එයාලගෙන් විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. කෝල් එකක් දෙන්න 011 677 579.
0: දැන් හිතේ වේදනාවක් නම් අපිට තුනී කරගන්න ටිකක් පුළුවන් තව කෙනෙක් එක්ක කියලා.
1: හරි.
0: තව මොකක් හරි
1: සින්දුවක් අහලා
0: ෆිල්ම් එකක් බලලා,
1: ඕකේ යාළුවොත් එක්ක ඉඳලා,
0: යාළුවොත් එක්ක පොඩ්ඩක් එළියට පහළට ගිහිල්ලා,
1: හරි,
0: එහෙම නැත්නම් මදු විතක් පානය කරලා,
1: ඒව හොඳ නැති වැඩ.
0: ඒ වගේ දේවල් වලින් මොන මොනවා හරි කරලා අපි හිතේ දුක සමහර වෙලාවට නිවා ගන්න.
1: ඊට පස්සේ දුකක් තිබ්බද කියලා මතකත් නැහැ. හරි.
0: හිතේ වේදනාව පහ කරගන්නවා.
1: හරි.
0: අපේ සන්ධි වේදනාවන් කියන්නේ
1: ඒව කරන්න බෑ.
0: එහෙම පහ කරගන්න පුළුවන් වේදනාවක් නෙවෙයි.
1: තව වැඩි වෙනවා මිස.
0: ඒ නිසා අපි කියන්නේ වාගේ ඇති වෙලා තියෙන සන්ධි වේදනාවන් වලට, ඇති වෙන්න තියෙන සන්ධි වේදනාවන් වලට සූදානම් වෙන්න ගන්න හොඳ ප්‍රතිකාරයක්. ඒක තමයි අපි කියන්නේ ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන එක. ෆැඩ්න ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන පාවිච්චි කරන අය දන්නවා මේකේ වෙනස, මේකින් ලැබෙන ප්‍රතිලාභය, මේකින් ලැබෙන ප්‍රතිකාරය කොච්චරද කියලා. අපි ඔබලත් යෝජනා කරනවා ගන්න මේකේ මිලට සාපේක්ෂව වාට වේදනාව නැති වුණාට පස්සේ දැනෙන සහනය මිල කරන්න බෑ.
1: ඔව්. ඉතින් ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විශේෂ ගුණාංග සහිත වාගේ රෝග ලක්ෂණ වලට වගේම වේදනාවේ මූලික හේතුවටද ප්‍රතිකාර කරන 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන කරලා තියෙන නිෂ්පාදනයක්. ඉතින් ඉක්මන් සහනය වාට ගන්න පුළුවන් වගේම දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන් ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරොත්. ඉතින් දැන් වයස් ભેදයක් නැහැ. වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට ඔන්න බයක් නැතුව දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න, සන්ධි වේදනාවල සුවයක් ලබා ගන්න ෆෙඩර ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේක හරිම සුවඳයි. ඒ නිසා ඔයාට ගෙදරදී විතරක් පාවිච්චි කරන්න ඕනි කියලා නැහැ. යන එන ගමන් වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වැඩ කරන තැන වෙන්න පුළුවන්, මේ ඕනම තැනකදී ඔයාට ෆැඩ්නෝ ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මනින් හැමත ඇබ්සෝබ් වෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මිල රුපියල් 1920කට දිවයින පුරා තියෙන ෆාමසි සුපිරි වෙරෙන්සල් වලින් ඔයා මිලදී ගන්න ෆැඩ්නෝ ඔතෝෂිල්ඩ් ඇක්ටිව් ප්ලස්.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45.
0: ලක්කන් ප්‍රවෘත්ති සම්සහයතියට බලාපොරොත්තු වන්න.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: සහතික මිලට වීගන්න සුළු හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන්ත පොලි රහිත ණයක්. අභියෝග හමුවේ ස්ථාවර වන ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මුදල් ප්‍රතිපත්ති වාර්තාව හෙළි කරයි. විදෙස්ගත ශ්‍රමිකයන්ටත් විශ්‍රාම වැටුපක්. වර්ෂාධික කාලගුණෙන් ජපානයේ 8 දිනක් මිය යයි.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන

රෝෆි මෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රෝෆි ෂීට්. රයිනෝ රෝෆි මෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රෝෆි ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: Lakhanda Radio ITN.
1: හවස 5:48යි.

0: රටට වග කියන රේඩියෝ
1: හවස 5:52.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
7: මල් මල් ගොන් ගොන් හසන් සමීර නිර්මාණ කාර්යයක්.
8: ඇයි මං වාඩි කිව්වේ? රැකෑම ගේන්න එපා
9: කියලා. ඒක නිසා නේද?
8: අයියෝ නෑනේ. අද අපි

0: වාමේ සම්දර්ශන වෙන්න.
1: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
2: මල් දිනුනි
3: අම්මයි
4: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
5: අයදුම් කරුවන් 35000ක් අතුරින් උරේ නුර ගැටෙලා

0: London Voice ලංගදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩු ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්කඩ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ
1: සංජන ගමගේ ප්‍රගීත් චානක ඊට පස්සේ රේණුකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ශනාය මැසේජ් එකක් දාලා තියෙනවා මොරටුවේ ඉඳන්. ඊට පස්සේ අපි යන්නේ මෝටර් සයිකල් කඩේකට. ඒ පැත්තේ දැන් අපි වහගෙන ඉන්න උදාර කියන වැඩ කරන තැන හැමෝම වගේම අපේ ෂොප් එකට හැමෝමත් එකතු කරගන්න කියලා ඊෂණ ජයවර්ධන අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා.
2: ඒ වගේම සචින්ද මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න ඉන්නවා කිව්වේ දෙහි ඕවිට. ඒ වගේම නිහාල්, අරුණ, ඒ වගේම ධනුෂ්ක ඇතුළු කට්ටියමත් එකතු වෙනවා කියලා තියෙනවා සින්දුවක් අහන්න. ගම්පහෙන් මැසේජ් කරලා තියෙන කොරුවිට සමන්ත මැසේජ් කරනවා ඊවනිං ඩ්‍රයිව් අහගෙන අපිත් මේ වෙලාව වැඩ කරන ගමන් ඉන්නේ. ප්‍රභාත්, සම්පත්, ඒ වගේම කාලිංග අයිය ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ ඊවනිං ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා.

0: Evening Drive with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 1යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: Telty Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
1: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක්. මීෂා.
2: අනිසු. මම මරුණා. ඔය කිව්වට මම කොල්ලව දෙන්නේ
3: නැහැ. එහෙනම් ඉතින් ආපහු අලුත්කම යන්න වෙයි.
2: අලුත්කම? ඒ මොකටද?
3: අම්මා ඔයගලගේ අයියගේ කලින් affair එක නැවැත්වේ අලුත් ගම ගිහින්.
4: මම තමයි කෙල්ල මීෂා.
5: අපේ කාලේ ඔයගේ අම්මා අලුත් ගම ගියේ නැද්ද?
2: මොකද නැත්තේ? ගියා. හැබැයි ඉතින් මාස 3ක් යන කලින් අපි දෙන්න ගාවක මාර්ණානේ. ඊට පස්සේ අපි අම්මි කරපු දේ ඔයාලගේ මුළු හත් මුතු પરම්පරාවම ගැන සර්ච් කරලා තා මාස 3ක් යන කලින් මම ඔයාට බැඳුවා.
1: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. FM 93.5, FM 93.7 ලකන රේඩියෝ ITN.
6: හවස 6 විනාඩි 12යි. ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. નિયમિત વેગીનમ રિયાધાવનેટ મતક તબા ගන්න
1: ટેક્યા સુરેકે મગતોટ એસેસુ દેવિલ્લાદ દીવેડિયાવ ગ્લુકોમા બેને રોગનિસા પેનુમ દુર્વલ વેલાદ અડુમ વિયદમકિન દવસિન પેનુમ લબા ගන්න રાજી અનુમત લેન્સ્ટિક આઈકેર રોહાલટ દન્મ કથા કરන්න લેન્સ્ટિક આઈકેર રોહાલે મત્તરમુલ દુરકતન અંક 0706 478 478

හවස 6:13 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපේ අන්තිම පැය භාගයේ ඉන්න වෙලාව. ඒ වුණාට ආව අමතක කරන්නේ නැහැ, කටියක් එකතු කරගෙන ඕන නිසා මම මේ පැත්තට ආවා. සිඳුවා කියලා අපෙන් කටියක් මැසේජ් කරලා තියෙනවා. කනිෂ්කෝ යගේ මැසේජ් එක කියන්නේ යන්නේ කුරුණෑගල ඉඳන් තමයි කනිෂ්ක මැසේජ් එක දාලා තියෙන්නේ. චොප්ගේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බොස් ගාමිනී චමත් එතකොට කරුණාරත්න නිසංසලා, ඊට පස්සේ ධම්මි නලින්ද මිහිරංග චමිත, ඊට පස්සේ ඔෂාන් මලීෂ ඇතුළු සෙට් එක මේ වෙලාවේ සිංදුකට එකතු කරගන්න කියලා කියනවා. ඕකේ, ඊට පස්සේ අවිස්සාවෙල්ල පැති හොටෙල් එකක් තියෙනවා. අපි ඒ පැත්තට යන්න හදන්නේ. මදුෂාන් තමයි එකතු කරගන්න හදන්නේ. හැමෝම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. බොස් සංදීප, ලස්මන්, ඊට පස්සේ බාබු සුදු ඇන්ටිවත් එකතු කරගන්න කියලා කියනවා. ඕකේ, රුවිනිලි වාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි සිංදුකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මතු ගමෙන් පසන් ඔයාගේ මැසේජ් එක ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. ලක්ෂ්මන් මඩපති තම මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ තමන නිශානි චේතනා තේජාවෝ භාග්‍ය අවිෂ්කෝ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි ලක්ෂ්මන්ගේ මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ විනීතා ඉරංගනීනෝ හැමදාම වගේ අද මැසේජ් එක ටිකක් පරක්කු වෙලාද මන්දා. විනීතා ඉරංගනී ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. සුභ සන්ධ්‍යාවක් චමිත් මලේ චාරු මැණිකේ කියලා තියෙනවා. මම තමයි දුවගෙන ආවේ මැසේජ් ටික කියවන්න. මට නියුමරාව තියෙන්නේ. එකතු කරගන්න අලවෙන් සුභාෂිනී සහ ප්‍රභාෂි තමයි මැසේජ් එක දාලා තින්නේ. ඊට පස්සේ තව මැසේජ් එකකට ගියොත් එහෙම දෙවිනි භාග්‍ය අපිට මැසේජ් එකක් දාලා තිනවා ගොඩ කාලෙකින්. ඔයාවත් එකතු කරගන්නවා. ගෙදර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න ආකේ අයියේ කියලා තියෙනවා. රුවන් ආවත් එකතු කරගන්නවා. වැඩ කරන තැන හැමෝමත් එක්ක නයිට් ෂිෆ්ට් එකට ඇවිල්ලා තියෙන හැමෝම එකතු කරගන්න කියලා තමයි රුවන්ගේ මැසේජ් එකේ තියෙන්නේ. මේ හැමෝම එකතු කරගෙන අපි සින්දුකට ගිහිල්ලා යමු. ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා හොමම ඉන්න. හවස 6:15.

0: 6:22.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
4: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
5: රයිට් එබලංග ඊවෙනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව ලං වෙලා තියෙන්නේ. යන්න කලින් මතක් කරන්න ඕන හඳහන ලොතරැය ගැන.
6: හරි.
5: වාසනාව ගැන උනන්දු වෙන අයට, වාසනාව උරගා බලන උනන්දු වෙන අයට ඔන්න දැන් පුළුවන් හදහන ලොතරැයියක් අරගෙන ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න, තමන්ගේ ජයග්‍රහණය තමන් වෙත උරුම කරගෙන ජීවිතය වෙනස් කරගන්න හදහන ලොතරැයියක් අදම අරගන්න.
6: හදහන ලොතරැයියෙන් ඔයා ජයග්‍රහකයෙකු වෙනවා වගේම රටේ සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙනවාට හැකියාව තියෙනවා. රණවිරු සමාජ සේවා ඒත් එක්කම ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට දායකත්වය ලබා දෙන හදහන ලොතරැයියේ මේ හැමදේම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ වාසනාව අද හෙට ඔයාගේ අතටම ගන්න. ඔනා මිලදී ගන්න මොරි පුංචි රුපියල් 40ක් වියදම් කරලා හඳහන ලොතරැය.
5: රයිට් එමනම් අපි ඊවනින් ඩ්‍රයිව් එක යන්න සූදානම් වෙන්නේ. ආයමත් අපි ලබන සඳුදා හරියටම හවස 4ට ඊවනින් ඩ්‍රයිව් එක මොන ගහනවා. වීකෙන්ඩ් එකක් එන්නේ සතුටින් සනීපෙන් සුවෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්න. මම චමිත්.
6: ගිහින් එන්න ඔබට සුබ දවසක්. මම චාරු.

0: Anda Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපිට ආහාරන දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනු

0: stale.
1: රුපියල් මිලියන 2500ක ආදායම උත්පාදන ව්‍යාපෘතිසියය ඇරඹෙයි. සමූපකාරය තරංගකාරී වෙළඳපොළ තුල ශක්තිමත් කිරීමට ජනපතිගේ අවධානය. සහතික මිලට වී ගන්න සුළු හා මධ්‍යම වීමෝ හිමියන්ට පොලී රහිත ණයක්. අභියෝග හමුවේ ස්ථාවර වන ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මුදල් ප්‍රතිපත්ති වාර්තාව හෙළි කරයි. ශ්‍රී ලංකාවට අඛණ්ඩව ජයිකා සහය. විදේශගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්. වර්ෂාධික කාලගුණයෙන් ජපානයේ 8 දිනක් මිය යයි.
0: ලකඬ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. සමූපකාර ව්‍යාපාරයේ වෙළඳපොළ තුල සක්‍රියව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩි දියුණු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමින් ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළඳපොළක් තුල භාණ්ඩ හා සේවාවන්හි පාලනය තරඟකාරීත්වයක් මත පමණක් සිදුවේ යැයි අපේක්ෂා කළ නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ සඳහා රජයේ සතුව ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් තිබිය යුතු වෙනවා. එවෙනුවෙන් ලංකා සතුස්ස සහ සමූපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරමින් එය ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. 2026 වසර සඳහා අයවැයෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන වලින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදු වුණා. ගොවීන්ගේ වීසා ධාන්‍ය වේලා ගැනීම සඳහා සානදායි පදනමක් මත වියළන යන්ත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වනවා. මේ වනට වෙන යන්ත්‍ර 45ක් ගෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි මෙහිදී හෙළි වුණේ. පළාත් 9 ආවරණය වන පරිදි තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන 9ක් පිහිටුවීමට සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. සමූපකාර මෙගා කෝප් සිටි සහ කෝප් සිටි ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලු මගහරවා ගැනීම සඳහා 50 කෙටුම් පතක් සම්පාදනය කරමින් පවතින බවටද සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. අද සිට රජයේ සහතික මිලට වී මිලදී ගන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ නුවරඑළිය වාණිජ මණ්ඩල එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්
2: පහුගිය අවුරුදු 76ක කාලය තුළ හොඳ හෝ නරක අපේ රට ඉතාමත් අවිධිමත් පරිපාලනයක් තුළ ආර්ථික වශයෙන් අතිමහත් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. වර්තමාන රජය ලොකු උත්සාහයක් කරනවා මේ තුළින් ගොඩ එම සඳහා, ගොඩ ගැනීම සඳහා අපේ රට. අපි සාකච්ඡා කළ තීන්දුවක් ගත්තා. අද රටේ ගොවියන් මුණ පාදලා තියෙන මේ විශාල ගැටලුවට අපි කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියලා. අපේ විසඳුම මෙච්චර කල් නොදක හිටියා නෙවෙයි. රජය විවිධ යෝජනා කරත් අපේ අවස්ථාව ඒ විදිහටම අපි පිළිගත්තෙත් නැහැ. පස්සේ ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්නලා අපිට මේ පිළිබඳව අපෙන් කරුණු විමසුවාම අපිට තියෙන ඒහා සම්බන්ධව ගැටලු අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් අපි රජයේ සහතික මිලට වී මිලදී ගන්න තීන්දුව කරා. ජනාධිපතිතුමත් සමග අපි එකඟ වුණා. තෙත වී මිලදී ගන්නත් වියලි වී මිලදී ගන්නත් ඒ ගණනයන් පිළිබඳ අපි එකන්තාවකට ඇවිල්ලා තමයි අද මන් නුවරඑළියට ආවේ. හැබැයි අපේ ගොවි මහතුනුත් අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක වියලි වී ගේන්නෙම නැහැ. සියලුම අමු වීම තමයි ගේන්නේ. නමුත් රටේ ප්‍රසිද්ධ අඩු ගන්නට වී ගන්නවා කියලා අපි අවසානයේ ජනාධිපතිතුමාට අපිටත් එකතාවයකට එන්න උනා. මීට පස්සේ වී නිෂ්පාදනයේදී වී පිරිසුදුව වේලලා ගේන වී වලට රජයේ සහතික මිල දීලා අපි ලබා ගන්න පොරොන්දු වුණා. අපිට තිබ්බ ප්‍රශ්න ගැටලුත් විසඳුවා.
1: අද සිට රුපියල් 120ට වඩා අඩු මිලකට වී අලෙවි නොකරන ලෙස ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ලසන්ත මානවඩු මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
3: වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පහුගිය වකවානුවේ දිගටම ගැටලු ගණනාවක් තිබුණා. ඒවා निराකරණය කර ගැනීම සඳහා තමයි අපි අධිකාර ජනාධිපතිතුමා හම්බෙලා සාකච්ඡා කරේ. ඇත්තටම එම සාකච්ඡාවේදී සාධනීය කරුණු ගණනාවක් ජනාධිපතිතුමා එකඟත්වය පළ කරා. අතිකරු ජනාධිපතිතුමාට සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් වෙනුවෙන් ගත්ත පියවර වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි පැහැදිලිව ඉල්ලා සිටිනවා අද ඉඳලා ලංකාව පුරාම ඉන්න සියලුම ගොවි ජනතාවට නාඩු සුදු නාඩු රතු නාඩු සුදු වී රතු වී කියන සියලුම වී වර්ග 120ටත් ඒ වගේම සම්බා 130ටත් යන මිලට රජයේ සහතික මිලට අපි මිලදී ගැනීම සඳහා සියලුම වීමෝල් හිමියන් එකඟත්වය පළ කරා. පැහැදිලිව කියන්න ඕන අපේ ගොවි ජනතාවට කිසිම කෙනෙක් මීට පස්සේ 120න් අඩු මිලට කිසිම කෙනෙකුට වී දෙන්න කටයුතු කරන්න එපා.
1: සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 25ක් දක්වා පොලී රහිත ණයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
4: අපි වීඅලේ මණ්ඩලය මගේ මිලදී ගන්නවා නාඩු 120යි සම්බා 130යි කීරි සම්බා 140යි. හැබැයි සමස්ත නිෂ්පාදනයෙන් අපි ගන්න ප්‍රමාණය ඉතාම ටිකයි. 102ක් 3ක් 4ක් තමයි උපරිම වශයෙන් මේ වෙනකොට අපිට ගන්නව නම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර ඒකෙන් කියවෙනවා වීඅලේ මණ්ඩලයේ වී මිලදී ගැනීමෙන් සම්පූර්ණ පිළිතුර ලැබෙන්නේ නැහැ. ඒක අපි ඉදිරියට තව වැඩි දියුණු කිරීමකුත් කරනවා. අපි සුළුහා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ ගොල්ලොත් එක්ක එකඟතාවයක් හදාගත්තා. ඒගොල්ලන්ට අපි දෙනවා ණයක් වී මිලදී ගන්න පොලිය නැතුව මිලියන 25ක් දක්වා උපරිමයෙන්. ඒ මිලියන 25ට වී අරගෙන ඒවා හාල් කරලා විකුණන ගමන් ඒගොල්ලන්ට පුළුවන් ඒක ගෙවලා නැවත ගන්න. අනිත් එක තමයි අපි ප්‍රධාන මෝල් හිමියෝ ගෙන්නලත් සාකච්ඡා කළා. එතුමලත් එකඟ වුණා වීඅලි මණ්ඩලයට වී ගෙනල්ලා දෙනකොට ප්‍රමිතියක් තියෙනවනේ. ඒ විදියට ප්‍රමිතියට අනුව තමන් මිලදී ගන්න ස්ථානයට ගෙනල්ලා දෙනවා නම් රජයේ මිලටම මිලදී ගන්නවා කියලා. අපි ගොවි මහත්වරුන්ට කියන්නේ තමන් මේක එකවර වෙළඳපොළට දාන්න නැතුව යම් ක්‍රමයකට රඳවා තබා ගන්න උත්සාහයක් ගන්න ඕන. අපි දන්නවා ඒකට අමාරුයි. අපි සාකච්ඡා කරමින් තිබෙනවා මේ වෙනකොට ඉදිරියේදී ගොවියා ළඟ තබා ගන්න වී ප්‍රමාණයටත් යම් ප්‍රතිශතයක් ගොවියට ගෙවන්න පුළුවන්ද කියලා බලන්න යම් ක්‍රමවේදයක් හදාගන්න.
1: මේ අතර තමුත්තේගම නල්ලච්චිය වෙල්යායේ කුඹුරකින් අක්කර 1කට වීබුසල් 180ක අස්වැන්නක් ලබා ගැනීමට හැකිව තිබෙනවා. යාය වැඩසටහනට සමගාමීව මෙම කන්නේ වීවගාවේ පසු අස්වනු සමීක්ෂණයක් සිදු කෙරුණා. නල්ලච්චිය යායේ තෝරාගත් ස්ථානයකින් අස්වන් නෙලීම සිදු කර තිබෙනවා. ඒ අනුව තහවුරුණේ අක්කරේකට වීබුසල් 180ක අස්වැන්නක් ලබා ගත හැකි බවයි. නල්ලච්චිය වෙල්යායේ වීවගා කළ ගොවියෙකු වන උපාලි ධර්මරත්න මහතා.
5: මම මේ කුඹුර වගා කරේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ජල නිකුත් කිරීමට සැකම. ඒ කියන්නේ අප්‍රේල් මාසේ මුල් හරි වගේ මම මේ කුඹුර ගහලා තියෙන්නේ 409 වැඩිමල් වර්ගයක්. මේතර මම කොම්පෝස්ට් මිටි 25ක් දාලා තියෙනවා. මඩ පොහොර දාලා තියෙනවා. යූරියා නම් බොහොම අඩුවෙන් තමයි භාවිත කරේ. වර්තමාන ආණ්ඩුව යටතේ මේ යාය වැඩසටහන අපිට හඳුන්වා දීමත් සමග අපිට යම් දැනුමක් ලැබුණා. ඒ දැනුමත් උපයෝගී කරගෙන තමයි අපි මේ වගාව මේ සැද්දට සාර්ථකව කරගන්න අපිට හම්බ වුණේ.
1: තමුත්තේගම කෘෂි නිලධාරී සමන් වික්‍රම දයාවංශ මහතා.
6: මේ අද අස්වනු සමීක්ෂණය කළා. ඒකෙන් අපි බලාපොරොත්තු අස්වන්නටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ අක්කරේට බුසල් 180 සීමාවට පැමිණලා තියෙන අපේ ගොවි මහතුරු මේ යාය වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වූ ඉලක්කයට අපි ඇවිල්ලා තියෙනවා.
1: ග්‍රාමීය ආර්ථිකය නැන්වීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා. පුනරුදේ පුරවර ජාතික වැඩසටහන යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ. සමාරම්භක උත්සවය අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මදුරන් කුලියේදී සානියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළ පැලැස්සේදී පැවැතුණා. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මගිනුයි පුනරුදේ පුරවර ජාතික වැඩසටහන ආරම්භ කළේ. ඒ යටතේ ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අර්ථයේ රුපියල් මිලියන 2500ක ප්‍රාග්ධන ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා අද සිට ක්‍රියාත්මකයි. පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ මත යැපීම අවම කරමින් ස්වයං ලෙස නැගී සිටීමට නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම සහ ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමද මෙහි අරමුණක්. වෙළඳ සංකීර්ණ සූර්ය බලශක්ති පද්ධති කෘෂිකාර්මික සංචාරක පහසුකම් මෙන්ම විදුලි වාහන චාර්ජින් මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපෘති ඊට ඇතුළත්. විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ කටයුතු වේගවත් කරන සංශෝධන රැසක් සහිත ධනාත්මක සංශෝධනය බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. විපක්ෂයේ මේ පිළිබඳ සමාජය තුළ වැරදි මත ගොඩනැගීමට උත්සාහ දැරුවද ජනතාව යථාර්ථය අවබෝධ කරගෙන සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
7: රසපරීක්ෂ දෙපාර්තමේන්තුවේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ සේවා කොමිසමේ আদি සියලු පද්ධතීන් වල ප්‍රසංස්කරණ සිදු වෙනවා, ඩිජිටල්කරණය සිදු වෙනවා, පුරප්පාඩු වලට බඳවා ගැනීම සිදු කරනවා. ඒ වගේම සමහර මේ නඩු කටයුතු වේගවත් කිරීමට බාධා වන පනත්‍ර සංශෝධන සිදු වෙනවා. ඒ සියල්ලගේම ප්‍රතිඵලයක් හැටියට නඩු කටයුතු වේගවත් වෙනවා. එහෙම අවස්ථාවකදී ලෝකයේම අනුගමනය කළ තියෙන ක්‍රමවේදයක් හැටියට එකක් මේ අධ්‍යක්ෂ සහිත විනිශ්චකාරවරුන්ගේ සේවය තවදුරට ලබා ගැනීම සඳහා වයස අවුරුදු දෙකක් විශ්‍රාම වයස වැඩි කිරීම තමයි තියෙන්නේ. මම දැක්කා 2021 මාර්තු මාසයේදී එංගලන්තයේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චකාරවරුන්ගේ වයස අවුරුදු 70 ඉඳන් 75 කරලා තියෙනවා. ඒකත් ඒ අවශ්‍යතාවය අනුව ඒ කටයුතු ලෝකයේ දකුණු අප්‍රිකාව සිදු වුණා. මේක අමුතු දෙයක් නොවේ. අධිකරණ පද්ධතියක් කාර්යක්ෂම සහ වේගෙන් කටයුතු කිරීමේදී මෙහෙමෙන් තීන්දුව ලෝක රටවල් අරගෙන සියලුම ආගමික නායකයන් එක්ක අපි සාකච්ඡා කළා. අපි කරන්නේ මොකද්ද කියලා කිව්වා. අතන 20 වෙනි සංශෝධනය සහ අධිකරණ සේවා 50 සංශෝධනය කැබිනට්ට ගේන කලින් තමයි අපි මහානායක හමුදුනාංශයේ මුණ ගැහුණේ. සමහර කණ්ඩායම් මාධ්‍ය උපයෝගී කරගෙන වැරදි මත ප්‍රචාරය කරනවා. මේ එක් විනිශ්චකාරුවෙක් පමණක් ඉලක්ක කරගෙන කරන සංශෝධනයක් කියලා. ඒක වැරදි. ඒගොල්ලන් ගලුවේ තමයි තියෙන්නේ එක් විනිශ්චකාරුවෙක් පිළිබඳ කතාව. අපේ ඔළුවේ තිබෙන්නේ සමස්ත අධිකරණ පද්ධතිය ප්‍රසංස්කරණය. විපක්ෂය ඒගොල්ලන්ට ඉතින් මොකක් හරි සිද්ධියක් වුණාම ඇස් වෙන GLPS ගෙදර තියෙනවා. රජයේ වියදමෙන් තෙල් ගහලා දෙනවා වාහන ටිකට. ඒගොල්ලෝ එකතු වෙනවා. ඕගොල්ලන්ගේ මාධ්‍යවල කට් එක දානවා රැට. ඕක තමයි බලාපොරොත්තු. ඇත්ත රටේ ප්‍රශ්නයට සාපේක්ෂව නෙමෙයි මේ මාධ්‍යවල වොයිස් කට් ප්‍රමාණය යන්නේ. ඒකත් මම කියන්නට ඕනේ. ඉතින් අර පොඩි කරුණක් ඒගොල්ලෝ වවනවා. ඉතින් අපි ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ ඔය වැඩේ කරගෙන යන්න අපි රජයේ වැඩ කටයුතු කරන් යනවා ජනතාව වෙනුවෙන්.
1: අධිකරණවල විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ජනතාවට ගැටලුවක් නැති බව අමාත්‍ය KD ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා.
8: අපි කියන එකද පැහැදිලිනේ නඩු ගොඩ ගහලා තියෙනවා. අනිත් එක මේ අයගෙන් අපි කාර්යක්ෂම සේවයක් ලබා ගන්න ඕන. ඒ අයව අපි අත්තරණ එකත් අපරාධයක්. ඇත්තරම අපේ සමස්ත රාජ්‍ය සේවයම සහ මානව සම්පත්වල බරපතල හිගයක් තියෙන යුගයක අපි මේ ජීවත් වෙන්නේ. ඊළඟ පරම්පරාව ඉන්නේ සෑහෙන පරතරයක් ඇතුව. ඒ පරතරය පියව ගන්නකම් අපිට මේ වගේ පියවරවල් අනිවාර්යයෙන්ම ගන්න සිද්ධ වෙනවා. ඒක රටේ කාර්යක්ෂමතාවයට අපි ජනතාවට දීපු පොරොන්දුවට අදාළයි. අපිට අදාළ වෙන විරුද්ධතාවයන් දක්වන අය පිළිබඳවත් අපි සැලකිල්ලෙන් බලන්න ඕන. අපේ ජනවරමට තමයි වග කියන්න ඕන. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනවරමට වග කියන ක්‍රමවේදයකට අපි වැඩ කරගෙන යනවා. ආණ්ඩුවටත් ප්‍රතිපත්තියක් තියෙනවා. ආණ්ඩුවේ කාර්යයන් අවුරුදු 5 ඉවර වෙන කලින් අපි අවසන් කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ කටයුත්ත වෙනුවෙන් මේ සියල්ල කාර්යක්ෂම කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒක ජනවරමට අදාළ දෙයක්. ජනවරම තමයි ප්‍රධානම දේ.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම යුගයේ අවශ්‍යතාව බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ.
9: මේ අධිකරණ පද්ධතිය නීති ක්ෂේත්‍රය මේකේ පුළුල් වැඩපිළිවෙලකට අතගහලා තියෙනවා. රජයේ විදියට අලුත් අධිකරණ කීපයක් විවෘත කරලා තියෙනවා. දැන් නඩු වේගින් වේගින් අහනවා. නඩු ගොඩ ගහලා තියෙනවා. වේගින් වේගින් ඉවත් වෙමින් තියෙනවා. මේක ලොකු ක්‍රියාවලියක්. අන්නේ ක්‍රියාවලිය ඇතුලේ එක පුරුකක් පමණයි විනිසුරුවරුන්ගේ කාලය මේ කෙටි කාලයකට දික් කරනවා කියන එක. මේක අර සමස්ත ක්‍රියාවලිය එකක් පමණයි. එහෙම නැතුව මේක වෙන් කරලා වෙනම කරන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා පොදු මහ ජනතාවගේ ඉල්ලීම මොකද්ද? මේ ගොඩ ගහලා තියෙන නඩු ඉක්මන් කරන්න, නීතිය සාධාරණත්වයේ ඉෂ්ට කරන්න, හොරුන්ට මංකොල්ලකරුවන්ට දඬුවම් දෙන්න, කුඩු මර්ධනය කරන්න, මේ සියලු දේවල් කරලා සාමකාමී රටක්, හොරකමින් වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න කියන එක තමයි ජනතා අභිලාෂේ. අන්න ඒකට තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ අභිලාෂේ ක්‍රියාත්මක කරගන්න නම් මෙවැනි සංශෝධන කටයුතු වලට යන්න වෙනවා.
1: අමාත්‍ය සුසිල් රණසිංහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
10: නඩු වහන එක විතරක් නෙවෙයි, යම් අකටයුතුකම් වෙනවනම්, නීති විරෝධී කටයුතු වෙනවනම් ඒවා සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, ඒ වගේම රස පරීක්ෂ දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය, මේ මුළු පද්ධතියෙම තත්වයන් වෙනස් කරන්න, නව මානයකට ගේන්න ක්‍රියාමාර්ග ගොඩක් අපි අඳුරගෙන තියෙනවා. කාර්යාල කාර්ය සහායකගේ සිට විනිසුරුතුමා දක්වා සංඛ්‍යාව වැඩි කරන්න, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න, අධිකරණ පද්ධතියේ තිබෙන අධිකරණ සංඛ්‍යාව වැඩි කරන්න, අල්ලස් කොමිසමේ කාර්යාල සංඛ්‍යාව වැඩි කරන්න, පොලිසියට නිලධාරීන් බඳව ගන්න, ඒ වගේම ඔවුන්ට දීමන ලබා දෙන්න, ඔවුන්ට වාහන ලබා දෙන්න, ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දෙන්න, මේ වගේ ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් අපි යෝජනා කරලා තිනවා. ඒ ක්‍රියාමාර්ග වලින් එකක් පමණයි මේ විනිශ්චකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීමේ ක්‍රියාමාර්ගය. ඒ නිසා ඒකේ විතරක් ඉල්ල මේකේ තේරුමක් නැහැ. අපි මේ මුළු පද්ධතියම වෙනස් කිරීම සඳහා තමයි අපි ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ.
1: අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දි මෙහෙටි මහතා අදහස් පළ කළා.
11: ශ්‍රේෂ්ඨාධිකරණයත් අභ්‍යාචනාධිකරණයත් ඉන්න විනිසුරුවන්ගේ අත්දැකීම් අපිට අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ සහ අනිත් අධිකරණවල මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය කියන ඒවා මේ හැම අධිකරණයකම අවුරුදු දෙක දෙක ඒගොල්ලන්ගේ දුර කාලය වැඩි කරන්නේ. දැන් මේ දෙකක් වැඩි වෙන්නේ එකක් අත්දැකීම් බහුල අපේ විනිශ්චයකාරවරුන් අපි තියාගන්න. ඊට පස්සේ මේ 50 ඇතුළෙම අපි අධිකරණ පද්ධතියට අලුතෙන් විනිසුරුවරුන් එකතු කරනවා. එතකොට අත්දැකීම් සහිත වැඩි සංඛ්‍යාවක් වෙච්ච විනිසුරුවරුන් මේ නඩු විශාල සංඛ්‍යාවක් වේගෙන් අහනකොට මේ වැඩේ ඉක්මනින් අවසන් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි නඩු අහන්න ශාලාත් ඕනේනේ. නේ අධිකරණත් ඕනේ. අර ඇමතිලගේ බංගලා කට්ටිය දස්වල සැපට හිටපුවා. දැන් අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. මාදන මුදලින් තමයි ඒවා නඩත්තු කරන්නේ. ඒගොල්ලෝ සැපට හිටියේ. ඒවා අපි අධිකරණ වලට දීලා දීලා. දැන් නඩු අහන තැනුත් වැඩි, නඩු අහන අධිකරණ විනිසුරුවරුත් වැඩි, ඉන්න විනිසුරුවන්ගේ අත්දැකීමුත් වැඩි. දැන් මොකද වෙන්නේ? නඩු ඉක්මනට ඇහෙනවා. දැන් වැඩියෙන් කෑ ගහන්නේ කවුද? වැඩියෙන් කෑ ගහන්නේ වේගෙන් නඩු අහනකට බය වෙච්ච කට්ටිය.
1: ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් සුභවාදී සංඥා කිහිපයක් මහබැංකුව ඊයේ නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් අනාවරණය කර තිබෙනවා. අභියෝග පැවති ශ්‍රී ලංකා ආර්ථිකය අලි ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින බවයි මහබැංකුව ඊයේ නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් හෙළි කර තිබෙන්නේ. මැද පෙරදිග අර්බුදය ඇතුළු බාහිර අභියෝග මතිවුවද ශ්‍රී ලංකාවේ බාහිරාංශයේ තවදුරටත් ශක්තිමත් සහ ඔරොත්තු දීමේ හැකියාවකින් යුක්තව පවතින බවයි මහබැංකුව පෙන්වා දුන්නේ. මෙය විදේශ විනිමය ස්ථාවරත්වය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සඳහා වැදගත් ධනාත්මක සංඥාවක්. එමෙන්ම ආර්ථික වර්ධනය පිළිබඳව අපේක්ෂාවද ස්ථාවරව පවතිනවා. රටේ ආර්ථික ප්‍රකෘතිය තවදුරටත් ඉදිරියට යා හැකි පදනමකින් පවතින බවයි මුදල් ප්‍රතිපත්ති වාර්තාව පෙන්වා දෙන්නේ. දැනට උද්ධමනී ඉහළ මට්ටමක පැවති අතේ ඉදිරි කාලයේදී ක්‍රමයෙන් මහබැංකුවේ 5% ඉලක්කය වෙත යළි ලගාවුණු ඇති බවටත් මුදල් ප්‍රතිපත්ති වාර්තාව අපේක්ෂා කරනවා. ඒ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සහ ව්‍යාපාරික සැලසුම සඳහා වැදගත් ස්ථාවරත්වයක් ලබා දීමට හේතුවක්. එමෙන්ම උද්ධමනය පාලනය කිරීමට මහබැංකු ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටිනවා. උද්ධමන පීඩනයේ වැඩිවීම පාලනය කිරීම සඳහා මහබැංකුව පසුගිය මැයි මාසයේදී මුදල් ප්‍රතිපත්ති දැඩි කර තිබුණා. ඒ උද්ධමන අපේක්ෂාවන් පාලනය නිවත්වීම බලක්වා ගැනීම සඳහායි. පෞද්ගලික අංශයේ ණය වර්ධනයේ මෑත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් මධ්‍යස්ථ වීමට අපේක්ෂා කරනවා. ආර්ථිකයේ අධික ණය ප්‍රසාරණය පාලනය කරමින් වඩා තිරසර ආර්ථික වර්ධනයකට පදනමක් සැකසීමක් ලෙසයි පෙන්නුම් කෙරෙන්නේ. ඒ අනුව අභියෝග තවදුරටත් පැවතියත් ශ්‍රී ලංකා ආර්ථිකයේ අර්බුදයෙන් පසු ස්ථාවරත්වය තහවුරු කරමින් තිරසර වර්ධනයක් කරා ගමන් කිරීමේ හැකියාව පෙන්වන බව ඊයේ නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ පැහැදිලිවම සඳහන්. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ සුභවාදී අපේක්ෂා තවදුරටත් ශක්තිමත් කරන පුරෝකථනයක්ද වනවා. සමත මණ්ඩල ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා. 36 ජාතික සමත දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් සමත මණ්ඩල හේතුවෙන් ගොඩ ගැසෙන නඩු සංඛ්‍යාව අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යරයා මෙහිදී සඳහන් කළේ. ලාභ ප්‍රයෝජන නොමැතිව රට පුරා 60,500ක පමණ සමතකරුවන් සිය සේවා ඉටු කරමින් සිටිනවා. වසරකට ආරවුල් 1,02,000 වැඩි සංඛ්‍යාවක් සමත මණ්ඩල වෙත යොමු වන බවටයි හඳුනාගෙන තිබෙන්නේ. අධිකරණ වෙත යොමුවන මූල්‍ය ආරවුල් සංඛ්‍යාව අඩු කිරීමේ අරමුණින් මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමත මණ්ඩල පිහිටුවීමටද පියවරගෙන ඇති බවයි අමාත්‍යරයා ප්‍රකාශ කළේ.
12: අප රටක් ලෙස ඉදිරියට යාමට නම් ආර්ථික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. නීති ආධිපත්‍ය සුරකින සමානාත්මතාවයේ රජයන සෑම පුරවැසියෙකුටම නීතිය සමාන ප්‍රවේශයක් සහතික වන සාධාරණ සමාජයක් අපි ගොඩනැගිය යුතු වෙනවා. ඒ නිසාම සෑම පුරවැසියෙකුටම නීති ආරක්ෂාව සහ සාධාරණත්වය ලැබීම අපගේ ප්‍රධාන වගකීමක් බව මම මෙහිදී අවධාරණය කරන්න කැමැති. අද අපගේ අධිකරණ පද්ධතිය ඉදිරි ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ නඩු ප්‍රමාණය වැඩිවීම සහ ඒ හේතුවෙන් නැතිවන ප්‍රමාදයයි. මෙවැනි තත්ත්වයක් තුළ සෑම ආරවුලක්ම අධිකරණය වෙත ගෙන යාම වෙනුවට හැකි සෑම අවස්ථාවකදී පාර්ශ්වකරුවන් අතර සාකච්ඡාවෙන් හා එකඟතාවයෙන් ආරවුල් විසඳාගන්න ලැබීම ලබා දීම ඉතා වැදගත්. දිවයින පුරා පිහිටි සමත මූල මණ්ඩල වෙත වසරකට ආරවුල් 1,02,000 වැඩි ප්‍රමාණයකින් අලුතින් යොමු වීමෙන් අපේ ජනතාව තුළ මෙම ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය සහ වැදගත්කම පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් අධිකරණය වෙත ගොඩ ගැසීමට ඉදිරි නඩු ප්‍රමාණය සැලකියලු තුලස අඩු කරගන්න අපිට හැකියාව ලැබෙනවා. මෙවර අයවැය මගින් සමත මණ්ඩල කොමිස් සභාව සඳහා රුපියල් මිලියන 800කට අධික ප්‍රතිපාදන වෙන්කොට තිබෙනවා. ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් විශේෂ සමත මණ්ඩල දිස්ත්‍රික් 25 පහම ආවරණය වෙන පරිදි පිහිටුවීමට පසුගිය වසරේ අපට හැකියාව ලැබුණා. එමෙන්ම අධිකරණය වෙත යොමු වන මූල්‍යාරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා විශේෂ මූල්‍යාරවුල් සමත මණ්ඩලද අපි හඳුන්වලා දීලා තිබෙනවා. මෙවැනි වැඩපිළිවෙළ තුලින් බලාපොරොත්තු වන්නේ අධිකරණ පද්ධතියට ඇති පීඩනය අඩු කිරීම පමණක්ම නෙවෙයි. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට ඉක්මන් සාධාරණ සහ සාමකාමී ආරවුල් විසඳුමක් ලබා දීමයි. ඒ සඳහා තාක්ෂණයද අපි භාවිතා කළ යුතුයි. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සමගාමීව සමත මණ්ඩලවල ආරවුල් දත්ත කළමනාකරණ පද්ධතියක් හෙවත් dispute data management system එකක් ස්ථාපනය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. එහි මුල් අදියර ලෙස විශේෂ ඉඩම් සමත මණ්ඩල වෙත යොමු ඇති ආරවුල් වල දත්ත එම පද්ධතියට ඇතුළත් කිරීම මේ වනවිට සාර්ථකව සිදු කරමින් පවතිනවා.
1: ණය සහන ඇතුළු විවිධ අයුරින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙන බව ජපාන ජාත්‍යන්තර ණය සහයෝගිතා ඒජන්සියවත් ජයික ආයතනය අවධාරණය කරනවා. ජයික ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ෂෝහේ හාරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය හමු වුණා. එහිදී ජයික ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජයික ආයතනයේ දීර්ඝ කාලයක සිට ලබා දෙන සහාය මේදියාගේ කර තිබෙනවා. දෙත්ව සුලිකුණාටුව සහ අපදාතත්වයෙන් පසු සැලසූ සහන වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ජපාන් රජයට ස්තුතිය පළ කළා. ශ්‍රී ලංකාව ගෙන යන ණය ප්‍රතිවිගත කරන වැඩපිළිවෙල සහ රටේ ආර්ථිකයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දෙවැනි මගී පරයන්තය ඉදිකිරීම් කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ජපානය එකඟතාව පළ කළා. ඒ ජයික ආයතනයේ නියෝජිත පිරිස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හමු අවස්ථාවේදී පසුගිය කාලයේ ආරම්භ කර නතර වුණු ව්‍යාපෘතිවල කටයුතු යළි ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන රජය සමග පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙවැනි මගී පරයන්තය ඉදිකිරීම් කඩිනම් කිරීමට තීරණය කෙරුණා. මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අමතර ණය පහසුකම් ලබා දීමට ගනු ලැබූ තීන්දුව අනුව එම වැඩ කටයුතුද දැනටමත් අවසන් වී තිබෙනවා. මෙරට ජනාධිපතිවරයාට අමරිකා ජනාධිපතිවරයා සමග ඍජුව සම්බන්ධ වී සම්බන්ධතා ඇතිකර ගැනීමට හැකියාව ලැබී ඇති බව අමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ වැඩ බලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මහින්ද සමරසිංහ මහතා තානාපතිවරයා ලෙස කළ සේවය උන්වහන්සේ මෙහිදී අගය කළා. අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද සමරසිංහ මහතා මාධ්‍යට අදහස් පළ කළා.
13: මෙතුරුණ කාලයේදී මේ ජාතික ජන බලවේගය බලයට පත් වුණොත් එමු උන්ට මේ ජාත්‍යන්තර සම්බන්දතා නැහැ කියලා තමයි මේ විශාල වශයෙන් චෝදනා එල්ල වුණේ.
14: මම නම් ඇත්ත වශයෙන්ම දකින්නේ බොහොම හොඳ විදියකට පල්දායිත්වයක් තියෙන අන්දමින් ජාත්‍යන්තර සම්බන්දතා පවත්වාගෙන යනවා කියලා. ඇමරිකාව ගත්තාම ඇත්ත වශයෙන්ම

0: කියන එක මන් දැක්ක. ඒ විදේශ ප්‍රතිපත්තිය බොහොම හොඳ අවබෝධයකින් කිසිම රටක් තරහ කරගන්න නැතුව පේ රටට ගන්න පුළුවන් උපරිම සහයෝගයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා කියන එක මම දැක්. ඒක ඇත්ත වශයෙන්ම රටේ ජනතාවටත් ලොකු ශක්තියක් හැටියටයි මම දකින්නේ.
1: නැත්නම් මොනවාගේ අදහසද තියෙන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාව
0: අපේ රටයි ඇමරිකාවයි අතර ජාත්‍යන්තර සම්බන්ධතාවය, රාජතාන්ත්‍රික සම්බන්ධතාවය බොහොම ඉහළ මට්ටමකට අද අපිට වර්ධනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියලා.
2: ජපානයේ බලපෑ ඇති වර්ෂාධික කාලගුණ හේතුවෙන් පුද්ගලී නටදෙනකු මිය ගොස් තිබෙනවා. ජපානයේ ටෝකියෝ අගනුවරට ආවද විභාග කලාපයටයි දැඩි බලපෑම් එල්ල වුණේ. අධික වර්ෂාපතනය සමග හදිසි ගංවතුර තත්ත්වයක්ද හටගත්තා. ඒ සමග මෝටර් රථ ජලයට යට වී ඇති ආකාරය ජපාන මාධ්‍ය වාර්තා කළා. අනතුරු වලින් පුද්ගලින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවත් අයෙකු අතුරුදන් බවයි සාන කණ්ඩායම් පවසන්නේ. නායම් සහ විදුලි ඇන හිටීම්ද වාර්තා වනවා. නිවාස 20,000කට අධික සංඛ්‍යාවකට විදුලි බලය නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගුවන් ගමන් රසක්ද ප්‍රමාද කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. ඒහේතුවෙන් ගුවන් මගින් 7,000ක පමණ පිරිසක් ටෝකියෝ නරිටා ගුවන්තොටුපළ තුළ සිර වීසින්න බව වාර්තා වනවා. නිවාස 100,000කට අධික සංඛ්‍යාවක් ජනතාවට අනාරක්ෂිත ආරක්ෂිත ස්ථාන කරා යොමුවන් ලෙස දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. අදත් වර්ෂාපතනයේ දැඩි බලපෑම් එල්ල වනු ඇති බවටයි ජපාන කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ. ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දිය කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙනවා. පළමු තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. හෙට පෙරවරු 10:00ටයි තරඟය ආරම්භ වන්නේ. ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. ඉන්දිය කණ්ඩායම මෙහෙවන්නේ ශුබ්මන් ගිල් විසින්. මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම දෙවන දිනය නිමාවන විට කඩු 6 දැවි ලකුණු 352ක් ලබා සිටියා. ටැන්සි ඩාසන් ලකුණු 101යි. නායක නාජ්මුල් හොසෙන් ලකුණු 84ක් ලබා ගත්තා. ඔස්ට්‍රේලියා කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කරගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේ කඩු 4ක් අතැතිව ලකුණු 153ක් ඉදිරියෙන් සිටිනවා. ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. රුපියල් මිලියන 2500ක ආදායම උත්පාදන ව්‍යාපෘති සියය ඇරඹෙයි. සමූපකාරයේ තරඟකාරී වෙළඳපොළ තුල ශක්තිමත් කිරීමට ජනපතිගේ අවධානය. සහතික මිලට වී ගන්න සුළු හා මධ්‍යම වීමෝන් හිමියන්ට පොලි රහිත ණයක්. අභියෝග හමුවේ ස්ථාවර වන ශ්‍රී ලංකා ආර්ථිකය ගැන මුදල් ප්‍රතිපත්ති වාර්තාව හෙළි කරයි. ශ්‍රී ලංකාවට අඛණ්ඩව ජයිකා සහය. විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්. වර්ෂාධික කාලගුණයෙන් ජපානයේ 8 දිනක් මියයයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: හැංගි හැංගි බැඳගෙන වෙසන

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01177479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරම හරගම
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලාව රාත්‍රී 7යි.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳදී තහර

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 76 679 579
4: ආදරේ පෙරණු ආදරේ දැනෙන ලස්සන දවසක් තමයි මේ ගත වෙලා යමින් තියෙන්නේ. බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නවා සිකුරාදා හැන්දෑව ගැන. සාමාන්‍යයෙන් අපේ තියෙන කැමැත්ත ආශාව හරියටම කිව්වොත් අපි ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් වැඩ කරලා ඉලක්ක අරමුණු පසුපස්සේ හඹා ගිහිල්ලා හති වැටිලා සිකුරාදා වෙනකොට ඉතින් ඔය හති අරගන්න ටිකක් ගතට හිතට විවේකයක් ගන්න සතියන්තය එළඹෙනකල් බලාගෙන ඉන්නවා ගොඩක් දෙනෙක්. ඒක එහෙම නොවෙන අයත් ඉන්නවා සතියන්තයේ වැඩ ඊට වඩා වැඩ වැඩි වෙන අයත් ඉන්නවා. ඔය කොයි හැටි වෙතත් අපි හරි කැමති දවස් මොනවද කියලා සතියේ දවස් ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කැමති දවස් අතරේ සිකුරාදා සෙනසුරාදා දිරිත දවස් නම් ලංකාවේ අපිට අනිවාර්යයෙන්ම තියෙනවම තමයි. ඉතින් ඒ කැමති දවස් තවත් කැමති දවස් බවට පත් කරන්න ඔබ ආදරය කරන ඔබ කැමති කතා බහක් එක අදත් රැණවේ වෙනකල් ආදරෙන් සඳදිය දහර යටින් රැඳෙන්න ළඟින් ඉන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ ආදරය කරන බොහොම සුන්දර කලා ශිල්පියෙක්ව අද අපි සඳදිය දහර වෙනුවෙන් අපේ ලක්හඬ මැදිරියට ආරාධනා කරලා කැඳවා ගත්තා. ඔහු අපිට නුහුරු පුරුදු කෙනෙක් නෙවෙයි. මීට පෙර අවස්ථා කීපකදීත් අපිත් එක්ක විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මෙහෙම කියන්න පුළුවන් රංගන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්. එතකොට ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රචකයෙක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්, අධ්‍යක්ෂවරයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්, නිෂ්පාදකවරයෙක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගීපද රචකයෙක් විදිහට, ලේඛකයෙක් විදිහට ඔහු ලිව්ව නවකතාවක් සහ කෙටි කතාවක් ජනගත වුණා. මේ සියලු දේවල් එක්ක අපි අද ආදරෙන් ආරාධනා කර අපිත් එක්ක මේ කතා බහට එක් වෙන්න කියලා රූපණවේදී මිහිර සිරිතිලක ආදරණීය හිතවතට
5: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්.
6: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. බොහොම ආසයි. මොකද මමත් බොහොම ආසාවෙන් රසවින්දින වැඩසටහනක් සඳදිය දහර ඒ නමේ ඉඳන්ම තියෙනවා. ඒකේ තියෙන සෞම්‍ය ගතිය සහ ඒ වෙලාවට ගැළපෙන ගතිය.
4: ඒ නිසාම අපි අද බොහොම මේ සුන්දර ආදරණීය කතා බහකට එහෙනම් ලෑස්ති වෙලා ඉන්නේ. අපිට පැය දෙකක් තියෙනවානේ කතා කරන්න, ගීත අහන්න. ගීතයක් කියලා කිව්වහම මේ අපේ හිතේ තියෙන මොකක් හරි කතාවකට, අපි කැමති දෙයකට, අපේ දන්න හඳුනන චරිතයකට මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන ගීතයක් තමයි අපි තෝරගන්නේ. මං හිතන්නේ ඔබ ගොඩාක් ආදරය කරන මව් ගුණ ගීතයක් ගැන කිව්වහම මං හිතන්නේ ඔබේ මතකයට මුලින්ම එන ගීතය තමයි අද සඳදිය දහර වෙනුවෙන් මුලින්ම අහමු කියලා යෝජනා කරන්නේ.
6: ඔව්, මේ ගීතය මට විශේෂ වෙන්නේ මට විතරක් නෙමෙයි, ලෝකෙ හැමෝටම. අම්මා කියන්නේ හැඟීමක්. මං කියන්නේ ඒක තවදුරටත් පුද්ගලයෙක් නෙමෙයි, අම්මා කියන්නේ හැඟීමක්. එතකොට මං හිතුවා මුල්ම ගීතේ හැටියට අම්මාව තෝරගන්න ඕන කියලා. ජීවිතේ අම්මා වෙනුවෙන් දෙයක් කරා කියලා සතුටු වෙන්න පුළුවන්කම ලැබෙනවා කියන එක හරිම පුදුම දෙයක් නංගි. මේ 9 මාසේ 19 වෙනිදා මං ඒ සතුට වින්ද පැත්තකට වෙලා ඉඳන් පොත පිළිගන්වන්න ආපු වෙලාවේ ඒ අම්මාගේ තිබුණු සතුට, ඒක එයා මම වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරපු කෙනෙක්. ජීවිතේ එයා බලාපොරොත්තු වුණෙත් නැතුව ඇති මේ වර්තමානයේ මා ලබන යම් කිසි ජයග්‍රහණයක් වේනම් තාත්තා නැතුණාට පස්සේ ඉඳන් තනියම ළමයි 3 දෙනෙක් හදාගෙන අපි හිටියේ ගොඩක් ඈත ගම්මානයක. එතකොට එහෙම කෙනෙක් ඇවිල්ලා කොළඹට මේ මට්ටමට හරි නැගී සිටී කියන එක අම්මා කෙනෙකුට දකින්න ලැබෙන එක මං හිතන්නේ ඇගේ මුළු ජීවිත කාලයම ගත කරපු ඒ දුකට මට දෙන්න පුළුවන් ලොකුම සතුටු පඳුර. ඒ නිසා විශේෂයෙන්ම මතකෙත් නම් මම මේක කියන්න ඕන කියලා උපානි ධනවල මහත්තයයි සරත් අසනායක මහත්තය එකතු වෙලා කරපු

0: සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය දහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සන්තතිය දහර ආදරණීය අහගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය දහන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත්තු ජාතික ව්‍යාපාර විශේෂතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කර යාමට NNB වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. එවැගේම දිවෙන පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සන්තතිය දහර අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000 - 1200 අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 0117 679 579 දර

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
1: ඔබ ලක්කඳහගෙන ඉන්නේ අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම රෝපණවේදී මිහිර සිරිතිලක මහතා. ජීවිතයේ ගොඩනගා ගැනීම ගැන කතා කරනකොට මුලින්ම අපි හිතන්නේ කවදා හරි දවසක අපේ අම්මා වගේ අපේ තාත්තා වගේ එහෙම නැත්නම් අපිට ඊට පස්සේ හමු වෙන අපේ සහෝදර සහෝදරියන් එදිනදා අපේ සමාජයේ අපි දැන හඳුනා ගන්න යම් කිසි චරිත ප්‍රමාණයක් අපි තෝරගෙන ඒ වගේ වෙන්න අපි උත්සාහ කරනවා. ගොඩක් කලාවට මේ පුතාලා කැමති තාත්තලා වගේ වෙන්න, ඒ වගේම තාත්තලා කැමති තමන්ට ළඟා කරගන්න බැරි වුණු කිරුලක් කවදා හරි තමන්ගේ ආදරණීය පුතාගේ හිසේ පළඳවන්න. ඒ වෙනුවෙන් තමයි තාත්තලා කැපකිරීම කරන්නේ. ඒකට විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන තාත්තාද, කම්කරු රැකියාවක් කරන තාත්තාද කියලා බෙදයක් නැහැ. ඕනෑම තාත්තා කෙනෙකුගේ සිහිනය තමන්ගේ මේ ආදරය දිනු පුතාව රජකරන එක. කරදිය ගැඹරට වගේම මේ ඕනෑම තැනකදී අපිට මුණ ගැහෙන තාත්තලා ඒ සිහිනය පසුපස තමයි හඹා යන්නේ.
2: ඔව්, අපි එක වෙලාවකට කියනවනේ, අපි කියනෝ එයාට ඉතින් ඒ දේවල් ජානමය වලින් ආවා කියලා. එතකොට එහෙම දෙයක් නැහැ කියලා මේ වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. ඒ කියන්නේ ජානමය වශයෙන් එන්නේ සාමාන්‍ය පොඩි පොඩි ලක්ෂණ කිහිපයක් පමණයි, විශේෂයෙන්ම කායික ලක්ෂණ සහ කොමත් අපේ ස්වභාවයෙන් සෑම මිනිසියෙකුට මේන හැඟීම් ටික ඒ ටික වගේ දෙනවා එනවා ඇරෙන්න දැනට හොයාගෙන තියෙනවා. ජානම වශයෙන් කිසිම කෙනෙක්ට තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්න බෑ. අපි කියන්නේ ගායකයාගේ පුතා ගායකයක් වෙන්නේ, ඉතින් එයාට නේද ජානවලින්ම ඇවිල්ලානේ තියෙන්නේ කියන එක විශේෂයෙන්ම චාල්ස් ඩාවින් වගේ අය, එතකොට වුඩ්වර්ත් වගේ අය තහවුරු කරලා තියෙනවා එහෙම එකක් නැහැ කියලා. එහෙනම් ඔබේ පුතාට ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ තාත්තලාගේ හීනවල තියෙන්නේ කවුද කියන එක තමයි ඊළඟට එන කෑල්ල. දැන් මගේ තාත්තා මාව කලාවට යොමු කරන්න හිතුවාද කියන ප්‍රශ්නේ මම අදත් අහනවා. මම කලිනොත් කියලා ඇති මේ කතාව. මගේ තාත්තා චිත්‍රපටියක් එනකොට හොරට ඇවිල්ලා මාව අවදි කරලා එක්කන් ගිහිල්ලා ටීවී එක ඉස්සරහා වාඩි කරවපු තැන ඉඳන්, එතකොට ගෙනත් දුන්න පොතපතේ ඉඳන් ජීවිතේ යාට යම්කිසි හීනයක් තිබුණා දෝයි කියලා මට හිතෙනවා. හැබැයි මගේ තාත්තා රියදුරෙක්, ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලේ මහ විශාල ඩෝසරයක රියදුරෙක්. රියදුරෙක් හැටියට එයා මට වාහනයක් ගන්න නැත්නම් රියදුරෙක් කරන්න මාව හිතුවේ නැහැ. එයාගේ හිතේ තිබුණ මොනවාද කියලා මගේ තාත්තලා ගොඩක් වෙලාවට එයාලගේ හිතේ තියෙනවා කියන්නේ. අම්මලා නම් කියනවා,
1: නිරන්තරයෙන්ම අම්මලා කියනවා,
2: අම්මලා කියනවා. හැබැයි තාත්තලාව අපිට අඳුරගන්න වෙන්නේ අපි වැඩිහිටි වියටපත් වෙලා ඒ තාත්තලා හිතන විදිය තේරුම් ගත්ත දවසට. එතකොට මම හිතනවා සෑම තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ තමන්ගේ දරුවා රජ කරවන්න. මම දන්න මල්ලි කෙනෙක් හිටියේ, ආට ඉගෙන ගන්න බෑ ඒ කාලේ ඉස්සර. ඉතින් අපිට ඔකු වෙනලා අකුරු ගන්නලා කොහොම හරි අස්සනක් ගහන්න බස් එකේ බෝඩ් එකේ කියව ගන්න හරි ඉගෙන ගන්න කියලා ඉගෙනුවා. පසු කාලෙක එයා දවසක් අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවා, යාට ළමයෙක් ඉන්නවා. මෙයා බයිනෝ, මේ ළමයා ඉගෙන ගන්නෑ නේ හරියට, මේ කොච්චර කිව්වත් පාඩම් කරන්නේ. මට ටග් ගාලා මතක් වුණා එයාගේ ඉතිහාසෙ. එතකොට එයා ඉගෙන ගත්තේ නැති එක නෙමෙයි යාට දැන් තියෙන්නේ, දරුවට උගන්නන්න ඕන කියන්නේ. ඒ චේන්ජ් එක කොතෙන්ද දෙන්නේ? මං කියන්නේ කොල්ලෝ කියන්නේ නේ, අපි කියන්නේ කොල්ලෝ කොළු කමට ඉන්නේ උන් කියලා. කසාද බැඳ දවසේද, කසාද සහතිකය ආපු දවසේ කොතෙන්ද මේ තාත්තා කියන කැරක්ටරේ භූමිකාවට මේ මිනිස්සයා පත් වෙන්නේ? ඒ නිසා අපි ගැන ආයි හිතන්න ඕන. සෑම තාත්තා කෙනෙක්ම අම්මා කෙනෙක්ම වෙන්නේ මේ ඉඳපු කොල්ලෝ කෙල්ලෝනේ. ඒකෙන් මිදිලා කවද්ද ඒගොල්ලොන්ගේ ජීවිත චේන්ජ් වෙච්ච තැන? මං හිතන්නේ ඒක තමයි විශ්වයේ පුදුම හාස්කම. තාත්තා කෙනෙක්ට ජීවිතේ සියල්ල අතාරින්න පුළුවන් වීම, ඒක මහා පුදුම දෙයක්. ඉතින් මේ ගීතේ කියනවා, කරදිය ගැඹරේ තුන්යම ගෙව්වේ ඔබගේ දෑතට දිරිය වඩන්නයි. ඇත්තටම මූදකට ගිහිල්ලා මහරෑ තනියම අර ඔරු කඳක ඉන්න තාත්තා කෙනෙක් කියන්නේ මොකද්ද බලාපොරොත්තු?
1: ජීවිතේ පිළිබඳ කිසිදු විශ්වාසයක් නැතිව කොහොම නැවත ගොඩබිමට එයිද කියන බලාපොරොත්තු.
2: ඒ ඔක්කොම තියෙද්දි එයා හීන මවනවා. එයා නිසා ෆැමිලි එකක් ජීවත් වෙනවා. දරුවට හොඳට කන්න දෙන්න ඕන, දරුවා ලස්සන්ට තියන්න ඕන. බලන්න කොච්චර දුප්පත් පවුලක උනත් දරුවට හොඳ ඇඳුමක් අඳලා සතුටු වෙන අම්මලා තාත්තලා. ඉතින් එහෙම කියනකොට මතක් වෙනවා ලෝෂන් මුලසිංහල මහත්තයාත් ලියලා තිනෝනේ වගේ සින්දුවක්, රජ මැදුරක ඉපදී සිටියා නම් උඹත් රජකී පුතුණිය කියලා. මං කියන අපේ තාත්තලා රජවරු. ඒ තාත්තා

0: රජය වසන්ත වැල්ගම අල්ලිව ගීතයක් මේ ප්‍රසාත් සිරවර්ධන අය සංගීතවත් කළේ කරුණාරත්න දේවුල්ගෙන මේ ගීතය ගායනා කරන්නේ. අර මේ අපි කියනවානේ විස්තෘත පවුල් ඒකකයේ ඇතුලේ දරුවන්ට ලැබුණු මේ ආශිර්වාදයක් වගේ. දැන් ඉතින් අම්මයි තාත්තයි දරුවනුයි විතරක් වෙන න්‍යෂ්ටික පවුලවලට ගිහිල්ලා අපි එහෙම නැත්තම් දරුවන්ව ආරක්ෂා කරගන්න දිවසරපු මධ්‍යස්ථානයකට යොදවන්න වෙනවා. ඉතින් නිදිමතේ වැනෙන හිසක් පපුවට තුරුරු කරන් කතන්දර කියන්න දිවාසුරකු මධ්‍යස්ථානයේ ඉන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ නැහැ. මොකද දරුව ප්‍රමාණය ගත්තහම ඉතාම විශාල ප්‍රමාණයක්. එතකොට එක එක දරුවාට ඒ විදිහට සැලකීමක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. හැබැයි කිරියම්ම කෙනෙකුට නිරන්තරයෙන් තිබ්බ තමන්ගේ මුණුපුරු මිනිපිරියන්ට තමන් ජීවිතයේ විවිධාකාර අත්දැකීම් වලින් ලබා ගත්ත දේවල් කතන්දර විදිහට, කවි විදිහට, තේරවිලි විදිහට කියලා දෙන්න පරිසරයක්, නිදහස් පරිසරයක් කිරියම්ම කෙනෙකුට තිබ්බා. මේ අත්දැකීම මම හිතන්නේ 80 දශකයේ අවසන් පරම්පරාව එමෙතන 90 දශකෙන් වගේ වෙනකොට බොහෝ විට සීමා සහිත වෙලා තියෙන්නේ. එවන් වූ කිරියම්ම කෙනෙකුගේ සෙනෙහස මැටිගෙදර අපේ කිරියම්මා.
1: මම මේක දකිනව පැති දෙකකින්. එකක් තමයි මේ ගීතේ රජේ, මම රජීවට කතා කළත් කිව්වා ඔයා විශිෂ්ටයි මේ ගීතේදී, මම මාර සැලුණ මේ ගීතේදී කියලා. එකක් තමයි අපේ තිබුණු පුංචි පුංචි කතා කියන ඒවා. අපේ හිතුවේ නැතුණාට අවුරුදු ගානක් තිස්සේ අපේ රට ඇතුලේ අපිට බිහිවෙච්ච කතන්දර, ඒගේ පොඩි කතා වලින් පුළුවන් වුණා අපේ ජීවිතවලට මාර අදහස් ටිකක් දෙන්න, සහ අපිට හොඳයයි සමාජයේ සම්මත දේවල් තේරුම් කරලා දෙන්න. සරලම එක ගත්තොත් මිදිවැලකට ආපු නරියගේ කතාව හරි සරලයිනේ. එයා උඩ පැනලා ඊට පස්සේ එයාකට දොස් කියලා යනවා, මේ ඇඹුලයි කියලා. ඕක ඇතුලේ නැද්ද දැනුත් අපේ ජීවිතයට ගන්න උපමාව? සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් වුණාම දන්නවනේ ගෑල් ළමයාගේ පස්සෙන් ඇවිල්ලා බැරි වෙච්ච තැන කොල්ල මොනවාද කියන්නේ කියලා.
0: ලෝකෙන්නේ මෙච්චර ලස්සනම කෙනා, ආදරණීයම කෙනා කියලා තමයි මුලදී යන්නේ. හැබැයි ගැහැණු ළමයාගේ කැමැත්ත නොලබුණු තැන ඈ තමයි මේ ලෝකේ ඉන්න නරකම කෙනා
1: කියලා.
0: අවලස්සනම කෙනා බවට
1: පත්වෙන්නේ. ඒක අපිට පොඩි කාලේ කිරියම්ම කියලා දීලා තියෙනවානේ. ඔක කියනවා කිරියම්මලාගේ කාර්ය අයින් වෙනවත් එක්කම අපේ සමාජයේ සිතිවිලි වලින් පෝෂිත පිරිස අයින් වෙනවා කියලා. මම දන්නේ මේ තාක්ෂණය විසින් කරන ලොකුම හානිය තමයි අපේ චිත්ත රූපම වීම කියන කෑල්ල නැති කරලා දානවා. ඉස්සර අපේ කිරියම්ම කෙනෙක් අපි ළඟ වාඩිලා කියනකොට මෙන්න මෙහිමයි ඒ සුරංගනාවි කොණ්ඩි දිගයි කියලා ආච්චි කියනකොට අපිට රූප මැවුණා හිත ඇතුලේ. අපි දැක්කා ඒ සුරංගනාවි, ලස්සන කොණ්ඩි දිග සුරංගනාවියක් අපි දැක්ක. අපි චිත්තරූප මවන්න පටන් ගත්තා. චිත්තරූප තමයි සියලු සාහිත්‍යයේ ආරම්භය. සියලුම සාහිත්‍යයේ ආරම්භය චිත්‍රයේ, සංගීතයේ, නැටුමේ ඔක්කොගේම මුල තියෙන්නේ චිත්තරූපම වීමේ. ඉතින් එච්චර චිත්තරූප ටිකක් දෙන්න පුළුවන් බව දන්නේ නැති නිසා ආර්ථිකය ගණනය කළා බලලා කිරියම්ම කෙනෙක් ගෙදර හිටියම යන වියදම ගණනය කළා ඊට වඩා ලාභයි කියලා වැඩි නිවාසයට යවනවා. කියන්නේ ගෙදර සාහිත්‍යම ගලවලා දානවා වගේ වැඩක්. මේක තේරෙන්න තව කල්යයි. මට මම හිතනවා රජීවට ඒක දැනලා තියෙනවා. මේකේ ලස්සන කතාවක් කියනවා. බිම වැටුණු කිරි දතට අඬන මගේ ලපටි හිත අඹගහේ ලේනෙකුට දුන්නා නේද? මේ කියන්නේ අපි ඉස්සර කියනවානේ දතක් වටනම අපි ගිහිල්ලා ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් දියෝ කියලා අපි කියනවානේ. මොකද්ද මේ අපේ ජීවිතයට අල්ලලා දුන්න පාඩම? අපිට මොනවා හරි දෙයක් අහිමි වුණාම බලාපොරොත්තුව කියන එක තමයි අපිට එයා දුන්නේ. දැන් ගත්තොත් ලේනෙකුටම දෙන්න ඕනේ නෑනේ. ඒ වගේම ලස්සන දත් තියෙනෝනේ මීයකට, මියෝ කිව්වේ නෑනේ, ලේනෙකට දුන්නේ. අපිට විශ්වාසයක් ඇති කළා. ඒ වගේ ලස්සන දත් දෙකක් ඔයාටත් ලැබෙනවා පුතේ. ඕක දැන් වැටිච් එක ගැන අමතක කළා දාන. ඇත්තටම දතක් වටන මුලින්ම අහිමි වීම දැනෙන තැන අපිට අපේ ජීවිතේ
0: අපේම කොටසක්.
1: අපේ කොටසක් හැලෙන එක ඊට පස්සේ සමාජය අය හිනා වෙනවා. අන්න ඔය කවුද කරත්තේ අරන් ගිහිල්ලා නේ දාච්චි වගේ වෙලා
0: නැත්නම්
1: පෙරහැර පස්සෙන් මොනා හරි කියලා අපිට අපහාස කරනකොට, හිනා වෙනකොට සමහර ළමයි කට වහගෙන ඉන්නේ ඒ වෙලාව. ඒම් කිරියම්මට පුළුවන් වුණා අපේ හිත ඇතුලේ බලාපොරොත්තුව තමයි පුතේ බිඳ වැටෙන හැම වෙලාවකම හදාගන්න ඕන කියන පොයින්ට් එක. ඉතින් මේ දේවල් කියලා දීපු කෙනාව අපේ සමාජයෙන් පැත්තකට කළා. වැඩිහිටි නිවාසයකට යවන තැනට ගියාම කවුද අපේ දරුවන්ගේ ඔළුවේ චිත්ත රූපමවන පිරිසක් වෙන්නේ. ෆෝන් එකට ඒක කරන්න බෑ කවදාවත්. ටීවී

0: වෙලාව රාත්‍රී 7:31.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්ම නම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. ලාංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6779 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLV ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
7: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
8: විලාව රාත්‍රී 7යි විනාඩි 34යි
9: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
10: අද සඳදිය දහන අපේ සොඳුරු හමුවීම රොපණවැදී මිහිර සිරිතලක සමකින් අපි බොහෝ දේවල් දැනගෙන ඉන්නවා සහ අපි බොහෝ දේවල් කතා කරනවා තේරුම් අරගෙන ඉන්නවා. සමහර තැන්වලදී අපි කියනවා මේ අපි දැන් හරි පරක්කුයි, කොහොමද අපි මේවා හදාගන්නේ, මේ රට වෙනස් කරන්නේ, මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්නේ, ළමයි හැසිරෙන විදිහ වෙනස් කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. හැබැයි එහෙම වෙනස් වීමක් වෙනවා කියලා අපිට සමාජයෙන් පේන්නත් ඕනේ. එහෙම නැත්නම් අඩුමතරමේ අපි අපිවත් අභ්‍යන්තරිකව ගත්තම අපි අපිවත් වෙනස් වෙලාද අපිට දැනෙන්නට ඕනේ. ඉතින් අපි අවංක වෙලා ඉගෙන හිතුවොත් මං හිතන්නේ රටක් විදිහට අපි හිතන විදිහ, අපි ප්‍රාර්ථනා කරන විදිහ, මේ හැම දෙයක්ම ලස්සන කරගන්න හැම කෙනෙකුගේම හිතසුව පිණිස ඒ දේවල් මෙහෙවන්න පුළුවන්කම ලැබේවි. හැබැයි අපි කතා කරන එක නැවැත්වෝ දවසට ඒ අඩුව දැනේවි. ඒ නිසා අපි කතා කරන එක දිගටම කරමු.
11: සා එතන පොඩි දෙයක් මං සමාවෙන් අදහසක් දක්වනවට, ජපානය වගේ රටක් අරගෙන බලන්න. ඒ රටේ කුඩා දරුවන්ට කියලා දෙන්නේ ආට්. බටනලාවක් ගත්තත් ඒකට නූල් වලින් කරපු ලස්සන වැඩ කෑල්ලක් එල්ලන් නේද හැම දෙයකටම. ඉස්සර මතකද අපි අපේ පොඩි කාලේ පොත්වල කවරවල් කවර දාලා ලස්සනට රූප හලෝල අපි කොච්චරේ පොතත් එක්ක ආට් කරාද? පසු කාලීනව සියල්ලම කඩෙන් ගන්න තැනට ආව ගමන් අපේ ලෝකයේ තිබුණු ආර්ට් කියන එක අයින් වෙලා ගියා. ඒව අයින් වෙන එක හරි භයානකයි නං. ඒක දැන්වත් තේරුම් නොගත්තොත් මේ ගැන හිතන්න ඕන පිරිසක් ඉන්නවන අපේ රටේ. මේ දරුවන්ගේ ආර්ට් අයින් කරපු දවසට, මේ චිත්‍රරූප පරම්පරාව අයින් කරපු දවසට යාන්ත්‍රික මිනිසුන් බිහි වෙනවා. දැන් AI තාක්ෂණය ඇවිල්ලානේ තියෙන්නේ, අපි වෙනුවට හිතන්නත් කෙනෙක් ඇවිල්ලානේ ඉන්නේ. එතකොට අපි මොකද කරන්නේ? තව දුරටත් මෙහෙම ගියොත් අපේ ළමයෙකුට දැන් මොනා හරි කියලා දුන්න, අපි කියන සින්දුවක් කියන්න කිව්වට කියන්නේ නැති. ඉස්සර තියෙන නේද, නටන්න කිව්වම නටනවා, සින්දු කියන්න කිව්වම සින්දු කියනවා. හරිම හොරතල් දරුවෝ පරම්පරාවක් අපිට හිටියා. දැන් හරි හදිසිය හැමෝම ආ පුතේ කිව්වම ඇයි මොකෝ කියලා අහන පරම්පරාව බිහි කරමින් ඉන්නවා. අපි ඒක ඇතුලේ අපි සතුට වෙනවා. අපි හරි පොෂ්, අපි හරි වැදගත් නේද? අම්මා වුණත් කතා කරන්නේ පුතාට සිත් පුතා, කම් පුතා, ගෝ පුතා නේද? එතකොට හරි වැදගත් කියලා. වැදගත්කම ඔතනින් විතරක් ඉවරලා යනවනම් වැඩන්නේ. ඒ ළමයාගේ ජීවිතේ සුන්දර කළොත් තමයි හෙට දවසේ ඔබට වැදගත් විදියට ජීවත් වෙන්න පුළුවන්.
10: නැත්තම් වෙන්නේ අනේ අපේ අතීතය අපි මොකද්ද කළේ කියලා අපේ අනාගතයේදී අපිට පසුතැවීමක් එක්ක ජීවත් වෙන්න. දසේ 76 වසර විතර ගත වූ කුලබාලි චිත්‍රපටයට ඇතුළත් වන ගීතයක් තමයි ඔන්න ඔබ ඊළඟට තෝරගෙන තියෙන්නේ. අර මේ ආදරය ප්‍රේමය වගේ කාරණාවන් ගත්තාම විශේෂයෙන්ම මේ අපි බලාපොරොත්තු වෙනවා මේ ටිකක් ශික්ෂණයක් තියෙන, හික්මීමක් තියෙන, මොකක් හරි යම් තත්ත්වයක් තියෙන එහෙම අය තමයි මේ වගේ තැන්වලදී හරි නිවි සැනසෙල්ල හිතලා බලලා කටයුතු කරන්නේ කියලා. ඒකෙන් එහාට ගිහිල්ලා මේ ටිකක් අර අපි කියනවා හැඩි දැඩි සිරුරක්, එහෙම නැත්තම් යම් කිසි රළු විදිහට ජීවිතය දකින මිනිස්සෙක් ධාරා තුළින් අපිට ප්‍රේමය කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න උත්සාහ කරනවා ධර්මශ්‍රී ගමගේ සෝරින්. දශක කිහිපයක් ගත වෙලා ගිහිල්ලා මේ ගීතය අපි අහන්න පටන් අරගෙන අදටත් අපි අහනවා මේ ගීතය. ආල වඩන යන තේරුම බෝසත්කම සකි.
11: ඔව්, අපි ආදරය ගැන කතා කරන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපේ ආදරේ යාන්ත්‍රික වුණා. ඒක හරි භයානක තත්ත්වයක්. ඉස්සර ලියුමක් ලියලා කෙල්ලට ලැබිලා කෙල්ලගෙන් ආයි එනකන් සෑහෙන කාලයක් පෙරුම් පුරණ ප්‍රේමවන්තයෝ අපිට හිටියා. දැන් ඒ මොහොතේම ෂණිකව ගහන SMS එකකින් තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කළා. ඊළඟ මොහොතේ නේද දකින්න මාස ගණන් පෙරුම් පුරණ වෙනුවට එවලෙම වීඩියෝ කෝල් එකකින් මූණ බලන්න පුළුවන් ප්‍රේමවන්තයෙ බිහි වුණා. අගේ නැති වුණාදෝ කියලා මට සැක හිතෙනවා. මොකද මේක ඇතුලේ කතා කරන්නේ මනුස්ස ජීවිත දෙකක්. එතකොට කවුද මේකේ ඉම්පෝර්ටඩ්, කවුද වැදගත් කෙනා මේකේ? ඒ දෙන්නම එක වගේ වැදගත් මේ ආදරේදී. එතකොට ආදරේ කියන එක ගැන අපි දැන් කතා නොකළොත් අපි කතා කරන්න ප්‍රමාද වැඩි කියන එකයි මගේ අදහස. ලෝකයේ වැඩිපුරම භාෂාවල තියෙන වචන පාවිච්චි කරන්න පුළුවන් ආදරේ ගැන කියන්න. හැබැයි අපි පාවිච්චි කරන්නේ වෛරය ගැන කියන්න. අද නිවුස් එකක් දැම්මොත් අපිට දකින්න තියෙන්නේ වෛරය, මරණය, දුක. හැබැයි කොතනකවත් අපිට ආදරය ගැන සංකල්පනාව, මං කියන්නේ සාහිත්‍යයට හෝ සිනමාවට පුළුවන් ආදරේ නැවත වපුරන්න. ඔබ දකින්න ඇති ඒ කාලේ අපි කියන්නේ ওই දේව්දාස් මොඩල් එකේ ප්‍රේමවන්තයෝ අපි දැකලා තියෙනවා. ගෑන් ළමයා අකමැති වුණාම රැවුල් කොණ්ඩ වවාගෙන, ඒක නිර්මාණයකට පුළුවන් වෙලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ජීවිත ඇතුළට එබෙන්න. අදටත් ප්‍රේම කරන තරුණ තරුණියෝ ප්‍රේම කරන්නේ සිනමාවේදී හෝ ටෙලි නාට්‍යයේදී ඒගොල්ලෝ ආදරය කරපු ආකාරය අනුරූපණය කරමින්. එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා ආදරය ගැන කතා කරන්න. මං හිතන්නේ ඒක අපි වැරද්දුවාද පැටලුවාද කියලා සැකයක් තමයි ජීවිතවල තියෙන්නේ. එහෙම නොවෙනවා නම් මෙච්චර වටින දෙයක් මෙහෙම හැල්ලුවට ලක් වෙන්න විදියක් නැහැ. පොඩි දෙයට එල්ලිලා මැරෙන වහබුන තරුණය අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට පුළුවන්කම තියෙන්න ඕන ආදරය කියන්නේ පරිත්‍යාගයක්, ආදරය කියන්නේ උතුම් දෙයක් කියන හැඟීමට ඒගොල්ලොන්ට ලං වෙන්න. අපි සාහිත්‍යයෙන් නැවත උගන්වන්න වෙලා තියෙනවා. කරුමෙට අපේ දෙමව්පියෝ උත්සාහ කරන්නේ ළමයින්ට තාක්ෂණික දේවල් සහ විද්‍යාත්මක දේවල් උගන්වන්න. විද්‍යාව තාක්ෂණයෙන් නරක නැහැ, ඒක ඕන. හැබැයි අපි මේ කියන කලාව නොදන්නා ළමයාට විද්‍යාව නේද, විද්‍යාවෙන්ම තමයි පරමාණු හැදුවේ, විද්‍යාවෙන්ම තමයි නිෂ්ටික බෝම්බ හදන්නේ, විද්‍යාවෙන් තමයි. ඉතින් මේකේ හොඳ නරක දෙපැත්තටම පාවිච්චි කරන්න. පාවිච්චි කළ යුත්තේ කොමකටදයි සිතන්න තරම් මිනිස්සු බිහි කරගත්තේ නැත්තම් අපි මේ ලෝකෙට කරන්නේ ලොකු විනාශයක්. දැන් තියෙන අවියායුධ ටික ගත්තොත් නම් අපිට එක මොහොතකින් මුළු ලෝකයක් අලු කරන්න පුළුවන්. ඒව තියාගෙන ඒවට පාරම් බාන මහා වයසක මිනිස්සු තරුණ පරම්පරාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා අපි දකිනවා නිවුස් බලනකොට. හරි අභිමානෙන් කතා කරන්නේ අපි ළඟ තියෙන්නේ මේ වගේ වෙපන්ස් විනාඩි ගානට මෙච්චර විනාශ කරන්න පුළුවන් කියලා. කවුරුවත් කියනවාද අපි ළඟ තියෙන ආදරය කියලා එකක්? ඒකෙන් පුළුවන් මේ ලෝකයේම සතුටින් තියන්න. මොටම ආදරය බෙදන් කවුරුවත් ඒ ගැන කතා කරන්නේ. මේ යන්නේ අපි විනාශයට. ආදරය ගැන උගන්වන්න පටන් ගන්න ඕන. මං කියන්නේ ආදරය ගැන සාහිත්‍යයේ තියෙන ඒ සුන්දරත්වය හදවත් වලට දුන්නොත් තමයි ආදරයට නිසි ගෞරවය ලැබෙන්නේ. අපි රණ්ඩු වෙනවා බලනවා කිසිම අවුලක් නැතුව. ආදරය කරනවා දැක්කොත් අහක බලාගෙන යනවා. ආදරය කරන ජෝඩුවට බැනලා යනවා. මෙතන වල ලව් කරනවා අද මෙතන කියලා සරදානයි. මට මතකයි මමයි බිරිඳයි, එතකොට මම විවාහකයි. අපි ගිහිල්ලා වික්ටෝරියා පාක් එකේ බංකුවක් උඩ වාඩිලා දෙන්නත් එක්ක ඉන්න මොහොතක ඒකේ මුරකරුවෙක් කියලා, මෙතන බෑ අර පඳුරු ළඟට යන්න, අර පඳුරු අස්සට යන්න කියනවා. මම කිව්වා මාර වැඩන්නේ, ඇයි දැන් මේ ඒක නම් කරලා තියෙන්නේ ලවස් පාක් කියලා. බැඳපු දෙන්නකොට ලව් කරන්න බැරිද පාක් එක? මේගොල්ලෝ හිතනවා කපල් යන්නම් පඳුරු අස්සෙ ඉන්න ඕන, නැත්තම් නොපෙනෙන්න ඉන්න ඕන. ඇයි ඒ ආදරය අපිට පෙන්වන්න බැරි? ඒ ආදරයේ සුන්දරත්වයේ තියෙන එක අපිට දැනවන්න බැරි? දෙන්නේ තව කෙනෙක්, මම තව කෙනෙක් කෙරේ ඇති කරන හැඟීම. ඉතින් ඒක බෝසත් වැඩක්. අපේ ඉතිහාසයේ අපි දැකලා තිනවනේ අපි කියන කුස ජාතකයේ ගත්තත් ඒ හැම තැනකම කියනවා මේක බෝසත් චර්යාව. ඒක බෝසත් වෙන්නේ තවත් ජීවිතයක් මාමත තීන්දු වෙන නිසා. එහෙනම් ඒ බෝසත්කමින් ආදරය කරන මිනිසුන් දකින්න අපි ආසයි. ඒකට නැවත පෙරම් පුරන්න ඕන. තව ධර්මසිරි ගමගේ වගේ රචකයෝ තව ගොඩක් සින්දු ලියන්න ඕන. ඒක ආත්මීය හැඟීමක් බවට පත් කරන්න. නැත්තම් නිකන් සිල්ලර වැනෙන උකුල නේද ලැම හස ඔය ටිකම ලියලා ලියලා ලියලා ලියලා ගෑල්ලා මේ කියලා හිතුවම දැන් මතක් වෙන්නේ පොඩි කෑලි ටිකක් විතරයි. පස්සකොයි පපුවකොයි ඔච්චරයි. කෝ ඒ මනුස්සයා, ඒ ආත්මියකෝ? කිසිම ගියපද රචකයට ඒක අහුවෙන්නේ නැත්තම් ඒක හරි භයානකයි. මේ නිසා මං හිතනවා ධර්මසිරි මහත්තයලා ආයි එන්න ඕන, ඇවිල්ලා මේක ආයි බාර ගන්න ඕන. නැත්තම් අපිට ඉස්සරහට ආද

0: ප්‍රිය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර
2: සඳදිය දහර අහගෙන ආදරෙන් ඔබ අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම රෝපණවේදී මිහිර සිරිතලක මහතා සමග. දැන් මේ රෝපණවේදියෙක් විදිහට ගත්තාම මේ අපිට රූපවාහිනී තිරයෙන් සිනමාවෙන් එහෙම නැත්නම් වේදිකාවෙන් නිරන්තරයෙන් දකින්න ලැබෙන මුහුණක්. හැබැයි මේ තමන්ගේ ජීවිතේ ලබාගත් විවිධ අත්දැකීම්, එතකොට මෙතෙක් කල් ඉගෙන ගත්ත දේවල්, මේ හැම දෙයක්ම ලියලා තියන්න ඕනේ කියන ඒ වටිනා කියන පුරුද්ද ඇති කරගත්ත බොහොම සුන්දර මනුස්සයෙක්. දෙහිදොඩම් ප්‍රේමය ඊට පස්සේ ඔබ නිසා මම මෑතකදී ජනගත වුණා වේ සම්මා කෙටි කතා සංග්‍රහය සහ අස්තමය නවකතාව. හරිම සතුටෙන් ඉන්නේ ලැබිච්ච ජනතා ප්‍රසාදයේ ආදරයත් එක්ක. මේ ලේඛකයා ගැන ටිකක් කතා කරමු අපි.
3: මම බොහොම ආදරය කරන සබ්ජෙක්ට් එකක්, ඒ කියන්නේ විෂයක් හැටියට මම හරි ආසයි. ඒකෙන් කියන්නේ මම මහාගත් කතුවරයෙක් කියලා. නමුත් මගේ ජීවිතේ එක ලොකු ආසාවක්. මම ඒ තරම් පොත් කියවලා තියෙනවා. මම ඒ තරම් ආසාවෙන් ජීවිතවල මම කියන අකුරු ටිහකින් කරන්න පුළුවන් දේ වෙන කිසිම දෙයකින් කරන්න බෑ. අපි කියන්නේ පෙරළෝ නවුම් පස වගේ එකක් කියවද්දි මට පොළොවේ සුවඳ දැනෙලා තියෙනවා. ඒක මනසත් එක්ක කොයිතරම් වැඩ කරනවද කියන එක ඔය ජයතිලක කම්මැලිවීර මහත්තයාගේ ලේ කියන කෙටි කතාව මාව දවස් ගාණක් නිකන් හිත හිතම ඉන්න තැනට පත් කරපු මේ අකුරු ටිකක්නේ. අකුරු වලින් එච්චර දෙයක් කරන්න පුළුවන් කියන එක පිළිබඳ මගේ ලොකු මේකක් තිබුණා. ඉතින් ඒ නිසා මම අහලා තියෙන ඉස්සර මැක්සිම් ගෝකී වුණත් ජීවිතේ හැම වෙන දේවල් ලියලා තියාගන්නවලු. එයා කවුරු හරි විශේෂ කෙනෙක් දැක්කොත් එයාගේ මූණේ හැඩතල ඒවා සටහනක් දාගන්නවලු පොතක. ඉතින් මම එහෙම අහලා තිනු. ඉතින් මම දවසක ලේඛකයෙක් වෙන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මගේ ජීවිතේ සමහර දැනෙන හැඟීම් මම සටහනක් හැටියට තියන්න පුරුද්දක් තියෙනවා. ඉතින් ඔහොම තිබිලා පසු කාලීනව ඒව පොතක් හැටියට ගේමුද කියන අදහස ආවේ. විශේෂයෙන් ගීතිකා බිරිඳ සහ අනිත් හැමෝම කතා කර අපි මේක කරමුද පොතක් කියලා. ඒ අනුව තමයි දෙහිදොඩම් ප්‍රේමය කියන කෙටි කතා පොත එළි දැක්වුණේ. ඒක මගේ ජීවිතයේ වෙච්ච සිදුවීම්, මාත් එක්ක ඉඳපු මිනිසුන් සමග වෙච්ච සිදුවීම්මයි තියෙන්නේ. ඒ නිසා ඒක විත්ති කතා ගණයට දාන්න පුළුවන් පොතක්. ඔබ නිසා කියලා කවි පොතාවෙත් ඒ අනුව මන් ලියලා තිබිච්ච ඔය ඩයිරි වල හරි මෙහෙ ලියලා තිබිච්ච කවි ඒ වයින් ටිකක් තෝරලා කරා පොතක් හැටියට. එතකොට කෙටි කතා පොතක් හැටියට හරියටම නිකන් කෙටි කතාවක් හැටියට මන් ලියව පළවෙනි එක තමයි වේ සම්මා කියන්නේ. නම ඇහුවම් පොඩ්ඩක් නිකන් සමහරු කිව්වා ඇයි ඔහොම නමක් දැම්මේ කියලා. මං කිව්වේ කතාව කියවන්න. කතාවේ ඉන්නවා ඔය චරිත දෙකම. ඇහෙනකොටම හිතන කෙනත් ඉන්නවා. වේ සම්මා කියනක අර්ථයක් තියෙනවා. වේ කියන්නේ වේවි, සම්මා කියන්නේ යහපත්. යහපතක් වේවි කියන එකත් ඒක ඇතුලේ තියෙනවා. දෙකම එකතු කළා කෙටි කතාව කියවන්න කියලා. මං හිතන්නේ මං 98 කොළඹ එන්න පටන් ගත්ත දවසින්ද මගේ ජීවිතේ තිබුණා අභිලාෂයක්. මං ඒක කරනවාමයි කියලා. මම අදටත් පැය 5කට වඩා නිදා ගන්න නැහැ. මගේ ජීවිතේ මට නිින්දයක් නැහැ. මොකද මට හිතට තියෙනවා තා පොඩි කාලයක් ජීවත් වෙයි ඒ ඉන්න කාලේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා කියලා. ඉතින් ඒකට මම පුදුමාකාර විදිහට වෙහෙස වෙනවා. හැබැයි අනිත් පැත්තට බිරිඳත් පසෙකින් ඉඳගෙන මගේ කාල කළමනාකරණය කරන්න එයා ගන්න වෙහෙස. එයා තමයි ඔක්කොම දින දා ගන්න වැඩවලදි බලන්නේ, ඔක්කොම කරන්නේ. මාව නිදහස් කළා තියෙනවා මගේ ගමන යන්න. එහෙම නොවුණා නම් මේක කරන්න බෑ.
2: ඒ හඳුනා ගැනීම, ඒ ආදරය, විශ්වාසය ඔය ඔක්කොමත් එක තමයි ඉතින් මේ ශක්තිමත් ගමනට මග හැදෙන්නේ. අපි තව ගීතයකට යමු. ආචාර්ය නන්ද මාලනී ගායන ගීතයක් මහචාර්ය සුනිල් ආරියරත්නන් මේ ගීතය රචනා කළේ. ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. සාමාන්‍යයෙන් තමන් ආදරය කරන කාලයේදී බොහෝ වෙලාවට පෙන්වන මුහුණ ටික කාලයක් යනකොට වෙනස් වෙගෙන යනවා. ඒ මුහුණට විවිධාකාර වූ හැඩතල එකතු වෙනවා. සමහර ඒවා ආපහු ටිකක් කතා බහ කරලා වෙනස් කරන්න පුළුවන්, තිබුණු තත්ත්වයට ගන්න පුළුවන්. හැබැයි සමහර දේවල් තියෙනවා අර නැති දේවල් මවාගෙන හිටියට පස්සේ ආයේ ඒවා අපිට ඉතින් කොච්චර කිලවත් ඇති කරන්න බෑ. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා හසින්. ආදරය කරන කාලේ ජීවිතේ බෙදා ගන්න මිනිස්සු අතරේ එහෙම තමන් කැමතිම දෙයින් ඈත් වෙන්න කියලා කියනවනම් එතන මොකද්ද මැවෙන අනාගතේ?
3: ඕකේ තියෙන්නේ මෙහෙමයි. අපි ආදරය කරනකොට අපි අපේ ප්‍රේමවන්තයාට හෝ ප්‍රේමවන්තියට පෙන්වන ස්වරූපයක් තියෙනවා. ඒ ඇත්ත කෙනා නෙමෙයි. ඒ මවාගත් කොටසක් තමයි ඕනම කෙනෙක්. ඒ දැන් අපි කියන්නේ ප්‍රේම කරන කාලේ තමයි අපි දකින්නේ ගෑල් ළමයා හැම තිස්සෙම හිනා වෙලා ඉන්න මූණක් නේද, හැම තිස්සෙම සතුටින් ඉන්න එකක්, වෙලිලා ඉන්න එකක් අපි දකිනවා. ඇත්ත ජීවිතේ පටන් ගන්න කසාද බැඳට පස්සේ එතකොට තමයි අපිට දකින්න වෙන්නේ ඇය කියන කෙනාගේ ජීවිතේ, නැත්තම් ඔහු කියන කෙනාගේ යථා ස්වરૂපය. බැඳට පස්සේ තමයි කෙල්ල දැනගන්නේ මේ මිනිහා ගොරෝනවා කොටියෙක් වගේ නිදා ගන්න ගියාම කියලා හරි දැනගන්නේ ඕකෙන්. පොල් සම්බෝලේට කැමතිද නැත්නම් පරිප්පු වලට කැමතිද කියන එකේ ඉඳන් පොඩි පොඩි අමනාපකම් පොඩි පොඩි දේවල් ගොඩ නැගෙනවා. ඉතින් ඒ දෙන්නට එකතු වෙලා යන ගමනක් තියෙන නිසා ඒකත් එක්ක පොරබදද්දි අර සාමාන්‍යයෙන් අපි තුල තිබුණු සාමාන්‍ය හැඟීම් ටික නැති වෙලා යනවා. මම මේ කියන්නේ මේ කියන මමත් ඇතුළුව මමත් ඔය ගොඩේම තමයි. මම මේ ඒකෙන් මිදිච්ච මහා මූතු ජීවියෙක් නෙමෙයි, මමත් ඕකෙම ඉන්න කෙනෙක්. මගේ අතිනුත් ඒ වගේ වැරදි වෙනවා, මමත් සමහරලාට කම්පා වෙනවා, මං එහෙම වුණා නේද කියලා මොහොතකට කම්පා වෙනවා. හැබැයි ඒ ගෞරවණීයත්වය හැම තිස්සෙම ඕකේ තියෙනවා නංගි. ගෑනු ළමයි කැමති ආදරයට, පිරිමි ළමයි කැමති ගෞරවයට. ඔය දෙකට හානි වෙච්ච දවසට අපි දෙගොල්ලම වෙනස් වෙනවා. අපි ඒක හොඳට මතක තියාගන්න ඕන කෑල්ලක්. පිරිමි කැමති ගෞරවයට, ගැහණු කැමති ආදරයට. එතකොට ගැහණු ළමයි ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරනවා, පිරිමි ළමයි ගෞරවය වෙනුවෙන් ඕන දෙයක් කරනවා. එතකොට මේ වර්ග දෙකක්නේ. එතකොට ඉතිහාසයේ විසින් ආදම්ගේ ඉල ඇටයකින් කාන්තාව මැව්වා කියන්නේම එච්චර ලේ ඥාතිත්වයක් මේ ආදරය ඇතුලේ තියෙනවා කියලා දනවන්නනේ. එතකොට විවාහක ජීවිතයේදී විශේෂයෙන්ම කාන්තාව කියන කෙනා තනි වෙනවා. දැන් මගේ බිරිඳට ඉඳපු යාළුවෝ කවුරුවත් නැහැ. අද වෙනකොට එයා ඉන්නේ තනියම. එයා මුළු ලෝකෙම කරගෙන ඉන්නව මාව. මම මුළු ලෝකෙම මගේ කරගෙන ඉන්නවා. එතකොට මගෙන් අඩුපාඩු වෙන්න පුළුවන් නේද? මම ලෝකයක් ගැන හිතද්දී එයා මම ගැන විතරක් හිතද්දී. එතකොට ඒ සුළු සුළු දේවල් ටික ටික එකතු වෙලා තමයි මහා ගැඹුරු හැඟීමකට එන්නේ. ඉතින් නිකමට හිතලා බැලුවත් නංගි, gedare ඉන්න බිරිඳ එයාට වෙන අසාධාරණකම කියන්න කෙනෙක් නැතිවීමේ වේදනාව මොනතරම්ද? ඒක කිව්වොත් මහත්යාට ලැජ්ජාවක් වෙයි කියලා බයට සමහරට, නැත්තන් ලොකු ප්‍රශ්න ඇති වෙයි කියලා බයට. කසාදේ කියන එකේ තියෙන බරසාරකමට දරුවන් නිසා මොනා හරි දෙයක් නිසා ඉවසාගෙන සිටින කාන්තාව කියන එක මට තේරෙන්නේ නැහැ. මේක සුනිල් ආරියරත්න කියන්නේ

මේ වචන ටික ඇතුලේ තියෙනවා. ඇත්තටම සැමියෙක් මොහොතකට නතර වෙලා මේක හිතුවොත් ඔවුන්ගේ ජීවිතේ නැවත ලස්සන කරගන්න පුළුවන්කම ලැබෙනවා. කැප කරන කැපගිරීම් ප්‍රමාණය දිහා මොහොතක් නතර වෙලා බලන්න පුළුවන්කම ආපු දවසට අපේ ගෙවල් වල ආදරේ මීට වඩා උතුරාවි. වෙලා තියෙන්නේ මහත්යටත් ප්‍රශ්න කෝටියක්. එයා ඒ ප්‍රශ්න අස්සේ ඉන්නකොට එයා වෙනුවෙන් කැප වෙලා පේ වෙලා ඉන්න කෙනාව පේන්නේ නැතුව යන්න පුළුවන්. ඒක තමයි භයානකම කෑල්ල. ඉතින් ඒක නිසා අපි කුටුම්බයේ තියෙන ඒ ආදරය ගැන නැවත හිතන්න ඕන. දරුවන්ගේ ලෝකයට එතකොට තමයි අම්මා තාත්තගේ ආදරය පේන්නේ. ඒ දෙදෙනා ආදරෙන් ඉන්නවා දැක්කම තමයි ඒ දරුවන්ටත් හිතෙන්නේ දවසක අපිත් එහෙම ආදරෙන් ඉන්න ඕන කියලා. ආදරය කරන්න කියලා සමාජයට උගන්වන්න කලින් අපි ආදරය කරන්න පටන් ගමු. අපි පටන් ගන්නකොට ලෝකෙම ආදරය කරන්න ගනී. මොනා වුණත් අපි දකිනවා, මං හරි ආදරෙන් බලන් ඉන්න විජේරත්න වරකාගොඩ යුවළ ආදර්ශයක්. මුළු කලා ලෝකයටම විතරක් නෙමෙයි රටටම ආදර්ශයක්. කැලුම් ශ්‍රීමාල් මහත්තයයි නෝනයි මං හරි ආදරෙන් බලන් ඉන්නවා. ඒවා තමයි ආදර්ශ හැටියට මේ රටේ පෙන්වන්න ඕන. හැබැයි කරුමෙට නංගි, කවුරු හරි ආටිස්ට් කෙනෙක් නැත්තම් කලාකරුවෙක් දෙන්නට එකට ඉන්න බෑ කියලා තීන්දුවක් ගත්තොත් ඒව නම් මහා නිවුස්. අද වෙනකම් විජේරත්න මහත්තයාගේ නෝනගේ ආදරය ගැන ගියපු නිවුස් ප්‍රමාණයක් ඔයලා බලන්න. නැත්තම් කැලුම් අයියලාගේ ආදරය ගැන ගියපු ඒව ගැන යන්නේ නැහැ. ඒව වැඩන්නේ නැහැ. ඒකේ නිවුස් නැහැ. නිවුස් වෙන්නේ දෙන්නේ ඇතුම. එතකොට අපි නිවුස් පස්සෙම දුවන්න ගියොත් අපේ සමාජයේ හරයන් බිඳ වැටෙනවා. ඒවට ලැබෙන්න ඕන වටිනාකම් නැතුව යනවා. ඒ නිසා අපි මාධ්‍යවේදීන් හැටියට නැත්තම් කලාවට ආදරය කරන හැටි අපි ඒව නැවත වරණගන්න පටන් ගමු. ඒ ආදරයන් අපි ගේමු ඉස්සරහට. එතකොට ගෙවල් වල කාන්තාවකට හිතෙන එකක් නැහැ. මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා හසින්.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලෙවි කළ ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාකඩු පදිංචි ජාග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: වෙලාව රාත්‍රි 8යි විනාඩි 5යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර. අද සඳිය දහන අපේ සොඳුර හමුවීම රූපණවේදී මිහිර සිරිතලක සමගින්. මේ අපි හැම කෙනෙකුටම ජීවිතේ විඳින්න වෙන දෙයක්. අපි මේක තේරුම් අරගෙන ජීවත් වෙන තරමට අපේ ජීවිතේ හරි පහසුයි. මේ ගීතේ ලියන්නේ මහචරසට නාරිරත්න එච්.එම්. ජවර්ධනගේ සංගීතය චරණන්ද මල්ලියේ ගීතේ ගයන්නේ. අපිට බොහෝ දේවල් ලබා දෙන අත්වලින්ම අපෙන් බොහෝ දේවල් උදුරා ගන්නටද ඉඩ ඇත.
3: මේක විශේෂයෙන්ම මට දැනෙන දෙයක්. ඒකට හේතුව තමයි මමත් අපි කියන්නේ ජනතාව අතරට ජනතාවගේ මතකයේ තිටින පිරිසක් බවට පත්වීමේදී තියෙන ලොකුම ප්‍රශ්නයත් ඕක තමයි. එක ගුරුවරියක් ඇවිල්ලා කළු ලැහැල්ලි ලියනවලු ළමයින්ට ගණන්. එයා ලියනෝ නමවරක් එක 10යි, නමවරක් දෙක 18යි, නමවරක් තුන 27යි, ඒ විදිහට ලියාගෙන යනවලු. ළමයි ඔක්කොම හිනා වෙනවා. හිනා වෙනෝ ටීචාන, ඇයි ළමයි හිනා වෙන්නේ? නමවරක් 12 දක්වා ලියන්න එපා නේද? ලියවුනාම ඉතින් ළමයි හිනාන. ඇයි ටීචර්? නමවරක් එක 10 නෙමෙයි 9යි කියනවා. ඊටස් ටීචර් කියනවා, දරුවනේ මම ඉතුරු 11ම හරියට ලිව්වා. ඔයාලා කවුරුවත් කිව්වේ නැහැ ඔයාගේ 11ක්ම හරි කියලා. ඔයාලා හැමෝම කිව්වේ එකක් වැරදි කියන එක. ඒ නිසා අපි හොඳද නරකද කියන එක තීන්දුව කරන්න අපි ඉක්මන් වෙනවා වැඩි. එතකොට විශේෂයෙන්ම කලාකරුවෝ ගත්තම සමහර විට කලාකරුවෝ කියන්නේ නිකන් අමුතු ජීවීන් කොටසක් කියලා. ඒකට ලස්සන කතාවක් දවසක්ද ප්‍රියන්ත සෙනවිරත්න මහත්තයා කියනවා. එයා කියනවා කලාකරුවෝ කියන්නේ කොස්සක් වගේ. මම කිව්වා ඇයි ඒ? කොස්සෙන් කුණු අතු ගන්නෝ. හැබැයි කොස්සෙත් කුණු තියෙනවා. එහෙම කියලා කොස්ස විසි කරන්නේ නැහැ. අපි කොස්සෙන් පුළුවන් ප්‍රමාණයට කුණු ටික අතු ගා ගන්නවා. කුණු නැති වෙන්න බැහැනේ කොස්සි අතු ගන්නකොට කුණු ගෑවෙනවනේ. එහෙනම් අපි ඕනවට වඩා මං කියන්නේ කලාකරුවා වුණත් මිනිස්සෙක්. ඔහුගේත් හොඳ හෝ නරක අපි සමහරට ගන්න තීන්දුව තීරණයක් නංගී ඒ මොහොතට සාපේක්ෂයි. ඒ මොහොත තීන්දුව කරන්නේ ඒක ගත යුතුද නැද්ද කියන එක වරදින්න පුළුවන් මිනිස්සෙකුට, ඕන මිනිස්සෙකුට. යේසුස් වහන්සේ කියනවනේ ගල ගසන්න පෙර කල්පනා කරන්න නේද? වරදි නොකරපු කෙනෙක් ඉන්නවා නම් පළවෙනි ගල ගසන්න කියලා. අපි හැමෝම සුචරිතවාදීන් නෙමෙයි. අපි හැමෝම හොඳ අයත් නෙමෙයි. අපි හැමෝම නරක අයත් නෙමෙයි. හැබැයි අපි උත්සාහ කරන්න ඕන හැමෝගෙම හොඳ පැත්ත ඉහළට නංවන්න. ඒක ගොඩනගන්න. එතකොට තමයි ලෝකය ලස්සන වෙන්නේ. අපිට ලෝකය ලස්සන දකින්න පුළුවන් වෙන්නේ. අපි නරක පැත්ත මිස්මතු කරන්න ගත්ත ගමන් අපිට හැමදාම දකින්න තියෙන්නේ නරකම විතරයි නේද? ඒ නිසා 9 ඒවා 11ක්ම තියෙනවා හරි ගියපු. වැරදිච්ච 9 එක දිහා නෙමෙයි බලන්න ඕන. එතකොට මේ ලෝකයේ මිනිස්සු දැන් අපි හැමෝටම හොඳ වෙන්න බැහැ නංගි නේද? සමහරුන්ට අපි කියන්නේ සමහර අය දැක්කම ජීවිතේට වරදක් කළත් නැහැ, hina වෙලා කතා කළත් නැහැ, නිකන් දැක්කම නිකන් හරියන්නේ නැහැ වගේ නේද?
2: පේන්න බෑ වගේ.
3: පේන්න බෑ වගේ තියෙන හැම ඒවා වෙනවා. ඉතින් ඒක මොකද කරන්නේ? නමුත් අපි මිනිස්සු හැටියට අනිකාගේ ගෞරවය ගැන සැලකිලිමත් වෙන්න ඕන. පහුගිය වකවානුවේ මා දැකපු දේ Facebook කියන සමාජ මාධ්‍යයෙන් තව කෙනෙකුට නිර්භයව අපහාස කරන්න පටන් ගත්තා. ඒක බොහොම නරක සලකුණක්. Facebook ඉන්නේ මම විතරක් නෙමෙයි, මේ රටේ පොඩි දරුවෝ, වර්තමාන තරුණ පරම්පරා, වැඩිහිටිය මේ හැමෝම මේක ඉන්න ගත්තා. හොඳට බලන්න නම් අපේ රටේ හිටපු අපි කියන්නේ අපිට ආදර්ශයට ගන්න පුළුවන් චරිත කියන එක. අපිට දැන් අපි නොදන්නා රටක ඉන්න කෙනෙක් ගැන අපි හරි ගෞරවයෙන් කතා කරනවා. මොකද අපි ආව දන්නේ අපේ රටේ ඉන්න පරමාදර්ශී චරිත කියන ඒවා. 80න් පස්සේ මට කියන්න ඔබ මෙන්න මෙයානම් මාර පරමාදර්ශී චරිතයක් කියලා සමාජයේ විසින් වරණගූ කැරක්ටර්ස් කීයක් තියෙනවද කියලා. අපි අපේ පරමාදර්ශී චරිත නැති කර ගන්නවා ඉතා සුළු වැරදිවලට අපහාස කරන්න අරන්. ඒකෙන් අපිට අපේ රට ඇතුළි පරමාදර්ශී චරිත නැති වෙලා යනවා. ඒක හරිම භයානකයි. මෙයාගේ මෙන්න මේ ගුණාත්මක භාවය තියෙනවා, මෙයාගේ මෙහෙම දේවල් වෙලා තියෙනවා. නමුත් මෙන්න මේ කෑල්ලෙන් ගත්තොත් පුතේ ඔයාට මේක ගන්න දෙයක් තියෙනවා කියලා කියන්න පුළුවන් තැනට අපේ රට හදාගත්තේ නැත්තම් අපිට විදේශයන් වල විතරයි, අපි නොදන්න චරිතවල විතරයි පරමාදර්ශයන් ඉතුරු වෙන්නේ. ඒක හරි භයානකයි. අපේ කම නැති වෙලා යනවා ඒක ඇතුළේ. ඒක නිසා අපි ගැන සමහරට හොඳම පද රචකයෙක් එයාගේ මත්පැන් භාවිතය ගැන නම් අපි කතා කරන්නේ, අර කතා කරපු පද රචනය ගැන නෙමෙයි. නම් කොහෙටද අපි යන්නේ, කොහෙටද අපි තල්ලු වෙන්නේ? ඒ නිසා පළමුවම කාට හරි අපහාසයක් කරන්න කලින් මොහොතක් නතර වෙන්න, නතර වෙලා කල්පනා කරන්න, මේකෙන් මට වැඩක්ද, රටට වැඩක්ද? එහෙම නැත්නම් අතාරින්න. අපහාසයට පෙර අපි ගෞරවය බෙදන්න පටන් ගමු. ගෞරවය බෙදුවොත් තමයි ගෞරව

0: ලකනහගෙන අතරින් ඔබ සඳ දිය දහරත් එක්ක අනුග්‍රහක දායකත්ව ලබාදෙන කවුද කියලා මේ ඔබට මතක් කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන ඔබට මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හඳුන්වා දී ඇති රක්ෂණ සැලසුම් හරහා සෑම පුද්ගලයෙකුටම ජීවිතයේ සෑම අවධියකම රැකවරණය හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරතුරේදී ඔබ බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලීන ආයෝජනයක් හරහා දිගු කාලීන රැකවරණයක් නම් එහෙනම් මෙන්න හොඳම විසඳුම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙල්ත් ප්ලස් ඔබට සහ ඔබේ ආදරණීයන්ට සුරක්ෂිත අනාගතයක් සඳහා ගැළපෙනම ආයෝජන විසඳුම. වසර 3-5 හෝ 7 වාරයක ගෙවා නිම කරමින් වසර 10-15 හෝ 20 දක්වා පරිපූර්ණ රැකවරණයක් ඔබට භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඉක්මන් කරන්න වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කුටිය වෙත පිවිසෙන්නට ඔබට පුළුවන්. එහෙම නැත්නම් උපදේශකවරයෙකු හරහා මෙතරතුරු ලබා ගන්නත් පුළුවන්. නැත්නම් දැන්මම 1377 අමතන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
1: වාසනාව පිරීලා තියෙන තැන NLP. වාසනාව අඩුවක් නැතුව ඔබට දිනා දෙන තැන NLP. ඔබේ විශ්වාසය තහවුරු කළ තැන NLP. මීළඟ වාසනාවන්තයා බවට ඔබව පත් කරන එකම තැනත් NLB තමයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
2: සඳ දිය තහර
0: පූජා 1986 වසරද තිරගතවුණු පූජා චිත්‍රපටයේ ගීතයක් තමයි ඔබේ ළඟට තෝරගෙන තියෙන්නේ. පියසෙනහස ගැන මේ එක චිත්‍රපටය බලලා තියෙන කෙනෙකුට මේ ගීතය වඩාත් දැටිව දැනේවි. ඒ නැතත් මේ ගීතයේ වචනත් එක්ක ඒ පදමාලාවත් එක්ක පියවරුන් ගැන, පුතුන් වෙනුවෙන් ජීවිතේ සියල්ල කැප කරන පියවරුන් ගැන දැනෙනවා අපිට. හොඳටම ඇස්වලින් තමයි ඒ ගැන අපිටත් දැනෙන්නේ.
3: පෝජා චිත්‍රපටය කියන්නේ මම තාත්තා ඉන්න කාලේ තාත්තත් එක්කත් ගිහින් බලපු චිත්‍රපටයක්. අන්තිමටම බැලුවේ තාත්තත් එක්ක ගිහින් පෝජා, ඊට පස්සේ චෙරියෝ ඩොක්ටර් කියන චිත්‍රපටි දෙක තමයි බලන්න උනේ. අපිට ගොඩාක් චිත්‍රපටි බලන්න පුළුවන් කමක් තිබුණ නැහැ. ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා හස්ති සිනමා අඟුණකොළ පෑලස්ස, ඒක තමයි අපේ සිනමා ශාලාව. ඉතින් පෝජා ෆිල්ම් එක බලන්න ගිහිල්ලා අපි බයිසිකල් වලින් මුළු පවුලම එක බයිසිකලෙන් ගලාගෙන නැගලා යනකොට කොයිතරම් සුන්දරද ගිහිල්ලා අපි බැලුවා. මට මතකයි ජෝආබේ වික්‍රම මහත්තයා ලිවර් එක අදින්න ඉන්නේ පුතා වෙල්ලන්න. කලන්සූරිය මහත්තයා තමයි පුතා. පුතාගේ එල්ලලා මරන්න ඉන්න වදකයා තමයි තාත්තා. ඒ මට තාම මැවිලා පේනවා ඒ අත වෙවුලනවා ලිවර් එක ළඟට එනකොට. ජෝ මහත්තයා රඟපෑවයක පුදුමාකාර රංගනයක්. ඒ ගීතය මට තේරෙන්නේ නැහැ එහෙම ලියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මුලින් කතා කරා ධර්මසිරි ගමගේ මහත්මයා ගැන. එයා තමයි ආදරය ගැන කිව්වෙත්. මේ මිනිස්සු මේ රටේ හිටියා කියලා ගොඩ දෙනේ දන්නේ නැහැ නංගි. ඒක තමයි මේ රටට තියෙන ලොකුම හානිය. කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. ධර්මසිරි ගමගේ වගේ හිතන්න පුළුවන් මිනිස්සු මේ රටට ඕන. පූජා පූජා වේවා නේද? ඒ ගීතය මම හිතන්නේ නැවත නැවත අහන්න ඕන. ආදරය එතකොට පියසෙනහස විතරක් නෙමෙයි, ගීතයක් ඇතුලේ කොයිතරම් හැඟීම් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්ද, කොයිතරම් සාහිත්‍යයක් පුරවන්න පුළුවන්ද කියලා තියෙන හොඳම උදාහරණ මේවා. මේවා මම කියන්නේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරත් කමක් නැහැ කියලා. සාහිත්‍ය ගැන අපි හැමදාම එකම ටික කතා කරපු නිසාද අපිට වැරදුනේ? මට එක වෙලාවකට හිතෙනවා පාසල් වල කවි උගන්වන්න ගත්තා. පතල් කවි, පාරු කවි මේවා උගන්වන්න ගත්තට පස්සේ අපිට දැන් ළමයේ කවියක් කියන දකින්න නැහැ නංගි. විභාගෙට ලියන ළමයි විතරයි. ඒ කාලේ ඕවා කිසි දෙයක් ඉස්කෝලවල උගන්වන්න තිබුණේ නැහැ. ඒව ගමේ මිනිස්සු කුඹුරු ගපනකොට කවියක් කිව්වා, පතල් ගපනකොට. ඊට පස්සේ ඉස්කෝලේ ආවම කවිය කියන කොට නැහැ. ඒකේ තව උච්ච සාවලට එන්න ඕන, ඔතනින් තව රීවලට එන්න ඕන, මොක මැදෙම වෙන්න ඕන වගේ සංකීර්ණ වෙද්දි ළමයි කවියට බය වුණා. මට හිතන දේ මම වැරදි ඇති, මම එච්චර උගත් කෙනෙක් නෙමෙයි. නමුත් මට හිතෙන්නේ එහෙම එකක් වුණා. ඒ නිසා කවිය වගේ දේවල් අපේ ජීවිතෙන් ඈත තියෙන දෙයක්, අපිට ළඟාවිය නොහැකි දෙයක් බවට පත් වුණාදෝ කියලා මට සැකයක් හිතෙනවා. නැත්තම් මේ උගන්වපු විදියට අපි ඔක්කොම කවිකාරයෝ වෙන්න එපා. කවියට ආදරේ, මං කියන්නේ නිර්මාණකරුවා වගේම සහෘද රසිකයා කියන්නේ අහක දාන්න බැරි කොටසන්නේ. සහෘදයන්ට මොකද වුනේ මේ අධ්‍යාපනය ඇතුලේ? අනේ මේවා ආයේ හිතනවා නම් කවුරු හරි මුල ඉඳන් හිතලා අපිට අර සුන්දර සමාජය නැවත ගොඩනගා ගන්න උදව් කරනවා නම් ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රේමසිරි කේමදාස් මහත්තයා කියන මහා සංගීතඥ මේකට දීලා තියෙන තනු පදමාලා කොයි තරම් රහද, චිත්‍රපටිය මවාගෙන බලන්න පුළුවන්.

0: දහර
1: ලකන හගෙන සඳදිය දහර සමගින්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, 120 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්ඩේ බෝනස් තුලින් ගෙවිගිය මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින්, බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු, 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝටා යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටා යන්ත්‍ර ඩොමා කලර් සෝටා. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටා යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 011 679 579.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
1: ආදරණහගෙන ඉන්නේ රූපණවේදී මිහිර සිරිතිලක. අද අපිත් එක්ක මේ සඳ දිය දහර සොඳුරු කතා බහේ ඉන්නේ රංගන ශිල්පියෙක් ගැන, ඊට පස්සේ ලේඛකයෙක් ගැන. මේ ගොඩක් දේවල් ඔහු ගැන කතා කරද්දී අපි කතා කරනවානේ. දැන් මේ ඊළඟට ඔහු ගීත රචකයෙක් වීම පිළිබඳව කතා කරන්න පුළුවන් අවස්ථාවක්. දෙවැනි ලෝක යුද්ධයේ කෙසේ වෙතත් තුන්වන ලෝක යුද්ධයක් අතළඟද කියලා දැන් අවුරුදු 2-3ක් තිස්සේ අපි මේ වයින් වෙවුල වෙවුල බලාගෙන ඉන්න කාලෙක දෙවැනි ලෝක යුද්ධය ඔබ අතින් ලියවුණේ කොහොමද කියලා අපි කියමු.
3: මේක මම ලියපු ගීතයක් කියන්නේ සමන් ලෙනින් මාත්‍යාට දෙන්න ගීතයක් මට ලියන්න ඕනකමක් ආවා. ඒ හඬට මං හරි ආසයි. ඔහු අපේ ගැමිකම, අපේ කම තියෙන ගායකයෙක්. මම කියන අපේ කම තියාගන්නවා කියන එක ලේසි නෑ. ගීතය ඇතුලේ අපේ ගම තියෙනවා කියන එක තවත් අමාරුයි. ඉතින් මට හරි ආස හිතුණා ඔහු වෙනුවෙන් ගීතයක් රචනා කරන්න ඕන කියලා. එතකොට තමයි මම මේක ලිව්වේ. මේක ඉතින් මාධ්‍යවල යනවා ගොඩාක් අඩුයි. ඔයා ප්‍රචාරය කරාට මේවා ඉතින් දැන් ඉල්ලන්නේ ඕවා නෙමෙයි. ඉතින් හැමෝම ඉල්ලන්නේ නේද සද්ද ටිකක් නේ ඉල්ලන්නේ. මේ පැයේ ජනප්‍රියත් ඒ සද්ද ටිකක් තමයි. කමන්නේ අපි මේවා ලියලා එකතු කරලා තියමු. කවදා හරි සාහිත්‍යයට ආදරය කරන කෙනෙකුට නැවත ගන්න නේද? අපි ළඟ ගබඩාව පුරවන්න එපා. ඉතින් සමන් ලෙනින් මහත්තයා බොහොම ආසාවෙන් මේක ගීතේ ගායනා කරා. ශාලි කිෂාන් තමයි සංගීතවත් කරේ. මම කියනවා බෙලි ගෙඩිය වැදී තල්ලත්තේ ඉන් නැගුණි සද්දි ලෝක ගෝලෙ පෙරලෙනවා හාව දුවපි බැද්දි ඊස් මීස් නැතුව දුවන සමාජයක් මැද්දි ජීවත් වෙන්නට කරනවා තෙවැනි ලෝක යුද්ධේ. අපි මේ ජීවත් වෙන්න කරන යුද්ධේ ලොකුයි. ඔය අපි කියන ඊළඟ එන තුන්වෙනි ලෝක යුද්ධයට වඩා ලොකුයි. අපි බර අවිවලින් සටන් කරන්නේ ජීවත් වෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව රාත්‍රී 8:30 වෙනාඩි 30යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
4: SLT Mobitel Fiber.

0: තබන කෝටියට එල්වී ධනනිධානය නොතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මෙලදී කත හැකි.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 33යි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තාරා. මෑත කාලයේදී ගොඩක් කතාබහට ලක් කළ ගීතයක් තමයි ඊළඟට අහන්නේ. මේ දෙන්න දෙමහල්ලන්ගේ බැඳීමේ තරම ගැන. කවුද මුලින් යන්නේ? මම ගියාට පස්සේ ඔයා කොහොමද ඉන්නේ? මුළු ජීවිතේම හැම දෙයක්ම දෙන්නම එකට එකතු වෙලා කරලා, එකට එකතු වෙලා ලෝකයක් ගොඩනගලා දරුවෝ හදලා, ඊට පස්සේ ඔයා කලින් ගියාම මං කොහොමද ඊටු ටික තනියෙන් ජීවත් වෙන්නේ? මෙන්න මේ වගේ සංවාද මේ ගීතයත් එක්ක මතු වුණා. මේ ගීතේට පක්ෂව කතා කරපු අයත් ඉන්නවා, නෑ ඒක එහෙම වෙන්න බෑ කියලා කතා කරපු අයත් ඉන්නවා. ගීතේ ලිව්වේ රසික ඩිදුමින්ද, දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළේ ක්‍රිෂාන් තෙරන්දක. ගීතේ ගයන්නේ අවසන් හොස්ම.
2: මං කිව්වේ අපි ඉස්සර කියන කතාවක් තියෙන, ඉස්සර හිටිය පද රචකයෝ තමයි සුන්දර, දැන් එහෙම රද රචනා ලියවෙන්නේ නෑ කියලා. නෑ ලියනවා, ඒ ලියන ඒවා එළියට එන්නේ, ඒ ගැන රස, ඒ ගැන කතා කරන තැන් නැහැ. ඒ හින්දායි මේවා වැහිලා තියෙන රසිකලා. එතකොට රජීව් වසන්ත වෙල්ගමල මේගොල්ලෝ, අපි දැන් මෙතන මං ගීත දෙකක් තෝරගෙන තිනවා. මේ නව પરම්පරාවේ දර්ශනලගේ මියුසික් එක එන සුන්දර ගීත. මම මේ ගීතය ගන්නකොට මට මතක් වන පළවෙනි කාරණාව, ගිය අවුරුද්දේ පෙම්වතුන්ගේ දිනේදී මම යනවා එක්තරා හැඟලුම් කර්මාන්ශාලාවක දේශන දෙකක් තියන්න. මට සාමාන්‍යයෙන් එහෙම දේශන වලට ආරාධනා කරන නිසා මම උදේවරුවේ ඒකේ කාර්යාලයේ වැඩ කරන ඉහළ තනතුරු සඳහා හවස්වරුව මට වෙන් කළ තිබුණේ රියදුරු මහත්තුරු. ඔය අපි කියන්නේ දැන් මේක බෙදිලා තියෙනවනේ නිලධාරීන් සහ සේවකීන් හැටියට. සේවක මණ්ඩලයට තමයි මේක මට හවස්වරුවේ දේශනය තිබුණේ. මම ඒ දේශනයට ආවම බොහෝම හැඩි දැඩි උස මහත මිනිස්සෙක් හිටියා. ලොකු කන්ටේනරයක් වගේ පදින හරි ප්‍රතාපවත් රැවුලක් තියෙන මිනිස්සෙක්. ඉතින් මට දේශනය දෙනකොටම කිව්වා, මීර මාත්‍ය ඒගොල්ලොන්ට මේක නොගැලපෙන බවක් ආවොත් කාලය කෙටි කරන්න කමක් නැහැ කියලා. හැබැයි මම මගේ ජීවිතේ චර රසවින්දින පිරිසක් මන් දැකලා නැහැ. හරිම ආදරණීයව රසවින්ද. මම උදේ කරපු වැඩසටහනට වඩා පැය භාගයක් විතර වැඩිපුරත් වැඩසටහන කළා. මොකද ඒගොල්ලෝ ඒ තරම් රසවින්දින්. මම ඒකෙදි එක මොහොතක මේ ගීතයේ පටන් ගන්නකොට මං ඇහුවා ඒ මර හැඩි දැඩි පුරුෂයාගේ, මං හරි ආසුණා නිකන් චිත්‍රපටියක නළුවෙක් වගේ. මම එයා ළඟට ගිහින් කිව්වා, ඔයා කවදාරි මම මේ හිතන එක හිතලා තියෙනවද? ඔයාද මේ ලෝකෙන් ඉස්සෙල්ලා යන්න ඕන බිරිඳද? ඒ මනුස්සයා සෑහෙන වෙලාවක් කල්පනා කරා. ඒ ප්‍රශ්නේ මං ආයි අහනවා, අපි ගීතේ අහලිමු කියලා තමයි මං ගීතයට ගීතයට ගිහිල්ලා එනකොට ඒ මනුස්සයා ඉකි ගහ ගහ අඬනවා. අපි දකින්න අර හැඩි දැඩි මිනිස්සු ඇතුලේ, ඔබත් කිව්වා අර ධාරාගේ ආදරය වගේ, මේ ජීවිතවල මොන තරම් ආදරය උතරනවද? ඒවා උස්සලා ගන්න කෙනෙක් නැති හින්දායි අපිට ඒක දකින්න නැත්තේ. මම එදායි වැඩසටහන අවසානයේ හැමෝටම කිව්වේ, ගීතය අවසානයේ ජංගම දුරගතනේ අරගෙන ඔබගේ බිරිඳට අමතන්න. මේ වෙන්වතුන්ගේ දිනේ තියෙන තරුණ ප්‍රේමවන්තයන්ට පමණක් නෙමෙයි, අපි ඔක්කොටම තියෙනවා. එදාටවත් පොඩ්ඩක් මතක් කරගන්න ඔබගේ ආදරය කියලා. ඉතින් මං කියන්නේ ඒ එහෙම බලනකොට මේ සේවාවක්, මේක රසිකලා කරන්නේ මාර සේවාවක්. අපි අහන්න ඕන ප්‍රශ්නේ, අපිටත් දැනෙන ප්‍රශ්නේ, ඇත්තටම මමත් බිරිඳත් කල්පනා කරන ප්‍රශ්නේ ඕක. ඕක හැම ආදරය කරන යුලකටම තියෙනවා. ඉතින් අපි ඒව මතු කරමු, අපි ඒවට අවස්ථාවක් දෙමු.

0: මිස් ප්‍රනාන්දු සලදිය දහනට එන්න ලෑස්තියි. මැනිකෙ මම ආයේ ගෙදර එනවා.
1: අද මේ මම වාහනේ එන ගමන් මේ දැනෙන සින්දු ටික ලියාගත්තට පස්සේ මම කල්පනා කරලා බැලුවා, ඔක්කොම අද ඇවිල්ලා තියෙන්නේ ආදරය ගැන, බිරිඳ ගැන, නිකන් එහෙම කමක් නැහැ කතා කළ යුතු මාතෘකාවන් නිසා. මැනිකේ මම ආයේ ගෙදර එනවා. MS ප්‍රනාන්දු මහත්තයා කියන්නේ අපේ රටේ ලෙජන්ඩ් කෙනෙක්. මම කියන්නේ පුදුම දැනුමක් සහ විශේෂේස්ත්‍රි විශාලයි. අන්නාසි විකුණනක්ක ගැන ලිව්වා නේද, තැඹිලි විකුණනක්ක ගැන ලිව්වා, ටැක්සි ඩ්‍රයිවර් ගැන ලිව්වා, හැම කෙනෙක් ගැන, මිනිස්සුයෝ ගැන යාට දැනනේවා ලිව්වා. එතකොට ඒ කාලය තුල යාව නිකම් බයිලගායකෙක් හැටියට පසෙකට කරාට මට නම් ඔහු පසෙකට කරන්න බෑ. ඒ කියන්නේ MS මහත්තයාගේ ගීත අපිට කොයි තරම් ජීවිතේ දනවලා තිනොත්, මේක ඇතුලේ තියෙන බොහොම සරල පද රචනාවක් තමයි, හැබැයි ලොකු අර්ථයක් තියෙනවා ගීතේ ඇතුලේ. මැනිකෙම ආයේ ගෙදර එනවා, මට හරි කේන්ති යනවා. එයා කියනවා ගහන්න බනින්න හිතට දුකයි, මං ගෙදරින් පිට වෙනවා, මින් පසු එන්නේ නැහැ කියලා ගියත් ආයේ ගෙදර එනවා. මේකේ හරිම ලස්සන තැන තමයි අවසානයේදී මෙයා කියනවා, රෝස මලයි මගේ හිතගන්නේ, තව කොච්චර ලස්සන මල් හමු වුණත් රෝස මලයි මගේ හිතගන්නේ, විපතක් කිසි දවසක වෙන්නේ මගේ ආදරය එයා අඳුනන්නේ. කොයිතරම් නෝකාඩුවක්ද ඒ සැමියෙක්ගෙන් එන නේද, බිරින්දෑවරුන් පුරුදු වෙලා තියෙන කාන්තා මනසින් හිතන්නනේ. එතකොට පිරිමියෙකුත් වෙනත් කාන්තාවක් වගේ ආදරේ වචනින්ම කියයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. පිරිමින්ගේ ආදරේ කියවෙන්නේ වචන නැහැ පිරිමින්ට. පිරිමින්ගේ ආදරය කියන්නේ නේද, දැනිච්ච උපරිම වෙලාවට අල්ලලා තද කරගෙන ඉඳී, ඔළුව ටිකක් අතගායි නේද, හාදුවක් දෙයි, ඒ හැරෙන්න ළඟින් වාඩිලා, මං ඔයාට අනේ ආදරෙයි මලක් වගේ ආදරෙයි වගේ ඕනම් බලාපොරොත්තු වෙන්න එපා, මමත් පිරිමියෙක් නිසා දන්නේ ඒ දැනෙන ආදරේ මොහොතේ. ඉතාම් පොඩි හාදුවකින් අතින් අල්ලලා අතකට දෙන හාදුවක් වෙන්න පුළුවන්, ඉස් මුදුනට තියෙන හාදුවක් වෙන්න පුළුවන්, නරලත තියෙන හාදුවක් වෙන්න පුළුවන්. ඒකේ තියෙන ඔයාගේ මුළු ආත්මේම ආදරේ පුරවල ඒක තේරුම් ගන්න පුරුදු වෙන්නත් ඕන, නැත්තම් ඔය ප්‍රශ්නේ එනවා. ඒ නිසා පිරිමින්ගේ ආදරේ පුදුමයි, ඒක විඳින්න පුරුදු වෙන්න කාන්තාවන්ට ආරාධනා කරනවා.
0: එතකොට ප්‍රශ්නාලට

0: සඳදිය දහර.
1: සඳදිය දහර අහගෙන ආදරෙන් ඔබ ලකඬ සඳදිය දහර අද අපේ ආරාධනාව පිළිඅරගෙන අපිත් එක්ක රැඳෙන්න රෝපණවේදී මිහිර සිරිතිලක තවත් පවුලට දැනෙන ගීතයක්. විශේෂයෙන්ම සමීක් විදියට ඔබට තවත් හොඳින් දැනෙන ගීතයක්. අපි වර්ධන බාලසූරිය ගායන ප්‍රේමකීර්ති දල්විස් ගීපද රචනාවක්. සාමාන්‍යයෙන් මේ විදිහේ ආදරයක් තමයි පවුල් සංස්ථාව කියන දේ ගොඩක් හොඳින් පෝෂණය කරලා හොඳ පුරවැසියෝ රටට දෙන්න පුළුවන් විදිහ පවුල් හදන්නේ. මෙහෙම ආදරයක් හැම කෙනෙකුටම ලැබේවා කියලා තමයි අපිත් ප්‍රාර්ථනා කරන්නේ. රැලකින් තනිවී වනමැද සරණ කැකුළු තුරුණු යාමේ.
2: මම මේක මගේ හිතට තදින්ම කාව දින පළවෙනි හේතුව ප්‍රේමකීර්ති මහත්තයා මේ අරන් තියෙන උපමාව. ලේසියෙන් කෙනෙක් ගන්න ඇති උපමානේ ගන්න නේද? ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයේ දැසේ කැවේ කැවේ වැලි ලෑ විලාසේ ඇස්වලට වැලි වැටුණු වගේ කෙවෙනවලු. මේවා මෙහෙම උපමා හිතන්න පුළුවන්ද මිනිස්සෙකුට? මේක මං කියන්නේ එක්තරා තැනක් තියෙනවා මෙහෙම මහගම් සේකර මහත්තයා කියලා තියෙනවා. අපි ජීවිතේ රසවිඳින්න ගත්තාට පස්සේ ක්‍රමක්‍රමයෙන් සරල රසවින්දනයේ අපින් ඉවත් වෙලා ගැඹුරු රසවින්දනයේ ගැඹුරු ආස්වාදයට අපි යොමු වෙනවා. තවත් ඉදිරියට යද්දී ඒකත් අපෙන් ඇතෑරෙනවා. එතෙන්දී අපිපත් වෙනවා දන්නේම නැතුව අපි කියන්නේ දාර්ශනික තලයකට. ওই ගොඩාක් කලාකරු මං කියන්නේ මහගම සේකර කියන්නේ දාර්ශනික තලයේ ඉඳපු කලාකරුවෙක්. ප්‍රේමකීර්තිත් ඒ වගේ දාර්ශනිකයෙක් මට දැනෙන්නේ. මොකද ඒගොල්ලෝ අර අපි රසවිඳින තැනිනුත් උඩට ගිහිල්ලා මේ මහගම සේකර මහත්තයාම එතකොට බුදුහාඳුරුවනේ ඔබ කලාවේ උපරිමයට ගිය කෙනෙක් නේද? ඒ කියන්නේ එයා එතනින් උඩට ගිහිල්ලා තියෙනවා. ඒකයි එයාට ඒ රසවින්දනයේ උපරිමයට ගිය ගැඹුරටම ගිය බුදුහාමුදුරු තරම් උපමා ගෙනාවු කෙනෙක් නැහැනේ තව. ඒ වගේ. එතකොට මේ වගේ උපමාවක් ආදරය සම්බන්ධයෙන් මම කියන්නේ හැඟීම් වලට ලියන්න තමයි නංගේ වචන නැත්තේ. දැන් අම්මා ගැන හදිස්සිය සින්දුවක් ලියන්න කිව්වොත් මේ රටේ මෙච්චර පද රචකයෝ ඉඳලා අම්මා ගැන තියෙන සින්දු කීයද තියෙන්නේ? නේද? අම්මා ගැන අපිට කියන්න පුළුවන් දසමසක් ඔසේ තියන් හිටියා, කිරි දුන්නා, මාව හැදුවා, ඔය ටිකනේ හැමෝම කියන්නේ. නංගේ ප්‍රේමකීර්තිලා ලියන හැඟීම ඒක ඒව තමයි මේ රටේ මිනිස්සුන්ට දනවන්න ඕන කෑලි. නේද? සඳ දියකර කිරි වතුරෙන් ඒ දියරෙන් මෝදුවා මුළු ලෝකෙම විශ්වයේම ඒ සෞම්‍ය බව ඒ සොඳුරු බවයි අම්මා මට කිරිත් එක්ක පෙව්වේ කියන තරම් දාර්ශනික තලයේ ගීත රචනා ලියන්න මං කියන්නේ හරි සරලව ලියන්න පුළුවන් ඕන කෙනෙකුට. එහෙම දාර්ශනික තලයේ ආදරණීය ගීත ලියනවා කියන එක මහා මෙරක්. ඉතින් මේක පෞලක ආදරය පිළිබඳ රැලකින් තනි වුණා තරුණ ඇත් පැටව. ඉතින් තනි වෙනවා අපි තනියා කියලා කියනෝනේ. හරි දඩබ්බරයි කියනවා. නිකන්
1: භයානකයි කියලා කියනවා මිනිස්සුන්ට.
2: එතකොට එයාට දල දෙකක් තියෙනවනම් ඒක තමයි එයාගේ ලොකුම අභිමානී ඉතින් නේද? ඒ දල දෙක නම් තමන්ගේ බිරිඳ හැටියට දකින්නේ. එයා ඇතෙක් බවට පත් වෙන නිකම්ම නික අපි කියන්නේ වල්ලලිය කියලා නේද? වල්ලලියෙක් වටිනා ඇතෙක් බවට පත් කරන්නේ ඒ දල දෙක. ප්‍රේමකීර්ති හිතනවා බිරිඳ තමයි සැමියාගේ දල දෙක නේද? එයා වටිනා මිනිහෙක් බවට පත් කරන්. ඔය ගරුතර නාට්‍යයේ මම කියනවා එක තැනක කතරම් මගය ඌවත් සොඳ රත්තරම් කැටයම් ගොර හැඩිය කළ දඹ රත්තර රිදියද මුසුව සදනාලෝ ස්තරම් අබරණ අගේ වැඩි මිලටත් රත්තරම් පිරිමියා කියන රත්තරම් ගැහැණිය කියන රිදී වලින් තමයි ඒව සුමට කළා ඒකට වටිනාකම ගිනාවේ කියලා. ඉතින් ප්‍රේමකීර්ති කියනෝ ඇතකුට ඇද්දල දෙකක් වගේ ඔයාගේ ප්‍රේමේ. අපිට අපේ බිරිඳ ගැන එහෙම ගෞරවෙන් හිතන්න පුළුවන් නම් බිරිඳ ගැන හැම ආදරෙන් හිතන්න පුළුවන් නම් ඒ පවුල හරි සුන්දරයි. අපිට හිතනවා නම් හැමතිස්සෙම අපිට කරදර කරන කෙනෙක් ඇටියෙද හත්ත බිරිඳ කෝල් කරලා අහන්නේ දැන් ඔයා එනවද, ඔයා දැන් හරිද, දැන් මොකද කරන්නේ, බිරිඳ ඉන්නේ ගෙදර, එයා බලනවා මාත්‍යා මොකද කරන්නේ, කොහෙද ඉන්නේ, එයා කෑවද බිව්වද, හැමදේම එයාට ප්‍රශ්නයක්. මගේ බිරිඳ දවසක් මට කියනවා එයා නිතරම මට කෝල් කළා, එයා නැත්තම් කෝල් කර කර අහනවා. දවසක කියනවා ඔයාට මං කෝල් කරනවා අඩු වුණොත් ඒ කියන්නේ මං ඔයාව ඇතෑරලා. ඒක තමයි ජීවිතේ. අපි එහෙම එකිනෙකා කෙරේ ගෞරවණීය වීම. ඉතින් මම හිතනවා මගේ බිරිඳ මට ඇද්දල දෙකක්.

0: සනදියතහර
1: සනදියතහර අද අපි අහන විඳින අවසන් ගීතය ඔබ ලිව්ව ගීතයක්. දැන් අපි කලින් අපේ කතාවේ ගොඩක් තැන්වලදී අපි මතු කරන්න උත්සාහ කළේ අද ගැන, වර්තමානයේ ගැන, අපිට ආදරය කරන මිනිස්සු ගැන, අපි ආදරය කරන අය ගැන, මේ රැකබලා ගැනීම, ආදරය ප්‍රකාශ කිරීම, ඒවා දරා ගැනීම, ඒවා තේරුම් ගැනීම කියන මහා ගොඩක් දේවල් අපි මේ ගීත කීපය ඇතුළේ කතා කළා. ජීවිතයේ හොඳම කාලය ගැන ඔබ මොනවද මේ කියන්නේ?
2: මට අවස්ථාව ලැබුණා නාට්‍ය ගණනාවක ගීත රචනා කරන්න. ඒක මගේ ජීවිතේ හරි වටිනෝ. කෝකුක්කෝ වලින් පටන් ගත්තට පස්සේ කෝකුක්කෝ, පැන්ඩෝරා, ගරුතරු ගීත, ගීත 10ක නාට්‍යයක්. ඊට පස්සේ අලුත්ම කොළු හැලුවෝ. එතකොට මේකේ මම කියනවා, අපි ගොඩ දෙනෙක් කියනවා පෙන්ෂන් යනවා කියන්නේ වැඩකට නැති වෙනවා කියලා. ඒ කියන්නේ පෙන්ෂන් ගියා කියන්නේ ඔක්කොම ඉවරයි. ඉතින් මගේ වගකීම් ටික ඉවරයි. දැන් මම අවලංගු කාසියක්. මම දැන් පැත්තකට වෙලා ඉන්න ඕන. එහෙම තැනකට ඔළුව හදාගන්න මං කියනවා ජීවිතේ හොඳම කාලේ එන්නේ 60ේදී. දෙවැනි තරුණ වයස ඔබට එන්නේ 60ේදී. දැම්ම ඉඳන් සැලසුම් කර එන්න හැටේදී. කියන්නේ ඇයි අපි හිතන්නේ මේක මේ නරක කාලයක් කියලා? මේ ගීතය රචනා කළේ ඔළු හැලුවෝ කියන චින්තක පීරිස්ගේ අලුත්ම නාට්‍ය අපි කණ්ඩායම. දැන් අපි කණ්ඩායමක් හැටියට එකතු වෙලා කරන විශාල නිර්මාණ ගොන්නක් තියෙනවා. අපි නරිබුරති එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ කෝකුක්කෝ, ඊට පස්සේ නරිබුරති දෙක, ඊට පස්සේ පැන්ඩෝරා, ඊට පස්සේ ඔළු හැලුවෝ. නාට්‍ය පහක් අපේ කණ්ඩායම එකතු වෙලා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකේ වැඩි හරියක් ගීත රචනා කරන්න අවස්ථාව ලැබුණා මට. ඉතින් ඒකත් ලොකු ජීවිතයේ වටිනා අවස්ථාවක්. ඒකේ අපි කතා කරන්නේ අවුරුදු 60 තමයි දෙවනි තරුණ වයස ඔබගේ, දෙවනි තරුණ වයස විඳින්න. මට එකසරයක් ගීතයක් ලියන්න ආවා විශ්‍රාම දිවිය ගැන කෙනෙක් ලියලා දෙන්න කියලා. මම එයාට ලිව්වෙත් දැන් තමයි ඔබේ තරුණ වයස ආවේ. ඒක ගොඩක් මේ අය ලෙඩ වෙනවා නංගේ පෙන්ෂන් ගියා. ජීවිතේ අතාරින්න වගේ අදහසක් එයාලට එන්න පටන් ගන්නවා. එහෙම වෙන්න එපා. දැන් බලන්න විදේශිකයෝ ගොඩාක් අවුරුදු 60-70 වෙච්ච විදේශිකයෝ අපේ රටවල් වල ඇවිල්ලා හොඳට ඇවිදලා කාලා බීලා බොහොම ආදරණීය. අපි ඇයි හිතන්නේ දැන් අපි වයසයි, අපි දැන් පැත්තකට වෙලා ඉන්න ඕන, අපි දැන් පෙන්ෂන් නේ, අපි දැන් කවද යයිද දන්නේ නැණි වගේ ඔළුවට දාගන්න නැතුව ඒ මොහොතේ සතුටින් ඉන්න. ඔබට දෙවනි තරුණ වයසක් දීලා තිනවා 60ේදී.
1: ජීවිතේ හැම මොහොතකදීම ජීවත් වෙනවා කියන දේ දැනගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් හෙට ජීවත් වෙන්න කියලා අද දවස කැප නොකරනවා නම් ඒක තමයි මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ. එක දවසක්වත් එක මොහොතක්වත් අත නොහැර ජීවත් වෙමු. ඉතින් මීරයි ගොඩක් ස්තුතියි. අපි සුබපතම එකතු කරනවා. අර ඔබ කිව්වනේ ජවයක් ලැබුණා කියලා පොත් එලි දැක්වීමේදී, ඒ ජවයත් එක්ක ඔබේ පාඨකයින්ටත්, ඒ වගේම ඔබ ජීවිතය දිහා දකින විදිහනෝ ඔබේ ප්‍රේක්ෂකයින්ටත්, ඔබේ රසිකයින්ටත් තව තවත් වටිනා කියන දේවල් තිල්ල කරන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
2: බොහොම ස්තුතියි. මම මේ වැඩසටහනට ආදරයෙන්මයි මේ වැඩ අස්සේ කොහොම හරි ආවේ. මොකද මේක අහන පිරිසක් අපේ රටේ හැදිලා තියෙනවා. හොඳ දෙයට ඉල්ලුමක් තියෙන බව අපිට ඒකෙන් තහවුරු වෙනවා. ඉතින් ඒක සතුටු වෙන්න ඕන. ඔයාගේ හඬින් ඔයාට මේ රටට දෙයක් කරන්න පුළුවන් වුණා. ඒ වගේම තෝරා ගන්න පිරිසින් ඔයා මේ රටට යමක් කියන්න පුළුවන් දෙයක් තියෙන මිනිස්සු එකතු කරා. ඉතින් ඒ නිසා අපිත් ඒ ආසාවෙන් අහගෙන හිටියේ. අපේ ජීවිතවලටත් ලොකු අර්ථයක් එකතු කරගත්තා. ඒක තියෙන කැමැත්ත නිසාමයි දුවගෙන ආවේ. ඉල්ලන්නේ වේ සම්මා කියවන්න, අස්තමිය කියවන්න කියවලා මටත් ඔබට දැනුණු දේ කියන්න.
1: අනිවාර්යෙන්ම ඒ දැනුණු දේ තමයි හෙට දවසට තව සුන්දර අර්ථවත් නිර්මාණයකට මග කියන්නේ. ඒ වෙනුවෙන් ඒ ආදරය බෙදා හදාගන්න එක් වෙන්න. එහෙනම් අපි සමුගෙන යනවා නැවත සඳ දිය දහරතලෙන් සඳ දරා හතට මුණ ගැහෙන බලාපොරොත්තුත් එක්ක. ප්‍රාර්ථනා ඔබට.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679579
4: වෙලාව රාත්‍රී 9:02යි.

0: හයට වෙනසක් දා අටක පෙරලියක් ලංකතිීබා ලංකතිීබා ලංකතිීබා ලක්කඩ සිතනිවන බුදුපන සිතනිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධර ධර්මදේශනය සෙනසුරාතා රාත්‍රී නොවේට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර
1: අනුරාගතෙ පුල්
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය
3: මහිතව ගිහිල්ලත් ඇති කියල අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අය අමුතෙන් තරහ කරගන්න දැන්
2: සංවරය
3: ඇයි මොකද
4: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ
3: තොට තියෙන රුදා මොකද්ද
4: නෑ උලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ
3: හැලි වඳුරා ඉස්සලා ගහන පොළවේ
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද
5: අපි සොයන්නේ නුඹේ හඬයි
2: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඳ ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන තාපින් පැන්නා
6: සර් මම පොඩ්ඩ ඉන්න කිව්වා
7: ආයේ කොහොඳයි
8: ඔයාලගේ අද ඉදා අලුත්ම යාළුවා ප්‍රාණ අලුත්ම සාමාජිකාව මට හරිම සතුටුයි ඔයාලගෙන් කෙනෙක් වෙන්න ලැබීම ගැන
2: රාත්‍රී 8:30ට ITN බලන්න.

0: මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලොවක් සනසන ඔබ

0: හඬ ආරුණ්‍යෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
2: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ. වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7. Search Light සමාජ ගවේෂණය.
3: අනුරාග තෙපොල් මිසරබනු
4: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
5: මං හිතුව ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා. ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අය අමුදෙන් තරහ කරගන්න දැන්.
4: සම්වරය.
5: අය මොකද?
6: තරහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ?
5: තට තියෙන රුදා මොකද්ද?
6: නෑ උලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
5: හැලි වඳුරා. ඉස්සල ගහන පොළවේ.
4: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.

0: වෙලාව රාත්‍රී 10යි විනාඩි 1යි. දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, ඒ වගේම ජයලොතරැය, මෙගා පව, ධන නිධානය, හඳහන, ගුවිසිත, මේ කුමන ලොතරැයි ගත්තත් අපේ ප්‍රාර්ථනාව වෙන්නේ ඔබට ජය. සුබ දවසක් ලොතරැයියත් ඔබේ අතේ තියෙනවා නම් බලන්න, අංකත් එක්ක ගලපලා වාසනාවන්තයන් වාසනාවන්තයන් බිහිවන වෙලාව මේ ලක්කඳ.
1: අයිබෝවන්, ඔබ මෙරදී ගන්න NLB ලොතරැය්‍ය ඔබේ පවුලයාගේ වාසනාවේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු ඉටු කිරීමයි NLB අපේ ලොකුම වගකීම. ඉතින් අදත් එවෙනුවෙන් මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවරණය, ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. අද වාසනාව ඔබේ කරන්න කලින් මේ මතක් කරන්නේ විශේෂ අවස්ථාවක් ගැන. ජාතික ලොතරැයි මණ්ඩලයේ කුරුණෑගල සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ දින කුරුණෑගල මහනගර සභා රැස්වීම ශාලාවේදී සහ කන්තලේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදු වුණා. එම අවස්ථාවට කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති නීතිඥ ආනන්ද සහවන්දු මහතා, නියෝජ්‍ය නගරාධිපති එම් අෂාර්දී මොයින්දින් මහතා, නාගරික කොමසාරිස් WMPP බිරසිංහ මහතා, එතෙක්ම කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති තාරක සම්ලුවන් මහතා සහ ජාතික ප්‍රදනය මණ්ඩලයේ ශේෂ්ඨ දරින් මෙන්න මේ ආකාරයෙන් සම්බන්ධ වුණා. එතෙක්ම අදත් අපි සෝදානම් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න. ඉතින් අද වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙනවා පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා විසින්. එතෙක්ම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් චමින දේශප්‍රිය මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සි තිලකරත්න මහතා, එතෙක්ම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී AAS ප්‍රේමජයන්ත මහතා. දැන් අපි සෝදානම් ඔබේ වාසනාවේ ගමන් ආරම්භ කරන්න. මුලින්ම ඔබේ අතට ගන්න NLB ජය. වාසනාවන්ත ඔබේ හීන හැබෑ කරගන්න, ඔබේ අතට වැඩි වැඩියෙන් සල්ලි රැගෙන එන්න. මේ අපි ආරම්භ කරන්නේ NLB ජය ජයග්‍රහී 547 වන දින වාරය. එහෙමනම් වාසනාව වෙනුවෙන් අපි යනවා අද දින මැදීමට. එහෙමනම් NLB ජය වාසනාවේ රටාවයි මේ අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය E, ජය අංක 4663. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුළුතරැයිය NLB ජයතුලින් මේ අවුරුදුදී ₹500,000 ත්‍යාග 298ක් ඔබට ලපිය බා දුන්නා. අද තවත් 500,000 වාසනාවන්තීන් දෙදෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. AIK රාමනායක කොටහේන, LEA චන්ද්‍රසෝම ගම්පහ. එතෙක්ම ₹50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 38 දිනකොත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තීන් 79,377 දිනක් බිහි කරද්දී ඔවුන් අතරේ ₹72,68,920 මුදලක් NLB ජයතුලින් මේ දැන් අපි බෙදා දුන්නා. රාධිකා, වාසනාවේ හඳහන් ගලපන්න මේ තමයි හොඳම වෙලාව. ඉතින් වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1588 වන දිනුම් වාරය. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ලග්න සංකේතය මීන. නියත ධනයෝගයක් ඔබේ කරන වාසනාවන්ත ජය අංක 4යි දැන් අපි තෝරා ගන්න. අද දවසේ වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 11. දැන් අප සූදානම් අද දවසේ දෙවන ජය අංකය තෝරා ගන්න. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 60. ලග්න සංකේතයේ මීන, එතෙක්ම පළමු ජය අංකය අංක 11. දෙවන ජය අංකය අංක 60 වෙද්දී මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන තෙවන ජය අංකය. අද දවසේ තෙවන ජය අංකය අංක 43. හඳහන වාසනාව ඔබේ කරන අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්න. අද දවසේ අවසන් ජය අංකය අංක 3. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන අතරතුරේ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් අතරයෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් දස දෙනෙක් බිහි කළා. අද තවත් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කලේ මාතර NLB අලෙවි නියෝජිත දිමුද්ද සිල්වා මහතා විසින්. ඒ අනුව අද සමස්ත වාසනාවන්තීන් 138,853 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 94,40,780 මුදලක් මේ දැන් හඳහනින් අප බෙදා දුන්නා. නියත ධනයෝගයන් ඔබේ කරන හඳහනින් හෙට ඔබේ වන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 36,29,416. සත් දිනම ජය නියත අදත් ඔබට වාසනාව රැගෙන එන ගොවිසත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 4521 වන දිනුම් වාරය. රුපියල් කෝටි 7 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් මැදීමට. ගොවිසත වාසනාව බේකරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. රුපියල් කෝටි 7 ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4ක් දැන් අපි තෝරාගන්නවා. අද දවසේ පළමු ජය අංකය අංක 67. මේ අපි තෝරාගන්නේ අද දවසේ වාසනාවන්තින් හි කරන දෙවන ජය අංකය. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය අංක 29. එහෙමනම් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ තෙවන ජය අංකය. ඔබට වාසනාව රැගෙන එන තෙවන ජය අංකය අංක 26. ගොවිසත වාසනාව ඔබේ කරන අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද දවසේ අවසන් ජය අංකය අංක 22. කෘෂිකර්මාන්තය නගා සිටවන දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනියත ගොවිසතෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 67 දෙනෙක් බිහි කළා. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් සිව් දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතෙන් විසින්. නිලන්ති මදුරාණි අතුරුගිරිය, MA සමින්ද ඉමදූව, ලක්මනී සුජාතා ගාල්ල, නිශාන්ත ජයලත් ගලේදෙල යනුව අද රජපුරාම වාසනාවන්තීන් 123,863 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 84,67,800 මුදලක් ගොවිසතින් මේ දැන් අපි බෙදා දුන්න. සත් දිනම ජය නියත ගොවිසතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,79,89,796. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. තෑගි වැඩි වුණු ඔබේ ලොතරැයියෙන් රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි එතෙක්කම රුපියල් 50,000 ත්‍යාගයන්, ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපාගෙන රුපියල් 25,000 මුදල් ත්‍යාගයන් වගේම තවත් මුදල් ත්‍යාගයන් රැසක් අදත් ඔබට ලබා දෙන්න දැන් අපි සූදානම්. ඉතින් අද වාසනාව වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 395 වන දිනුම් වාරය. අද දවසේ සුබ ලග්න සංකේතයයි මුලින්ම අපි තෝරාගන්නේ. අද සුබ ලග්න සංකේතය මීන. ඔබට වාසනාව රැගෙන එන සුබ ජය අංකත් දැන් අපි තෝරාගන්න. පළමු සුබ අංකය අංක 8. දෙවන සුබ අංකය අංක 1. අද දවසේ තෙවන සුබ අංකය අංක 19. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාගාංකය 2840. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන සුබ දවසක් ප්‍රතිරැයෙන් මේ අවුරුද්දේදී රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනා ගන්නා වාසනාවන්තයින් 279 දෙනෙක් අපි බිහි කළා. අද රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනා ගන්නා වාසනාවන්තයින් 30 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. DU ගුණසේකර ආනමඩුව, W අනෝෂා, මංගල එළිය, සමන්ත බේරත්න, හංවැල්ල. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 6 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. එතෙක්ම ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 112,106 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,619,860 මුදලක් සුබ දවසක් තුලින් මේ දැන් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව රැගෙන එන්න ජානක සමගින් නිර්පිතා සූදානමේ.
2: මීළඟට මෙගා පව.
3: ශ්‍රී ලාංකේය සාමාන්‍ය ජනතාවගේ අසාමාන්‍ය සිහිනයන් සැබෑවක් බවට පත් කරමින් රුපියල් කෝටි 23ක් රුපියල් කෝටි 47ක් දැවැන්තම සුපිරි ත්‍යාග විදියට ඔබට දායාද කළ ලංකාවේ පෙරලිකාරම ලොතරැය්‍ය NLB මෙගා පවර් ලොතරැය්‍යයි. සුදරම් මේ නාදත් රුපියල් කෝටි 30කට වැඩි දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබේ නමට වෙන් කරගන්නට. ඔව් මේ දවස්වල ඔබේ හිතේ තියෙන ලස්සනම සුන්දර සිහිනය අපි සැබෑ කර දෙන්නට සූදානම් මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ඔබට ලබා දෙමින්. ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2627 වන වාසනාවන්ත දිනුම් මැදීමයි මේ. මෙගා පවර් අද දිනුම් පාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරගන්නටයි මේ සූදානම. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය L. මේ තෝරගන්නේ ඔබේ සිහින සැබෑ කර දෙන අද දවසේ සුපිරි අංකය. අද ජයග්‍රාහී සුපිරි අංකය අංක 17. අද ඔයා දිනන්නම ඕන දවස. දැන් අපි තෝරගන්නවා අද මෙගා පවර් දිනුම් වාරේ ජයග්‍රාහී ජය අංක මෙන්න මේ විදිහට. අද පළමු ජය අංකය අංක 35. මෙන්න දෙවන ජය අංකය අංක 53. මේ ලැබෙන්නේ තුන්වන ජය අංකය අංක 21. සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 8. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 61 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට බිහි කර අවසන් අද දවසේ ඔබට ලැබුණු මෙගා වාසනාව ගැන කියන්නටයි මේ සූදානම. අද දිනම් වරෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා රටට. ජයග්‍රහී ලොතරැයි පත අල්ලවි කරන්නේ 500 ගමාල විනියෝජිත IM කුලතුංග. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් වාසනාවන්තින් 4 දිනක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තින් බිහි කර තිබෙන්නේ. G ධර්මරත්න වැල්ලවාය, WA චන්ද්‍රපාල මහව, නීල් ජයසිංහ කෑගල්ල, RWRK රත්නායක පල්ලිගම. අද දිනම් වාරයේ තුල්දී සමස්ත ජයග්‍රහකීන් 128,079 දෙනෙක් අතරේ රුපියල් 1,125,920ක ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් නිසැකවම දිනන්නට හැකි දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පවර් හෙට සුපිරි ත්‍යාගයේ විදිහට දිනා ගන්න රුපියල් 30,16,55,162යි. පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම මෝටර රථයක්. නිධානයක වාසනාව ඔබට ගෙනෙන ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2309 වන වාසනාවන්ත දිනුම් වාරයට අපි දැන් මේ විදිහට යන්නේ. දැන් ගන්න ධන නිධානය ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. ධන නිධානය අද දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්නවා මේ විදිහට. අද ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය R. මේ 8 කෝටිය ඔයා දිනන්නම ඕන 8 කෝටියක්. මේ තෝරගන්නේ ධන නිධානය දිනුම් වාරේ වාසනාවන්ත ජය අංක. මෙන්න අද පළමු ජය අංකය අංක 5. මෙන්න හිතවතුනි දෙවන ජය අංකය අංක 69. යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය අංක 25. තීරණාත්මක අවසන් ජය අංකය අංක 42. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් NLB අපි මේ වෙනකොටත් රටට හඳුන්වා දී තිබෙන අද දවසේදී ඔබට ලැබෙන නිධානයේ වාසනාව ගැන කියන්න සුදා. අද දිනම් වාරෙන් 2 ලක්ෂපති වාසනාවන්තින් 4 දෙනෙක් බිහි වෙලා තිබෙනවා. මෙන්න මේ අලවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකයන් බිහි කර තිබෙන්නේ. KA සීලවති කළුතර, නිමල් කුමාර කොළඹ පුරහල, S කනකලිංගම් යාපනය, TM පීරත්න කුරුවිට. අද දිනම් වාරෙන් සමස්ත ජයග්‍රහකයන් 94,642 දෙනෙක් අතරේ රුපියල් 60,47,800ක මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. ඔව් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,55,50,242,140ක දැවැන්ත මුදලක්. ජාතියටම කෝටිපති වාසනාව කියා දුන් ලොතරැයිලොව රජ කිරුළ මහජන සම්පත 6279 වන වාසනාවන්ත දිනුම් වාරයට යන්නට දැන් අපි සූදානම්. ඔව් දැන් අපි සූදානම් මහජන සම්පතින් ඔබේ සිහින ඉටු කර දෙන්නට. ඔබේ කෝටිපති සිහිනය ඉටු කර දෙන අද මහජන සම්පත දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් ජය අංක 6ක් දැන් අපි තෝරගන්නේ මේ විදිහට. අද මහජන සම්පත ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 6 3.91. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 250 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන්. අද දිනම වරුන් 25 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. රටට ජයග්‍රහයි ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ උඩුගම අලෙවි නියෝජිත යුජී සම්පත්තිය. වගේම අද දිනම බාරෙන් රුපියල් ලක්ෂයකින් ලක්ෂපති වාසනාවන්තයන් 22 දෙනෙක් දිනාගෙන තිබෙනවා. යනුව මෙන්න මේ අලෙවි නියෝජිත වරුන් තමයි වාසනාවන්තයන් බිහි කර තිබෙන්නේ. PCH කන්ද කුඹුර යටවත්ත ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද අජිත් අලහකෝන් පිටකොට්ටේ අනුරුද්ධිකා ප්‍රේමරත්න මැදවච්චිය හස්මි දිනුසා කරාපිටිය අජිත් අබේ සූර්ය කොග්ගල පුෂ්පලතා මැණිකේ කුලියාපිටිය රනිල් චමින්ද කුලියාපිටිය SG චන්ද්‍රසිරි මහනුවර ස්වර්ණලතා කන්තලේ අජිත් තලගල උඩුනුවර අමරා රාජකරුණා හලාවත PM දර්ශනී වටවල LB අබේ සුන්දර මිනුවංගොඩ උදය කුමාර ආන විලුන්දාව S මදන් කල්මුණේ අජන්තා නාමලි මාතර නවනන්දන බණ්ඩාර ගලේවල ඉන්දික සමන් නුවර එළිය DWA දීපා පෑලියගොඩ ශ්‍රියානි රත්නායක නිවිතිකල අචලා නානකාර කුරුණෑකල අද දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 275,113 දෙනෙක් අතර රුපියල් 2,21,63,360 දැවැන්ත ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතින් හෙට ඔබ දිනාගන්න සුපිරි ත්‍යාගයේ විදියට රුපියල් 2,67,14,936 දැවැන්ත ත්‍යාග මුදලක්. අද විදමට අද සම්පතේ ජයග්‍රහයේ නිල ප්‍රතිඵලයේ බවට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් වාරින් තෝරා ගන්නා ලද ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත 854 වන වාසනාවන්ත දිනුම් වාරය ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 0.91. අද දිනුම් වාරයේදී රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් දෙදෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි වාසනාවන්තින් බිහි කර තිබෙන්නේ. BJA පුෂ්පකුමාර මිනුවංගොඩ TD දේන් වැල්ලම්පිටිය. එකම රුපියල් 50,000 බැගින් වාසනාවන්තින් 50 දෙනෙක් අද දවසේදී දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් අතරේ රුපියල් 1,20,64,400 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. NLB ජාතික ජයවර්ණයේදී අද දිවයින පුරාම සමස්ත ජයග්‍රහකින් 979,005 දෙනෙක් අතරේ රුපියල් 8,61,98,840 දැවැන්ත ත්‍යාග මුදලක් ඔබට ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමු ගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.
0: වෙලාව රාත්‍රී 10:20යි.

වෙලාව රාත්‍රී 10යි විනාඩි 30යි හිට උදෑසන 6ට සතියක පත්‍ර විස්තර සමගාමීමේ බලාපොරොත්තුෙන් සමුගන්න අවසරයි ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර රාත්‍රියක්.

ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරින් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින්

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අදහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මෙය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා.

සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

ආශ්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේින්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝකසත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ද හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින්

සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: සුබදසනක් වෙලා උදැසන පහයි විනාඩි
1: 31යි. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.